බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: ಮೊಬಿಟೆಲ್ 1278 ವಾಸಿ ಡಬಲ್ ದಿನ ಸುಪ್ರೀಂ ನಾನ್ ಸ್ಟಾಪ್ ಡೇಟಾ ಪ್ಯಾಕೇಜ್ ಫೇಸ್ಬುಕ್ ಯೂಟ್ಯೂಬ್ ವಾಟ್ಸ್ಆಪ್ ಸಹ ಮೆಸೆಂಜರ್ ಸಹ ನಾನ್ ಸ್ಟಾಪ್ ಡೇಟಾ ಅಮತರ 10 GB ಎನಿ ಟೈಮ್ ಡೇಟಾ ಓನೆಮ ಜಾಲಕಟ ಅನ್ಲಿಮಿಟೆಡ್ ಕಾಲ್ಸ್ ದಿನ 30 ಸಂದಹ ದಮ್ಮ ರೂಪಿಯಲ್ 1278 ರೀಲೋಡ್ ಕರಾನ
1: ಬುದುದಾಮೇ ಸಬೇ ಅರುತ್ ವಿಮಸಾ ಮನೋವಿದ್ಯಾವೇ ಪ್ರಾಯೋಗಿಕ ಸತ್ಯ ದೇಕ ಜೀವಿತೇಟ ಮಗ ಕಿಯನ ಇರಿದಾ ಉದಯಸನ
2: ಮೇವ ಮಹಾಪೊಲವೇ ಅತ್ತ එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
1: මෙත් net පාමුල.
2: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
1: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩම වීමෙන් හැම ඉරිතාම උදයට දුකින් එතෙරවන මග සොයා යමු. මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදබිමට එන්න. මාධ්‍ය සවිය, net FM.

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩ වදින්නේ. අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර. උන් වහන්සේ කියනවා මම යහපත් ඉඳීරා වෙමි. මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. උන්වහන්සේ යහපත් බැටළු ඉඳීරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ. ප්‍රේමවන්ත දරුවෙනි, උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතයේ කවුරුන්ද? ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ. උන්වහන්සේ කියනවා මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති. මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි. ඔහු මා වෙතට පැමිණෙති. එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතයේ අයිතිය අයිතිකාරකම දී ඇත්නම් පමණයි. ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ. අද දවසේදී කල්පනා කරන්න, ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේද යැයි ඔබ කතිකා කරගන්න. සමිදානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු. ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ පැවසුවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. එවගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දිව්‍යන් වහන්සේ ඒ අරුතියෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා, ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සනට hina වුණා. හොඳ ළමෙක්, ලස්සන ළමෙක්, සුදු ළමෙක්, චබ්බි ළමෙක් කියලා ඔක්කොමලා hina වෙයි හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසු මුසින් ඉන්නකොට ළඟ ඉන්න නෑදෑ හිතමිතුරන් අඬ අඬා ඉඳී මපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන් වුණා නේද කියලා ඒ වෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

උදැසන හයයි විනාඩි හයයි වෙලාව දැන් අයිබුවන් සුබ උදැසනක් වේවා. ඔන්න අපි පටන් ගන්නේ නෙතෆෙම් කලබල පැංචා. එතකොට අද ඉරිද දවසක්නේ නේද? වෙනදට ඉරිදට ඉන්නේ කවුද? සෙනසුරාද මං ආවේ නෑනේ නේද? අපි මාරු කරගත්ත වැඩේ. එහෙම තමයි අපි චූටි දෙවල පුතාලත් මතකද ඉස්කෝලේ ගිහිල්ලා ඕගලංගෙට ඉන ස්ටිකර්ස් මාරු කරගන්නවා, මුද්දර මාරු කරගන්නවා. සචින් නන්දනම් පොඩි කාලේ ඒ වගේ දේවල් කරලා තියෙනවා. හරිද? ඉතින් එහෙම පොඩි මාරුවක් තමයි අපි දාගත්තේ. කමක් නැහැ නේද? හරි. උදෑට වෙනකම්ම ඔන්නේ කලබල පැංචා හගිරින්න අවස්ථාව තියෙනවා ඕගලන්ට. දැනුමට දේවල් එකතු කරගන්න, විනෝද වෙන්න, තෑගි දිනා ගන්න, මේ හැමදේම කරන්න පුළුවන්. උදෑට වෙනකම් හැබැයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. දැන් මන් දන්නවා ඕගොල්ලෝ අත ඉරිදා ඉස්කෝලේ නෑ, ඒ හින්දා ටිකක් පරක්කු වෙලා නැගිටින්න පුළුවන් කියලා. එහෙම කම්මැලි කමේ ඉන්න නේද? එහෙම ඉන්න ළමයි නෙවෙයි ඕගොල්ලෝ. උදේම නැගිටින්න එක ගොඩාක් හොඳ දෙයක් කියලා මම මේ අපේ කලබල පැංචු අහන දුවල පුතාලගෙම්ම ඉගෙන ගත්ත දෙයක්. හරිද? සචින් නැන්දත් එහෙමයි ඉස්සර හරි කම්මැලි උදේ නැගිටින්. හරි, මම කියන්නේ ඉස්සර පොඩි කාලේ. හැබැයි සචින් දාවට පස්සේ ඕගොල්ලොන් එක කතා කරන්නේ කලබල පැංච වැඩසටහනින් මන් දැනගත්තා උදේ නැගිටින එක කොච්චර හොඳ දෙයක්ද ඇඟට හිතට. ඒ විතරක් නෙවෙයි, මුළු දවසෙම වැඩ ටික ඒ විදිහට කරගන්න කියලා. ඒ හින්දා උදේ නැගිටින්න හැබැයි මොකද්ද අකමැත්තෙක් නෙවෙයි, කැමැත්තෙන් ලස්සන හිනාවක් මූණ තියාගෙන. ඒක හැමදාම කරන්න බැරි වෙයි ඉතින්. හැබැයි දවස ලස්සනට පටන් ගත්ත තින් මුළු දවසම ලස්සනට ගත කරන්න පුළුවන්. එහෙනම් මේ උදා වෙච්ච දවස ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගමු.

0: किरणाई किचिपिचियाई दांगले पुरुबुहुटी
1: ओया में आगनी ने नेता

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නවල උදැස්සන 6:15.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ලංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
7: ඒ කාලේ හිටම සින්දු
8: රැදවල් මල් රැඳි සිරිපාට දේදුණු සේදිනා.
9: ඒ කාලේ හිට්ම සින්දු
10: වෙරළු මල් වෙරළු මල්
11: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල
7: ඔයගේ හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් සින්දු එක දිගට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
12: නැතර් ෆෙම් හෙලෝ හෙලෝ සතියන්ත
7: අහන්න අහන්න
13: FM 95 94.8 Net FM Divaina Pura
7: Irukirenai Kichipichiyai Dangale Purubuhuti
14: Oya me ahagane inne Net FM Kala bala pancha
1: පොඩ්ඩ ආසම සින්දුවක් තමයි මං අද ගෙනාවේ අහන්න. මේකට ආසයි කියලා මම දන්නවා. බලවත් මතක් කරන්න ගුරේ 6:18. තව ටිකකින් මේ පැතරේ කවුද ඉන්නේ? සුරේෂ් මාමේනෝ.

0: ரசனாயை வினாடி விசி எக்காயி வெலாவ தெங் ஒன்னு தெங் ஒன்னு சுரேஷ் மாமா லாஸ் வெலா இன்னும் ஓகுலண்டு கதாவ கேன்னு மாமா தான் ஓகுலத் லாஸ் வெலா இன்னி சுரேஷ் மாமாகே කතාව ආන් මේ කතාව කොච්චර වැදගත්ද කියලා අපේ දුවල පුතාලා දන්නවා විතරක් නෙවෙයි අපේ වැඩිහිටියනුත් දන්නවා මේ කතාව අපේ පොඩ්ඩන්ගේ ජීවිතයට කොච්චර වැදගත්ද කියලා. ඉතින් මම දන්නවා ඒ හින්දම අපේ පොඩ්ඩොත් එක්ක අපේ ලොකුත් කලබල පැංච අහන්නේ අන්න ඒක හින්දා කියලා. ඉතින් සුරේෂ් මාමා කියලා දෙන්නේ කීර්ති කුමාරයාගේ කතාව. මේ ඉතිහාස කතා අපිට කොච්චර වැදගත්ද කියලා අපි දන්නවා. ඉතින් ඉස්කෝලේදී අපිට උගන්වනවා, විභාගවලදී අවශ්‍ය වෙනවා. දැන් ඉස්කෝලේ ගුරුවරු මේ කතාව උගන්වනවා වගේම ආපහු මේ කතාව මතක් කරගන්න පුළුවන් සුරේෂ් මාමා කියනකොට අහගෙන හිටියොත්. මොකද නාට්‍යানুසාරයෙන්නේ මේ ඉතිහාස කතා අපේ දුවල පුතාලට කලබල පැංච වැඩසටහනින් අපි අහන්න දෙන්නේ නේද? එතකොට මතකයේ තියෙනවත් වැඩි. හරි, අපි එහෙනම් යමු කතාව පැත්තට. කතාව අහලා ආපහු එමුකෝ අපි මේ පැත්තට.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජයබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
2: අයිබෝන් ඉරිදාව ආවා. අපේ කිත්ති කුමාරයාගේ කතාව, මහා විජයබාහු රජතුමාගේ කතාව ගොඩ කාලයක් වාට කියලා දුන්නා. ඒ කාලය අදින් ඉවර වෙනවා. අදින් ඉවර වෙනකොට ඔයත් ලොකු වෙලා ඔයාට ගොඩාක් දේවල් දැන කියා ගන්න හම්බ වුණා. මං කිව්වේ නේද, ඊයත් මං කිව්වා ඔයාගේ හිත ඇතුලේ තියා ගන්න ඕනි දේවල්, ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, සහකම්පණය නේද? තමන්ට බැරිම කාලේ ළඟින් හිටපු අම්මා තාත්තා හදවත ඇතුලේම ලියා ගන්න ඕනේ. සහෝදර සහෝදරියෝ ඔව් පණ වගේ රැක ගන්න ඕනි. ගුරුවර ගුරුවරියෝ අම්මෝ දේවත්වයෙන් සලකන්න ඕනේ. එතකොට ඔයා යන තැන ඔයා හිතන්නේවත් නැති තැනකට යවෙනවා. අනිවාර්යෙන්ම මගේ රත්තරන් දුවේ පුතේ. ඒක හිතන්නකො බුදල්නට නේද? සිත්තරු බිම්ට මේ විදිය වටිනා දේවල් ලැබෙනකොට ඔව් මං ඊයේ කිව්වේ මේක රජ කෙනෙක් ලියපු තඹසන්නසක්. ඒක සාක්ෂි සහිතව අදටත් තේනවා. දන්නවද මේ තඹසන්නස 1087 වගේ කාලයක තමයි බුදල්ලන්ට දීලා තින්නේ. එහෙම නැත්නම් සිත්තරු බිම්ට දීලා තිනවා කියලා හිතන්නේ. දැන් එතකොට රජ කාලේ ලියපු තඹසන්නස පරිවර්තනය කරපුවාම මම පුංචි කොටසක් කියන්නම්කෝ. මෙන්න මෙහෙම තිනවා. රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොලී දෙමළුන්ගේ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහි වනයේ සැඟවී වාසය කරන කල අන්න අපිව රැක බලාගත්තා. ඒ වෙනුවෙන් තමයි මේ ගම්වරය දෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ නීත්‍යානුකූලව වැඩ කටයුතු කිරීම උදෙසා මෙන්න මේ විදිය දෙයක් මම දෙන්නේ. මේ දීම, මේ තඹසන්නසෙන්, මේ රාජකීය අණ මෙන්න මෙහෙම පරම්පරා ගණනාවකට යනවා. ඒ වගේම ඉදිරියේන රජවරු මේක පිළිගන්න ඕනේ. මෙන්න මේ විදියට ලියලා උප්පරීම ගෞරවයක්, උපරිම ගෞරවයක් මෙහෙම දීලා තිනවා රජතුමා. ඒ දෙනකොට රජතුමා ඒ කාලෙදී කොහොමද දෙන්න ඇත්තේ? මෙහන්න
3: මේ මහා පුණ්‍ය භූමිය පවතින්නේ යම්තා කාලයක්ද? ඒ කාලය වන තෙක් බුද්ධ දර්ශනයත් බුද්ධ ශාසනයත් රැකේවා. එකෙනෙහිම මනුෂ්‍යත්වය, ගෞරවය, කෙලෙහි ගුණය, දයානුකම්පාව, එකිනෙකාට සේවය කිරීම සදාකල් පවතීවා.
2: අන්න දැක්ක නේද මගේ රත්තරන් දුවේ පුතේ, රජතුමාගේ හදවතේ තිබුණ ඒ විදිය දෙයක් නම් එයාට කලේ ගුණ සලකනවා කියන එක මහලොකු වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ වාගේ හදවතේ, වාගේ මනසේ, වාගේ සිතුවිලිවල තියෙන්නේ ඉතාම යහපත් දෙයක් නම් මගේ රත්තරන් දුවේ පුතේ, ඒකත් එක්ක තියෙන හොඳ ගති ගුණ කියන ඒවා තව තව බෝ වෙනවා. තව තව ඔයාට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. කිත්ති කුමාරයාගේ ජීවිතේ වගේ පටන් ගත්ත ඔයා මගේ රත්තරන් දූල පුතාලා හැමදාම වීරෝ වීරවරියෝ. මේක තමයි අපි කිත්ති කුමාරයාගේ කතාවෙන් ඉගෙන ගන්න දේ. කම්කටොළු වෙනවා, දුක් දුම්නස් වෙනවා, බැරි වෙනවා, පරාජයට පත් වෙනවා, අතාරින්න හිතෙනවා, ඇති කියලා හිතෙනවා, කවුරුත් නෑ වගේ කියලා හිතෙනවා. නමුත් ඉන්නවා. නමුත් අතාරින්න. පියවරක් පිටිපස්සට තියෙනවා පරදින්න නෙමෙයි වෙරගන්න. වෙරගන්න. ආපහු ඊට වැඩිය පියවරක් ඉස්සරහට යනවා. මේව වෙන්න පුළුවන් ජීවිතේ. එක අද වෙන්නත් පුළුවන් අනාගතේ වෙන්නත් පුළුවන්. හැබැයි කවද කොහොම වුණත් අපි අපේ ගමන යා යුතුමයි. ජයග්‍රහණයමයි අපේ අරමුණ නම්. එතනට යන්න පුළුවන් මගේ රත්තරන් දුවේ පුතේ. කිත්ති කුමාරයාගේ කාලේ ඉඳලා මේ අවංක වීම නිහතමානී වීම නිසාම මහා විජේබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1055 ඉඳලා 1110 වෙනකන් රජකම් කරා. වයසට යනකම් රජකම් කළා. මහලු විජේබාහු කියන නම එනකම් රජකම් කළා. එත්තකම් මිනිස්සු ආදරය කළා. ඒ ආදරය ගෞරවය රැකවරණය සෙනෙහස මිනිස්සුන්ගෙන් නොඅඩුව ලැබුණා. මිනිස්සුන්ට මතක තිබුණා. ඒ නිසා අදත් රන්නකුරෙන් මහා විජේබාහු රජතුමාගේ පරිච්ඡේදය තියෙනවා. මගේ රත්තරන් දූල පුතාලගෙත් ජීවිත ඒකාලෝක කරන්න net FM කවදාත් අලුත් කාගෙත් net විදිහට අපිවත් එක බැඳිලා ඉන්නවා. ලබන සතියේ වාගේ ජීවිතයට මගේ ජීවිතයට රටේ ජීවිතවලට මහා බලපෑමක් එල්ල කරපු කෙනෙක් ගැන තමයි කියන්න හදන්නේ. කවුරු ගැනද හිතෙන්නේ? හා හිතාගෙන ඉන්නකෝ. එතකොට බලමු මං හිතන දේම ඔයාත් හිතනවාද කියලා. net හිතන දේම ඔයාටත් හිතෙනවාද කියලා. පරිස්සමෙන් ඉන්න මේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් ගොඩනැගෙන්න ඕනේ වීර පුතෙක් ඔයා. වීර දුවෙක් ඔයා. ඔයාලට ආදරෙයි. ගිල්ලෙනම් හැමෝටම සුබ සතියක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාර

0: కలబెల పెంచ. කලබල පැංචාංගින දම්වලාව උදේ 6යි විනාඩි 31යි.
1: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: සරත් නන්දසිරි බලංගොඩ. මට සුග ආවා. බෙහෙත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරප්පෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මටේ අවස්ථාවේ තිබ්බා 408. රිපෝට් එකක් අරගෙන එතුමා ගාව ටිකා. ඒ දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඊපෙරේද බැලුවා. බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
4: කතා කරන්න 0777-300-940.
7: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
8: මේව මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලුවලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
7: මෙත් net පාමුල.
8: දැන් මගේ අහන ප්‍රශ්නේ බලන්න. හාඳුන්නේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව්ින්දද? ඔය පෙරපව් නෙමේ. ඒවා දැන් පව්.
7: පූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.
9: FM 95 FM 94.8 Net FM
10: ඉරුකිරණයි කිචිපිචියයි දාංගලේ පුරුබුහුටි.
11: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්නම්

0: ඔයන්න හගෙන ඉන්නේ මෙතෙෆම් කලබල පැංචා.
1: එතකොට වෙලාව දැන් උදේ 6:41. අපි 6:45ට net news අහනවා. net news අහුවට පස්සේ තමයි පැංචවයි පැංචිවයි අරගෙන ආපහු එන්නේ මම කලබල පැංචා වැඩසටහනින්. එහෙනම් දිගටම net fm අහගෙන ඉන්න.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: අයිබුවන්, අද 2026 අගෝස්තු 9 ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන්. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. අද ශිෂ්‍යත්ව විභාගයේ මධ්‍යස්ථාන 2723කදී අයදුම්කරුවන් 294,089ක්. කල් වේලාව ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත එන්න ශිෂ්‍යත්වයේ ලියන පොඩ්ඩන්ට සහ මව්පියන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්. වැසි තත්ත්වය අද සිට අඩුවේ සුළං තවදුරටත්. ගැටුමෙන් පසු මැගසින් බන්ධනාගාරයට මද්‍රව්‍ය පාර්සලයක් විසිකිරීමට යාමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණයට. LPL 2026 ශූරතාව දසුන්ගේ ගාල්ලට.
0: Net News. The truth people trust.
4: මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දෙවේනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2723කදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එවගේම විභාග දෙපාර්තමේන්තුව කිව්වේ කල් වේලාව ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත සිය දරුවන් රැගෙන යාමට මව්පියන් කටයුතු සැලසිය යුතු බවයි. ඒ ගැනයි අපේ පළමු සත්‍යානාවරණය.
3: පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා යෙදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි Net News YouTube නාලිකාවේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ විභාගයේ පෙනී සිටින සීලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා තමන්ගේ විභාගාංකයේ නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපය යුතු බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ.
5: විභාගය කියන දෙයට ඔබ මං හිතන්නේ වසරකට වඩා වැඩි කාලයක් තුන ශ්‍රේණියේ ඉඳලා වගේ සූදානම් වෙනවනේ. ඉතින් අවුරුදු එකහමාරක් දෙකක් සූදානම් වෙනවා. ඔබ දැන් ප්‍රශ්න පත්‍ර ගොඩක් කරලා පුහුණු වෙලා යන්නේ. ඔව්, නමුත් කලබල වෙන්න හොඳ නැහැ. මොකද මේ විභාගෙදී කලබල වුණොත් අපේ මනස සංසුන් නැති වුණොතින් පොඩි බාධාවක් ඇති වෙන නිසා ඉස්සෙල්ලම දරුවන්ට කියන්නේ ආදරණීය දූල පුතාලා, ඔයාලා දැන් පාඩම් කරලා හොඳට ඉන්නේ. ඒ නිසා හිත කලබල කරගන්න එපා. විෂය නිර්දේශයට අනුකූලව පාඩම් කරලා ඉන්න නිසා විශ්වාසය කියන එක ගොඩනගා ගන්න ඕන. මට පුළුවන්, මම පාඩම් කරපු දේවල් වලින් අහන ප්‍රශ්න වලට හොඳට පිළිතුරු දෙන්න පුළුවන් කියන ඒ මනස සකස් කර ගන්න ඕන. ඒ වගේම ආදරණීය දරුවන්ට දෙමාපියන්ටත් මතක් කරනවා, අපි මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ ඒ දරුවන්ට නියමිත විෂය නිර්දේශයට අනුකූලව. ඒ විෂය නිර්දේශයට අනුකූලවම තමයි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ.
3: මේ වැඩිදුරටත් අදහස් දක්වූ විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය.
5: එක් එක් ප්‍රශ්නයට අදාළ උපදෙස් වෙන වෙනම තියෙනවා. ඡේදය කියවලා පිළිතුරු ලියන්න, එහෙම නැත්නම් නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. ඒ වගේ ඒ කියපු උපදෙස තමයි පිළිපදින්නේ. දැන් යටි ඉරක් අඳින්න කිව්වහම හරි උත්තරේ තෝරලා හරියක් දාලා හරි උත්තරේ ලියලා එහෙම නැත්නම් හරි උත්තරේ රවුම් කළා, ඒ වගේ ඒ දේවල් කරන්න බෑ. ඒ කියලා තියෙන දේ කරන්නට ඕනේ. ඒ නිසා උපදෙස් පිළිපැදීම කියන්නේ ගොඩක් වැදගත්. ඒ වගේම කාලය කළමනාකරණය කිරීම. ඊළඟ ප්‍රශ්න පත්‍ර කියවන විට මේ අපේ දරුවෝ කලබල වෙන්නේ නැතුව හොඳින් කියවන්න ඕන. ඒ සමහර ප්‍රශ්න තියෙනවා විය නොහැකි දේ. ඉක්මනට නොවන්නේ. ඒ වගේ දේවල් දැන් සමහරලාට ප්‍රශ්නයක් අහද්දි විය නොහැකි දේ කුමක්ද කියලා. ඒතර විය හැකි දේ කල්පනා කරලා උත්තරේ ගැහුවොතින් වැරදි. ඔව් විය නොහැකි දේ. ඒතර නොහැකි හොඳට කියවලා බලලා තමයි ඔබට ඉතා හුරු පුරුදු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒක අහලා තියෙන දෙයටයි උත්තර ලියන්න ඕනේ. ඒ නිසා කලබල වීම කියන එක අපි කරගන්න අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලම මම කිව්වා වගේ ඔබ ඉගෙනගෙන තියෙන මේ වන විට ඒ ඉගෙනගෙන තියෙන දේ හොඳින් ධාරණය කරගෙන කලබල නොවී ඉතාමත්ව සන්සුන් මනසින් හොඳින් විභාගයට මුහුණ දෙන්න ඕන ප්‍රශ්න පත්‍ර කියවලා අසා තියෙන දේවල්. ඒ වගේම තමයි අත්අකුරු. අත්අකුරු මිඳුල පුතල දාන්නවා ඉතාම පැහැදිලි. පැහැදිලි අත්අකුරෙන් පිළිවෙලට පිළිතුරු ලියන්නට ඕනේ. අහලා තියෙන දෙයට විතරයි ගොඩාක් ලොකු පිළිතුරු බලාපොරොත්තු වෙන. අහලා තියෙන පිළිතුරු කෙටියෙන් ඒ ලියන්නට ඕනේ.
3: මේ අතර අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග කාලයේ යම් අපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් 01131 66 81 19, 01131 66 80 26, 01131 66 80 32 සහ 01131 66 80 87 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.
6: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් දී ආරම්භ වීමට නිමිතව තිබෙන පහවසර ශිෂ්‍යත්ව විභාගයටත් උසස් පෙළ විභාගයටත් සැලසුම් සකස් කිරීමින් අඛණ්ඩවම පසුගිය සති කිහිපයේ පුරාවටම කාලගුණ වාර්තා සහ අනිකුත් තාක්ෂණික වාර්තා පදනම් කරගෙන සියලුම පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වෙමින් සැලසුමක් නිර්මාණය කරා. විශේෂම මේ සැලසුම හරහා අපි ඒ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කළා තිබෙනවා. ඒ අවශ්‍ය පරිදි ඒ අවශ්‍ය කාර්යභාරයන් සඳහා යොමු වීමට ඒ අවශ්‍ය ආපදා තත්වයකදී ඔවුන්ගේ සහය අඛණ්ඩව ලබා ගැනීම සඳහා එම පාර්ශ්වකරුවන් විදිහට තාක්ෂණික ආයතනයන් එකම හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතනයන් පාර්ශ්වකරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවන් ඇතුළු අනිකුත් සියලුම ආයතන සම්බන්ධ වෙනවා. මෙම සැලැස්ම හරහා විභාග දෙපාර්තමේන්තුව සමගම විශේෂයෙන්ම හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් අපි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හරහා මේ සියලු විභාග මධ්‍යස්ථාන සහ ඉමාවට ප්‍රදේශයන් මාර්ග පද්ධතිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තා අරගෙන ඒ අවශ්‍ය පරිදි එම සූදානම් කිරීමේ කටයුතු අපගේ බේරා ගැනීමේ කණ්ඩායම් අඛණ්ඩවම ක්‍රියාත්මක වෙනවා.
3: මේ වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.
6: සියලුම දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා එකම විභාගයට ප්‍රථමත් ඒ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීමේදී සහ විභාගයේ සම්පූර්ණම අවසන් වී පිළිතුරු පත්‍ර සම්පූර්ණයෙන් ප්‍රවාහනය කර අවසන් වෙනතුරු මේ අපගේ විශේෂ හදිසි මෙහෙයුම් ඒකකයන් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් 25ම 24 පුරාම විවෘත වෙමින් සියලුම පාර්ශ්වකරුවන් හා සමග දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධ කිරීම සඳහා යාන්ත්‍රණය ක්‍රියාත්මකයි. විශේෂිත දුරකථන අංකයන් අපි ලබා දීලා තිනවා සියලුම හදිසි සේවා සපයන්නන් අත්‍යවශ්‍ය සේවා සපයන්නන් සහ එකම තාක්ෂණික ආයතනයන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් මෙහා සම්බන්ධ වෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉතාමත් වැදගත් වෙනවා. ඒ උපදෙස් මත ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ඒ හදිසි ආපදා තත්ත්වයකදී ඒ දරුවන්ගේ අවශ්‍යතාවයන් ප්‍රවාහන හෝ යම් කිසි අවශ්‍යතාවයක් එන්න පුළුවන් ඒ සඳහා මැදිහත් වෙලා ඒ කටයුතු කිරීම සඳහා සියලුම සැලසුම් ක්‍රියාත්මකව පවතිනවා.
3: දෙවෙනි ඇතැම් ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය අදින් අඩුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවිකකරණාංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ දෙවෙනි ඇතැම් ප්‍රදේශවලට තද සුළං පැවතිය හැකි බවයි.
7: දිවෙන හරහා නිර්තතික මෝසම තවදුරටත් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. ඒ නිසා අද දිනේදී දිවෙනේ බස්නාහිර සබරගම පළාත්වලත් ඒ වගේම මහනුවර නුවරළි සහ ගාල්ල මහතර දිස්ත්‍රික්වල විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. ඒ සමගම සබරගම පළාත සහ ගාල්ල මහතර කළුතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අද දිනේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ සමගම දිවෙන හරහා විටින් විට තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන විශේෂයෙන් උතුරු මැද සබරගමුව දකුණු මධ්‍යම වයඹ පළාත් සහ වගේම ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ විටින් දාමුණ පැයට කිලෝමීටර් 40-50 වන තද සුළං අද දිනේදීත් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ පවතින වැසි සහිත කාලුක තත්ත්වය අපි අදින් පසුව ක්‍රමයෙන් අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. බොහෝදුරට දිවෙනේ දිතුයේ කොටසේ ඉදිරි සති කිහිපේ බොහෝදුරට යහපත් කාලුක තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. දිවෙනේ අනුකුත් ප්‍රදේශ ගත්තොත් විශේෂයෙන් උතුරු මැද සහ නැගරෙන පළාත්වල තවදුරටත් වැසි රහිත වියලි කාලුක තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ ප්‍රදේශවල ඒ සම්බන්ධවත් විශේෂයෙන් මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානයෙන් කටයුතු කරන්න විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල කර්මක උණුසුම් සහිත සාරු තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව ඉදිරි දින කිහිපයේ පවතිනවා.
3: ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවිකකරණාංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
8: අද දිනය තුළ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනවා. ඒ වගේම තමයි උසස් පෙළ විභාගයේ සඳා දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තියෙනවා. මේ තියෙන තත්ත්වය කොහොමද ඉදිරියට?
9: ඔව්, අපි විභාග දෙපාර්තමේන්තුවත් සමග තමත් ළඟින් සම්බන්ධීකරණය ක්‍රමෙන් කටයුතු කරන වෙනම අනාවැකිනුත් ක්‍රීම් කරනවා. අද දිනේදී සාමාන්‍ය විශ්ව තත්ත්වයේ තරමක අඩුවීමක් අපේක්ෂා කරන, විශේෂයෙන් ගත්තොත් ඔය සබර්ගම පළාත, ඒ වගේම ගාල්ල, මාතර සහ කළුතර වගේ දිස්ත්‍රික්කවල තරමක අඩුවීමක් විශේෂයෙන් උදේ කාලයේ අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන පසු විශ්ව තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්.
3: මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගෙන ඇත්තේ බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැතිබෙම් මසල සිදු කළ වැටලීමකදී. ඔවුන් විසින් එම ස්ථානයේ බන්ධනාගාරයට පාර්සල් දෙකක් විසිකිරීමට උත්සාහ කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබූ පාර්සල් දෙකක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250ක්, ඇෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270ක්, දුරකථන චාර්ජස් දෙකක්, කරාම්බු යුගල දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අතරංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වෘදු 29 වයස්වල පසු වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පැවසුවා. අතරංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මෙවර LPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දසුන් ශානක නායකත්වය දෙන ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ රාත්‍රී පැවති අවසන් මහා තරගයේදී ජෙෆ්නා කිංස් කණ්ඩායම පරාජයට පත් කරමින් තරගය පැවතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ජෙෆ්නා කිංස් කණ්ඩායම ලකුණු 123කට සියලු දෙනා දැවේ ගියා. වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ කමෙල් මිෂාරයි. ඔහු පන්දු 32කදී ලකුණු 41ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ගෝල් ගැලන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම දක්ෂතාව දැක්වුවේ චරිත් අසලංක සහ ඉෂාන් මාලිංගයි. චරිත් අසලංක ලකුණු 20කට කඩලු 3ක් දවා ගත් අතර ඉෂාන් මාලිංග ලකුණු 25කට කඩලු 3ක් දවා ගත්තා. අනතුරුව පිළිතුරු ක්‍රීඩා කිරීම සඳහා ගෝල් ගැලන්ස් ක්‍රීඩකයන් පිටියට පිවිසියේ ලකුණු 124ක ඉලක්කයක් හඹා යාමටයි. පන්දුවර 15යි පන්දු 5කදී කඩලු 5ක් පමණක් දැවි ඔවුන් තරගයේ ජයගත්තා. තෝමස් රොජර්ස් පන්දු 24කදී ලකුණු 37යි. නායක දසුන් ශානක පන්දු 9කදී ලකුණු 20ක් ලබා ගත්තා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ චරිත් අසලංකයි. කමල් මිෂාර තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.
0: විශ්වාස කරන සත්‍ය
3: net news නිමාව. මීළඟ net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:00 12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. FM 95 FM 94.8
10: Divine Pura. 10:59

0: エレベンチャ
1: ー。相棒ワンサチリネンデ。
2: 相棒。ආයුබෝවන් සුබ උදෑසනක් පැංචටයි
1: පැංචටයි සුබ උදෑසනක් සචිනි නැන්දේ
3: සුබ උදෑසනක් වේවා
2: හරි
1: සචිනි නැන්දේ
2: ඌ
1: මට චූටි
3: කලබල පැංචා
2: හරි මොකද
1: මට චූටි වෙලාවක් දෙනවද
2: චූටි වෙලාවක්ද මොකද කියන්නේ පැංචෝ අපි චූටි වෙලාවක් දෙමුද පැංචිට
1: හා
2: මොකද චූටි වෙලාව
1: ආවේ භාගය අයලා අක්කලාට සුබ පතන්න
2: ආයිකට
1: ග්‍රේඩ් 5 අක්කලාට කලබල වෙන්නේ නැතුව
2: අයියලාට
1: අයියලාටත් එහෙමයි අයියලාටයි අක්කලාටයි ග්‍රේඩ් 5 එකේ ඉන්න අය ඊට පස්සේ හොඳට විභාගේ කරන්න කලබල නැතුවත් කරන්න ඕනේ
2: හා තව
1: හොඳට උත්තර එකේ ලියන්න ඕනේ
2: හරි කලබල වෙන්න එපා නේද?
1: ඔව්.
2: දැන් අපි කලබල පැංචා වුණාට අපි කියන්නේ අද විභාගෙට කලබල වෙන්න නැතුව උත්තර ලියන්න කියලා නේද?
1: ඔව්.
2: අනිත් එක දැන් අපි මේ පැංචයි පැංචිත් ලොකු වෙලා විභාගෙ ලියනවනේ. දැන් මේ විභාග කියලා කියන්නේ ජීවිතේ තියෙන එකම දේ නෙවෙයි නේද? ඒක එක දෙයක් විතරයි. අදින් මේ විභාගය ඉවරයි. ලොකුවට ඒකේ ප්‍රතිඵල අනේ මම කොහොමද ලියුවේ දන්නේ මොනවා වෙලාවද දන්නේ ඕවා හිතන්න එපා. හරිද? ඒ හින්දා ඉගෙනගත් දේවල් පාඩම් කරපු දේවල් හොඳින් ලිගිහිලා ලියන්න ඕගලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඔන්න පැංචයි පැංචි සචින් නන්දයි ඔන්න අද ප්‍රාර්ථනා කරනවා හරිද
1: හා
2: හරි පැංචිට මොනවද කියන්න තියෙන්නේ
1: දසුන් සානක මටත් දසුන් සානක
2: දෙන්නට දසුන් සානක ගැන
1: දසුන් සානක ටීම් එක තමයි දින්නේ
2: ඒකනේ
1: LPL
2: එක LPL එක දින්න
1: සචින් ගෝල්ඩන්
3: LPL ෆයිනල් මැච් එක තිබ්බනේ.
2: ඔව්.
3: ඒක ප්ලේ කරේ.
2: ඔව්.
3: ජෙෆ්නා ටීම් එකයි.
2: හා.
3: ගෝල් ටීම් එකයි.
2: ඒකනේ ඔය සපෝට් කරේ කාටද?
3: ගෝල් ටීම්
2: එක. ගෝල් ටීම් එකට. වත් ගෝල් ටීම් එකට නේ. දසුන් ශාන්.
1: දසුන් ශාන්ගේ
2: ටීම් එකට.
3: ටීම් පොඩ්ඩක් ඉන්නකෝ යා මැදින් පයි ඉන්න එපා මං කියලා ඉවර වෙනකම්. එයා ඉන්න.
2: දෙන්න අප දසුන් ශානකට ආසින්න මෙතන ලොකු තරගයක් නේද? ආ හරි. හරි දැන් පැංච කියන්නේ මොකද දැන් දසුන් ශානෙගේ නෝට කියන්නේ තියෙන්නේ?
3: සචින් නන්දේ.
2: ඔව්.
3: ඊට පස්සේ
2: හා
3: ගෝල් ගහලා
2: ඔව්
3: බෑග් ගහලා
2: ආ
3: බෑග් කරලා
2: ඔව්
3: ලකුණු 100 20

0: හයක්.
1: තුනක් ගහලා.
0: 123 ගෙවෙ ගෝල් කණ්ඩායම. 126ක් ගෙව ගෝල් කණ්ඩායම.
1: ජෆ්නා.
0: ඔව් ජෆ්නා 123 ගෙව. නේද? ඒකනේ ගෝල් කණ්ඩායම.
1: ජෆ්නා 123ක් ගෙව.
0: 123ක් ගෙවුවා.
1: ලකුණු.
0: ඔව්.
1: ඊට පස්සේ සෙකන්ඩ් ඇවිල්ලා.
0: ඔව්.
1: ගෝල් ටීම් එක බැට් කරා.
0: බැට් කරා. හරියටම
1: හරි. අන්තිම එකට ඇවිල්ලා දසුන් සානක මාමා
0: ඔව්
1: හයේ වාරක් ගහලා
0: දින්න ඒකනේ වැඩේ කියන්නේ නේද
1: ගෝල් ටීම් එක ෆස්ට් චැම්පියන් කරා
0: එහෙමද හා දැන් පැන්චිට මොකද දසුන් සානකට කියන්න තියෙන්නේ
2: හා මම දසුන් සානකට ආසයි ගොඩක්
0: හා
2: එතකොට මම හැම වෙලේම කියන දසුන් සානක ගැන මේ කතා කරන්න ඕනේ දසුන් සානක කතා කරන්න ඕනේ.
0: ඔව්.
2: මම එහෙම ඉගෙදර ඉඳන්
0: කියනවා.
2: මම ගොඩක් ආදරයි ඒකයි.
0: ඒකයි. එහෙම තමයි ක්‍රිකට් ගහන ගොඩක් අයට ගොඩක් අය ආස අපේ පැංචයි පැංචිය ආස දසුන් සානකට නේද?
2: ඔව්.
0: ආ හරි. අපි එහෙනම් දසුන් සානකට කියමු අපේ පැංචයි පැංචිය වට ගොඩක් ආසයි කියලා. කමන්න නෑනේ මං කියන්නේද?
2: හා
0: මං කියන්නම්කෝ මං කෝල් එකක් දෙලා
2: කියන්න. මං ආසයි.
0: හරි. දැන් උදේ 7යි විනාඩි 7යි වෙලාව අපිට තියෙනවා දැන් ඊළඟට මොකක්ද අහන්න?
2: දිෂුම්
0: අහන්න තියෙනවා. හැබැයි ඊට කලින් තියෙනවා මොකද්ද?
2: තේරවිල්ල.
0: දැන් අද උදේ ගියොතින් නැත ෆිම් ෆේස්බුක් ෆෑන් පේජ් එකට අපි පැබාගයට කලින් මේ තේරවිල්ල ඔන්න අපේ ෆේස්බුක් එකේ දැම්මා. හරිද? දැන් ෆේස්බුක් එකේ උත්තරත් කමෙන්ට් කරලා තියෙනවා. මොකක්ද නදද මගේ තේරවිල්ල? වාඩි වුණාම දැන් අද අපි තුන්දෑම මේ වාඩි වෙලා නේද ඉන්නේ?
2: ආ
0: වාඩි වුණාම අපි තුන්දෙනා ගාම තියෙනවා. හරිද? ඔව්. වාඩි වෙලානේ ඉන්නේ. වාඩි වුණාම අපි තුන්දෙනා ගාවම තියෙනවා. හරිද? හැබැයි නැකිට්ටම ඒක නැති වෙනවා. කල්පනා කරන්නකෝ. දැන් මේ වාඩි වෙලානේ අපි තුන්දෙනා ඉන්නේ. දැන් සචින් නැන්ද ගාවත් තියෙනවා, පැංච ගාවත් තියෙනවා, පැංචි ගාවත් තියෙනවා. හරිද?
2: පුටුව.
0: නෑ පුටුව නෙවෙයි. වාඩි වුණත් නැකිට්ටත් පුටුව එහෙමම තියෙනවානේ. වාඩි වුණාම තියෙනවා, නැගිටිනකොට නෑ. හරිද? කල්පනා කරලා කියනවද?
2: හා.
0: එහෙනම් අපි ඩිෂුම් කතාව අහන්න යනවා. ඊට පස්සේ පුළුවන් නම් කියන තරඟ වටේ තියෙනවා. පුළුවන් නම් කියන තරඟ වටේ උන් අපි වෙනස් කරලා තියෙනවා. හරිද? ඔන්න අපි ලස්සන විස්තරයක් කියන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ විස්තරෙන් අපි ප්‍රශ්නෙකුත් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරي අපිට WhatsApp කරන්න. එතකොට අපි තෝරනවා කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. හරිද?
2: හරි.
0: එහෙනම්
2: මතක තේරවිල්ලක් තියෙනවා.
0: වඩ තේරවිල්ලක් තියෙනවා. පැංචල තේරවිල්ලක් තියෙනවා කියලා නේද?
2: ආ
0: පැංචගේ තේරවිල්ල මොකද්ද? රෑට ලෑල්ල උදේට බම්බු. ඒක නිදාගන්නකොට පාවිච්චි කරන්න නේද?
2: නෑ.
0: නැද්ද? වාඩි වෙන්න.
2: නෑ.
0: එහෙමත් නැද්ද? එහෙම නේ.
2: අපි යාළුවෙක්ගේ ගෙදර තියෙනවා.
0: යාළුවෙක්ගේ ගෙදර තියෙනවද? ඔයාගේ තේරවිල්ල මොකද පැංචි?
2: මගේ තේරවිල්ල නම් ලුණු හදන්න සී වලින්නේ.
0: ලව්.
2: අන්න ඒක මං කියනද?
0: ලුණු හදන්නේ ඔව් ලුණු හදන්නේ මූදෙන්. ඉතින්
2: ඊට පස්සේ ඒවා දිය වෙලා යනවා.
0: හරි.
2: ඒ මොනවද?
0: දැන්ද කොයිද හැදුවේ මෙයා? හරි අපි ඩිෂුම් මහන්න යමු. ඊට පස්සේ අපි පුළුවන් නම් කියන තරඟ වටේ තෙකේ නම් ලස්සන සින්දුවකුත් තියෙනවා ඒත් එක්කම. ඒ සේර මහන්න උදයට වෙනකන් කලබල පැංචාගෙන ඉන්න.
3: මං ඔයාට කියන්නම්. අද අපි මේ වැඩේ හරියට කරොත් ආයෙත් එයාලා මගේ නිල් මායාව උදුරගන්න හිතන්නේවත් නැහැ.
4: මට නම් තේරෙන්නේ නැහැ. ඔයා මොනවා කියනවාද කියලා. අයියෝ. හරි හරි කමන්නේ. කිකි කියනකෝ බලන්න.
3: ඇයි පුරුපුරු? ඔයා ඒකට කැමති නැද්ද?
4: නිකි. අනේ නිකි මට නම් හිතෙන්නේ මේක හරියම අනතුරුදායකයි. ඔයාට තේරෙන්නේ නැද්ද? ඒගොල්ලෝ ඔයාගෙන් බලය ගත්තොත් එහෙම.
3: බය වෙන්න එපා. තාම ශක්තිය තියෙන්නේ මංගාව. හොඳ දේවල් කරන්න ඒ ශක්තිය මට උදව් කරනවා. අපිට පුළුවන් මේ ශක්තිය අපි ගාව තිබ්බොත් තව ගොඩක් අයට උදව් කරන්න. දැම්මම මේක ඉවර කරේ නැත්තම් මේගොල්ලෝ මේ වැඩේ ඉවර කරන්නේ නැහැ. අපි දෙන්නට හැමදාම ඉන්න වෙන්නේ බයයි.
5: නයිනෝ මගේ මණික්කට ඔන්න පැටිය වංගට හාල් වැස්සගෙන ආවා. දැක්ක නේද ලොක්කා? ඔයා කිව්වේ පූසායි එන්නේ නැහැ කියලා. ඔය පූසාවිත් ඉන්නේ ඔත්තු බලන්න කියලා.
6: දැක්ක නේද මගේ සුදු බෝලේ ආපු වේග? නේද පැටිය?
7: ඔය ඇති. දෙන දෙයක් පූසට දීලා ඉක්මනට අර යාගිට උදව් කරන්න අපි ඇතුළට යන්න ඕනට. අරගෙන ආපු ගස් කොළන් ටිකත් මතක ඇතුව ඇතුළට ගෙනියන්න ඕන. ඒවයින් ගුලි වගේක් හදන්න තියෙනවා කියලා කට්ටඩි රාල කිව්වා. මතක තියාගන්නවා.
5: ඉතින් කෑ ගහන්නේ ඒක පටන් ගන්නවා කිව්වේ තව පැය දෙකකින් විතරනේ. තව වෙලා තියෙනවනේ ලොක්කා.
3: අම්මෝ හොඳටම කරුවලයි. ඒ මොන්දිවට හැම තැනම මදුරුවෝ. පුරුපුරු තාම නෑනේ. එයාව ජෝන් හිර කරගෙනවත්ද? කෝකටත් එයාලා ගිය පැත්තට මම තව ටික දුරක් යනවා. එතකොට පුරුපුරුටත් මට පණිවිඩය දෙන්න ලේසියනේ.
5: සුදු බෝල බය වෙන්න එපා. මේ නපුර කිව්වට ඔයා මම මේ පෙට්ටියට දාලා වහන්නේ නෑ.
6: එතකොට මගේ පැටිය කොහොමද මේ පුංචි සිදුරුවලින් උස්ම ගන්නේ?
5: හැබැයි ඔන්න ඇතුලේ ලොකු වැඩක් යනවා. ඒ පැත්තට නම් එන්න හොඳ නෑ. හොඳේ තේරුණා. අන්න හරි. දැන් මං ඇතුළට ගිහින් එනකම් ඔයා මෙතනටම වෙලා කුලි වෙලා නිදාගෙන ඉන්න ඕනේ. හොඳද? ගොබන් බණ්ඩි ගෙඩියක් පිරිලා තියෙන්නේ.

0: Pele Pencho.
1: දේ හතයි විනාඩි 14යි ඩිෂුම් ඩිෂුම් කතාවේ ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්න වෙන්නේ ඊළඟ සෙනසුරාදා. හරිද? දැන් ඕගොල්ලෝ මොන්ටිසෝරි ඉන්නකොට. දැන් මොන්ටිසෝරි යන්නේ නැහැ නේද නේද?
2: ඔව්. යන්නේ 1.
1: ඒකනේ ග්‍රේඩ් 1 නේ. දැන් ග්‍රේඩ් 1 එකෙත් කියනවා ග්‍රේඩ් 2 එකෙත් කියනවා මේ පුංචි කාලේ ගොඩාක් අය හරි ආසසින්ද තියෙනවනේ කියන්නේ නේද? තොයම් තියෙනවා කියන්නේ නේද? දැන් සචින් නන්දත් පුංචි කාලේ ආසාවෙන්ම කිව්ව සින්දුවක් තියෙනවා. මොකද කියන්න බලන්න.
2: ට්වින්කල් ට්වින්කල්.
1: හරියටම කිව්වනේ ඔය දෙන්න. හා. දැන් ඔය දෙන්න දන්නවද ට්වින්කල් ට්වින්කල් කියන්නේ? ආ කියන්න බලන්න.

0: බලන්න කොච්චර ලස්සනද හැමෝම දන්නවනේ නේද? පුංචි ලොකු හැමෝම දන්නවා මේක. ඔයගොල්ලෝ දන්නවද මේ සින්දුව කොච්චර පරණයිද කියලා? මේ ට්වින්කල් ට්වින්කල් සින්දුව.
1: නෑ.
0: දන්නේ නැද්ද? මං කියන්නේද?
1: හා.
0: මේ සින්දුව අවුරුදු 200කට වඩා පරණයි. හරිද?
1: හා.
0: ගොඩාක්ම පරණ සින්දුවක්. 1806 දී තමයි මේ ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් කියන ඉංග්‍රීසි පදපේලිය මුද්‍රණය කරලා තියෙන්නේ. එතකොට මේකේ තනුව මේ ඇත්තම නිර්මාණය කරේ ට්වින්කල් ට්වින්කල් විතරක් මේ ට්වින්කල් ට්වින්කල් වලට විතරක් නෙවෙයි. මේකේ තනුව ප්‍රංශ ගීතයක්. හරිද? මේ ප්‍රංශ ගීතයක තනුවකින් තමයි 1761 දී ප්‍රසිද්ධ වුණේ ඒ තනුව. ඒ කියන්නේ ප්‍රංශ ගීතයකින් ඔන්න මේ තනුව ඉතාම ප්‍රසිද්ධ වුණා 1761 දී. එතකොට මේ ට්වින්කල් ට්වින්කල් කියන මේ පදපේලිය රචනා කළේ ඉංග්‍රීසි ජාතික ජේන් ටේලර් සහ ඈන් ටේලර් කියන අක්කයි නංගි. හරිද? කවුද ජේන් ටේලර් සහ ඈන් ටේලර් කියන අක්කයි නංගි? තමයි මේ ට්වින්කල් ට්වින්කල් කියන මේ ගීතය රචනා කළේ රයිම්ස් ඔෆ් ද නර්සරි කෘතිය. රයිම්ස් ඔෆ් ද නර්සරි කියන කෘතියේ තමයි මේ ට්වින්කල් ට්වින්කල් මේ ගීතය ඔන්න රචනා වුණේ. හැබැයි සාමාන්‍යයෙන් මේකේ කතුවරී කවුද කියලා අපි හෙව්වටින් ඔන්න සඳහන් වෙන්නේ ජේන් ටේලර් කියලා. මුලින්ම මේ ට්වින්කල් ට්වින්කල් කියලා කියන්නේ ගීතයකුත් නෙවෙයි පැංචි, කවියක්. හරිද? මේකේ මුල් නම ට්වින්කල් ට්වින්කලත් නෙවෙයි. මේකේ මුල් නම ද ස්ටාර්. ඊට පස්සේ තමයි මේ කවිය ජනප්‍රිය තනුවකට ගායනා කරන්න ඔන්න පටන් අරගත්තේ. ඒ විතරක් නෙවෙයි, ඔයගොල්ලෝ දන්නව නේද ABCD කියලා සින්දුව?
1: ඔව්.
0: කියන්න බලන්න ඒක.

0: Then Baba Black Sheep Sindhuai, ABCD Sindhuai, me Twinkle Twinkle Sindhuai, me Tunam ekama thalakata thiyenne kiyala okala dannawada? එහෙම දැන් ඔය කියන්නේ එක තාලයකට තමයි. හැබැයි වචන වෙනස් හින්දා ඔයගලන්ට එක පාට එක මතක් වෙන්නේ නැහැ. හරිද? බාබා බ්ලැක් ෂීප් එතකොට ABCD මේ ගීතේ වල තනුවත් මේ ට්වින්කල් ට්වින්කල් තනුවටම තමයි තියෙන්නේ. හරිද? එතකොට මේ තනුව මුළු ලෝකෙම කට්ටි දැන් පැංචයි පැංචි ගායනා කරා වගේ ට්වින්කල් ට්වින්කල් සින්දුව මුළු ලෝකෙම ඉන්න පුංචි දරුවෝ මේ ට්වින්කල් ට්වින්කල් සින්දුව ගායනා කරලා තියෙනවා. මේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරකුත් නෙවෙයි. හරිද?
1: මේ ට්වින්කල් සිංහල භාෂාවෙන්ද?
0: ඔව්, ඒ කියන්නේ කීක භාෂාවලින් මේ ට්වින්කල් ට්වින්කල් සින්දුව? ඔව්, ප්‍රංශ වෙන්න පුළුවන්, ස්පාඤ්ඤ භාෂාව වෙන්න පුළුවන්, අරාබි වෙන්න පුළුවන්, හින්දි වෙන්න පුළුවන්. එක එක භාෂාවලින් මේ ට්වින්කල් ට්වින්කල් සින්දුව ඔන්න නිර්මාණය වෙලා තියෙනවා. ඒතොර තනුවට විතරක් අවුරුදු 250කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ගීතයට අවුරුදු 200කට වඩා කාලයක් තියෙන ඔන්න මේ සින්දුව ඊට පස්සේ ට්වින්කල් ට්වින්කල් සින්දුව ඔගොල්ලෝ ගායනා කරනකොට මතක තියාගන්න අපි මේ කියන්නේ කොච්චර පරණ සින්දුවක්ද කියලා. හරිද? හරි. දැන් ඔන්න ට්වින්කල් ට්වින්කල් ගැන ඉගෙන ගත්තා. දැන් ඔන්න අපි පුළුවන් නම් කියන්න තරඟ වටේ පටන් ගන්නවා. මේ පටන් ගන්නෙත් මේ ට්වින්කල් ට්වින්කල් වලින්ම තමයි. දැන් මේ ට්වින්කල් ට්වින්කල් සින්දුවේ අග තේනා නේද ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි කියලා. ඩයමන්ඩ් කියලා කියන්නේ සිංහලෙන් මොනවටද? දියමන්ති වලට නේද? දියමන්ති වලට. මං අහන ප්‍රශ්නයක් මොකද දන්නවද? දියමන්ති හැදිලා තියෙන්නේ මොනව වලින්ද? දියමන්ති හැදිලා තියෙන්නේ මොනව වලින්ද? අපිට වට්ස්ඇප් කරන්න. වට්ස්ඇප් අංකය මතක් කරනවද? කියන්න බලන්න.
1: 0711 95 95 95 තමයි වට්ස්ඇප් කරන්න ඕනේ.
0: ඔව්, වට්ස්ඇප් කරන්න. දියමන්ති හැදිලා තියෙන්නේ මොනව වලින්ද කියලා අපි බලමු. අද ජයග්‍රහණය කරන්නේ කවුද කියන්නේ? හරිද? හරි. එහෙනම් අපි යමුද ට්වින්කල් ට්වින්කල් අහන්න.
1: හා
0: ට්වින්කල් ට්වින්කල් අහලා නිර්මාණ පිටුවත් අපි පටන් ගන්නවා.

0: FM 94.8 Net FM Divaina Pura.
1: දේ 7යි විනාඩි 21යි.
2: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
4: අගෝස්තු 9 වෙනිදා පුත්තලම
3: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112-125-125.
7: ඔයාලා ගිහින් එන්න. මම මෙතන ඉන්නවා.
8: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුකම් ඔබට මග හැරෙනවා. Now and Lean Calcium Vitamin C, D, Zinc, Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලී සීමා බිඳලන්න.
9: ඒ කාලේ හිට්ම සින්දු
10: රැදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා.
11: මේ කාලේ හිට්ම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: අසයිත හිතුන යන්න නැතුව තුරුල ඔයාගේ.
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දිගට අහන්න සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: Net FM. Hello Hello Satyantra.
9: අහන්න අහන්න
15: FM 95 FM 94.8 Net FM.
16: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා.
17: උදේ 7යි විනාඩි 24යි අපිට හෝගාලා උත්තරේ WhatsApp කරනවා. ඊළඟට තේරවිල්ලට උත්තරේ අපේ Facebook fan page එකේ comment කරනවා. එකම වැඩ ගොඩයි අපේ කලබල පැංචාංගින් අපේ පොඩ්ඩන්ට නේද? හරි. දැන් එහෙනම් අපිට පටන් ගන්න තියෙන්නේ මොකද්ද? අපේ නිර්මාණ පිටුව.
18: නිර්මාණ පිටුව බලමු.
17: හරි, නිර්මාණ පිටුව බලන්න ලස්සන චිත්‍රකින් වැඩේ පටන් ගන්න තියෙන්නේ. පංච කියන්න බලන්න මේ චිත්‍රය මොකද්ද කියලා. කවුද මේ?
18: අම්මයි තාත්තයි.
17: හරි,
18: දුවයි.
17: මගේ පවුල තමයි ඔන්න ඇඳලා වෙලා තියෙන්නේ. හරිම ලස්සනට ඇඳලා. මේ චිත්‍රයේ මට දකින්නකොට මතක් වුණේ මොකද දන්නවද? සිබිල් වෙත්තසිංහ නැන්දව. සිබිල් වෙත්තසිංහ නැන්දගේ පොත්වලත් මේ වගේ තමයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. හරිම ලස්සනයිනේ. W.A. යනාරා මිනෝදි මායාදුන්න ජාතික පාසලට යන්නේ 2 වසර. අද නැන්දේ මගේ චිත්‍රය කියවනවද? ඔය කියවේ මම. බුදු සරණයි වට. ඔයාටත් බුදු සරණයි කියලා උනේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු බලමු. දැන් මේ චිත්‍ර ගොඩාක් තියෙනවනේ නේද? බලන්න පැංචි මේ චිත්‍ර.
18: අනේ අවුල් කෙනේ.
17: කොහොමද මේක ඇඳලාද හදලාද?
18: හදලා.
17: කොහොමද හදලා තියෙන්නේ?
18: කොළව නෑ, පැන්සල් තුල් වලින් හදලා, පිහාටු කූඩු වලින් හදලා.
17: කොහොමද?
18: කුරුල්ලොන්ගේ.
17: ඔව්, කුරුළු පිහාටු තියෙනවා. ඊළඟට අර පැන්සල් තුල් වල තුඩු තියෙනා නේද?
18: ඔව්, පැන්සල් මේවා තියෙනවා. S2ක්
17: මොනවද? මද්දටි ඇට වලින්. හරිම ලස්සනයිනේ. මේක ඇඳලා වෙලා තියෙන්නේ චිරත සයුල් වෙන්න ඕන. උඩයාල ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණි ඉගෙන ගන්නේ ඉවතලන ද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ පැන්සල් කුඩු කුරුළු පිහාටි වලින් තමයි ඔන්න.
18: සචිනි නැන්ද. නේද?
17: ඔව්.
18: කසී නැන්දා ඉන්න දවසේ මම ඕක කිව්වා.
17: කිව්වද?
18: මම ඉවවලද දවුව වලින්.
17: ආ.
18: ඉස්කෝලේ හැදුවට වෑන් එකක්.
17: ආ, එහෙමද?
18: ඔව්.
17: ආ, හරි. හොඳයිනේ. හරි, ඊළඟට බලමු මේක. ආ, මේ මොකද්ද පැන්චෝ? ආ, පැන්ච කියන්නේ බාන මේක.
18: ඒක හවල්.
17: ඒක තමයි මොනවද පේන්නේ? පැන්චිට මොනවද පේන්නේ මේකේ?
18: කවුලට?
19: නෑ. කිරි දෙනවා.
18: කවුලට කිරි දෙනවා.
17: කිරි දෝනවා, කිරි ගන්නවා නේද?
18: ඔව්.
17: සෙනුරි සොයා
18: අයියයි අක්කයි ඉස්කෝලේ යනවා.
17: හා.
18: ගෙදරවල් තියෙනවා.
17: ඒක තමයි නේද? මං හිතන්නේ දේවල් ගොඩාක් ඇඳලවල තියෙනවා. කේ සෙනුරි සෙයාරා අමන්දි නැන්දි මම දිනුවොත් මට මවුන්ටන් බයිසිකලයක් ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. මේ මොකද්ද පැන්චි?
18: අනේ ලස්සන බීච් එකක්. ඉත පහලට බහිනව.
17: පහලට බහිනවද? හරි. පොඩ්ඩයි මේ චිත්‍ර ගියානේක පාට නේද? හරි. අපි බලමු ඒක කවුද ඇඳලවල තියෙන්නේ කියලා. ජනුදි සහන් සහ තුනවසර ඉගෙන ගන්නේ ධර්මපාල විද්‍යාලයට තමයි යන්නේ. මේ බලන්න. මොකද්ද මේ?
18: කුරුල්ලෙක්.
17: පාට පාට ලස්සනට ඇඳලවල තියෙනවනේ මේක. VM හිරන්දි තරුලි හිමිත් මා චිත්‍රානන්ද තුනිශ්‍රණී බී පන්ති ඉගෙන ගන්නේ කනිෂ්ඨ බාලිකා විද්‍යාලය නාවල පිටියේ. මා දුටු ලස්සන කුරුල්ලෙක් තමයි මාතෘකාව. ගහක් තියෙන තමයි පැන්චි තියෙන්නේ.
18: ඒක ඇපල් වැටිලාද මන්දා?
17: ඇපල් වැටිලා නේද? තවත් චිත්‍රයක යාළුවා ඇඳලවල තියෙනවා. මේ කවුද මේ ඉන්නේ?
18: අලි දෙන්නේ. මැද ගහකුයි අලි දෙන්නෙකුයි.
17: ආ.
18: හදයි තියෙනවා.
17: ඔව්, ඉර බැහැගෙන යනවා නේ.
18: ඔව්.
17: ඉර බැහැගෙන යනවා තමයි තියෙන්නේ. ඒ කියන්නේ කළුවර වෙලා තියෙන්නේ නේද? සනුෂි සෙහන් සදලවත.
18: එක පැත්තක් කහ පාටයි, එක පැත්තක්
17: තැඹිලි පාටයි. හරියටම හරි. හරිම ලස්සනට මේ චිත්‍රය ඇඳලා තියෙනවා. මේ බලන්න. මොකද මේ?
18: ගුවන් හමුදාව.
17: නෑ නෑ නෑ නෑ නෑ.
18: ටයිටැනික්.
17: ටයිටැනික් එක. නේද? ලොකුම ලොකු ටයිටැනික් නමක් ඇඳලා තියෙනවා. රණුග හිරන්‍ය පෙරේරා මහමෙවුනා බුද්දිස්ට් කොලෙජ් එකට යන්නේ දෙල් ගොඩ වෙන්න ඕන. හරි, අපි බලමු ජයග්‍රහණය කරලා තියෙනවා. මේ මොකද්ද මේ?
18: මල් මෝස්තරයක්.
17: මොනවද?
18: නෙළුම් මල් මෝස්තරයක්.
17: නෙළුම් මල් කීයක් විතර තියෙනවද?
18: 1 2 3 4 5 6. 6.
17: භාගයක් තියෙනවා නේ?
18: 6යි.
17: ඔව්, 6ක් තියෙනවා. භාගයක් තියෙනවා. හරි, මේක ඇඳලවල තියෙන්නේ netmi බණ්ඩාරවෙල තමයි ඉන්නේ. බණ්ඩාරවෙල මධ්‍ය මහවිද්‍යාලය තමයි යන්නේ. දිනුවොත් වෝටර් කලර් සෙට් එකක් තමයි ඕනේ කියලා තියෙන්නේ. මේ බලන්න.
18: තාරාවෙටි නේ. තාරාවෙක්.
17: තාරාවෙක්. තාරා හංසෙක්.
18: හංසෙක්.
17: මේ හංසෙක් ඉන්නවා, හංස පැටියෙක් ඉන්නවා, ඉර පායලා තිනවා. හැබැයි මේක හදලා තියෙන්නේ මොනවලින්ද දන්නවද? මොනවලින්ද මේ අලවල
18: තියෙන්නේ?
17: වැලි වලින්. ගම් ගාලා මුලින්ම කොහමද දරද කියලා තියෙන්නේ? හංසය ඇඳලා බලාකුළු. ඒකනේ. හංසය ඇඳලා බලාකුළු ඇඳලා ඉර ඇඳලා ඒ ඇතුළට ගම් ගානවා. හරිද? ගම් ගාලා
18: ඊට
17: පස්සේ වැලි දානවා. හරියටම හරි. ඔව්.
18: අපිත් කරල් තියෙන කේජි එකේ හරි නැහැරි එකේ හරි නේද?
17: ආ, ඒක නේ.
18: අර නම්බර්ස් වල ගම් දාලා වැලි ආවා.
19: එතකොට
17: හොඳයි නේ.
18: එතකොට ලෙටර්ස් වල
17: එහෙමත් කරලා තියනවද?
18: ඔව්.
17: ආ, හොඳයි නේ අනේ ඔය දෙන්න.
18: වැලි තියෙනවා.
17: ඒවා තියනවද? අයන දවසක් කරන්නේ නැද්ද මට බලන්න? ආ, හරි. වැලි නිර්මාණ තෙනුල්ය තිසත් දම්යුරු පුංචි කැකුළු පෙර පාසල යන්න. හරියටම හරි. පෙර පාසලේ තමයි ඔන්න මේ යාළුවා ඉගෙන ගන්න. මේ මොකද්ද?
18: මල්.
17: මල් ලේත් මල් මෝස්තරයක් නේ. ජෙනුලි දිලන්සා බේසේකර ජයවර්ධන හතර වසර තමයි ඉගෙන ගන්නේ. ඊළඟට තවත් චිත්‍රයක් තියෙනවා මේ බලන්න.
18: ඒකත් 100ක.
17: මුහුදු වෙරළ තේජනා පහන් දිගුණ වර්ධන දෙක ශ්‍රේණිය තමයි ඉගෙන ගන්නේ. තවත් චිත්‍ර බලමු මේ තේරවිලටුත්. අන්න
18: කොළවලි
17: අත්කම් නිර්මාණයක්. හරිම ලස්සනයි නේද? 3D වගේ මට පේන්නේ. නෙතුක ගිහන්සිත් නවේ ශ්‍රේණිය ඉගෙන ගන්නේ පානදුර ශ්‍රී සුමංගල විදුහල්ට තමයි යාළුවා යන්නේ. ආ, ඔන්න ගුඩ් මෝර්නින් සචින් ඇන්දේ තේරවිල්ලට උත්තරේ. ඊළඟට දියමන්ති ඇදිලා තියෙන උත්තරේ ඔක්කොම උත්තරේ වෙලා තියෙනවා. මේ කවුද මේ? මේ කවුද?
18: මාළුවා.
17: කවුද? මොන මාළුවාද? ගෝල්ෆිෂ් කෙනෙක්.
18: ගෝල්ෆිෂ්
17: නේද? තනි ලස්සන මාළුවෙක් ගෝල්ෆිෂ් කෙනෙක්ව ඔන්න ඇඳලා එවලා තියෙනවා. හරිම ලස්සනයිනේ. ඔයාලට ලස්සනට චිත්‍රාන් දෙන්න පුළුවන් යාළුවෙක්නේ නේද පැන්චි?
18: ඔව්.
17: මේ ඒ ටැංකියේ ඉන්නේ ගෝල් ෆිෂ් විතරයි. සනින්දි ශෙහාරා කොලක් තියෙනවා. යශෝධර දේවි බාලිකා මහවිද්‍යාලයේ නිකම් පහට ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. දිනුවොත් වයර්ලස් ඉය බඩ්ස් එකක් තෑගි දෙන්න පුළුවන්ද? බලමු. පුළුවන්. අපිට පුළුවන් දිනුවොතින්. හරි. ඔන්න උත්තරත් එවලා තියෙනවා. දියමන්ති හැදිලා තියෙන උත්තර එවලා තියෙනවා. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. ඊළඟට තව තව චිත්‍ර බලමුකෝ අපි නේද? චිත්‍රකෝ මේ පැත්තට. දැන් ඔන්න ඔක්කොම උත්තර තමයි වෙලා තියෙන්නේ. අපි උත්තරත් අපි අන්තිමට කියන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න චිත්‍රයක් තියෙනවා. මේ මොකද්ද මේ?
18: හවුස් එකක් තියෙනවා.
17: තව
18: ගහක් තියෙනවා.
17: ඒ හවුස් එක මොන පාටද?
18: බ්ලූ කලයි, ග්‍රේ කලයි.
17: ඔව්.
18: නිකන් දිලිසෙන කුඩුවද මන්ද? අර දොර හදලා තියෙනවද නැත්නම් ඕනෙ?
17: හා හරි. මේක ඇන්දර වෙලා තියෙන්නේ නිතුක තෙනුල් සිල්වා දෙක වසර ඉගෙන ගන්නේ නාලන්ද පිරිමි විද්‍යාලයට යන්නේ. අපේ ගෙදර තමයි ඔන්න මාතෘකාව. ඊළඟට දියමන්ති හැදිලා තියෙන එක තමයි අපිට ගොඩක් අය වෙලා තියෙන ඔක්කොම උත්තරේ. හරි. ආ මේ මොකද මේ? මොස්තරයක් නේද?
18: මලක් ඒක.
17: ඔසිත රන්දිව. ඒක තමයි ලස්සන මලක්. ඔසිත රන්දිව හංවැල රජසිංහ මධ්‍යවිද්‍යාලයට යන හත ශ්‍රේණිය. දිනුවොත් මට චෙස් මැට් එකක් ඕන.
18: දැක්කු ගමම්ම මන් දැක්ක බටර්ෆ්ලයි කෙනෙක් වගේ.
17: ඒක තමයි. මේ බලන්න මේක එකත් කියමු. හරිම ලස්සනයි.
18: බීච් එක.
17: ඒක තමයි. පාට පැන්සල් වලින් පාටි කරලා තියෙන හරිම ලස්සන පාට පාවිච්චි කරලා තියෙනවා. හරිම ලා පාට පාවිච්චි කරලා තියෙන්නේ. විශ්මි රුචිරාංගී හයි ශ්‍රේණි ඉගෙන ගන්න සුජාතා විද්‍යාලයේ රබුක්කන. නැද මම දිනුවොත් මට ස්කූල් බෑග් එකක් දෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. අම්මෝ අපිට ගොඩාක් කියනවා. හරි. එහෙනම් දැන් නැන්ද කියන්නම්. ආ මේකත් කියන්නකෝ. නැත්තම් තරහ වෙන්නේ අපේ යාළුවා නේද? මගේ පළතුරු කූඩිය. නෑ මගේ පළතුරු කූඩය. විහංගි ඒ කූඩය. විහංගි සංජනා තමයි මේක ඇඳලවලා තියෙන්නේ. ඊළඟට තවත් ලස්සන චිත්‍රයක් බලමු. මේ මොකද්ද? සවින්ද්‍යා මෙත්සදී අඹගස් පිටියේ තමයි ඉන්නේ. එක ශ්‍රේණි ඉගෙන ගන්නේ කහවත්ත ප්‍රාථමික විද්‍යාලයට යන්නේ. මේ ලස්සනම ලස්සනයි නේද? ලස්සන සමනලෙක් මෝස්තරයක් වගේ ඇඳලවලා තියෙන තමරු මිහිලියා සමරසේකර හත ශ්‍රේණි ඉන්නේ අනුර මධ්‍ය මහා විද්‍යාලයට යන්නේ යක්කල. හරි. තවත් ලස්සන චිත්‍ර ගොඩාක් එවලා තියෙනවා. නැන්ද කියන්නම් දැන් කවුද දවසේ තයි? චිත්‍රය ඇඳලවලා තියෙනවා. සද්දානි සම්භාෂින්ගේ දෙක වසර ඉගෙන ගන්නේ බලවත්කම මහවිද්‍යාලයට යන්නේ. හරි. දැන් එහෙනම් අපි කට රිදෙනවා කියලා නේද? හරි. අපි කියමු දැන් එහෙනම් කවුද අද දවසේ ජයග්‍රහණය කරන නිර්මාණ පිටුවෙන් කියලා. අපිට ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැත්තට එව්ව සඳලි අබේසේකර. තුන ශ්‍රේණි තමයි සඳලි ඉන්නේ. ඕන දවසේ තැග ජයග්‍රහණය කරන. මොකද මගේ පවුල කියන මාතෘකාවෙන් අපිට ලස්සන චිත්‍රයක් ඇඳරෙවපු හින්දා. ඉතින් සඳලි වගේ ඔගලන්ට පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් කරන්න. අපේ වට්ස්ඇප් අංකෙ මතක් කරමු.
18: 0715 95 95 95.
17: එහෙම නැත්නම් ඕගලන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ මේ පැත්තට අපිට එවන්න පුළුවන්. ලිපිනයත් මතක් කරගෙන බලන්න පැංචෝ. නිර්මාණ පිටුව කලබල පැංචා
18: net fm පැපල් පෙට්ටි 2045 කොළඹ.
17: අනේ ලිපිනේට අපිට ඕගලන්ගේ ලස්සන චිත්‍ර මේ පැත්තට එවන්නත් පුළුවන් නේද? හරි. දැන් දෙන්නට තියෙන සින්දුවක් කියන්න. ඉක්මනටම කියන්න පැංච කියන බාන මුලින්ම. ටක් ගාලා කියන්න.
18: මගේ පොඩි තාරා පී පී ගෑව හොට රතු පාටයි ඇඟ සුදු පාටයි අර අර පේන සීතල වතුරේ අත්තටු සලමින් පීන පීන නෑවා
17: පීන පීන නෑවා
18: සචින්නන්ද.
17: ඔව්.
18: ඒ සින්දුව අන්තිම කෑල්ල කියන්නක මෙහෙම කියලා ඉවර වෙලා මගේ පොඩි

0: අත්තඩු සනමින් පීන පීන කියනකොට අපේ මල්ලි නෑවා කියන.
1: නෑවා කියලා කියනවද? මල්ලි තම චූටීන යට නෑවා කියලා විතරයි කියන්න පුළුවන් නේද?
0: අම්මයි තාත්තත් කියන්න පුළුවන්.
1: කියන්න පුළුවන්ද?
0: මමත් කියන්න පුළුවන්.
1: හරි. දැන් පැංචි. ඔව් පැංචි කියන බාන පැංචිගේ සින්දුව.
0: එක දවසක් දා කුඹි පොඩිත්තා කොස්කොල ඇඳ උඩ නිදියා ගත්තා. අහස කළු වුණා වහින්න ගත්තා. කුඹි පොඩිත්තා අඩන්න ගත්තා. අම්මට ඇහිලා දුවගෙන ආවා. කුඹි පොඩිත්තා නලවා ගත්තා. අම්මා එක්කලා ගෙදරට දිව්වා. සීනි බෝලයක් රස කර කෑවා. වැස්ස නැවතිලා ඉර පායාලා. කුඹි පොඩිත්තා කුඹි පොඩිත්තා නටන්න ගත්තා.
1: හරි. දැන් එහෙනම් මේ අපේ පැංචයි පැංචි සින්දු කිව්ව වගේ අපේ චූටි යාළුවන්ටත් පුළුවන් මේ පැත්තට සෙල්ලම් කරන්න. සෙල්ලම් ගෙදරට නේද? දුරකථන අංකය මතක් කරන්න බලන්න.
0: 0.12
1: අපවාපෝ කිය.
0: 0.12553 යාලා අපිට කොල් කරන්න.
1: කොල් කරන්න. අපි පුංචි විරාමයක් අරන් එන්නම්. උදේ 7:38.
2: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
3: අගෝස්තු 9 වෙනිදා පුත්තලම
2: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Martina. Rhino Premier Roofing Sheet. Petivistra Sandha. Dhatunai Anuhaya Amatana.
4: Paya Gaana drive kalla office ke busy unaha mena konde kakkumata mama Siddhalepa spray kala. Siddhalepa parampara gana navaka vishwasiya dinu sahanaya.
2: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
3: අගෝස්තු 9 වෙනිදා පුත්තලම
2: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
5: බුදුදහමේ සැබෑ අරුත් විමසා මනෝවිද්‍යාවේ ප්‍රායෝගික සත්‍ය දැක ජීවිතයට මඟ කියන ඉරිදා උදෑසන.
6: මේවා මහ පොළොවේ ඇත්ත. එනිසා ඒ ඇත්ත ඇතුලේ නිවෙන්න ගැටලු වලට ධර්මානුකූලව සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම තමයි අපේ දේශනාවේ ක්‍රමවේදය.
5: මෙත් නෙත් පාමුල.
6: දැන් මගෙන් අහන ප්‍රශ්නේ බලන්න. හාඳුරුනේ මට මෙහෙම වෙන්නේ මගේ පෙරපව් ඉදද? ඒක පෙරපව් නෙමේ. ඒක දැන් පව්.
5: පූජනීය කුටිකුලමේ ප්‍රේමාලංකාර හිමියන්ගේ ගෞරවනීය වැඩමවීමෙන් හැම ඉරිතාම උදයටට දුකෙන් එතෙරවන මඟ සොයා යමු.

0: ルベンチャー。
1: උදේ 7යි විනාඩි 42යි දැන් එහෙනම් අපි ලෑස්ති වෙන්නේ සෙල්ලම් ගෙදර දොර අරින්න. හරි ඔන්න මේ පැත්තට චූටි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මුලින්ම පැංචක් කතා කරන්න බෑනේ මේ යාළුවත් එක්ක.
2: අයිබෝවන් සුබුදා.
3: අයිබෝවන්.
2: නම මොකද්ද?
3: කනුදිනි නුවන්ස.
2: කී වසරද?
3: එක වසරේ.
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
3: දංගන්ද මහා විද්‍යාලේ.
2: ඔයා අසම් විෂය මොකද්ද?
3: සිංහල.
1: සිංහල.
2: ඕගොල්ලන්ට වැස්සද?
1: වහිනවා. තෙමෙන්න එපා කියන්න නේද?
2: තෙමෙන්න එපා. හෙම්බිරිසාදේ.
1: හරි දැන් කිය අන්නේ ගෙදර රේඩිකේ සද්ද අපි ගොඩක් අඩු කරමුද? නැත්නම් වාගේ ලස්සන කටහඬ අපිට අහන්න වෙන්නේ නැහැනේ හරියට. හරි දැන් කියන්නකෝ මොකද ඉදිරිපත් කරන්න කියලා.
3: කවියක්
2: සින් ලසන්ට කියන්නකෝ.
3: ටික ටික වතුර අරගෙන

0: ලස්සන්ට කිව්වයි චූටි යාළුවා නේද පැංචි?
1: ඔව්.
0: සුබ දවසක් ඔයාට. උන තවත් යාළුවෙක් ඉන්නවා. බලන්න මේ යාළුවා කවුද කියලා පැංචි කතා කරන්න බලන්න.
1: අයිබෝවන්.
0: අයිබෝවන්.
1: නම මොකද්ද?
2: සද්දානි.
1: කී වසරේද ඔයා ඉන්නේ?
2: දෙක වසරේ.
1: මං ඔයාට ආදරෙයි.
2: මමත් ඔයාට ආදරෙයි.
0: මොකද්ද දැන් ඉදිරිපත් කරන්නේ?
2: සින්දුවක්.
0: හා ලස්සනට කියන්නකෝ බලන්න.

0: Eikä paaretta mage bänni. Ui jäävenevä. Dostere mame, mage dostere mame. Badari denevä hundatama mage dostere mame. Iskole jannat nähävenä daavage. Behetti kaadenna kumata dostere mame.
1: දොස්තර මාමේ බඩ රිදෙනද බඩ රිදෙනවා අතෝ දැන් නැතුව කෑම කෑවති නේද
2: පළතුරු එහෙම දේවා මං අහලා තියෙනවා
1: ඒකනේ හරි ඔය තවත් යාළුවෙක් ඉන්න පැංචි පැංච කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක
2: අයිබෝවන් සුබ දසනක්
3: අයිබෝවන්
2: නම් මොකද්ද
3: සනාරි නවද
2: කී වසරද
3: තුන වසර
2: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද
3: පාටිමිට
2: විද්‍යාලය කවුරු කවුරුද ඉන්නේ තව
3: අම්මයි තාත්තයි අක්කයි නයි
1: මොකද ඉදිරිපත් කරන්නේ අද
3: පිටි දාත කල
2: ලස්සන්ට කියන්නකෝ
3: එක මත් එක කායකයි මාය වලයි වැඩ වතු වෙකු අඳු වෙකු දෙ සමග ඇච්ච දෙකු දෙ එහි විය වැඩි තියන් හත ගරු කරන්නට සිටු සුමිතියු හෙව්වා තිදදනාතයින් කවුද වැඩි තිගරු රඟ තිබු මහායු ගගස පරමු ලුතුමිතුයක්
1: ආනේ ෆෝන් එක කට් කරගත්තනේ හරි කමනේ අපි අකුඩියක් ගහමුකෝ නේද හරි ඔන තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පැන්චි කතා කරන්න බන්නේ මේ යාළුවත් එක්ක
2: ආයුබවන් නම් මොකද්ද
3: එම්මි මන්දි භාවනා
2: කී වසරේද
3: එක වසරේ
2: ඉස්කෝලේ නම කියන්නකෝ බලන්න
3: නියරාජ පක්ෂ විද්‍යාලය
2: මොකද්ද අද ඔයා ඉදිරිපත් කරන්නේ
3: සිංදුව
2: කියන්නකෝ බලන්න ලස්සනට
3: කුම්භි පොඩිතා
1: Kumbi podita? Cool. Hari api tawa tika king kiyemu ko ne de hinak. Hari ona tawa te yaluwa kavilli innawa. Balanna me yaluwa kawuda kiyala. Aibon.
4: Aibon.
1: Mokadda oge nama?
4: Pahannawalita.
1: Kiya wasareda?
4: Ekka wasare.
1: Mokadda idiripat karanne apita?
4: තාත්තගෙන සින්දුව
1: හා කියන්නේ කොහේනම් බලන්න

0: Emanime, sen sare, emme dabesa, bude kumerine. Mama patene va vende vetira, devi anglanga emme. O bene va de tata mate, emanime.
1: ලස්සන්ට කිව්වා ඒ චූටි යාළුවත් නේද? හරි. ඔන්න තවත් යාළුව එනවා මේ පැත්තට. ඒ අතරදී අපිට WhatsApp අංකයෙන් දියමන්ති හැදලා තියෙන මොනාවලින්ද කියලාත් ඔන්න අපිට WhatsApp කරනවා. හරි. ඔන්න තවත් යාළුවෙක් කැවිලා ඉන්නවා. පෙන්චි කතා කරන්න බලන්න මේ යාළුවත් එක්ක.
2: ආයුබෝවන්.
0: ආයුබෝවන්.
2: නම් මොකද්ද?
0: ශාන්ක.
1: කීයවසරද?
0: 3 වසරේ.
2: ඉස්කෝලේ නම් මොකද්ද?
0: දැඩිගම් ප්‍රාථමික විදුහල.
1: හරි. දැන් ඔයා ලොකු වෙලා කවුරු වෙන්නද ආස?
0: ඉංජිනේරුවෙක්.
1: හරි. කියන්නකො බලන්න එහෙනම් මොකද්ද ඉදිරිපත් කරන්න කියලා?
0: සිරිත් මල් දහමේ කවි දෙකක්.
1: හරි. කියන්නකො බලන්න.

0: gisiten yaman nolienu aiutu bidezine. Gorude gurun van veditian keneku patavakkalan negete
1: ලස්සන්ට කිව්වයි චූටි යාළුවත් නේද? හරි ඕන තවත් එක යාළුවෙක්ට අපිට අවස්ථාව දෙන්න පුළුවන්. මේ යාළුවත් එක්ක කතා කරන්න බලන්න.
2: අයිබෝවන්.
1: කොපෙන්ච කතා කරන්න.
3: අයිබෝවන් සුබ දසනක්.
2: අයිබෝවන්.
3: නම මොකද්ද?
2: මලින්සා මෙතිලුනි.
3: කීය වසරද?
2: 1 වසරේ.
3: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: වේගී මඩල් ප්‍රාථමික විද්‍යාලයේ.
3: ඔයාද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
3: ලස්සන්ට කියන්නකෝ.
2: ඉස්කෝලේ අපේ ටීචර් අපේ අම්මා වගේ ගෙදර ගියත් මතක් වෙන්නේ සොඳු මුහුණගේ. හිනාවකින් පිළිගන්න හැම දවසෙම උදේ පුංචි අයිසට සෙනෙහසද
1: ලස්සනම ලස්සනයිනේ. කවුද කියලා දුන්නේ වාට?
2: අම්මා.
1: එහෙනම් අම්මගෙන් තවත් ලස්සන සින්දුවක් පාඩම් කරගෙන ලබන සෙනසුරාදා එන්න ඕනේ කතා කරන්න අපිත් එක්ක. සුබ දවසක් ඔයාට. හරි, දැන් එහෙනම් අපි සෙල්ලම් ගෙදර දොර වහමුද?
3: හා.
1: කවුද ගිහිල්ලා වහලා යතුරු ගේන්නේ? හා, හරි. එහෙනම් එතකන් අපි ලස්සන සින්දුවක් අහන්න යමුද? හරි, සින්දුවක් අහලා අපි ඉක්මනට මෙනවා. මොකද දීමන්ති හැදිලා තියෙන්නේ මොනාවලින්ද කියලා දැනගන්න ඕනේ. කවුද ජයග්‍රහණය කළ තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. තේරවිලට උත්තරේ දැනගන්නත් ඕනේ. තව විනාඩි 10ක් තියෙනවා මේ පැත්තේ. අපි ඉක්මනටම මේ සින්දුව අහලා එන්නම්.

0: උදේ 7යි විනාඩි 54යි වෙලාව. දැන් ඉතින් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්නේ කොහොමද? අපි ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ නැතුව නේද? දැන් අපි කියුවා
1: ට්වින්කල්. මගේ ප්‍රශ්නෙත් නෑනේ.
0: ඒක තමයි.
1: ට්වින්කල් ප්‍රශ්නේ.
0: ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ. ආ කියන්න කොබන්නේ ප්‍රශ්නේ?
1: රැට ලෑල්ල උදේට බම්බුව.
0: පැදුර නේද? ආ ඒකනේ. එකද මම පෙන්ෂගේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා. හරිද? දැන් එතකොට ඔයාගේ තේරවිල්ලට උත්තර ඔයාම කිව්වා.
1: නෑ.
0: මොකද්ද ප්‍රශ්න කියන්නකෝ?
1: ගංගේ සීවලින් මේ ලුණු හදන්නේ.
0: ඔව්.
1: ඊට පස්සේ දිය වෙලා යන.
0: හරි. ඉතින් මොකද උත්තරේ?
1: උත්තරේ මන් දන්නේ නෑ. ඕගොල්ලෝනේ කියන්නේ.
0: හරි. අපි දන්නේ නෑ. උත්තරේ කියන්නකෝ බලන්න.
1: උත්තරේ කියන්නේ ඉතින් බෑ.
0: උත්තරේ ලුණුනේ.
1: නැත්තම්
0: ඉතින් හරි හරි උත්තරේ ලුණු එක තමයි කිව්ව ඒවා උත්තරේ මුලින්ම කිව්වා
1: නෑ
0: ඔව් එයාට කියවුණා උත්තරේ මුලින්ම හරි
1: කවද මට ඒක කියන්න
0: තේරෙන්නේ නැහැ ඒක නේ අපි පුරුදු වෙමු නේද ඉස්සරහට පුරුදු වෙමු අසචින්නන්ද පුරුදු කරන්න හාද
1: හා
0: හරි දැන් තව තේරවිල්ලකටත් උත්තරේ හොයාගන්න තියෙනවා ඊට කලින් කියන්න ඕනේ මම ඇහුවානේ දැන් ට්වින්කල් ට්වින්කල් සින්දුවේ තියෙනවා ලයික් ඩයමන්ඩ් ඉන් ද ස්කයි කියලා. ඩයමන්ඩ් කියලා කියන්නේ දියමන්ති වලට. මම අහුව දියමන්ති හැදිලා තියෙන්නේ මොනවලින්ද කියලා. දියමන්ති හැදිලා තියෙන්නේ කාබන් වලින්. එතකොට අද ජයග්‍රහණය කරන්නේ කවුද දන්නවද අපිට උත්තරේ WhatsApp කරලා? ජයග්‍රහණය කරන්නේ මෙතුක ඩිහේන්. මෙතුක ඔන්න ඔයා තමයි ජයග්‍රහණය කරන්නේ. සුබ පැතුම් වාගේ තෑග්ග අපි ඉක්මනටම එවනවා. හරි දැන් එහෙනම් ඊළඟට මම අහපු තේරවිල්ල මම මොකද ඇහුවේ මොකද්ද මම ඔගලගෙන් ඇහුවේ වාඩි වෙනකොට තියෙනවා නැගිටිනකොට නෑ දැන් පැංචි චුට්ටක් නැගිටලා ඉන්නේ දැන් පැංචි ගාව නෑ දැන් මායි පැංචි ගාව තියෙනවා මොකද්ද මේ මෙහෙම මෙහෙම දැන් වාඩි වෙනකොට තියෙනවා අපි ගාව
1: මයික්ස් මයි හෙඩ්ෆෝන් එක
0: දැන් නෑ හෙඩ්ෆෝන් එක දැන් තාමත් ওই පැංචි දාගෙන ඉන්නේ ඒක නෙවෙයි
1: මම දාගෙන නෑ
0: ඔයා දාගෙන නැද්දා? හැන් දා ගන්න ඕනේ. හරි මොකද්ද දැන් උත්තරේ කියන්නකෝ මට.
1: පොත්ත?
0: නෑ පොත්ත නෙවෙයි අපි ගාව තියෙන්නේ ඒක.
1: තේරවිල්ලද?
0: නෑ නෑ නෑ උත්තරේ. උත්තරේ තියෙන්නේ අපි ගාව.
1: එතකොට මොකද්ද නැති වෙන්නේ?
0: මොකද්ද නැති වෙන්නේ ඒකනේ. නැකිටහම මොකද්ද?
1: මගේ සන්ග්ලාස් දෙක?
0: නෑ නෑ සන්ග්ලාස් දෙක නෙවෙයි. දැන් මේක උඩ. දැන් මම ඔය දෙන්නවත් වාඩි කරවගෙන තියෙනවා. ඔයගොල්ල අම්මගේ තාත්තගේ ගාවත් ගිහිල්ලා මෙහෙම වාඩි වෙනවා. ආච්චි සීයා ගාවත් වාඩි වෙනවා මෙහෙම ගිහිල්ලා. මෙතන ගිහිල්ලා වාඩි. ඔඩොක්කුව. හරියටම හරි. දැන් මෙහෙම වාඩි වෙනම ඔඩොක්කුව තියනවනේ.
1: ඔව්.
0: නැකිටම ඔඩොක්කුව තියනවද?
1: නෑ.
0: අන්න ඒකනේ. ඔඩොක්කුව තමයි හරි උත්තරේ. අපිට හරි උත්තරේ ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා අපේ පෝස්ට් එකේ. ඉතින් ගොඩක් හොඳයි. උත්තරේ හොයාගත්තා ගොඩක් හොඳයි. අපිට WhatsApp කරලා තිබුණා. හරි. එහෙනම් උත්තරේ කාබන් දියමන්ති හැදිලා තියෙන්නේ. ඔඩක්කුව තමයි තේරවිල්ලට උත්තරේ. එහෙනම් ඉතින් අපි දැන් යමුද?
1: හා. මම චුට්ටක් දඟ පැන්චේ ටටා බයි පරිස්සමෙන් ඉන්න ඕල් ඉස් වෙල් තෙරුවන් සරණයි. මම කලබල පැන්චා බයි ඕගල පරිස්සමෙන් ඉන්න.
0: එහෙනම් පැන්චයි පැන්චි එක මම යනවා. ඔගොල්ලෝ ඇත්තටම පරිස්සමට ඉන්න ඕනේ පැංචයි පැංචි කියෝ වගේ වගේම සතුටෙන් ඉන්න. දිගටම රට FM අහගෙන ඉන්න ඕන්න තව ටිකකින් මෙත්නෙත් පාමුල ඔගලන්ට ධර්මදේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට පස්සේ හලෝ හලෝ සතියන්තේ තියෙනවා. සතියන්තේ සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් කැමති සින්දු අහන ගමන් ඒකත් මතක් කරන ගමන් එහෙනම් ගින් එන්නම්. හැමෝටම සුබ දවසක් මං ඔයාලගේ ආදරණීය සචිරි නැන්ද වෙලාව උදේ 7:58යි.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
6: අගෝස්තු 9 වෙනිදා පුත්තලම
5: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ සිරි මුවමඩලින් වදාහල මිහිරි අමා ධර්ම පරයායක් ශ්‍රවණය කරන්නටයි හැම දිනාම සිත පහදවාගෙන සිටින්නේ.
9: අපමණ සතයින් පූජනීය බලංගොඩ රාත හිමියන් දහම් දෙසන ඉරිදා රාත්‍රිය.
8: ස්වර්ණමය හිරු මඩලක් ප්‍රීදී සඳ මඩලක්සේ ඒ බුදුරජාණන් වහන්සේ සිනු දෙනාටම සම කරුණාවෙන් පිහිට වුණා.
10: ඉරිදා සිත් නෙත් අසපුව සිත් නෙත් අසපුව
9: හැම ඉරිදාම රෑ හතට net fm සමග බුදුබණ අහමු.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
0: දැන් වේලාව දස්සනටයි.

0: Pein Pei Alutvana. Alut Pei Vipasva et Nilni.
1: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. සමාජ මාධ්‍ය සංසරණය වූ බලලෙක් හිංසනයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය සංසරණය වූ බලලෙක් හිංසනයට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් පිරිසක් තලාතෝය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශන ආරම්භ කළ තලාතෝය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු තලාතෝය ඇතුල්ගම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් වයස අවුරුදු 18ක් සහ 19ක් වන ඇතුල්ගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මේලගනෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust fm anupaha fm 94.8 net fm

0: Mit.net Pamule.
1: අයිබුවන් සුබ පින්වන්ත උදෑසනක ආරම්භයේ අපි සූදානම් වෙන්නේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි මෙත්නෙත් පාමුලට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපෝචනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේට. උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සැරසෙන වෙලාවේ ඔබට ආරාධනා කරනවා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන නැවත නැවත අහන්න, ඔබේ ජීවිතය ධර්මයෙන් සනසවා ගන්න. ඒ වගේම net රේඩියෝවේ මෙවැනි ධර්මදේශනාවල ධර්ම දායකත්වයේ දරන්නට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්නටත් අපි ආරම්භයේදීම ඔබට ආරාධනා කරනවා. 0744252014. එවනම් අපි ආරාධනාවත් සමගින් ධර්මානුශාසනාවයි ආරම්භන්නට සූදානම් වෙන්නේ. අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා

ධර්ම දේශනාව ශ්‍රවණය කරනු ලබන සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, අද දවසේදීත් සුපුරුදු පරිද්දෙන් මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන අවස්ථාව. අද දවසේ මේ

0: දානමය පින්කමෙහි දායකත්වය අංක 371න් 2 විද්‍යාලෝක මාවත හෝකන්දර ලිපිණෙහි පදිංචි ශාමා සේනාරත්න මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාගේම දායකත්වයකුයි ලැබිලා තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රධානතම බලාපොරොත්තුව පරලෝසපත් වෙච්ච පී.ඒ. සේනාරත්න පියාණන්ටත් පී.ආර්.ද. සිල්වා ආදරණීය මාමණ්ඩිය සහ පරලෝසපත් හැම දිනාටම පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමත් සුපුරුදු පරිදි දායකත්වයේ දරන හැම දිනාගේම හදවත් තුළ තියෙන නිසා මේ දේශනාව ශ්‍රවණය කරන ඔබේ හදවතේ තියෙන පින් අනුමෝදන් කිරීමෙහි ප්‍රාර්ථනාව සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමෙහි ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකිවන දේශනාවක් බවට මේ දේශනාවත් පත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද දවසේ මේ දේශනාවේ ආරම්භය සටහන් කරන්නේ. ඔබ කවුරුත් දැන් දන්නවා මෙත්නෙත් පාමුල දේශනා සමාජීය ජීවිතය ඇතුලේ නිරන්තරයෙන්ම මුණගැහෙන අද්දකීම් පාදක කරගෙන ධර්මානුකූල විග්‍රහයක් සහ ගැටලු निराකරණය කරගෙන ජීවිතයට කුමන හෝ සැනසීමක් ඇති කර ගැනීම සඳහා මාර්ග උපදේශ ලබා දෙන දේශනාවක් කියන කාරණාව. ඇතම් වෙලාවට ඇතම් මාතෘකාවන් බොහෝ අය යෝජනා කරනවා. අපේ පවුලේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, අපේ ගෙදර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට අපිට ඒක කිලින් කියන්න බෑ. නමුත් ඉරිදාවේ මේ දේශනාවේ මේ කතා කරන දේවල් ඇහෙන්න දාලා තිබුණාම අපිට යම්කිසි පණිවිඩයක් හරි දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවායි කියලා. එනිසා එහෙම ප්‍රායෝගික වෙච්ච කරුණු කාරණා කීපයක් තියාගෙන තමයි අද දවසේ මේ දේශනාවත් අපි ආරම්භ කරන්නේ. අපේ අරමුණ ඔය ජීවත් වෙන ජීවිතය සැනසෙල්ලෙන් සතුටෙන් අවසන් කරන්ඩ ඔබට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒක තමයි සැබෑම ප්‍රාර්ථනාව. සියලු දුක්ඛ දෝමනස්සයන් දුරු කරනවා වෙනුවට දුක්ඛ දෝමනස්සයන් තුලින් ඔළුව බර කරගන්නේ නැතුව ජීවත් වෙන මාර්ග තමයි අපි යෝජනා කරගෙන එන්නේ. ඒ සඳහා තමයි අද මේ දේශනාවත් අපි උපයෝගී කරගන්නේ. දේශනාව සඳහන් වෙන තැන සංයුත්ත නිකායේ තික නිපාතයේ ලෝණපල කියන සූත්‍රය ආශ්‍රයෙන් තමයි අපි අද ධර්ම කාරණා ටික සාකච්ඡා කරන්නේ. සුවිශේෂී සූත්‍ර දේශනාවක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරගන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. සූත්‍ර දේශනාවෙහි පදනම ගොඩක් අය අහන දෙයක්, මෑතක් වෙනකල්ම සහ අනාගතයේත් අහන්නම පුළුවන් දෙයක් තමයි, අපි පෙර කරන ලද කර්ම සියල්ලම මේ ජීවිතයේදී විපාක දෙනවද? එමත් නැත්නම් මේ සිද්ධ වෙන හැම දෙයකටම අපි පෙර කරපු කර්ම බලවත් වෙලාද කියලා පළවෙනි ප්‍රශ්නයක් අහනවා. ඊළඟට සමහර අය අපි විසින් පෙර කරන ලද අකුසල් යටපත් කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවද කියලාත් අහනවා. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි සියලු පෙර කර්ම මේ ජීවිතයේදී විපාක දෙන්නේ නැත. සියලු කර්ම. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර, ඔව්, පෙර අකුසල් යටපත් කර ගැනීම සඳහා මේ ජීවිතයේ හැකියාවක් ඇත. ඒක පැහැදිලිවම කියන්නත් ඕන. ඒකට ක්‍රමවේද අපි මේ දේශනාව ඇතුලේ අරගෙන එනවා. ඊළඟට ගොඩක් අය අහනවා අර උපදේශන ශාස්ත්‍රයේ ඉන්න හන්දා හාමුදුරනේ මනෝරෝග හැදෙන්න පෙර කර්ම බලවත් වෙනවනම් ඒ මොන වගේ කර්මද? දැන් මානසික රෝග සුව කර ගැනීම සඳහා අපි අනුගමනය කරන්න ඕන පින්කම් හරි කුසල් හරි මොනවද කියලා මේ දේශනාව ඇතුලේ ඔය කියන ප්‍රශ්න හතරටම උත්තර හම්බ වෙනවා. ඇත්ත, මානසික රෝගී භාවයකින් ඉන්න ගෙදරක තියෙන පීඩණය ඇත්තටම ඔබ දන්නවා. ඔබේ ගෙදර එහෙම පරිසරයක් නම් මොකද අපි අත්දකින අත්දැකීම් එක්ක ඒ මනස සූපත් කිරීම කොයිතරම්නම් වැදගත්ද කියන කාරණාව දැකලා තියෙනවා. එනිසා අපි ඒක හේතු හොයාගන්නවා වෙනුවට ප්‍රතිකර්ම අද දේශනාව ඇතුළේදී යෝජනා කරන්නත් බලාපොරොත්තු වෙලා ඉන්නවා මනෝවිද්‍යාත්මකව. ඒක නිසා ඔය කියන කරුණු කාරණා ටික අපිට නිවැරදිව කියවගන්න ගලපවගන්න මේ සූත්‍ර දේශනාව ඇතුලේ මොනවද බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ කියලා කියන කාරණාව ඉතා වැදගත්. අපේ වචනයක් අපි අහලා තිනු දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට, දෙවියන් වහන්සේලාගේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු ගැන. මහේ ශාක්‍යයි කියලා කිව්වේ යස ඉසුරු සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච සිතූ පැතූ සම්පත් සිතන පතන විදිහටම ලැබෙන අය ඒ දේවතාවුන් මහේසාක්‍යයි. අල්පේසාක්‍ය කියලා කිව්වේ දෙවිවරු තමයි. ඒ තවත් කාගෙන් හරි යැපෙන්නේ. පරිපූර්ණ දිව්‍ය භවයක් ලැබලා නැහැ. ඔබ දන්නවද දෙවියෝ වගේම මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සුත් අල්පේසාක්‍ය මහේසාක්‍ය වෙනවා. ඒක බුද්ධ වචනයක්. ඒක වෙන්නේ කොහොමද කියන කාරණාවත් අර අපි උඩින් කතා කරන්න යෙදුණු කර්මය යටපත් කර ගැනීම සඳහා, ඒ වගේම කුසල් ඉහළ නැංවා ගැනීම සඳහා, මානසික ව්‍යාධීන් වලින් තොරවීම සඳහා ඉතා වැදගත්. ඒක නිසා ඔය මහේසාක්‍ය ජීවිතයක් දියුණු කර ගැනීම තමයි මේ සූත්‍ර දේශනාවෙන් යෝජනා කරන්නේ. එහෙම කෙනෙකුට පුළුවන් පෙර අකුසල් යටපත් කරන්න, කුසල් ඉස්මතු කරන්න, මානසික ව්‍යාධි වලින් ගොඩ එන්න, මානසික ව්‍යාධි හැදෙන්නේ නැතුව මනස පාලනය කරන්න මහේසාක්‍ය ජීවිතයකට පුළුවන්. අල්පේසාක්‍ය ජීවිතයක් ඇතුළේ ඔක අනිත් පැත්ත තමයි. හැදිච්ච නැති මානසික රෝගත් අනිවාර්යයෙන්ම ඇවිදිලා පදිංචි වෙනවා මේ යම් මානසික මට්ටම් වල මොලේ ඇතුලේ අල්පේසාක්‍ය වුණාම. මේ ජීවිතයේ සමහර වෙලාවට නොකරන පව්කම්, නමුත් පෙර කරන ලද පව් අර අල්පේසාක්‍ය ජීවිතවලට මතුවෙන අවස්ථාත් පේන්න තියෙනවා. ඒ නිසා අපි මුලින්ම තෝරා ගන්න ඕන ඇත්තටම අපේ ජීවිත අල්පේසාක්‍යද මහේසාක්‍යද කියලා හොයාගන්න ක්‍රමවේදයකුත් මේ දේශනාවෙම තියෙනවා. ඒක හරි අපූර්වට අපිටත් තේරෙනවනේ. මෙහෙම සමහර අය ඉන්නවා එකම මිතුරු රෑනේ එකම පව්කම තමයි කරලා තියෙන්නේ. උදාහරණ පව්කම් වලට අපි කියන්න ඕනේ නැතුව තියමුකෝ. එකම යාළුවෝ එකම පව කරලා, හැබැයි විපාක ලැබෙන්නේ දෙවිධයකට. විපාක ලැබෙන්නේ දෙවිධයකට. දැන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් විපාක තියෙන්නේ කර්මයක් එක්ක. ඔව්, කර්මය තමයි මේ කියන්නේ. එකම ක්‍රියාවට එකම පව්කමට ලැබෙන ප්‍රතික්‍රියාව සමහර වෙලාවට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්න බලපාන්නේ අර අල්පේසාක්‍ය බව සහ මහේසාක්‍ය බවයි. ඒකයි මට ඔබට කියන්න ඕන. කොහොමද ඒක කියලා අපි විග්‍රහ කරගමු. මෙහෙම ඒක ඉතාමත්ම ප්‍රායෝගික. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය හාමුදුරුවෝ කියන්නේ මේ මහේසාක්‍යයි කියලා මේ ජීවිතයේ තනතුරු, තානාන්තර, යාන වාහන, බලය, ධනය පිරිච්චේවා මහේසාක්‍යයි කියලා. බුද්ධඝමේ මහේසාක්‍ය භාවය එතනින් ලඝු කරන්නේ නැහැ. එහෙම භෞතික සැප සම්පත් කෙනෙකුට ලැබිලා තියෙනවා නම් එයා පෙර ජීවිතවල දන් පහන් පූජා කරපු පින් කරපු කෙනෙක්. ඒකේ තර්කයක් නැහැ, ඒක වැරදි නැහැ, ගැටලුවකුත් නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? බුද්ධඝම භෞතික දේවල් තියෙන ප්‍රමාණයට ජීවිතේ මහේසාක්‍ය කියලා උගන්වන්නේ මානසික ජීවිතයේහි මානසික මහේසාක්‍ය භාවයක් පිළිබඳව බුද්ධඝම කතා කරනවා. මානසිකවයි මහේසාක්‍ය භාවය ගොඩනගා ගන්න කියන්නේ මිනිස්සු අල්පේසාක්‍යයි කියලා කියන්නේ කන්න බොන්න අඳින්න පළඳින්න නැහැ කියන එක නෙමෙයි, මානසික වශයෙන් අල්පේසාක්‍යයි. කොහොමද මේ දෙක තෝරන්නේ? සමහරුන්ගේ බාහිර කොච්චර දේවල් හොඳට තිබුණත් ඇතුළ සෞත්තුයිනේ. කියන්නේ මේ දේශනාවල් ඇතුළේ බුදුරජාණන් වහන්සේගේ තියෙනවා කාරණා දෙකක්. වචන පවත්තති නිවත්තති. ජීවිතේ පවත්වන්න ඕන ටිකකුත් තියෙනවා, නවත්තන්න ඕන ටිකකුත් තියෙනවා. ඔන්න අල්පේසාක්‍ය මහේසාක්‍ය බව ඔතනදි තීරණය වෙනවා. පවත්තති කියලා කිව්වේ එකක් පැවැත්ම උදෙසා රස්සාවක් කරන්න ඕන, වේතනයක් ලබන්න ඕන, පඩියක් ගන්න ඕන, අඳින්න පළඳින්න ඇඳුම් ගන්න ඕන, දුවදරුවන්ගේ වැඩික කරන්න ඕන, හැකියාවක් තියෙනවනම් යාන වාහන ගන්න ඕන, තමන්ගේ ගේ දොර ඉඩකඩම් දියුණු කරගන්න ඕන. කිසි ගැටලුවක් නැහැ. මේවා පැවැත්ම උදෙසා කරන්න ඕන. මහේසාක්‍යකම සහ අල්පේසාක්‍යකම කොටස් දෙකකට බෙදලා මේ කියන්නේ බුද්ධාගමේ. මේ දේවල් ඕන තරම් තියෙන බව තේරෙනවා. සමහරු මේ තියෙන ඒවා අනිත් අයට පේන්න දීලා අතහැරලා වගේ බෙදලා ඔවුන් මහේසාක්‍යයි කියලා හිතනවත් ඉන්න කොටසක් නැතුව නෙමෙයි. මතක තියාගන්න ඕකේ අනිත් පැත්තක් තියෙනවා. අනිත් පැත්ත මොකද්ද? සමහරු හිතනවා මේ අපි නිවන් යන ගමනක්. ඒ නිසා ඒ නිවන් යන ගමනේදී ගෙවල් දොරවල් එපා, යාන වාහන එපා, දරුවෝ බාධාවක්. ඔබ මතක තියාගන්න අපෙන් උපදේශනේ ලැබලා තියෙනවා නව යෝන් දෙදෙනා විවාහ වෙලා දරුවෝ හදන්නේ නැහැ. දරුවෝ හදන එක කරදරයක්. මොකද්ද සංසාර ගමනට කරදරයක් වෙනවා කියලා කවුදෝ බණකට කිව්වලු. ඒක ගැන මම වැඩි අහන්න ගියෙත් නැහැ. උපදේශනේ ඉන්හා දෙයක් තිබුණේ. බුද්ධාගමේ තියෙන පුත්තා වත්තු මනුස්සානම් කියලා දරුවෝ දෙමව්පියන්ට වස්තුවක් කියලා තමයි බුද්ධාගමේ නම් බුදුරජාණන් වහන්සේ දකින්නේ. කොහොමෙන් හෝ වේවා පැවැත්ම උදෙසා තියෙන ඒව සමහරු නැවැත්ම කරලා. ඒකයි මේ ගැටලු දෙන්නේ. සමහරු විවාහ වෙන්නේ නැහැ. විවාහ වුණාම සංසාරේ දිග ගැස්සෙනවලු. ළමයි හදන්නේ නැහැ, දිග ගැස්සෙනවලු. සමහරු ගෙවල් හදන්නේ නැහැ. එහෙම සමහරුත් ඉන්නවා. හැබැයි පැවැත්ම උදෙසා මේ ටික බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වා. නැවැත්ම උදෙසා මොකද කරන්න කිව්වේ? නැවැත්ම උදෙසා කරන්න කිව්වේ හිතේ තියෙන කුඩු කේඩුකම්, ඊර්ෂ්‍යාව, අනිත් අය වෙනසේවා නැසේවා කියලා තියෙන සිතුවිලි, ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, ආන් ඒව තමයි නවත්තන්න කිව්වේ. දැන් කලියුගේ වගේ වෙලා තියෙන්නේ පවත්තන්න කියපු ඒවා නවත්තලා, නවත්තන්න කියපුවා පවත්තලා වගේ එකක් තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මහේසාක්‍ය ජීවිතයක් නැත්තේ. ඒක නිසා පළවෙනි ප්‍රවේශයේදී මම ඔබට මතක් කරලා දෙනවා, බුදුරජාණන් වහන්සේ පැවැත්ම සහ නැවැත්ම වශයෙන් කොටස් දෙකකට බෙදලා ජීවිතේ අපිට දේවල් උගන්වලා තියෙනවා. ඔබ නවත් වූ දේවල් නවත්තලා තියෙනවද, පවත්වන්න කියපු දේවල් පවත්වනවද කියලා බලාගන්න. එතකොට තේරෙයි මේ ජීවිතය ඇතුලේ. ඊළඟට අර අපි මුලින් කියන ලද කර්ම යටපත් කිරීමට, මානසික රෝග වලට පත් නොවි සිටීම උදෙසා ගොඩනගාගත යුතු කරුණු කාරණා ටිකකුත් මේ සූත්‍ර දේශනාව ඇතුලේ තව සාකච්ඡා කරනවා. මූලික ප්‍රවේශය අල්පේසාක්‍ය මහේසාක්‍ය ජීවිත නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර උතුරන්න තියෙන මිනිසු තමයි මහේසාක්‍ය. මතක තියාගන්න, උතුරන්න තිබුණත් හිත උතුරන්නේ නැත්තම්, දහමින් පෝෂණය වෙලා හිත පිටාර ගලන්නේ නැතුව ලෝභය දේශය මෝහෙනම් පිටාර ගලන්නේ, ඒව අල්පේසාක්‍ය ජීවිත. ඒවට වෙන්නේ මොකද්ද? නැති කර්මත් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට දන් දෙන වගේ ප්‍රතිඵල නැද්ද? තියෙනවා. හැබැයි දැන් එහෙම ඌ පමණින් හිත පවත්වල නැත්තම් අවශ්‍ය කරන දේවල් වලට, හිත නවත්තල නැත්තම් අවශ්‍ය කරන දේවල් වලින් අපේ පෙර කර්ම බලවත් වෙන එක නවත්තන්න බෑ. මං ඒ නිසා ඒව ගැන විග්‍රහයක් මෙතනදී මතක් කරන්න ඕන. ඊළඟට වැදගත් අර අපි කියවන එකම කර්මය දෙන්නෙකුට දෙවිධයකට සලකනව නම් කර්මයක් සාධාරණ නැද්ද කියලා? ඔව්නේ. දැන් අපිට මතකයි මේ දවස්වල යම් පළාතක දැන් වැහැලා වතුර ගලනවා. වතුර ගංගාවල් වලින් ගලන්නේ උඩ ඉඳන් පහළට මිසක් පහළ ඉඳන් උඩට ගලන්නේ නෑනේ. කැලණි ගඟ උතුරනවා කියලා කියනවා. කැලණි ගඟ ගලන්නේ උඩ ඉඳන් පහළට. පහළ ඉඳන් උඩහට ගලන්නේ නෑ. පහළ ඉඳන් උඩහට වතුර අරගෙන යන්න නම් උත්සාහයක් දරන්න ඕන. හැබැයි ස්වභාවය තමයි උස් තැනක සිට පහළට ගලාගෙන යෑම. ඒ වගේ තමයි අර අපි කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ. ඉතින් ඒක තමයි ස්වභාවය. අසාධාරණද? අසාධාරණයි, අතිශය සාධාරණයි. ඒ නිසා කෙනෙකුගේ ආධ්‍යාත්මය ඇතුලේ දුබලයි නම් ඒ දුබලයට පෙර කර්මත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ප්‍රබල නම් පෙර කර්මත් යටපත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඔබට මට මේ කියන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා ඔබ ඇතුලෙන් මේ මහේසාක්‍ය භාවය දියුණු කරගත්තොත් විතරයි අපිට පාරසරික වශයෙන් වේවා සමාජීය වශයෙන් වේවා පැමිණෙන සාංසාරික කර්ම ශක්ති වලින් ගැලවෙන්න පුළුවන්. මොකද එකම කර්ම දෙවිධයකට විපාක දුන්නේ ඒකයි. ඒක ඇත්තම කතාව. සමහරුන්ට සමහර කර්ම තියෙනවා කෙරිලා ඉවර වෙනවා. ඒක එතනින් සංසාරයට ගෙනියන්නේ අවසන්. හැබැයි සමහර වෙලාවට ඒ කර්මයම සාංසාරිකව ගෙනියනවා. ඔබට මතකද ඒරකපත්ත කියලා නායක පිළිබඳව නාගයෙක් පිළිබඳ වෙන කතාව? ස්වාමීන් වහන්සේ නමක්නේ කලින් ජීවිතේ ගහකින් කොළයක් කැඩුනා. උපසම්පදා සාන්නාසේ නමකට ගහකින් කොළයක් කැඩෙනක ඇවතක් අපාගත වෙන පවක් නෙමෙයි. තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක ඇවත් දෙසලා පිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි මොකද උනේ? මේ කර්මය නිතර නිතර මතක් කර කර පසුතැවීමක් දෝමනස සහගතව හිටියා. මැරෙනකොටත් මේක ආව චුතිසිතට නාගයෙක් වෙලා ඉපදුනේ. දැක්කද එකම දේ චුට්ටි සමහරු ඉන්නේ නේද? කැලෑ කපලා වවන්න කිව්වත් වවන්න බෑ කියපුවා ඉන්නේ, මොකුත් උනේ නෑ වගේ. එහෙම මතකයිනේ අපේ රටත්. සමහරු ඉන්නේ ඕන තරම් ගස් පෙරලලා වන විනාශ කරලා. හැබැයි අර එක කොළය පිළිබඳව තිබිච්ච ආකල්පයමය දුර්වලතාවය නිසා සංසාරය වැරදුනා. ඒ ජීවිත මහේසාක්‍ය උනේ නෑ. ඒක නිසා ඔබට මම මේ යෝජනාව කරන්නේ බලන්න ඔබේ ආධ්‍යාත්මය ඇතුලේ නවත්තන්න කියපු ඒවා නවත්තා ගන්න ඔබට පුළුවන් වෙලාද? එහෙම බැරි වෙලා නම් කොච්චර එළියෙන් වාචසිකව සහ කායික සංවරතාවයේ පෙන්නුවත් ගැටලුවක් තියෙනවා. ඒක ඔබට තේරෙන්නේ මේ දේශනාව අවසාන වෙනකල් අහගෙන ඉන්නකොට. දැන් ඔබට තේරෙනවද එකම කර්මය දෙන්නෙකුට දෙවිදියකට බලපානවා. ඒ වගේම ඔය මානසික උපදේශනේ අපිට මුණ ගැහෙන සිදුවීම් පිළිබඳවත් යමක් ඔබට කියන්න ඕන. මොකද දරුවෝ සහ අපේ ගෙවල් වල ඉන්න අයගේ චරිත ලක්ෂණ එකිනෙකාට වෙනස්. සාංශාරිකව ගේනවනේ. ඊළඟට පෞරුෂ ලක්ෂණ එකිනෙකාට වෙනස්. දැන් විශේෂයෙන්ම අපිට මේ දවස්වල මුණ ගැහෙනවා ළමයි පාසල්වල පන්තිය ඇතුලේ ගුරුවරුන්ගෙන් ළමයින්ගෙන් පීඩාවට පත්විච්ච අය. සමහර පෞරුෂ අධිසංවේදී ළමයි කියලා අපි කියන්නේ. අධිසංවේදී ගොඩක් අය ඉන්නවා සමාජයේ. ඔබට කිව්වට මොකද? අපේ අධ්‍යක්ීමෙන් කිව්වොත් ওই මද්රව්වේ වලට ගොඩාක් ඇබ්බැහි වෙලා තියෙන්නේ අධිසංවේදී චර්යාවක් තිබිච්ච අය. ගෙදර හිටපු හොඳම කෙනා තමයි වැඩේට අහු වෙලා තියෙන්නේ. මහා ලොකු අපරාධකාරයෝ හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ දඩබ්බරමයි නෙමෙයි. සමහර වෙලාවට ගෙදර හිටපු අහිංසකම ළමයා. ඒකට හොඳ නිදර්ශන තියෙනවනේ නේද? අඟුලිමාල බවට පත් වෙන්නේ අහිංසක පෞරුෂයක්. කනට ඇහෙන්න කතා කරපු නැති කෙනෙක්. සියලු දෙනාට අබේ දානය දුන්න ජීවිත දානය දුන්න කෙනෙක්නේ අන්තිමට අඟුලිමාල වශයෙන් නිර්මාණය වෙන්නේ. මම ඒක කිව්වේ එකිනෙකාගේ පෞරුෂය වෙනස් gedara අපිට මුණ ගැහෙනවා. සමහර වෙලාවට අම්මා හරි තාත්තා හරි කේන්ති අරගෙන ළමයෙකුට කියලා තිබුණා gedara තමුන් ඉපදුනාට වඩා හොඳයි ඉපදෙන්නේ නැතුව හිටියනම්. මොකද කේන්ති එකට ගිහලා තාත්තා කියලා තියෙන. එදා ඉඳන් ඒ ළමයා කාමරයකට ගිහලා දොර වහගෙන අඬ අඬ ඉන්නවා. අපි ගාවට එනකොට විෂාදය. තාත්තාම ඇවිල්ලා කියනවා මම කිසි දෙයකින් අඩු කරලා නැහැ. මම මෙච්චර වැඩ කරන්නෙත් මේ මහන්සි වෙන්නෙත් මේ ළමයින්ට කණ්ඩ බොණ්ඩ දෙන්න. අපි නෝනා වැඩ කරන්නෙත් ඒකට. අපි ණය වෙන්නෙත් ඒකට. ඒ වුණාට මේගොල්ලොන්ගේ වැඩේ කාමරේ වහගෙන ඉන්නවලු. මං ඒ ළමයාගෙන් හේතුව ඇහුවාම ඒ ළමයාගේ පෞරුෂය අධිසංවේදී පෞරුෂයක්. සමහර වෙලාවට එක වචනයකින් සමස්ත පෞරුෂයම හෙල්ලෙන්න පුළුවන්. අභිමානේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අවුරුදු 12න් විතර පස්සේ ළමයිට පාවිච්චි කරන වචන වෙනස් වෙන්න ඕන. අවුරුදු 4 ඉඳන් 12 වෙනකල් දරුවන්ට පාවිච්චි කරන වචන වෙනස් වෙන්න ඕන. ඔබට හිතෙන්න හොඳ නෑ එළියේ අර මිනිස්සු කොයිතරම්නම් දේවල් කතා කරලා කියනවද ළමයින්ට, අපේ ළමයිට සැප වැඩි වචනයක්වත් ඉවස ගන්න බෑ. එහෙම නෙමෙයි. මතක තියාගන්න ඔබේ ගෙදර ඉන්න අයගේ පෞරුෂය ඔබට තේරුනේ නැත්තම් ඒක අතිශය ලොකු ඛේදවාචකයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. සෙසිම දරුවෝ එහෙම එනවා. මං ඔබට මෙහෙම කියන්නම්. ඒ ගෙදර හිටිය දරුවෝ දෙන්න ගෑනු දරුවෝම දෙන්න ඒ දරුවෝ දෙන්නට අම්මගේ අවවාදේ තාත්තගේ අවවාදේ උනේ මොකද දන්නවද? අපේ මූනේ දැලිගාන වැඩනම් කරන්න එපා. මුළු නෑයොම ඉන්නේ අපිට වර්ධිනකල් බලාගෙන. ඒ නිසා විභාගනම් සෞත්තු කරගන්න එපා. පොඩි කාලේ ඔය ටික තමයි කිය කියාවේ. ඔය එක දරුවෙකුගේ පෞරුෂය අධිසංවේදී ලක්ෂණයක් තිබුණා. දැන් මේ 10 වෙනිදා හෙට මේ බණ අද බණ අහන්නේ ඔබ ඉරිදා 9 නම් හෙට උසස් පෙළ විභාගයේ පටන් ගත්ත හොත් විභාග දෙපාර්තමේන්තුවෙන් ඒ දරුවා විභාගේ ලියන්නේ නැහැ. හරිනම් මේ විභාගේ ලියන්න ඉන්නේ බයෝ සයන්ස් වලේ. ඒ ළමයා මට ඇවිල්ලා කියනවා හන්දනේ මට විභාගේ ලියාගන්න බෑ, බය හිතෙනවා. බය හිතෙන්නේ ඇයි? අවුරුදු ගානක් තිස්සේ ගෙදරින් කියලා තිබුණා වරද්ද ගන්න එපා, වැරදුනොත් අපි ඉඳලා වැඩක් නැහැ, විභාග සෞත් වෙනකල් නෑයෝ බලන් ඉන්නේ. දැන් ඒව රැව් පිළිරැව් දෙනවා. මේකේ පීඩනේ කිව්වේ නෑ ගෙදරට. ඒව තනියෙන් අධිසංවේදී අයගේ ස්වභාවය තමයි, ටිකක් গুপ্তයිනේ. ඔක්කොම දේවල් කියන්නේ නැත්තේ අනිත් අය රිදෙයි කියලා එකක්. ඒක එක පැත්තක්. හොඳේ. গুপ্ত භාවයේ තව දේවල් වගේක් තියෙනවා. ඒව අද කතා කරන්නේ. මම කියන්නේ අධිසංවේදී අය ටිකක් නිහඬයි. ආන්ගේ නිහඬ අයට රිදෙනවත් වැඩි. සමහර වෙලාවට කොච්චර රිදුනත් මේ අය එළියට පෙන්වන්නේ නෑ. අර දරුවත් එහෙම තමයි. වචන ඉවසගෙන හිටියා. අක්කට ඒව මොකුත් නෑ. අක්කා එහෙම වෙනස් පෞරුෂයක්. එයා දැන් කැම්පස් එකට ගිහිල්ලා ඉන්නවා. මෙයා දැන් උසස් පෙළ ලියන්නේ නැහැ. අවුරුද්දක් විතර මේ ප්‍රෙෂර් එකේ හිටි හන්දා. මට ඔබට කියන්න තියෙන මේ දරුවෝ විතරක් නෙමෙයි, ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ වටපිටාවේ ඉන්න යාළුවෝ, සමහර වෙලාවට ඔවුන්ගේ පෞරුෂය විවිධයි. ඒක නිසා අපිට පොදුවේ බෙදන්න බැරි වෙයි. විවාහ උපදේශනයේදී අපි පැහැදිලිව පූර්ව විවාහ උපදේශනයේදී මේව තමයි අර මැච් කරන්නේ. කේන්ද්‍ර බලා ගන්න වැඩි ඒගොල්ලොන්ට කරන්න කියලා අපි පෞරුෂ මැච් කරනවානේ. දැන් අපිට එවන්නේ ඔබ මේ බනහගෙන ඉන්න ඒකනේ කසාද බඳින්න කලින් දැන් යුවලවල් අපිට එවනවා. මෙන්න මේ දේවල් ටික කතා කරගෙන එන්න කියලා. අන්න ওই ටික කරන්නේ. ඒයි හේතුව. මේ බලපාන්නේ කසාතේකට කතාවක් නෙමෙයි. විවාහ ජීවිතත් මුළු සංසාරෙම තීරණය කරන හැරවුම් ලක්ෂයක්. ඒක නිසා එකම කර්මය දෙවිදියකට බලපාන්නේ අපේ හිත ඇතුලේ තියෙන අල්පේසාක්‍ය මහේසාක්‍ය භාවයේ වගේම තමයි අපේ ගෙදර ඉන්න අයගේ පෞරුෂ වෙනස්. එකම වචනය ඒ නිසා ඔවුන්ට වෙන විදිහකට බලපාන්න පුළුවන්. සමහර ළමයි ඉන්නේ කොච්චර කියහන් වගේ වගක් නැතුව ඉන්න ඕනේ. සමහර ළමයි ඉන්නේ කඩේ යවා ගන්න ඕන වුණාම දහසරයක් කිව්වම තමයි යන්නේ. පාඩම් කරන්න දහසරයක් කිව්වම තමයි පාඩම් කරන්නේ. මේ ගෙවල් වල අනිත් අය එන්න කියපු ගමන් එන කීකරු හීලෑ වෙච්ච ගෙදර ගැන හිතන ළමයි ඉන්නවා. සමහර වෙලාවට ඒ හීලෑ වෙච්ච ළමයා ගැන අරගෙන අනිත් ළමයිටත් කියන අක්ක වගේ වෙන්න බැරිද? මල්ලි වගේ වෙන්න බැරිද? ඇයි අපි කියන දේම කරනවනේ. කියන දේ කරන එක හොඳයි. හැබැයි සමහර වෙලාවට ඒ පෞරුෂය තුළ හැංගිලා තියෙන්නේ අදි සංවේදී චරිතනම් අනතුරුදායකයි. ඒගොල්ලන්ට අර එහෙම නැති දහසරයක් කියන ළමයාට දෙන තරවටු කිරීමයි මේ ළමයාට දෙන තරවටු කිරීමයි අතර අහස පොළොව වගේ වෙනස් වෙනවා, කඩාගෙන වැටෙනවා. එහෙම අත්දැකීම් මම කියන්නේ මගේ උපදේශන කාමරයේ දිගහැරෙන හන්දා. ඉතින් ඒක නිසා අපිට මේ කරුණු කාරණාත් එක්ක ඒකත් ස්පර්ශ කරන්න හොඳ අවස්ථාවක් කියලා තමයි මට ඔබට කියන්න තියෙන්නේ. දැන් අර කොහොමද එකම කර්මය අල්පේසාක්‍ය මහේසාක්‍ය ජීවිත ඌ පමණි වෙනස් වෙන්නේ කියලා නිදර්ශනයක් වුණා මේ සූත්‍රයේ තියෙන ඒ නිදර්ශනය. අපි දැන් මේ ටික කරුණු කාරණා කියාගෙන ගියාට ඔව් ඒ මේ නිදර්ශනය තමයි මේ සූත්‍ර දේශනාව පුරාවටම යන්නේ. මාතෘකා කරපු ගාථා පාඨයේ තිබුණේ ඔව් එකම කර්මයක් කළාම කෙනෙක් අපාගත වෙන්න පුළුවන්. එක්කෙනෙකුට අපායක් නෙමෙයි ඒක සමහර වෙලාවට බාධාවක් නොවි සුගතියකට එන්නත් පුළුවන්. ඔන්න ඒකට තියෙන නිදර්ශනය. කවුරුත් දන්නවා හැම ගෙදරකම ලුණු තියෙනවා. ලුණු කැටයක් අරගෙන කැට නැත්තම් කුඩුණු තියෙන්නේ. ලුණු කුඩු හැන්දක් මේස හැන්දක් අරගෙන වතුර වීදුරුවකට දාලා කලවම් කරලා ඒක තොල ගෑවොත් අනිවාර්යයි ඒකේ ලුණු රහ දැනෙනවමයි. ලුණු හැන්දක ප්‍රමාණය. ඒ ලුණු හැන්දම අරගෙන ගිහිල්ලා අපිට වතුර දෙන ටැංකිය ගෙදර තියෙනවා කියලා හිතන්නකො. ඒ ටැංකියට දාලා කලවම් කරලා ඒ ටැංකියෙන් වතුර හැන්දක් බිව්වොත් වතුර රහ හැර ලුණු රහ ලැබෙන්නේ නැහැ. එකම ලුණු ප්‍රමාණය හැබැයි භාජන වර්ග දෙකක්. ලෝණපල සූත්‍රයේ උපමාවෝක. ඒ වගේම මහණනි කෙනෙකුගේ කර්මය සමාන වෙන්න පුළුවන් කොහොමද? ලුණු හැඳි දෙක වගේ. විපාකේ මොකද උනේ? වතුර ටිකක් තිබුණාම ලුණු රහ වැඩි වුණා. අන්න අල්පේසාක්‍ය ජීවිතවලට කර්ම බලපාන හැටි. මහේසාක්‍ය ජීවිතවලට අර 1000 ලීටර 1000 ටැංකියකට ලුණු හැන්දක් දැම්මම දැනෙනවක්වත් දැනෙන්නේවත් නැහැ. හැබැයි ලුණු නැද්ද වතුරේ? තියෙනවා, තිබුණට දැනෙන්නේ නැහැ. මතුවෙන්නේ වැඩිපුර තියෙන දේ. ඒ නිසා මහේසාක්‍ය ජීවිතයේක ස්වභාවය තමයි පෙර කර්ම තියෙනවා, හැබැයි දැන් බලවත් වෙන්නේ නැහැ. යටපත් කරගන්න පුළුවන්. ආන් එහෙම ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් යෝජනා කරන්නේ. දැන් අපිත් ඔබට ඒ යෝජනාව තමයි මේ කරන්න හදන්නේ. අපි ඇතුලේ සාංසාරිකව අරගෙනාව කර්ම ශක්තිය එමටයි. ඒ ටික මතු කරගෙන දුක් විඳිනවා වෙනුවට ඒ ටික යටපත් කරගෙන අලුත් කර්මත් එක්ක යන ගමන සුවදායි. ඒකෙන් කොතනවත් කියවෙන්නේ නැහැ පෙර කර්ම ගෙවෙනවයි කියලා. ඒක හොඳට මතක තියාගන්න. පෙර කර්ම ගෙවෙන්නේ නැහැ, යටපත් වෙනවා. හොඳ කර්ම ඉස්මතු වෙනවා. හොඳ කර්ම ඉස්මතු වෙනකොට ඒ කර්මත් එක්ක ඊළඟ ප්‍රතිසන්දි විඥාන අපේ ධර්මඥානෙ දිනු කරගත්තාම නරක කර්ම විපාක දෙන්න තියෙන පරාසය අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේටත් කර්ම විපාක දිච්ච බව අපි දන්නවා. නේද? දැන් මේ වස් සමයේනේ එක වස් කාලයක් බුදුරජාණන් වහන්සේගේ තිබුණ වේරංජාවේ වස් වැසුවේ. වස් ආරාධනා කරපු දායකයාට අමතකුණානේ බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කළා කියලා. දානෙ දුන්නේ නැහැ. දානෙ හම්බුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට අස්වැයන්ට දෙන යවජාතියක් වැළඳුවයි කියන්නේ. අච්චර දාන පාරමී උපපාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේ. ඒක කර්ම විපාකයක්. ආත්ම භවයකදී බුදුරජාණන් වහන්සේ නමකට කරන ලද පරිභ්‍රවයක අකුසල විපාකයක්. ඒව නවත්තනව නෙමෙයි. හැබැයි සමහර වෙලාවට ඒව මතු උනේ ගොඩක් ප්‍රමාද වෙලා. ඒකයි මේ කරන්න පුළුවන්. එතකින් ඒක අවසන් වුණා. මුගලන් මහරහතන් වහන්සේගේ ගුටි කෑම ගැන අපි දන්නේ. හැබැයි ඉර්ධිමතුන් අතර අග්‍රස්ථානය. ඒ ගල් ගුහාවේ සිදුරකින් උන්වහන්සේ එළියට දෙපාරක් වැඩියා. හැබැයි බැලුවා මොකද්ද මේ පිටිපස්සෙන් එළවන කර්ම විපාකය? දෙමව්පියන්ට පහර දීම. ඒ ඇතුලේ තමයි මේ ගුටි කන්න වෙන්නේ. එතකොට ඒක මතු උනේ යම් කිසි ප්‍රමාද වීමක් වෙලා මතු වෙනවා. ඒ කියන්නේ විපාක දෙනවා. කාලයේ ඒක දුරට යනවා. ඒකයි මම මේ ඔබට කිව්වේ මහේසාක්ක ජීවිතයේ වටිනාකම මේ ජීවිතයේ සතුටෙන් සිටීම සඳහා පෙර නරක කර්ම බලවත් නොවීම ඔබට කරගන්න පුළුවන්නේ මේ මහේසාක්ක භාවයේ කියනමයි. ඒකට අවශ්‍ය කරන ශක්ති කාරණා තුනක් පිළිබඳව බුද්ධ දේශනාව සාකච්ඡා කරනවා. පළවෙනි දේ සති. ඔබේ ජීවිතයේ සියලු තීන්දුව තීරණ පිළිබඳව සිහිය ඔබට තියෙන්න ඕනේ. අපි ඒක තව ඉස්සරහට කතා කරනවා. වැදගත්ම මානසික මට්ටම වීරිය තියෙන්න ඕන. මොකක් උදෙසාද වීරිය තියෙන්න ඕනන්නේ? තමන්ගේ දුබලතා හඳුනාගන්න කොහොමද? සිහියෙන්. මගේ අඩුපාඩුව මෙන්න මේක. මොන අඩුපාඩුවද? ගෙවල් දොරවල් යාන වාහනද? ගොඩක් අය ඒව හඳුනා ගන්න හොදේ. ඒක නෙමෙයි. ඒකත් ඕන. ගෙවල් දොරවල් යාන වාහන බඩට ආහාර ඔව් අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි. මානසික වශයෙන් මගේ මෙන්න මේ දේවල් අඩුයි. මට මේ විදිහට කේන්තියනවා. මට මේ විදිහට පළිගැනීමට හිතෙනවා. මට මේ විදිහට පසුතැවීමක් තියෙනවා. ආන් ඒවා හඳුනා ගන්න නම් සිහිය තියෙන්න ඕන. මට හිතෙන හිතුවිලි හඳුනා ගන්න සිහිය තියෙන්න එපායි. සිහිය ඕන. ඒ සිහිය තිබිච්ච ගමන් වීරයක් ඕන. දුබලතා හදන මානසික මට්ටම් ඉවත් කිරීමට වීරිය ඕන. තුන්වෙනි කාරණාව ප්‍රඥා. සත්‍ය වීරිය ප්‍රඥානේ. ඊළඟට ප්‍රබලතා. මහේසාක්‍ය මානසික බත්වයක් ගොඩනගා ගැනීම සඳහා පිළිපැදිය යුතු කරුණු පිළිපදින්න ප්‍රඥාවත් ඕනේ. දැක්කද? කාරණා දෙකයි තියෙන්නේ. අඩුපාඩු හඳුනාගෙන ඉවත් කරනවා. අඩුපාඩු ඉවත් කරන ගමන් අවශ්‍ය ප්‍රබලතා හඳුනාගෙන ගොඩනගනවා. ඉවත් කිරීම සහ ගොඩනගා ගැනීම මෙච්චරයි තියෙන්නේ. ඒ උදෙසා අවශ්‍යයි ඔය කියන සිහියෙන් ඉන්න එක. දැන් මේක අතිශය වටිනවා. මේ මානසික රෝග සම්බන්ධව අපි කතා කරනවානේ. මානසික රෝගවලදී තියෙන ලොකුම කාරණාව තමයි සිහිය නැහැ. කියන්නේ හුස්ම ගන්න එක නෙමෙයි මේ කිව්වේ. සත්‍යමත් භාවයේ නැහැ. ගොඩාක් අය මානසික රෝගී තත්වයට පත් වුනහම එක තැනකට හිර වෙලා එයාට කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න උදව් කරන්න ගියත් සමහර වෙලාවට උදව් ගන්න බලාපොරොත්තු වෙන්නේ සමහරුන්ට කේන්ති යනවා. අපි ගාවට අරන් එනවනේ. අම්මා හරි තාත්තා හරි ළමයිට කියනවා දැන් ඔයාගේ හැසිරීම හොඳ නැහැ අපි යම් කාට හරි පෙන්වන්න ගිහම මට ඇති ලෙඩක් නැහැ කියනවා. ඒ උනට බඩු මුට්ටු පොළවේ ගහනවා. අම්මව හපනවා. මම මේ මෑතකම බැලුවා දුවක්. අර අපි එළියෙන් බැලුවාම කියන්නේ බෝනික්කියක් වගේ. ඔව්. නිකන් තීන්ත ගාලා වගේ හැම සුදුයි. ආය අමුතුවෙන් මීන නුවන් අඳින්න ඕනේ නැන්නේ ලස්සනයි. උපතින් ලස්සන රූපයක් තියෙනවා. ඒ උනට අම්මා කියනවා දවසට දෙපාරක් බෙහෙත් ගන්නවා වගේ මගේ බෙල්ල මිරිකනවලු මරන්න. ඇයි? මානසික රෝගයක් තියෙනවා. එයාට යාව පාලනය කරගන්න බෑ. සිද්ධිය මං හොයලා බැලුවා. සිද්ධිය ඇතුළේ තියෙන්නේ ඔව් ඒ වයසට අඩු වයසක තවත් නැගණියක් ඉන්නවා. අම්මලා එයාට වැඩියෙන් ආදරේ මට ආදරේ කරේ නෑ. මට ජීවිතේ මගේ හරුණයි කියන මනෝභාවය තියෙන්නේ. අවාසනාව ඒ දුවට මාව මුණ ගැහෙන්න තාම බෑ. මට එහෙම ඇති ලෙඩක් නෑ. අම්මා ඕන්න යන්න කියලා අම්මා තමයි මං ආවේ තනියම බලන්න. මේක හේතුව දුවගේ අතින් අම්මව ඝාතනය වෙලා දුව ආනන්තරීය පාප කර්මයක් කරගනී කියලා. ඒ තරම් මේ මනෝව්‍යාධීන් ඔබට හානි කරයි. ඒකයි මේකේ තියෙන බරපතලකම. එනිසා ඔය සමහර අයගේ ස්වභාවයන් හඳුනාගන්න ඒගොල්ලෝ ගෙදරින් හුදෙකලා වෙලා දැඩි කේන්තියෙන් මේ දක්වා සතුටු වෙච්ච දේවල් වලින් සතුටු වෙන්නේ නැතුව නෑදෑයෝ මගහරිමින් සමාජයේ මගහරිමින් ඉන්න හදනව නේද? මතක තියාගන්න අල්පේසාක්‍ය වෙන්නම පටන් ගත්ත වෙලාව. කරදරත් ආය දුසින් ගණන් ඊට පස්සේ එන්නේ හොඳේ. අපි දැන් පේනවනේ මට මුණ ගැහිලා තියෙනවා මානසික රෝග වලින් පීඩා වෙලා ඉන්නකොට සමහර තැන්වලදී අමනුෂ බලපෑමුත් ආවයි කියනවා. ඔය බටහිර මනෝවෛද්‍යවරු සහ මනෝවිද්‍යාවේ කතා කරන්නේ නැහැ එහෙම පැත්තක්. ඒ උනාට මේ බණ කියන හාමුදුරුව හැටියට උපදේශනයේ දෙන හාමුදුරුවට මම ඔබට අත්දැකීමෙන් කියනවා මානසික රෝග වලින් කාලයක් පීඩා විඳලා ඒවට ප්‍රතිකාර ගන්නේ නැතුව හැඟවිලා හිටියාම නොපෙනෙන බලවේගවල අනිසි බලපෑමක් ජීවිතවලට තියෙනවමයි. මේ ඕනනම් මේ දේශනාව ඇතුලේ බොහොම විවෘතයි. එම නැහැ කියන කෙනෙකුට ඇවිදිලා බලන්න එන්න. සමහර උපදේශන සේවා සැසි ඇතුලේ එබඳු අත්දැකීම් තියෙනවා. ඒවා මනෝභ්‍රාන්ති කියලා අපි අයින් කරන්නේ නැහැ. එහෙම යන්නේ නැහැ. මොකද එතනින් සුවපත් වෙන දේවල් ඕන තරම් අපි ගාව තියෙනවා. එම සුවපත් වෙලක් තියෙනවා. ඒ නිසා මම මේ කරන යෝජනාව ඔබ ඇතුලේ ගොඩනගා ගන්න අර මානසික මනෝ මහේසාක්‍ය භාවය. අතිසේ වැදගත් ඔය කියන ලද පෙර අකුසල් බලවත් නොවීමටත් කුසල් බලවත් කර ගැනීමට. ඒකනේ විදන්නේ නැහැ සමහර චක්‍ර කොහොමද කැරකෙන්නේ කියලා. අපිට මේ වෙලාවේ හිඹ වචන වලින් කියන්න බෑ. සමහර අනුතුරු දිහා බලන්නකෝ මේ රටේ වෙච්ච. කී දෙනෙක් නම් කියන්නේ ඇද්ද සමහරුන්ට පාරේ යනකොට හිමින් යන්න කියලා. නමුත් මනෝභාවයන් මොනවද කියන්නේ ඇත්තේ? නෑ රේස් කරන තරමට තමයි වින්දනය ආවේ. සමහරුන්ගේ මරණය ගේන්න උනේ කෑලි නේද? මොනවද බලවත් වෙන්නේ? ඒක තමයි මේකේ තියෙන හිතන්න ඕන පැත්ත. ඒ නිසා අවිනිශ්චිත භාවයේ හැමෝටම තියෙනවා. ඒ අවිනිශ්චිත භාවයේ ඇතුලේ අපිට අපේ මේ ජීවිතේ අපි කරන නිවැරදි දේවල් බලවත් කර ගැනීමේ ශක්තියයි මේ හදන්න හදන්නේ. එනිසා පෙර නරක ඒවා යටපත් වෙන්නත් මානසික ව්‍යාධීන් වලට පත් නොවි ඉන්නත් මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ක්‍රමවේද හතරක් උගන්වනවා. මේ ටික තමයි දිනු කරන්න ඕන. අපි මේ ශේස්ත්‍රය ඉගෙන ගත්ත හන්දනේ දැන් අපි බලන්නේ උපදේශනේ. එහෙම නැත්නම් මේ අවුරුදු 150කනේ මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ විශේෂ ශේස්ත්‍රයක් ඇවිදilla ඊට කලින් සියල්ල දහම ඇතුලෙන් විසඳුම් හෙව්වා. බලන්න අවුරුදු 2550කට එහා ලෝණපල සූත්‍රය ඇතුලේ බුදුරජාණන් වහන්සේ මානසික රෝග හැදෙන්නේ නැති වෙන විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරවලා තියෙනෝනේ. ඒක පිළිපැද්දායට මනෝරෝග නැහැ. ඒක පිළිපැද්දායට සමහර වෙලාවට ගොඩාක් අකුසල් කර්ම සංසාරේ දිමිච්චේවා ඉස්මතු වෙලා නැහැ. ඉස්මතුනේ නැහැ. හොඳම චිකිත්සක ක්‍රමවේද බුද්ධාගම ඇතුලේ තියෙන්නේ. ඒ නිසා ඔන්න ක්‍රමවේද හතරක් ගැන කතා කරනවා. මේ වචන බරට ගන්න එපා. එක තැනක තියෙනවා මේ කාරණා හතරක්. හතරෙම අවසානයේ භාවිතා කරන වචනේ තමයි භාවනාව. මොකද අපේ රටේ ආයත භාවනාව කියන වචන ඇහිච්ච ගමන් මතක් වෙන්නේ මොඩල් එකක්. මොකද නිදහස් පරිසරයක්, නිස්කලංක වටපිටාවක් නේද? ඊළඟට වාඩි වෙන ඉරියව්වක්. ඕව මතක් වෙච්ච ගමන් හිතෙනවා ආ භාවනාව අපිට හරියන්නේ නැහැ. නැත්තම් අපිට තව කල් තියෙනවා. එහෙම නැත්තම් අපේ හිත එච්චර නොසන්සුන් නැහැ. මතක තියාගන්න මනෝ චිකිත්සක ක්‍රමවේද ඇතුලේ ඇත්තම් මානසික රෝග තියෙනවා. කොච්චර බෞද්ධ වුණත් භාවනාව අනුමත කරන්නේ නැති. දැන් සමහර උපදේශනට එන අයට මම කියනවා මේ විදිහේ මේ කාලේ මේ බණ අහන්න එපා. මෙන්න මේ විදිහට භාවනාව කරන්නත් එපා. කරන්න බෑ. දැන් විෂාදේ වගේ ડિප්‍රෙෂන් වගේ අග ඉන්න කෙනෙකුට අපි භාවනා කරන්න දෙන්නේ නැහැ. ඊළඟට බයිපෝලර් ඩිසෝඩර්ස් කියලා තියෙන්නේ. එතනදී ඕවර් තින්කින් කියලා අසනීපයක් තියෙනවා. එතනදී භාවනා කරන්න දෙන්නේ නැහැ. ඊට වඩා වෙන ක්‍රමවේද තියෙන්නේ. හැබැයි අපේ ගෙවල් වල මොකද වෙන්නේ? කෙනෙකුගේ නොසන්සුන් බවක් දැක්ක ගමන් ටිකක් භාවනා කරමුද? ඒ නිසා සමහරුන්ට භාවනාව ඇලර්ජික් වෙලා. එනවා බණේදී භාවනාවේ අහුණත් හිතෙන්නේ වෙන මොඩල් එකක්. එතනින් අයින් වෙන්න. ඒක නෙමෙයි මේ කිව්වේ. ඔබට මතකද වචන වගේක් තියෙනවා භාවිත චිත්තං භාවිත කායං අභාවිත චිත්තං අභාවිත කායං. මෙතන කතා කරන්නේ වර්ධනය කරපු වැඩි දියුණු කරපු ශරීරය ගැන. ඒකේ පළවෙනි කාරණාව තමයි කාය භාවනා. මේ මහේසාක්‍ය මනෝ ජීවිතයේ මානසික මහේසාක්‍ය භාවයේ ඔබට ස්පර්ශ කරන්න තියෙන පළමු පරිච්ඡේදය තමයි කාය භාවනාව. එතකොට අපි මේ දක්වා හිතාගෙන ඉන්නේ චිත්ත භාවනාවනේ, හිතටනේ භාවනාව තියෙන්නේ කියලා. නෑ නෑ, දැක්කද? ශරීරය පිළිබඳව තියෙනවා යම්කිසි භාවනාමය සංකල්පයක්. භාවිත කායං, කොහොමද භාවිත කායක් හදාගන්නේ? මෙන්න මෙහෙමයි. සුදුසු තැන සුදුසු ප්‍රතිචාර දැක්වීම සඳහා ශරීරය ශික්ෂණය කරන එක තමයි භාවිත කාය කියලා කිව්වේ කාය භාවනාව. සුදුසු තැන සුදුසු ප්‍රතිචාරය. මේක අතිශය වැදගත්. මොකද මානසික රෝගවල ස්වභාවයත් එන්නේ සිතුවිලිත් එක්කනේ, හැඟීම් එක්කනේ එන්නේ. බය වෙනවා, කෝපය තියෙනවා, පසුතැවීම තියෙනවා. සාමාන්‍ය බය වෙච්ච කෙනෙකුගේ ඇඟ ශරීරය දිහා බලන්න. ඇස් ලොකු වෙලා, මූණ රතු වෙලා, දාඩිය දාලා, සමහරු වෙවුලලා. ඇයි? ඇඟ ඇතුලේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඉක්මන් කරලා. තවතර හරියට තේරෙනකොත් ලේ ගමනාගමනේ ඉක්මන් කරලා. ඒකට ලේ ගමනාගමනේ ඉක්මන් වෙනවට කියන්නේ මොකද්ද? හයි ප්‍රෙෂර්. දැන් ගොඩක් අයට සමාජයේ එහෙම නේද? මොනව වෙලාද මේ? හයි ප්‍රෙෂර්. ඇඟ ඇතුලේ තියෙන පීඩනය ශික්ෂණය කරන්න තරම් ශරීරය අපි භාවිතා කරලා නැහැ. අභාවිතා කරපු නිසා තමයි මේ ගැටලුව. තේරෙන්න මම මෙහෙම කියන්නම්කෝ. කේන්තියක් කෝපයක් එනකොට අත්ත මිටි මොරල කෑ ගහලා ළඟ ඉන්න තියෙන බිත්ති වලට ගහන ඒවා ගොඩක් මට උපදේශනයේදී මුණ ගැහිලා තියෙනවා. ඒ තමයි අභාවිත කාය. එහෙම වුණාම හෝමෝන පද්ධතිය වෙනස් වෙලා, ලේ ගමනාගමේ වෙනස් වෙලා, හෘද ස්පන්දනයේ වැඩි වෙලා, ලෙඩ ගොඩක් ඇති වෙලා. දැන් මෙතනදි කියන්නේ මොකද්ද? ප්‍රතිචාර දැක්වීම සංස්කරණය කරනවා. කෝපය එන එක නවත්තනවා නෙමෙයි, එන කෝපයෙන් අනෙකාට දක්වන ප්‍රතිචාරය අපි ශරීරයෙන් සංවර කරනවා. දැන් මම අර කියවනේ බන්ධනාගාරේ මට මුණ ගැහිලා තියෙන අය අතරේ තමන්ගේ නෝනට අසභ්‍ය වචනයක් කියලා බැන්නයි කියලා විදුහල්පතිතුමෙක් පුටුවක් අරන් බැනපු ගුරුවරයාට ගැහුවා. ඇහක් ගලවලා ගියා, දත් දෙකක් බිම වැටුණා, අවුරුදු 7ක් හිරගේ. අභාවිත කාය ස්වභාවය. ක්ෂණිකව ප්‍රතිචාර දැක්වුවා. හිරේට ගිහලා එනකොට නෝන නැහැ. වෙන මහත්යෙකුත් එක ගිහිල්ලා. දුවක් හිටියා, දුව නැහැ. හිතුවක් කරට ගිහිල්ලා. දැන් මේ මනුස්සයාට හිරේට ගිහලා එනකොට හම්බුණාද ජීවිතයක්? ක්ෂණිකව වෙනස් වෙන දැක්කද? අර අල්පේසාක්‍ය මනෝභාවයන් ඇතුලේ අපිව කුලප්පු කරපු හැටි. සමහරු කියනවනේ, මහා ලොකුවටත් කියනවනේ. කොහොමද කියන්නේ? මට ඉතින් ඕවා පෙන්වන්න බෑනේ. එහෙම එහෙම සමහරු කියනවා. පෙන්වන්න බැරුණාට කමක් නැහැ. ශරීරය භාවිතා කරන්න. ඒ කියන්නේ දියුණු කරන්න. සුදුසු තැන සුදුසු ප්‍රතිචාර. ඔබට ගැළපෙනවද? තනතුරට ගැළපෙනවද? ඔබේ වටපිටාවට ගැළපෙනවද? සමහර වෙලාවට ඔබ දන් දුන්නු කෙනෙක්, සිල් ගත්ත කෙනෙක්, ඒ උනාට ඔබේ මානසික සංවරතාවයේ නැති හන්දා ශරීරය අසංවර වෙන එක ගැන ඉතාමත්ම සූක්ෂමව ඉන්න එක එක. ඊළඟට මේ නූතන මේ වෙනකොට වෛද්‍ය විද්‍යාව කියනවා ශාරීරික රෝග 98%ම බලපාන්නේ මානසික සිතුවිලිවල බලපෑම කියලා. අපි ඇත්ත කතාව, දැන් අපි හොඳ වචනයක් තියෙනවනේ බත් අපි කනවා වගේ, ඒ තරමටම අපිට සුගමයි ස්ට්‍රෙස් කියන එක, ආතති. හිත නිතර ආතති වලින් ඉන්නකොට ශරීරය ඒකට ප්‍රතික්‍රියා කරන විදිය පිළිබඳව සිහියෙන් ඉන්න. ඒක සිහියෙන් ඉන්න ඕන වැඩක්. සිහියෙන් බලන්න ඕන දෙයක්. සිහියෙන් විඳ ගන්න ඕන දෙයක්. එහෙම වුණහම මානසික ආතති උනත් ශරීරයෙන් එළියට එන්නේ නැති වෙන තැනට ගෙනාවාම හිතේ නිරන්තරයෙන්ම මානසික ආතති වලට ජීවත් වෙන්න ඉඩක් හම්බෙන්නේ. මේ මොලේ බලන පුළුවන් තරම් ස්ට්‍රෙස් කරලා මේකෙන් පිට කරගන්න. කොහොමද පිට කරගන්නේ? කාටවත් අහගෙන ඉන්න බැරි තරම් පරුස වචනයක් එක්ක කියනවා. හින්ට් එකක් ගහනවා. පිහියකින් යනවා වගේ හිත රිදෙන්න කතා කරනවා. කතා කරපන් ස්ට්‍රෙස් එක නැති වෙනවා. හැබැයි අනිත් කෙනාට හානි වෙලා. දැක්කද? ඇතුළතින් අරගෙන එන ගින්දර පිටට දාන්න නැති වෙන්න පුළුවන් නම් හිත ඇතුළෙම සමහර වෙලාවට ආතතිය මගහරවන්න පුළුවන්. හැබැයි ශරීරයේ අපේ අර කියන භාවිත කායක් නොවේ නම් අපිට තියෙන්නේ අපි මේ උගුලට අහු වෙනවා. එහෙම උගුලට අහු වෙච්ච ගොඩක් අය ඔව් අපිට මේ සමාජයේ මුණ ගැහිලා තියෙනවා. ඒක නිසා තමයි අපි නිරන්තරයෙන්ම අපේ උපදේශන වැඩසටහන් වලදී බෙහෙත් ගන්න කාරණාව පැත්තකම තියෙනවා. උපදෙස් දෙන්නේ නැහනේ. දැන් උපදේශනයට ආපු ගොඩක් අය දැන් උපදෙස් නැහැ. උපදේශනයේ අවශ්‍ය කරන මනසට ප්‍රතික්‍රියා කළ හැකි යෝජනා ටිකක් හදලා ඒ ටික තමයි අපි පවත්වන්නේ. අපි අර කිව්වේ පැවැත්ම කරන්න ඕන මොනවද, නැවැත්ම කරන්න මොනවද ඕන කියලා දැනගෙන නවත්තන්න ඕන ටික නවත්තනවා, පවත්වන්න ඕන ටික පවත්වන්න තමයි ක්‍රමවේද හදලා දෙන්නේ. ඒක තමයි හැබෑව. ඒ වුණාට ගෙවල් වල මොකද වෙලා තියෙන්නේ? උදේ පටන් ගත්ත ගණ තැන ඉඳන් නිදා ගන්න කල උපදෙස්, ඒ උපදෙස්ම තමයි හානියක් වෙලා තියෙන්නේ. උපදෙස් ඕනවට වඩා වැඩි වෙනකොට හිත ඇතුලෙන් මහේසාක්‍ය භාවයේ අහිං වෙලා අල්පේසාක්‍ය භාවේ එනවා. මතක තියාගන්න, කේන්තියක් අවගමන් එන්නේ අල්පේසාක්‍ය භාවේනේ. එහෙම වෙච්ච ගමන් ඒ හා සමාන පෙර අකුසල් බලවත් වෙන්න පටන් ගන්නවා. මේක හරේ විද්‍යාත්මකයි. පැහැදිලිද? ඒ ලෝණපල සූත්‍රයේ ඔබ උපමාව ලුණු හැන්දේ ලුණු කුඩු ටිකේ උපමාව ඔළුවේ තියාගෙන මේ බණ ටික යන්න ඕනන්නේ ඈ. වතුර ප්‍රමාණය වැඩි වුණොත් ලුණු වතුර රහට හැරුණා. වතුර ප්‍රමාණය අඩු වුණා නම් ලුණු වල රහ වතුරට එකතු වුණා. මානසික මහේසාක්‍ය භාවය වැඩි වෙනවා නම් අර වතුර වගේ තමයි. ලුණු හැන්දට හොල්ලන්නවත් බෑ. හැබැයි අල්පේසාක්‍ය භාවය නම් තියන්නේ කේන්තිය වෛරය පිළිගැනීම, ඒ දේවල් නවුඩ දුවන්නේ ආයේ ලුණු හැන්ද ඇති. ඒකයි මේ ඔබට කියාගෙන එන්නේ. එහෙනම් පළවෙනි කාරණාව අපි කිව්වා කාය භාවනා භාවිතය සුදුසු ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න. දෙක, එකත් භාවනාව තමයි. ඒ භාවනාව කියලා කිව්වට මේක දියුණු කරන්න ඕන සීල. කියපු ගමන් මතක් වෙනවා, ඉතින් හරි ගැටලුවක් නැහැ. මේ පන්සිල් අටසිල් ඔය පදනම නෙමෙයි මේ සූත්‍රයෙන් මෙතන කියන්නේ. මොකද්ද දන්නවද? සංවර කීම කියලා කියන්නේ. අපේ ගෙවල් ඇතුලේ වැරදිච්ච ලොකුම බෝම්බයක් තමයි ළමයි නිස්සද්දව කාමරවලට වෙලා ඉන්නකොට මටත් ඇවිල්ලා කියන හඳුන්නේ මේ අවුරුදු 12ක් වෙනකල් කිසි සද්දයක් තිබෙන්නේ නැහැ අපේ ළමයාගේ. හරිම තැම්පත්. කනට ඇහෙන්න කතා කළේ නැහැ. කාගේ හරි මූණක් දිහා බලලා කතා කළේ නැහැ. හයියෙන් හිනහා වුණේ නැහැ. ඔය කියන්නේ ලෙඩ හැදෙන්න කලින් ඒව ටිකක් ඈ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක ලෙඩ කියලා. ඒගොල්ලෝ එකට වචනයක් දුන්නා ඒක තැම්පත්කමලු. සීලයට එහෙම බැලුවා. කොහමද? බිම් බලාගෙන යනවනම්. ඇහෙන්න නැති වෙන්න කතා කරනවනම්. මං කියන්නේ සමහර තැනකදී ඒක අපි කියන සැබෑ සීලයක ස්වභාවය තියෙන්නත් පුළුවන්. ඒ සීල් තියෙන කෙනෙකුට එහෙම ඉන්නත් පුළුවන්. හැබැයි ඒ පමණක්ම නෙමෙයි සීලය. ඒකයි මේ කියන්න දන්නේ. ඉරියව්ව පවත්වන එක විතරක් නෙමෙයි සීලය. සීලය කියලා කියන්නේ තමන්ට අයහපත් කියලා හිතන දේ නොකර සිටීමේහි ශික්ෂණය. එක සීලෙහි පදනමේ දෙකයි තියෙන්නේ. එකක් අයහපත්යයි සම්මත දේ නොකර සිටීම. දෙක යහපත්යයි සම්මත දේ කිරීම. ඒක තමයි සීලය. අලියෙන් කිව්වම තේරෙනවා ලංකාවේ ගොඩක් අයට දැන් බණ සිංහල වලට වඩා. ඒකට කිව්ව කොහොමද? චාරිත්‍ර සීලයයි වාරිත්‍ර සීලයයි. සීලය සම්පූර්ණ වෙන්න. කළ යුත්ත කිරීමත් නොකළ යුත්ත නොකිරීමත්. කිව යුතු දේ කීමත් නොකිය යුතු දේ නොකීමත්. ඕක තමයි සීලෙහි පදනම. ආන් එහෙම වචනවලින් සංවර කරගත්තහම වැඩවලින් සංවර කරගත්තහම එයා ඇතුලේ අර කියන මානසික මහේසාක්‍ය භාවය දිනු වෙනවා. අන්න ඒකයි මේකේ තියෙන රහස. දැන් ගොඩක් අය දිහා බලන්නකෝ. කියන්න ඕනේවත් කියනවා, කියන්න ඕනේ නැතිවත් කියනවා. එහෙම කියලා මොකද්ද කියන්නේ? මම ඉතින් බිම වාඩි වෙන්නයි ඇත්ත කියන්නයි බය වෙන්නේ නෑලු. ඔක්කොම කියලා වක්කඩ කැඩුවා වගේ. එහෙම නෑ. මනෝවිද්‍යාව කතා කරනවා මේ සංකල්පයක් ෆිල්ටර් කරන්නේ කියලා. පෙරලා කතා කරන්න ඕන. ඇත්ත කියන්න ඕන. සත්‍යං බ්‍රූයත්. කොහොමද කියන්න ඕන? ප්‍රියං බ්‍රූයත්. ප්‍රියශීලීව මේක ෆිල්ටර් කරන්න ඕන. උපදේශනයේදී මම ගොඩක් අයට කතා කරන ඔය ළමයිගේ මොලේ හදන්න ඕන නම් නැගිටින්න, පාඩම් කරන්න, බත් කන්න, නාන්න, පන්ති යන්න අනගිරීම නෙමෙයි. ඒ ළමයිගේ මනස බලලා මම කියලා තියෙන යෝජනා සොරෙන් කතා කරමු. පාඩම් කරමු, කෑම කමු. ඊළඟ සෙෂන් එකට එනකොට ළමයි කියනවා නිකන් අපේ ගෙදරට නිකන් වෙන කවුරු හරි ඇවිල්ලා වගේලු. ඇයි? දැන් ආඥාදායකයෙක් නැ මොලේට එහෙම හරි අමාරුයි පවතින්න. හැබැයි පැවැත්තුවොත් වාසි. ඒ නිසා සීලය කියලා කියන්නේ පහක් හරි අටක් හරි දහයක් හරි කියලා ලඝු කරලා ඒක උදේ හවස ගත්තා කියන එක වෙන එකක්. සංස්කෘතිමය. මේක දාර්ශනික පැත්ත. දාර්ශනික පැත්ත වෙන කිසි දෙයක් නෙමෙයි. නොකළ යුතු දේ නොකිරීමට, කළ යුතු දේ කිරීමට මැදිහත් වීම තමයි සීලය. ඒ තමයි සීල භාවනාව. මේකට ගොඩාක් අයිකු උපදෙස් ඕනේ. තුන්වෙනි කාරණාව යෝජනා කර තැකි චිත්ත භාවනාව. සීලේ චිත්තේ අතර සමානකමක් තියෙනවා කියලා පේන්න පුළුවන්. හැබැයි මම ඔබට මෙහෙම කියන්නම්කෝ. යම් කිසි සිද්ධියක් ඇති වූ වෙලාවේදී අපි ඒ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය කළමනාකරණය කිරීම සඳහා හිත දියුණු කරලා තියෙන්න ඕන. දැන් ගොඩාක් අර ප්‍රසිද්ධ කියමන් තියෙන්නේ ගැටලුව අනුන්ගේ වන තරමට අපේ පිළිතුර දාර්ශනිකයිලු. ගැටලුව අනුන්ගේ. හැබැයි වෙන්න ඕනේ මොකක්ද දන්නවද? ගැටලුව තමන්ගේ උනත් පිළිතුර දාර්ශනිකව තෝරන්න පුළුවන් වෙන්න ඕන. ආන් ඒකට කියනවා චිත්ත භාවනාව කියලා. හිත වඩා ගන්නවා. අපි ඔක්කොම අනුන්ට උපදෙස් දීලා අපේ ගෙදර ප්‍රශ්නයක් වෙච්ච ගමන් හුළුවත් වගේ ගිනි තියා ගන්න හදන ඔක්කොම ටික. අන්න ගැටලුව. ඒ නිසා අපිටත් සමහර වෙලාවට දැන් දේවල් මුණ ගැහෙන්නේ නැත්තේ, විපත්ති එන්නේ නැත්තේ අපි ඒවට මූණ දීලා නැති අන්ද. මූණ දුන්නට පස්සේ ඒව ආවට පස්සේ ආන් ඒවල් දිහා බලාගෙන හේතුඵල දහම අනුව මේවා විග්‍රහ කරගන්න හිත පවත්වන්න පුළුවන් නම් ඒක තමයි දියුණු කරපු හිතේ ස්වභාවය. ගොඩාක් අයට හරි ලේසි කවුරුවක්වත්ම නැති පාරක වාහන ඩ්‍රයිව් කරන්න. හැබැයි ඒකෙන් දක්ෂ රියදුරෙක් බිහි වෙන්නේ නැහැ නේ. දක්ෂම රියදුරා බිහි වෙන්නේ ගොඩක් වාහන තියෙන පාරක අනුතුරු කරගන්නේ නැතුව ඉලක්කයට යන එකට. සමහරුන්ගේ ජීවිතත් එහෙම. ගැටලු ප්‍රශ්න නැහැ. එතකල් ශෝක් බෝසත් වගේ ඉන්නවා. හැබැයි අකමැති දෙයක් ගෙදර හරි තමන්ට හරි වෙච්ච ගම එහෙ බෝසත්කම පණිනවා. ඉවරයි, පලා යනවා. ඊට පස්සේ ඉතින් ආලවක තමයි ආවේශ වෙන්නේ. වරද කොහෙද? ගැටලුවේද? නැහැ. භාවිතා කරපු නැති හිතක්, වඩපු නැති හිතක් තියෙන එකේ අවුල. එයා අල්පේ සක්කේ. භෞතික දේවල් තිබිලා දන් දීලා සිලුත් අරගෙන ඒ වුණාට මොකද වෙලා නැත්තේ? හිත වඩලා නැහැ. අවුල එතන. ඒ නිසා තමයි මානසික ව්‍යවුල්ද ඇති වෙලා තියෙන්නේ. මට එහෙම උණ ගැහිලා තියෙනවා. එයා තමයි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් සියලු එපයාස් වලට උපදෙස් දුන්නේ නැති වුණාම විරහව නැති කරගන්න. එයා මට කියන්නේ. ඒ වුණාට හැමදෙන්න මාව ගෑනු ළමයා දාලා ගියාට පස්සේ මට ડિප්‍රෙෂන්. එහෙම නොවෙන්න හිත වඩන්න ඕනේ. ඒකට ක්‍රමවේද තමයි දහම ඇතුළේ අපි කතා කරගන්නේ. අවසාන කාරණාව ප්‍රඥාවත් භාවනාවක් හැටියට වඩන්න කියලා කියනවා. ප්‍රඥා භාවනාව මොකද්ද? සිද්ධියක් වුණාම හේතුඵල බලන්න. ඵලයේ දිහා විතරක් බලලා උත්තර හොයන්න ගියොත් මේක වරදිනවා. හේතු සංකල්පනා බලන්න. ඉක්මන් තීරණ නොගන්න. ඉතාමත්ම තමන්ටත් අනුන්ටත් අහිතකර අවුට්පුට් එකක් නොදී ඉන්න වග වෙනවා නම් ආන් එක තමයි ප්‍රඥාව. තව ගැඹුරට තියෙනවා. අදට මේ ඇති. මොකක්ද ඇති? ජීවිතය පෙර අකුසල් බලවත් නොකරගෙන කුසල් බලවත් කරගන්න. මානසික රෝගවලට ලක් නොවි ඉන්න. ජීවිතයට පදනම් දෙකයි. එක්කෝ මහේ සාක්‍ය වුණොත් ඒකෙන් ගැලවෙන්න පුළුවන්. අල්පේ සාක්‍ය වුණොත් අනිවාර්යයි නොකරපු ඒවට කරපු ඒවා සංසාරේ මතුවෙනවා. වළක්වන්න බෑ. හැබැයි දැන් වළක්වන්න පුළුවන් මොකද්ද? අපි දක්වන ප්‍රතිචාර පරිසරය වෙනස් කරගතහොත් ඇත්තම කතාව අපිට අපේ සාංසාරික යහපත් දේවල් පවා මතු කරගන්න පුළුවන්කම තියෙනවා. වර්තමාන ජීවිතයේ කරන හොඳ සියල්ලම අපිට ආශිර්වාදයක් බවට පත් වෙන්නේ එහෙම වුණාම එහෙම කරගන්න පුළුවන් ජීවිතයක් ඔබට මේ දේශනාවෙන් පස්සේද උරුම කරගන්න හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දවසේ ධර්ම දේශනාවේ සමාප්තිය සටහන් කරන්නේ. දේශනාවේ දායකත්වය 371-2 විද්‍යාලෝක මාවත හෝකන්දර ලිපිණෙහි පදිංචි ශාමා සේනාරත්න මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම, පරලෝස සපත් වෙච්ච P.A. සේනාරත්න ආදරණීය පියාණන් සහ P.R. ද සිල්වා ආදරණීය මාමණ්ඩිය සහ පරලෝස සපත් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම සහ ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්නටයි දායකත්වයේ අරමුණ. ඒ ප්‍රාර්ථනාවද ඉෂ්ට සිද්ධ වේවා. මේ දේශනාව ශ්‍රවණය කළ දේශනා කළ ඔබමා නමින් යමෙක් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වේ නම් ඒ සැමද මෙපින් අනුමෝදන් විත්වා ලබ ඇති භවයන් සුවපත් කරගෙන ඉක්මන් භවයක ප්‍රාර්ථනීය බෝධියකින් නිවිසනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරමු. දායකත්වයේ දරණ පින්වතුන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ රත්නෙහි ආශිර්වාදය, දේශකයන්න් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කිරීම. දේශනාව ශ්‍රවණය කළ ඔබගේ හිත ඇතුළෙත් සාදු සම්මත සියලු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. මේ මෙත්නෙත් පාමුලෙහි දීර්ඝ කාලින දේශකයන්න් වහන්සේ හැටියට අනුශාසනා කළ කැටවල හේමාලෝක නායක හාමුදුරුව ප්‍රදාන සියලු යතිවරණන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ලොවේ හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ පිහිට ආරක්ෂාව ලැබේවා. ජීවිත තුල අගුණ අදහම් දුරු වී සුගුණ සදහම් වැඩි වේවා. අවසන ඔබටත් මටත් සියලු ලෝක සත්වයාටත් දෙවියන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවිසනසෙන්නට මේ ධර්ම ශ්‍රවණානිසංසය පිහිට පිළිසරණ වේවා කියා සාදෝ කියා ඉන්න තැනකින්නම් අපි අනුමෝදනාව සිද්ධ කරගනිමු. ආකාශට්ටාච්ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං, පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති.
1: සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමවටපත් උනේ ධර්මානුශාසනාව පෙවතුූ අපේ අතිපූජනීය මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කුටිකුලමේ පේමාලංකාර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර සම්පත්තිය ලැබේවා, උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල ධර්මියෝ පාරමී ධර්මයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගෙන් මානසික උපදේශනීය ලබා ගන්නට බොහෝ දෙනා පින් විමසනවා. ඒ වෙනුවෙන් මෙන්න මේ දුරකථන අංකයෙන් ඔබට කාර්යාලයට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්. 07013403403 07013403403. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා මේ දේශනාව නැවත අහන්නටත් මම ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්න කියන ආරාධනාවත් සිදු කරනවා. එපමණක් නොවේයි, net radio වේ ධර්ම දේශනා පින්කම්වල ධර්ම දායකත්වයේ දරන්නට ඔබට පුළුවන්. 07 4 විසිපහයි දෙසිය දා හතර අංකයට කතා කරන්න. මේ ධර්මදේශනාව ඇතුළු ධර්මදක්ෂිණා සිත්නේ තසපුව මේ ආදී කොටගත් ධර්මදේශනාවල ධර්මදායකත්වය දරන්න පුළුවන් 0.74 25 214 අංකයට කතා කළොත්. ඒ විතරක් නෙවෙයි මේ වස් කාලයේ ඔබේ ගමේ ඔබේ විහාරස්ථානයේ ඔබේ නිවසේ සිදුවෙන්නා වූ ධර්මදේශනාමය පින්කම් කුමන හේතුවක් මත පදනම් බොහෝ සිදුවෙන ධර්මදේශනාමය පින්කම් රටට ලෝකයට කියන්නට දකින්නට අවස්ථාව උදා කර දෙන්නට නෙත් රේඩියෝව සූදානම්. අපි සූදානම් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් වීඩියෝ ඔස්සේ ප්‍රචාරය කරන්නට, නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. එය නෙත් රේඩියෝවේ බණ කියන හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්, වෙන ස්වාමීන් වහන්සේ නමක් වෙන්නට පුළුවන්, ඔබේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වෙන්න පුළුවන්. නෙත් අපි එකතු වෙලා ඔබට ඒ පින්කම, ඒ වැඩසටහන, දේශනාව ලෝකයටම ගෙන යන්නට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 0.77 දුරකථන අංකය. ඒ වෙනුවෙන් විවෘතයි ට්‍රැවල් නිත ආයතනය පිළිබඳ සිහිපත් කරනවා. දඹදිව බුද්ධ භූමි කරා යන්න අපි හරි කැමති. ඒ සඳහා අපේ ලොකු හීනයක් තිබෙනවා. ඒ හීනය අවබෝධයෙන් සිදු කරන්නට ට්‍රැවල් නෙත් ආයතනය ඔබට මග පාදා දෙන්නට නිරන්තරයෙන්ම කැප වී සිටින්නේ. ට්‍රැවල් නෙත් එක්ක දඹදිව ගිහාම ඔබට ලැබෙන වරප්‍රසාද මං කියලා ඉන්නම්කෝ. දඹදිව ගිහාම අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ වැඩවිසූ සිද්ධස්ථාන දකින්නට, වඳින්නට, පින්කම් කරන්නට ඔබට ප්‍රථම කොට අවස්ථාව තිබෙනවා. එහිදී හොඳ දැනුමකින් ඒ පින්කම් වලට සහභාගී වෙලා මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න ඔබට හැකි. එපමණක් නෙවෙයි දඹදිව යනකොට සාමාන්‍යයෙන් යන එන බස් රථ බොහෝ වෙලාවට අබල දුබල, එහෙම නැතිනම් වෙනත් අය පොදු ගමන් සේවාවල බස් රථ තමයි යොදාගන්නේ. එහෙම නැත්නම් කෝච්චි මාර්ගෙන් තමයි යන්නේ. ට්‍රැවල් නිත ආයතන එහෙම නැහැ. සුඛෝපභෝගී AC කරපු බස් රථ, වායු සමනය කරපු බස් රථ යොදාගන්නේ. ඒ වගේම ඉන්න හිටින තිබෙන නවාතැන් පොළවල්, හොඳ සුපිරි පන්තියේ හෝටල් නවාතැන් පාසුකම් ලබා දෙන්නේ. ආහාර උනත් කිසිදු බයක් සැකක් නැතුව සුවසේ සෞඛ්‍ය ආරක්ෂිතව ලබා ගන්නට ට්‍රැවල් නිත ආයතනය මඟ විවර කරලා තිබෙනවා. ඒ නිසා මේ සියලු දේවල් එක්ක අමතර ගාස්තු නැති මෙහිදී අය කරන ගාණ තුල මේ ලබා ගන්නා මුදලට සෑහෙන ප්‍රමාණවත් ගෞරවනීය වන්දනාවක් අවබෝධයෙන් සිදු කරගන්නට ට්‍රැවල් නිත් ආයතනයත් එක්ක අගෝස්තු මාසයේ ඉඳලා ඉදිරි සතිවල යන වන්දනා ගමන් සඳහා දැන්ම ඔබට එකතු වෙන්නට පුළුවන්. ඒ සඳහා විස්තර දැනගන්න 0112-863-363 අංකයට කතා කරන්න. 0112-863-363 අංකය ඒ වෙනුවෙන් විවෘතව තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඊට අමතරව මෙන්න මේ අංකයත් යොදා ගන්නට පුළුවන්. 0.7667-872 0.7667-872 අංකයත් ඒ වෙනුවෙන් ඔබට විවෘතව තිබෙනවා. ට්‍රැවල් නිත ආයතනය පිළිබඳ සිහිපත් කරලා ඊළඟට මට ඔබට කියන්නට අවශ්‍ය මහා පින්කමක් පිළිබඳව. අගෝස්තු 25 වෙනිදා BMICH බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ මහා වටින පින්කමක් පැවැත්වෙනවා. අභිධර්මය පිළිබඳ අපේ හිතේ තිබෙන ලොකු ගෞරවයක්නේ. එය අභිධර්මය සිහිය, භාවනාව, ජීවිතාවබෝධය උදෙසා යොදා ගන්නට පුළුවන් මහා පින්කමක්. අපේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප මහා ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන මේ පින්කම බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අගෝස්තු 25 වෙනිදා උදේ 9:00 තමයි ආරම්භ වෙන්නේ. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා. සීමිත ඉඩකඩන්න තිබෙන්නේ, ආසන වෙන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ ආසන වෙන් කරලා තිබෙන ප්‍රමාණයට තමයි ඇතුළු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අතික්‍රමන හිස්තැනක් ඔබේ නම සඳහන් කරලා මම මේ සිහිපත් කරපු 0.7-666-80-17 කියන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට මේ පින්කමට එකතු වෙන්නට අවකාශය උදා කරගන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඒ සිහි කැඳවීමත් එක්ක අද මෙත්නිත් පාමුල නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: වේලාව දේනවයයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑය විමසුම ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම සමීර රත්නාන ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය විසින් අතරංගුවටගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ ගල්කිස්ස පොලිස් ස්ථානය මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී සැකකරුවන් සිව් දෙනා අතරංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ඔවුන් අවුරුදු 21, 26, 28 සහ 30 වයස්වල පසුවන මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේලඟ net news පෙරවරු 10ට මොහොතින් මොහත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM Anupaha FM Anu Hatarai Dashma Ata Net FM
4: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk Upping.
5: Net FM. Hello, hello, Satyam.

0: උදේනාවේයි විනාඩි 11යි 47යි වෙලාව.
1: දැම්මම කාර්ය බහුල වෙලා අපිට දුරකට නැමුතුම් ගලාගෙන එනවා.
0: එනවා. ඉතින් අපි කන්ටැක්ට් නම්බර් මතක් කරමු.
1: හරි. 0711 95 95 95 දාන්න පුළුවන් WhatsApp message එකක්. කතා කරන්න කැමති නම් ගන්න පුළුවන් 0112 55 33 63.
0: කාත් එක්කද කතා කරගෙන හිටියේ
1: නැහැ. කතා කරේ අපේ පැලම්පිටි හිරාණි අක්ක එක්ක.
0: ආහා.
1: හෙට යාගේ දරුවගේ බර්ත්ඩේ එකලු හෙට තමා තේන්නේ උනට අපෙන් අද wish එක ගන්න ඕන නිසාම කතා කරලා කිව්වා.
0: Happy wish karma.
1: Hare wish karma. Happy birthday to you singing song ke yemuda.
0: මෙන් සින්දුවට පස්සේ ගියමු.
1: හා එන. ඉතින් දිනෙත් පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. ඔන්න හෙට සමරන වාගේ උපන්දිනයට අපි වේල පහම විශ් එකක් දීලා තිනා. ඔන්න අම්ම ලස්සන ටෙඩිබෙයා කෙනෙකුයි ලස්සන කාහෙකුයි ගෙනත් දෙන්නම් කියලා මට දැන් කෝල් එකේද කිව්වා. චොක්ලට් ගඩකුත් ගෙනත් දෙන්නම් කියලා කිව්වා. ඉල්ල ගන්න.
0: සුබ උපන්දිනයක් වේවා පැටියෝ හෙනන් හෙටට.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina, Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal, Tahatunai Anuhayamatana. BYD C Lion 5 Plug-in Hybrid SUV, Vadi Ita Akarshane Penumsa DMI Takshane Samaka Ope Community Sufi Sheshi Bavak Ekaragana, C Lion 5 Mullaiti Karuetwin, Apaki Pradashanagar with the Pivisena, Netnam Amatana, Bindo Ekaka the Kai Ekasivisipa, Ekasivisipa.
1: Diva Fresh Daily Alert. Edinida Oban in a Pretum and the Mulakolake Saha Atta Dadius and Dubili Palam Saha, Anikut Edinda Palam Opeta Fresh Nagda, Edinida Kunapalam Velata Honda Mavisinum, Strain Fighter Takshane Samaka Enna, Nama. Diva Fresh. Vaddi mahasiyak nathuwa adu viyadamakin vaddima pirisidu bawak labenawa. Edineda pellam walata hondama visinduma nawa Diva Fresh gana danuwat karanna api enawa obe nagarayata.
0: Agosthu 9 wenada Puttalama.
1: Nawa wedi deunu kala Diva Fresh. Edineda pellam walata hondama visinduma. Oyata thiyena sanipa wennema nathi rogayakda? Me kathawa ahannako.
2: කොළොන්නේ මංගලිකා හත්මසේලි මගේ මහත්තයා පපුවේ හැක්කුම ආවා එහෙම ECG ගත්තා ඔක්කොම පරීක්ෂණ දෙක කරා කිව්වා හાર્ට් ඇටැක් එකක් කියලා ඊට පස්සේ තමයි මේ හෙඩ් එකට කමල බඳ ડોක්ටර් ගිහින් ඇක්ෂරයක් ගත්තා ඊට පස්සේ ඩයග්නොස්ටික් කරා හොඳටම හොඳයි කියලා කිව්වා ඒ ડોක්ටර්ට දීගාසු වේවා ඉන්නනවා
1: කතා කරන්න 0777 300 940
3: Love is in the air. Love is in the air. Inna Adre Allaganna.
4: Net FM. Hello, hello, Satyantea.

0: හැමතිස්සෙම හැම තනියෙන් කතා කරකර ඉඳලා බෑනේ.
1: ඒකනේ.
0: කින්ද අපි යාළුවෙක් හොයාගත්තනේ.
1: ඕ අපි උදේ පාන්දර මොන්නේ එක්කෙනෙක් අල්ලගත්තටක් ගාලා.
0: Good morning.
2: Good morning.
1: මෙතින් මොකද වෙන්නේ?
2: හොඳින් මෙත්හගෙන ඉන්නවා.
1: හොඳින් මෙත්හගෙන ඉන්නවා.
0: වල් පිට මුල්ලේ තියන්නේ කොහෙද?
2: මිනාන් ගොඩයි වේයන් ගොඩයි අතර.
0: හා කොයි වගේද ලස්සන පළාතක්ද?
2: ලස්සනයි හොඳයි හරිද?
1: අපි ආවොත් එහෙම ට්‍රිප් එක කොයි පැත්තේ අපිට සලකනවද?
2: එන්න
1: එන්නනේ
0: සලකනවාද කියලා වම්පයි කොයි විදියට සලකයිද දන්න. කවුද සින්දහනෙන් කසු කරගන්නේ පාලි?
2: වයිප් දම්මි ඉන්නවා. පුතා දෙන්න තුෂානුයි මිහිරංගයි. ඔයාලා දෙන්නමයි බාසිනංගිරයි ඔක්කොම මේ වෙලාවේ නැත්නම් ඔක්කොම එකතු කරගමු.
0: එකතු කරගෙන සින්දුවට යන් ඇනං හොඳට සලකනවා කිව්වේ. කවිෂ් වෙලාවක වන්න සලකලා වන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: උදේ 9 විනාඩි 35යි. අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනි මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
6: ඒ කියන්නේ එයාලට මගහැරෙනවා
5: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
11: අගෝස්තු 9 වෙනිදා පුත්තලම
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
13: Net FM Hello Hello Satyam

0: WhatsApp messages ගොඩක් වෙලා ගොඩක් වෙලා
1: ගොඩ ගොඩක් වෙලා තේනවා අපි කියවමු නේද
0: කියමු
1: හෙලෝ හෙලෝ සුබ දාසනක් කෝල් එකක් ගන්න හදලා තොන්න මැසේජ් එකක් දැම්මලු පබෝ තමයි එහෙම කියලා තේන්නේ ආ ඊට පස්සේ කවුද මේ දිනටම සුබ දවසක් අපි දෙහිමල නදීමාල ඇන්ඩර්සන් වාරේ චන්දන ස්ටෝස් එකේ චන්දනයි චන්දනි චන්දන සහ චාන්දිරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ගීතයට එකතු කරගන්නා මාර්ගම චමුත් මල්ලේ හෂාන් මල්ලේ මහින්ද අංකල් ඔන්න ඔය කියන කට්ටියම රේඩියෝ ඕෆ් කරන ස්විච් එක තියෙන තැනත් ඔන්න අපිට දැන් අමතක වෙලා එළි වෙනකන් රෑ වෙනකන් අපි net තමයිලු අහන්නේ ඉන්දික සමරනායක තමයි යන්නේ එහෙම කියලා
0: තියෙන්නේ ඉන්දික
1: බොහොම ස්තුති සුබම සුබ දාසනක් වේවා ඔයාලා දෙන්නටම ලස්සන සින්දුවක් ඉල්ලලා තේනත් කටුන භාග්‍යට එලසකී වසන්ත නෝන දීපිකා පුතා සංකේජිත් දුවාශානී මේ වෙලාවේ නැතහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා තමයි භාග්‍ය ඔන්න කියලා තේන්නේ
0: 0715 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 227 222 අමතන්න.
2: හෙලෝ හෙලෝ සතියන්තයට වේලාව උදේ 9 විනාඩි 49 දැන්.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න 070 313 3036.
5: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු ඇප් 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.
10: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
11: Net FM. Hello, hello, Satyantaya.

0: දුන්නහම තමයි ඒ ලස්සන සින්දුව ඉවරුනේ.
1: ඉවරුනේ.
0: 9:55 ද.
1: 9:55 වෙච්ච වෙලාවේ අපි කට්ටියක එකතු කරගමු WhatsApp එකෙන්. මල්ලිකා ඉන්නවා ලස්සනම ලස්සන රෝස මල් පොකුරක් වන් අපි දෙන්නට මේවල තියෙනවා. Hi, good morning, FM group. Good morning. Mama Lata Lebanon Nalindra Tamai message kala tiyenne. Good morning, Taranga K. Aye. Api toala wahagene inne. Apita lassana sindu godak ona. Aniwarya lassana sindu godak denna. Heta mama exam liyenawa.
0: Super patum heta.
1: Aniwaryen.
0: කවුද සඳලිනේ? අම්පාර සඳලි ඇතුළු
1: මම කියලා තියෙන
0: හැමෝන්ටම විශ් කරන්න ඕනේ.
1: ඒ කියන්නේ ඉහළම ප්‍රතිඵලය දාලා ඒ පහක්ම දාලා ඒ පහක් කියලා කියන්නේ අපේ ඉංග්‍රීසි වලටයි තව GIT තියෙනවා. ඒ හැ විෂන් දෙකයි ප්‍රධාන විෂන් තුනයි විෂන් පහටම ඒ පහක් කරගෙන ඉවර වෙලා එක්සෑම් එක ගොඩ දාගන්න කියලා මම විශ් කරනවා. ඊට පස්සේ තව කවුද ඉන්නේ? ඉනව ලස්සනයි කියලා මැසේජ් එකක් දාලා තිනු බොහොම ස්තුති.
0: ස්තුති. කාගේ ඉනවද කියලා නැද්ද?
1: ඔහොමද බලන්න ඔහොමද බලන්න. අයියාගේ අක්කගේ දෙන්න කිව්වා. Good morning Kavyan Taranga lassana sinduwak denna husband Danishka lokoduwa damsadi chutiduwa bisheli yakkale yakkala mullen dilne thamai me message ekak dala thiyenne very good morning Kavy Taranga
0: good morning
1: anna mama thawa lassana sinduwak ganna habe sumudu chutikke dindu puta pooja yalo set ekama nilu akka kadeya akka denu akka era sachi rane sandu ona set ekoma adirin ekathu karanna kiyala message ekak dala thiyenawa deewa waturen chandi thamai me message එක දාලා තියෙනවා.

0: වෙලාව දෙ දහයයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.

0: දශම අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නෙව් සමග මම සමීර. තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරැංගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. යනෝ මාතර සිට හම්බන්තොට අරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 60කට වඩා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වෙනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා. මඩකලපුව, ත්‍රිකුණාමලය, කංකසන්තොරය, මන්නාරම හරහා හලාවත දක්වා ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50 දක්වා වැඩිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ ලගනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ඇත්තට මොකක්ද ආදරය කියන්නේ?
1: ආදරය කියලා කියන්නේ මොකක්ද කියලා මාතාවම හොයනවා.
0: නෑ මං ඇහුවේ දැන් චොක්ලට් එක ඔයා කාලා ආපු නිසා.
1: ආයිගෙන ආදරය කියන්නේ චොක්ලට් එකක් වගේ රස දෙයක් කියන්නේ.
0: කට්ටිය WhatsApp messages දීලා නේ තියන්නේ.
1: ඔව් WhatsApp messages
0: මතක නැති වෙලා
1: දැන්. ඊට පස්සේ අපිට calls ගත්ත කීප දෙනෙකුත් ඉන්නවා. අපි ඉස්සෙල්ලා calls පැත්තට ගිහලා WhatsApp එකට යමුද? අපේ ඉන්නවා වල්පිට මුල්ලෙන් උපාලි ඉන්නවා එකතු කරගන්න දෙනියා ඉන්න වසන්ත කුමාර අපේ වීල් සංගමෙන් ඉටවස්සපේන කොබේ ගණෙන් ශ්‍රියාලතා ඉන්න හස්බන් සූරිය සූරිනායක චතුනිදුව ඉන්නවා ශෂිකා චානක පසපි කුසුමාවති අම්ම කතා කරා කාලෙකට පස්සේ ගොඩ පිටියෙන් කරුණාරත්න හස්බන් ඉටවස්ස ඇතුන්ගට ෆැමිලිකේ හැමෝමව කිරියලෙන් අසේල කතා කරා අම්මවත් එකතු කරලා ලස්සන සින්දුවක් අහමු කියලා. කවුද මේ අපි යනවා WhatsApp එක පැත්තට. හයි.

0: හෙලෝ සත්‍යන්තයේ තරංග කවි කොහොමද?
1: හයි.
0: වලට ලස්සන සින්දුවකට එකතු කරගන්න. තිනුනි දුව ඉන්නවා නෙත්තහන හැමෝම එකතු කරගන්න කියලා තිනවා. රුක්මාලි නෙවෙයි ලක්මාලි තමයි කරවතින් මේ මැසේජ් එක දාලා තින්නේ. සුබදේශනක් වල දෙන්නටම සුබම සුබදේශනක් වේවා. නෙත් කියන්නේ අපේ ජීවිතේ තමයි. අපි හැමදාමත් නෙත් එක්ක. මට ඕනේ කියලා තිනවා ලස්සන සින්දුවක් අඟුරු අතටින් රොෂානි තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදේශනක් දෙන්නටම නෙත්මගේ හොඳම හිතවතා. දෙන්නම ලස්සනට කතා කරනවා. බොහොම සතුටුයි. මට දෙන්න පුළුවන් ද සින්දුවක් දෙන්නම් කනේ සින්දු කරා. නාවල් පිටියේ මානි තමයි යන්නේ හැම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදේශනක් ඔයාලට. අපිට නම් ජයටම වහිනවා.
1: මට එන්න ඕනේ හෙට. කොහෙටද වහින්නේ?
0: බලංගොඩ.
1: බලංගොඩ.
0: චිත්‍ර තමයි යන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින් වැස්සේ හන්න මේ ලස්සන රොමැන්ටික් සොයන්ක.

0: ஹலோ ஹலோ எல்லாவுடைய தாயை வினாடி பால வயதன்
1: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: කුරුණෑගල නාරම්මල ඊල්ඩබ්ලු නන්දන මීටර් 100ක් 200ක් පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. මම වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාලාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
7: කතා කරන්න 0777 300 940.
9: Love is in the air. Love is in the air. Inna aadre allaganna.
10: Net FM. Hello, hello, Satyantaya.
11: FM Anupahen. Anuhatarai Dashma Aten. Net.

හයි දැන් කොහොමද? ඔයාලා අපිට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා ඔන්න ආරංචියක් තේනවා. ඉතින් අපිට ඇබ්බැහි වුණා වගේ නෙවෙයි, ඇබ්බැහි වෙන්න හොඳ නැති දේවල් මේ ලෝකේ ඕන තරම් තේරා. ඒ දේවල් තමයි වැඩිපුරම ඇබ්බැහි වෙන්න හොඳ නැති දෙයක් තමයි මද්‍රව්‍ය කියලා කියන්නේ. මද්‍රව්‍ය කියන දේ ජීවිතේට ලං කරගත්තොත් ඔයාලගේ ජීවිතේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම ජීවිතේ ලොකු අනතුරක වැටෙන්නේ ඉඩකට තියෙනවා. අපේ පවුලේ කට්ටිය, අපේ යාළුවෝ, අපේ නෑදෑයෝ, දෙමාපියෝ අනේක විද දුක් පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට තමන් ආදරෙන් හදපු දරුවා, තමන් ආදරෙන් හදපු දියණිය නේද එකපාරට වෙනස් වෙනව දැකලා දෙමාපියන්ගේ හදවත් බිඳිලා යන්න ඉඩකට තියෙනවා. ඉතින් මේ දේ වළක්ව ගන්න මේ දවස්වල රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේක වෙනුවෙන් කටයුතු කරන එක අපි හැමෝගෙම වගකීමක්. මොකද රට හදන්න නම් අපි හැමෝම එකා වගේ වැඩ කරන්න ඕන, එකා වගේ හිතන්න ඕන. අපි හැදුනොත් මුළු මහත් සමාජයක් හදන්න පුළුවන්. මුළු මහත් සමාජයක් හැදුනොත් මේ මුළු රටම හදන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න, දේවල් වලට ඇබ්බැහි වෙනවට වඩා හොඳයි තමන්ගේ අනාගතය ගැන හිතලා අනාගතය ලස්සන කරගන්න කටයුතු කරන එක. ඉතින් මේකට ගන්න පුළුවන් පියවර ගොඩාක් තියෙනවා. ඔය කියන දේවල්නේ සමහරක් වෙලාවට අපි ෆිල්ම් එකක් බලුවත්, සින්දුවක් ඇහුවත්, අපි වෙනත් වෙබ් මාධ්‍ය ජාලයක් පාවිච්චි කරත් ගොඩක් වෙලාවට අපි ඇස රවටන දේවල් දාලා ඔය මද්‍රව්‍ය කියන දේ අපේ ඔළුවලට දාන්න පුළුවන්. ඒ දේව නවත්ත ගන්න අපිට යහපත් මිනිස්සු, කියන හොඳ යාළුව ආශ්‍රය කරන්න පුළුවන්, ක්‍රීඩාවට යොමු වෙන්න පුළුවන්, සංගීතයක් අහන්න පුළුවන්, දෙයක් තීරණයක් ගන්න කලින් මේක හරිද වැරදිද කියලා හිතලා බලන්න පුළුවන්. ඉතින් මේ කාලේ වෙන් කරන්න තමන්ගේ දිහාම නැවතතාවක් හැරලා බලන, තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න. අන්න ඒකත් මතක තියාගෙන අපි යමු ලස්සන සින්දුවකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: වේලාව උදේ 10යි විනාඩි 31යි දැන්.
6: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
10: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු. ජානු.
13: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. දීදී ජේක අපෙන්.
14: Net FM. Hello, hello, Satyan.

0: better. Keep running.
1: Hi, hi, you're not my ඉතින් අපි WhatsApp එක පැත්තට යන හදන මෙසේජස් ගොඩාක් දාලා තිනා අපි ටික බලමු. Good morning අපිටත් ලස්සන සින්දුවක් වුණ බලංගොඩින් තමයි මේ මෙසේජ් එක ඇවිල්ලා තින්නේ. සංජු සංජු අවත ආදරණික තුරන්න මෙන්න මේ සින්දුවට. කවියක් වගේ ලස්සන හිනාවක් තේන කවි මල්ලිටත් සංසාර කතාවක් වගේ ලස්සන පදුම මොන තරංගයකටත් ලස්සන සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තින. ඒක හරියයි ලස්සන ප්‍රාර්ථනාවක්. සුබ උදෑසනක් වේවා. හෙලෝ හෙලෝ සතියන්තේ තරංගයන් කවි අපිත් ලස්සන ගීතයකට එකතු කරගන්න ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් එකෙන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. Good health eco products එකෙන් අපිට මෙසේජ් එකක් දාලා තිනෝ දීපාන්තරම. සුබ දේශනක් වේවා. ආපත් මෙන්න මේ ලස්සන සින්දුවට එකතු කරගන්නවා. නෝරෙන් අපේ සෝමතිලකව එකතු කරගන්න මෙන්න මේ සින්දුවට. හෙලෝ හෙලෝ සත්‍යන්තයේ තරංග සහ කවි දෙනම හරි ආදරෙන් අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් වුණා. මා ශුකුවෙලින් තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් අපිටත් ලස්සන සින්දුවක් දෙන ඊජි අනුරු පුසල්ලාව ජනපදයෙන් තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් නේත් අනුරාධපුර අනුර බණ්ඩාර මේ ගීතේ දෙන්න පුළුවන්ද කියලා අහලා තිනු. අනිවාර්යෙන් ගීතයක් දෙන්න. පානදුරේ කවුද මේ අපි අහගෙන ඉන්නේ? ඒවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවා. අපි මෙන්න මේ සින්දුව අහන්න යමු. කට්ටියෝ මේකතු කරගෙන

0: Anu Bahen Anu Hadrai Dashima Aten Net Net FM
1: මෙවතර කෝලක ගැන WhatsApp message එකක් දාන්න මතක් කරන්න එපා. ඔයාගේ කතාන බුල් ලෝකෙට මහාන අවස්ථාවක් තියෙනවා. 2711 95 95 95 message එකක් දාන්න. 2225 53 63ට කෝල් එකක් ගන්න.

0: எல்லாம் பத்தி
1: எத்தனை மனமாலி
2: கவுது மனமாலி இது மனமாலி தின்னு
1: மனமாலியா கிண்ணா அப்படி எக்கத்து கரகான்
2: கவுது பாமு
1: ஹொரனி நான் தமையா பித்தக எக்கத்து இல்லா இன்னே
2: குட் மார்னிங்
3: ജോബ്ബേക്കുന്നത് නම් කියන්න තියෙන දැන් අවුරුදු ගණනාවකින් නම් අපි net අහන්නේ බැලුම් ගැල වැඩසටහන අපේ ජීවිතයට සමාජයට හොඳ අරුතක් ගේනවා ඒ වගේම net FM එකේ ධර්ම දේශනා අපි ශ්‍රවණය කරනවා ඒවයින් අපේ ජීවිතය හදා ගන්නවා නිදහස් වෙලාවට අපි net අහගෙන මානසික වින්දනය විඳගෙන ගොඩාක් සතුටින් ජීවිතය ගත කරනවා
1: එතකොට අපි දෙන්නගෙන මොනවද කියන්න තියෙන්නේ
2: එහෙනම් කියන්න කවුද සින්දු අහන්න එකාසු කරගන්න කියලා
3: මම සේවය කරන්නේ කළුවෝ විලායතනය හරණ ඒක සේවය කරන සියලුම සේවක මණ්ඩලයයි ගෙදර හැම දෙනාවයි එත්තෙම් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාවයි විශේෂයෙන්ම අපේ මේ කවුද අම්මතක් ඉන්නේ නැසමීර බණ්ඩාර අපේ වරුණ ඉදිරිසිංහ
2: මහත්මයා
3: ඔයාලා දෙන්නවයි නැත්තහන් හැමෝමයි
1: චොක්ලට් තුනක් හම්බුණා එකක් මම දුන්නා අපේ තරංගක්කට ඊට පස්සේ එකක් මම ගත්තා තව එකක් ඉතුරු වෙලා තිබ්බා ඒක දෙන්න කාටද කියන එක තමයි දැන් ප්‍රශ්න වෙලා තිබ්බේ දැන් ඔන්න ලස්සන මෙසේජස් වගේක් දාලා තින අපේ දිලිනේ ගමගේ දාලා තින වෙරි නයිස් පික්චර් එකක්
2: කියලා
1: මට ඕන කියලා ඔන්න ලිල්ලා තින ධෝනි ගාමිණී සමනායක මෙසේජ් කරලා තිනවා වාව් දෙනම ලස්සනයි අහා අනෙක් යන් ගර්ල්ස්ලට වඩා ඔයා හරි ආකර්ෂණීයයි
2: ආදරණීයයි
1: අජිත් ෆර්නෑන්ඩෝ තමයි එහෙම මෙසේජ් එක දාලා තින්නේ අපිට ලස්සන හાર્ට් වැස්සක් දාලා තින අසංක ඊට පස්සේ මේනකාලක් මාලි ඉල්ලලා තින මට චොක්ලට් එකක් කියලා දැන් හරි වැඩේ තමයි වෙන්නේ
2: ඒක තමයි එක චොක්ලට් එකක් 60 දෙනෙක්ට විතර බෙදලා දෙන්න එනවා
1: අර වෙනළු ගෙඩිය මේ 8 දෙනෙක් විතර බෙදාගත්තු එකේ අපිටත් ඕක බෙදලා දාන්න
2: බැරි කමක් නැහැ චොක්ලට් එක 60 දෙනෙක්ට
1: බෙදුවා රේණුකා කුමාරී විහිගේ වික්‍රමසිංහ රේණුකා කුමාරී ගාමිණී සමරනායක මාස් රත්නායක ප්‍රියන්ත සුබෝධනි ගොඩක් වෙලාවට ටයිපින් මිස්ටේක් තේනවා මේ වගේ
2: එහෙනම් කටියෙන් Facebook පිටුවටත් අවිල පොඩි කමෙන්ට් එකක් දීලා යන්න
1: බොහෝ විට ලයිව් එකක් එහෙම යනවාද අපි
2: තව චුට්ටකින් නේ
1: ට්‍රයි කරන්න ඕනේද එහෙනම් මේ ලස්සන සින්දු අහගෙන නටන්න තමයි තියෙන්නේ රෙඩීද

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: වේලාව 10:53 දැන්.
3: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: දෙකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හයි ඔන්න කාලිකට පස්සේ ලයිව එකක් එන්න යන්නේ ලයිව එකක් බලාපොරොත්තු වෙන දැම යන නිත්තෙෆම් ෆේස්බුක් පේච් එකට.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
3: වේලාව උදේ 11:00 වෙනකන් දෙකයි දැන්.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යනෙත් නිවුස් සමග මම සමීර. මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89000 ඉක්මවා තිබෙනවා. අය අනුව මේ වන විට ඩෙංගු රෝගීන් 89033 දෙනෙකු වාර්තාවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඩෙංගු මරණ සංඛ්‍යාවද 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාතෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47136 දෙනෙක්. එන් වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පා දිස්ත්‍රික්කයෙන් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. එම දිස්ත්‍රික්කයෙන් මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 18922 දෙනෙක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17679 දෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6298 දෙනෙක්ද වාර්තාවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95 FM 94.8 Net FM
7: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
8: Net FM Hello Hello Satyantaya

0: පහයනු පහෙන් ලස්සන සිින්දුව හන් නැවිල්ල ඉන්නවා කට්ටිය ගොඩාරයක් කාංචනා මාධවි ඉන්න මාතුර ඉඳල මැසේ ජැද්දීල තියෙනකන්නයි
1: නක් මුදුන ඉන්නවා හොරණි ඉට පස්සන්නවා අපේ ලස්සන සිදුර මාතක තුරන්න කියලා මකුල්ල ලූරංචි දිසානායකෙන් ඔන්න තකොට දෙන කියන්න අපි එකතු කරන්න හයි කොහොමද අපි චාමර ස්ටෝසකේ කළුතර තනුජා සහ චාන්දන එදෙනවත් එක තුරගන්නවා ලස්සන සිින්දුවක් දෙන්න කියන ලදෙන නෝට යුතිත් ඒ අපේ කටේ මතුර ලස්සන සිදුකට යමුද
0: යන්.

0: பத்தியா பேஸ்புக் லைவ்
1: என்ன
2: නොතරයේ පෙරලිකරන NLB Mega Power දෙවන්ත Mega Super Tag්කට අමතරව රුපියල් කෝටියක Power Super Tag්ක සහ Grand Super Tag්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම Super Tag දෙනකම නොතරය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳලාම අසනීප වෙලා. මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නැතුව ගියා. අත් දෙකත් පන්නැතුව ගියා. අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි පිට්ටනියට ඉන්න. පස්සේ ওই නෙට් එකේ වැටරණෙන් අපිට ওই මහත්තයා දැනගන්න හම්බුනා. පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා. ගීරිලිවෙලා ඉතින් එතුමාගේ ටේට් එක තුනක් ගන්නකොට ඔලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා. හොඳට ඇවිදින්න පුළුවන් වුණා.
5: කතා කරන්න 0777 300 940. දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මනිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයන්නේ
7: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
5: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
8: Net FM. Hello, hello, Satyantaya.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
8: ඇයි ෂුගර් කියන මූණෙල්ලකල සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
9: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ක වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු ජානු.
12: ආසම සිද්ධුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
13: NetFM. Hello, hello, Satyantaya.

0: මෙහෙම සුරංගන කතාගේගේ ඉඳලා හරියන්නේ නැහැ ගෑනුලම බලනවානේ මේ ඊට පස්සේ ගෙවල් දරවල් තියෙනවද මාව බලා ගන්න පුළුවන් ද
1: වාසනාලාවක් තියෙනවා කියලා හරියන්නේ
0: නැහැ නෑනේ මහා වාසනාලාවක් මවලා දෙන්න
1: ඕනේ එහෙම වාසනාලාවක් මවන නම් ඔයාලට යන්න තියෙන එකම තැන තමයි මහරගම තියෙන කැදල්ල එන්ටර්ප්‍රයිසස් එකට ඔයාලට ඉඩමක් තියෙනවා නම් ලංකාවේ ඕනම තැනක යාලවිලෝ වාගේ නිවස තමත් කෙටි කාලෙකින් හදලා දෙනවා ඔයාලා කැමති විදියට නිදර කාමර දෙකක නිවසට ලක්ෂ 50ක වගේ මුදලකට ඔයාලට හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දැන් අපි හිතමුකෝ ලක්ෂ 50 එකපාර ගෙවන්න ඕනෙත් නෑ. ඔයාලට පුළුවන් ටික ටික ගෙවලා මේ නිවස හදාගන්න. ඊට පස්සේ එනවා ප්‍රශ්නයක්. ටික ටික ගෙවනකොට පොලියක් එකතු වෙන්නේ නැද්ද කියලා. නෑ. කිසිදු පොලියක් ඇඩ් වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් මේකේ හදලා ඉවර කරගන්න. හැබැයි මහරගම එල්හේන පාර තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට තමයි ඔයා යන්න ඕන. ව්‍යාජ ආයතන වලට රැවටෙන්න එපා. යන්න කලින් පේමන්ට් එකක් දාලා යන්න. නම්බර්ස් දෙක මම මතක් කරන්නම්. 074390යි 3250. එහෙම නැත්නම් 074390යි 3251. ඉතින් අපේ WhatsApp එකෙත් ඉන්නවා ගොඩ දෙනෙක් මැසේජ් කරලා ඉවරලා අපි අමු ඒගොල්ලන් එකතු කරගන්න.
0: හායන්.
1: හෙලෝ හෙලෝ කොහොමද මම ගාමිණී ජපානයේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා නිශාන්ත බිරිඳ අරුණ සංජීවනී පුතා ඕසඳ දුව ශේනාශ්‍රී අම්මා ලංකාවේ හැමෝමයි ඒගොල්ලන්ගේ යාළුවෝයි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා ගොඩලින්ද ගමි මලින්ද මෝටර්ස් එකේ අධිපති කුමාරවත් එකතු කරගන්න කියලා කියලා
0: තියෙනවා
1: අපිට ලස්සන සින්දුවක් ඕන උමාෂදුව රණදු පුතා රසිදු පුතා චූටි මැණික වෙනුෂාම් හත්ය සුසන්ත අපි දිනවත් හරි ආදරෙන් එකතු කරගනවා යටි අන්තට මහවිල සඳමාලි

0: අපිට කතා කරලා ඉන්න යාළුවෙක් මේ වෙලාවේ.
1: අපි යමු අනුරාධපුරේ පැත්තට.
0: යන් යන් යන්.
1: යා.
0: තාම good morning කියන්න පුළුවන්. Good morning Ranjith.
2: Good morning.
0: අනුරාධපුරේ පැත්තට කොහොමද මේ වෙලාවේ? රස්නේද? වහිනවද?
2: මේ වෙලාවේ නම් පොඩ්ඩක් ප්‍රශ්නේ තියෙනවා. ඒනට වැඩි බර ගතියකුත් දැත්තකින් තියෙනවා.
0: ආහා හා. කොළඹට වගේම තමයි.
1: කඩේක නේද ඉන්නවා කිව්වේ?
2: ඔව් කඩේක.
1: කට්ටිය ඇවිල්ලා දෙන්නේ.
2: ඔව් කෙනෙක් ඉන්නවා.
1: ආහා සද්ද වැඩි කරලා දෙන්න දැන් කියලා තියෙන මේ කතා කරන්නේ මම කියලා.
2: හලෝ.
1: සද්ද වැඩි කරලාද තියෙන්නේ?
2: ඔව් සද්ද අඩු කරා.
1: අඩු කරා. ඒක හොඳයි ඒක හොඳයි. කඩේට යන කට්ටියට ලාභෙට බඩු දෙන්න ඕන. ඉතින් කවුද ඉන්නේ අද එකතු කරගන්න?
2: ඉන්නවා අපේ වෙන්දා වගේම ඉන්නවා අන්තර්පුර සේනාරත්නපුරේකින්. සේනාරත් මාත්‍ය ඉන්නවා, සාන්දීප ඉන්නවා, ඉනෝකා ඉන්නවා, ලිසික දොලාරි ඉන්නවා, ජයත්‍රි ඉන්නවා, හර්ෂිතා, කෞන්සිතා, ඊතා, ඒකම මැලවච්චි මන්නාරේ ඉන්නවා, මනුජි, ලක්ෂිතා, ලක්මාලි, පුල්ලයාර හන්දියෙන් ඉන්න අපේ කැලොල් මායා එකෙන්, මාය ගුණසේකර නුපින්දි, සේනාධ්‍යාරකෙන් ඉන්නවා සමන්ත. මේ හැම දෙනාමත් මෙතෙන් අහන සත්‍යන්ත අහන සියලු දෙනාමත් එකතු කරගෙන අපිට පුළුවන් නම් පියාසු
0: ලස්සන සිද්ධාක් දැන්න අපි සූදානම් කරලා තියෙන සිද්ධා. දැන් ඒ අතරේ මායා සැලොන් එකට යන්න හිතුණා මට මායාගෙන් ලස්සන වෙන්න.
1: ලස්සන වෙන්න. තව කොහෙද ලන්නේ ලස්සන වෙන්න ඕන? ඔය ඉන්නේ ලස්සනට.
0: මට බැරි යන්නේ.

0: පෙලවදේ කුලහයි විනාඩි 50යි දැන්.
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011 4367 1250.
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 36.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.
8: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
9: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස 4 වෙනකල්
10: ගින්දර හැන්දෑව විජානු ජානු.
11: FM 95 94.8 Net FM Divaina Pura.
12: යන්නේ අපි
0: ඉගිලිලා යම් ටයිම් එක ඇවිල්ලා. එහෙනම් අදට අපි දෙන්න සමු ගන්නයි හදන්නේ.
12: ඔව් ඒක තමයි.
0: මම ආදරණීය කවි.
12: අම්මෝ ඔයා ආදරණීය කවිද? මම ආදරණීය නැති තරංගා.
0: නෑ නෑ ආදරණීය තරංගා.

0: FM Anupaha. FM Anu Hataraita Sumata. Net FM. Divaina Pura. Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
3: වේලාව දවල් 12යි

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
0: විශ්වාස කරන සත්‍ය.
3: අයිබෝන් අද 2026 අගෝස්තු 9 වනදා ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සේලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල. හෙට ආරම්භ වීමට නියමිත අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේට සියල්ල සූදානම්. ශිෂ්‍යත්ව විභාගයේට උත්තර ලියලා ගෙදර එන දරුවන්ට විවේකයේ දෙන්න දෙමාපියන්ට දෙනුම් දීමක්. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල. රත්මලාණේ නිවසකට එල්ල වූ අත්බුම්බ ප්‍රහාරය විදිස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙහෙවලා. සැකකරුවන් 4ක් අත්අඩංගුවට. බන්ධනාගාර ගැටුම් පිළිබඳව වාර්තාව හෙට.
0: Net News. The truth people trust.
3: පහළ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගය අද පෙරවරුවේ නියමිත වේලාවට සියලු මධ්‍යස්ථානවලදී ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පළමුවෙන්ම දෙවැනි ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැපීමට සිසුන්ට අවස්ථාව ලබා දුන් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ. ඒ ඇතුළු කතාපෙළෙහි අපේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. පහළ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ නියමිත වේලාවට සියලු මධ්‍යස්ථානවලදී ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. පළමුවෙන්ම දෙවැනි ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැපීමට සිසුන්ට අවස්ථාව ලබා දුන් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ. ශිෂ්‍යත්ව විභාගයෙන් පසු විභාගයට පෙනී සිටි දරුවන් සඳහා විවේක කාලය ලබා දෙන ලෙස මව්පියන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. විභාග කොමසාරිස්වරිය සඳහන් කළේ විභාගයෙන් පසුව ප්‍රශ්න පත්‍රය ගැන කරුණු විමසමින් ළමන් අපහසුතාවයට පත් කිරීම පළක් නොවන කාර්යයක් බවයි.
4: විභාගයට කලින් වගේම විභාගයේ දවසේ වගේම විභාගයෙන් පස්සෙත් දරුවන් වෙනුවෙන් දෙමාපිය මොනවද කරන්නේ?

0: ඇතුළු අනිකුත් කටයුතු විවේකයක් යොදාගෙන. නමුත් මම කියන්නේ විභාගයේ අවසන් උපසු නැවතත් මේ ප්‍රශ්න පත්‍ර කරමින් දරුවාට අර එයා සැහැල්ලුවෙන් එළියට එන්නේ ඔක්කොම බර ටික නිදහස් කළා. නිසා ඊට පසු වෙ නැවත මේ ප්‍රශ්න පත්‍රය කළා, උත්තර සංසන්දනය කරලා හොඳට කරලා නැහැ කියලා ආයි කෑ ගහලා. ඉතින් අර එහෙම කරන්න එපා. මොකද මේ කාර්යය මේ වෙලාව තුළ සිදුවී අවසන්. ඒ නිසා මම ඉල්ලා සිටින මේ දරුවන්ගේ ළමා කාලයේ වුණට ගත කරන්න ඒ අවශ්‍ය විවේක සුවයත් ලබා දෙන්න කියලා විභාගයේ අවසන් උපසු නැවතත් මේ ප්‍රශ්න සිදු කරලා. නමුත් අපිට ඒක ආපහු ඒ උත්තර ආපහු වෙතෙන්ට දෙන්න බෑනේ. අපි විභාග උත්තර පත්‍ර දීලා නෑ අවිල්ල තියෙන ශාලාවට. ඒ නිසා ඉතින් මම හිතනවා ඒ පිළිබඳ නැවත විමසීම් කළ දරුවන්ට එහෙම කරදරයක් ඒ වගේ පීඩාවක් වෙන ආකාරයෙන් අපි කටයුතු නොකරනෝ නම් හොඳයි. මොකද එයා ඒ කාර්ය කළ අවසන් වෙලා එළියට එනකොට මූණු ටික බලන් ළමයින්ගේ අපි මාධ්‍යලින් දැකලා තියෙන හිනා වෙවි එන්නේ. ඉතින් ඒ සතුට දිගටම තියාගෙන යාට ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ඒ අවශ්‍ය පහසුකම් ටික සපයලා මග පෙන්වීම් කරනෝ නම් හොඳයි කියලා ඉතින් මම විශ්වාස කරනවා. ඒ දා
1: ප්‍රතිඵල කවද වගේ දෙන්න බද බලාපොරොත්තු
0: ඇත්තරම අපි මාසයක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරන්න අවශ්‍ය කටයුතු
1: සූදානම් කර
0: තිබෙනවා. සැප්තැම්බර් මාසෙ මුල දෙනවා. දැන් ඒ සඳහා ගේම් කටයුතු සංවිධානය කළ තියෙන සියල්ල සූදානම් කළ තිබෙනවා.
2: හෙට දිනේ ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස්වරිය මෙහිදී අදහස් පළ කළා. එහිදී විභාග කොමසාරිස්වරිය සඳහන් කළේ උසස් පෙළ විභාගයට සියලු කටයුතු මෙවන විට සූදානම් කර ඇති බවයි.
0: මධ්‍යස්ථාන තිබෙනවා 2532ක් දිවයින පුරා, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 326ක්, ඒ වගේම ප්‍රාදේශීය ක්‍රැක්සිටුමේ මධ්‍යස්ථාන 32ක්, පාසල් අයදුම්කරුවන් 267,496ක්, පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක්, සම්පූර්ණ අයදුම්කරුවන් සංඛ්‍යා 372,310ක් උසස් පෙළ විභාගය සඳහා අයදුම් කළ තිබෙනවා. මේ විභාගය සම්බන්ධයෙන් උපකාරක පන්ති ආදිය පැවැත්වීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ 4 වෙනි දින මධ්‍යම රාත්‍රිය 12 ඉඳලා ඒ උපකාරක පන්ති, ඒ වගේම සම්මන්ත්‍රණ, විවිධ දේශන, පත්‍රිකා පෝස්ටර් ආදී හුමාරු කිරීම සහ ඒ සියලු ප්‍රචාරණ කටයුතු නවත්තර තිබෙනවා. ඒ අනුව විභාගය සඳහා දිවයිනපුරා මධ්‍යස්ථාන සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා පොලිසිය, විවිධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අනෙකුත් සියලුම සේවා සපයන ආයතන විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් මේ සම්පූර්ණ කාලය තුළ විභාගයේ තියෙන ප්‍රදේශවල ආරක්ෂාව, ඒ වගේම ගමන් පහසුකම්, ඒ සියල්ල දැන් සූදානම් කර තිබෙන්නේ.
2: මේ අතර ආපද තත්ත්වයක් ඇති වුවොත් ඒ සම්බන්ධයෙන් 01113 6180 26 62 01113 6180 87 යන දුරකථන අංක වෙත දැනුම් දිය හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසුවේ.
3: ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ආරම්භ වීමට නියමිතව තිබෙන උසස් පෙළ විභාගයෙන් සැලසුම් සකස් කිරීමෙන් අඛණ්ඩවම පසුගිය සති කිහිපයේ පුරාවටම කාලගුණ වාර්තා සහ අනිකුත් තාක්ෂණික වාර්තා පදනම් කරගෙන සියලුම පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වෙමින් සැලසුමක් නිර්මාණය කරා. විශේෂයෙන්ම මේ සැලසුම හරහා අපි ඒ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කළා තිබෙනවා. ඒ අවශ්‍ය පරිදිදී ඒ අවශ්‍ය කාර්යභාරයන් සඳහා යොමු වීමට අවශ්‍ය ආපදා තත්ත්වයකදී ඔවුන්ගේ සහය අඛණ්ඩව ලබා ගැනීම සඳහා එම පාර්ශ්වකරුවන් විදිහට තාක්ෂණික ආයතනයන් එකම හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතනයන්, පාර්ශ්වකරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවන් ඇතුළු අනිකුත් සියලුම ආයතන සම්බන්ධ වෙනවා. මෙම සැලැස්ම හරහා විභාග දෙපාර්තමේන්තුව සමගම විශේෂයෙන්ම හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් අපි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හරහා මේ සියලු විභාග මධ්‍යස්ථාන සහ මාවට ප්‍රදේශයන් මාර්ග පද්ධතිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තා අරගෙන ඒ අවශ්‍ය පරිදි එම සූදානම් කිරීමේ කටයුතු අපගේ බේරා ගැනීමේ කණ්ඩායම් අඛණ්ඩවම ක්‍රියාත්මක වෙනවා.
2: රත්මලාන ප්‍රදේශයේ නිවසකට අත්බූම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට සැකපිට සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය විසින් අතඩංගු වලගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ ගල්කිල්ස පොලිස් ස්ථානය මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් සිව් දෙනා අතඩංගු වල ගැනීමට සමත්ව තිබෙනවා. සැකකරුවන් අවුරුදු 21, 26, 28 හා 30 යන වයස්වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා. දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙවීම මත මෙම අපරාධය සිදු කර ඇති බවත් සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවත් දැනට සිදු කරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා. මෙම අත්බෝම ප්‍රහාරය හේතුවෙන් ජීවිතහානි කිසිවක් සිදු වූ අතර නිවසේ ජනල් පියන් දෙකක වීදුරු පුපුරා ගොස් තිබුණා. ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. කුරුවිට පල්ලන්සේන හා නව මැගසින් බඳනාගාරවල ගැටුම් ඇති කරගත් රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් හෙට ලැබීමට නියමිත බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ මේ වන විට බඳනාගාර පාලනාධිකාරිය මගින් ආරම්භ කර ඇති විමර්ශනී වාර්තාව

0: මෙලෙස ලැබෙනු ඇති බවයි. පසුගිය සිකුරාදා කුරුවිට පල්ලන්සේන හා නව මැගසින් බන්ධනාගාරවල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් ඇතැම් බන්ධනාගාරවල රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළා. තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා විරලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60කට වඩා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා. මඩකලපුව, ත්‍රිකුණාමලිය, කංකසන්තුරය, මන්නාර මහාර් හා හලාවත දක්වා සහ ගාල සිට මාතර දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවනු ඇති බව කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලවන විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදීත් තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර ඒ අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක් පවතින බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. බ්‍රසීලයේ රියෝ ද ජනීරෝහි කැලෑපද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යානෙහි ගුවන් නියමුවා සහ තවත් මගින් තිදෙනෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. මියගිය මගින් තිදෙනා කොලොම්බියානු ජාතික සංචාරකින් බවද වාර්තා වනවා. බ්‍රසීලයට පැමිණෙන සංචාරකින් සඳහා ගුවන් ගමන් සපයනු ලබන සමාගමකට අයත් යානයක් මෙලෙස කඩාවැටී ඇති බව සඳහන්. අදාළ හෙලිකොප්ටර් යානය කඩාවැටීමෙන් පසු ගින්නක් ද ඇති වී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගින්නිවීමේ අංශද එම ස්ථානයට ලඟා වී තිබෙනවා. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වැනි ඇසළ පුණ්‍යෝත්සවයේ දෙවන දිවා මහා පෙරහැර අද පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ මාධ්‍ය අංශ ප්‍රධානී දුලිප් දිල්ෂාන් මහතා.
1: සීනිගම් ශ්‍රී දෙවොල් මහාදේවාලයේ 59 වැනි ඇසළ මංගල්‍යය පසුගිය 6 වැනිදා සිට කරසවත් සම්දමින් ආරම්භ වුණා. පෙරහැරේ අද දින ඉක්කඩුව නගරය දක්වා පෙරහැර වීදි සංචාරය කරනවා. පෙරහැර දවල් 1ට පමණ ආරම්භ වී රෑ 10 පමණ වනත වීදි සංචාරය කරනවා. නැවතත් හෙට දින රාත්‍රී පෙරහැර පවත්වනවා. පසුව අනිද්දා දින නැවතත් රාත්‍රී පෙරහැරෙන් පෙරහැර මංගල්‍යයේ පෙරහැරවල් 4ක් තියෙනවා. 4 අවසන් වෙනවා. ඔබ සැමට ඔබේ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා අපි ඇති සිටින් ආරාධනා කර සිටිනවා.
0: ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වැනි ඇසළ පුණ්‍යෝත්සවයේ නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් ලබා දෙන්නේ net fm රේඩියෝ වයි. ශ්‍රී ලංකාවේ කෘතිම බුද්ධිය පිළිබඳ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් SLT මොබිටෙල් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සමග එක්ව ශ්‍රී ලංකා AI වීක් 2026 ලෙස වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. සැප්තැම්බර් 28 වනදා සිට ඔක්තෝබර් 4 වනදා දක්වායි මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ. AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන ප්‍රධාන අංශ 4කින් මෙය සමන්විත වනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා.
2: අපි දෙවැනි වතාවට නැෂනල් AI එක්ස්පෝ එක සැප්තැම්බර් මාසයේ පවත්වනවා. අපි මේ දෙවැනි වතාවට පවත්වන්නේ ගිය අවුරුද්දේ අපේ ටීම් එක උනේ ඉන්ෆර්සිව් ඔෆ් AI කියන්නේ AI එක ගංගාවට අඳුන්නා වීමක් වගේ දෙයක් තමයි කරේ. දැන් මේ අවුරුද්දේ අපේ ටීම් එක වෙන්නේ AI ඇම්ප්ලිෆයි. ඒ කියන්නේ දැන් එතනින් ඔබට ගිහිල්ලා අපි මේ වසර තුල AI වලින් ලංකාව ගත්ත ප්‍රගතිය අපි ඉදහ දක්වනවා. ඒ අතරෙම මේ ලෝකේ පුරාම AI එක සම්පූර්ණයෙන්ම මේ අවුරුද්දක් තුළ සම්පූර්ණයෙන්ම චේන්ජ් වුණා. දැන් ගිය අවුරුද්දේ මොර ප්‍රාථමික මට්ටමින් තිබුණේ AI, දැන් මේ අවුරුද්ද වෙනකොට ඒක අපේ දෛනික පැවැත්ම ජීවිතයේ එක අංගයක්. ඒ කියන්නේ දැන් අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ AI කියන එක ඉතින් අපිට ඈත් වෙලා ඉන්න බෑ. අපි AI එක අපේ ජීවිතයට අකුඩ ලබා ගන්නවා.
0: ශ්‍රී ලංකාවේ AI නවෝත්පාදන සහ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ ජාතික වේදිකාවක් ලෙස ශ්‍රී ලංකා AI වීක් 2026 ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. නෙත් නිවුස් නිමාව නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පැන් පැ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
4: FM 95 FM 94.8 Net FM Divina Pura
5: Sati Antea
6: Hello, hello
5: Sati Antea

දහවල්ලක්වේවා සුන්දර සතියන්තයක් වේවා වෙලාව දවල් දොළහයි විනාඩි දහනවයයි අපි පටන් ගන්න හදන්නේ හෙලෝ හෙලෝ සතියන්තයේ තවත් අලුත් පැය තුනක වැඩ කටයුතු ටික හෙලෝ හෙලෝ සතියන්තය කියලා කියන්නේ ඉතින් ඔයාගේ විවේකී සතියන්තය සතුටින් ගත කරන්න ඔයාට හම්බ වෙන හොඳම අත්දැකීමක් මොකද ඔයා කැමතිම සින්දු ටික එක දිගට එක පෙළට ඔයාට අහන්න අවස්ථාව net fm හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ඔයාට හම්බ වෙන හන්ද මේ දවස් ටික ඉතින් කොහොමත් කාර්ය බහුල ඇති මොකද ඊයේ දවසේ ඉඳන් අපේ ඉස්කෝලේ යන නංගිලගේ මල්ලිලගේ ඊට පස්සේ චූටි දුවලගේ පුතාලගේ මේ හැමෝගෙම නිවාඩු කාලේ ආරම්භ වුණා පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ලියන්න ඉන්න අපේ ලියපු ආදරණීය චූටි දුවල පුතාලගේ අම්මලා තාත්තලා නම් මේ වෙලාවේ පොඩ්ඩක් ටෙන්ෂන් එකේ ඉන්න වෙතේ මොකද එක්සෑම් එක ඉවර වෙලා දැන් අපේ දුවල පුතාලා ගෙදර ආවට පස්සේ මොකද කරන්න ඊළඟ තත්ත්වේ මොකද වෙන්නේ කියන කල්පනාවත් එක්ක ඉතින් ඒගොල්ලන්ටත් සතුටින් ඉන්න අවස්ථාව ලබා දෙන්න කියන මතක් කිරීම කරන්න ඕනි. ඒ වගේම තමයි අපොස උසස් පෙළ විභාගයට දැන් හෙට දවසේ ඉඳන් මුහුණ දෙන්න නියමිතව ඉන්න අපේ නංගිල මල්ලිලා හැමෝටමත් සුබ ප්‍රාර්ථනා කරන ගමම්ම තමයි හෙලෝ හෙලෝ සතියන්තයේ වැඩ ටික අපි මේ විදිහට මේ පැත්තෙන් ආරම්භ කරන්න හදන්නේ. කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තිබුණාට ජනී ජනීම තමයි මේ පැත්තට කෝල් කරන්න 0112255343 ට WhatsApp කරන්න 0711959595 net fm facebook fan page එක තියෙනවා මම post එකක් දාලා තියෙනවා post එකට පහලින් ඕගොල්ලෝ අහන්න කැමති සින්දු තියෙනවා නම් ඒ දේවල් comment කරන්න මං හවස 3ට කලින් ඒ සින්දු ඔයාගෙම කරන පොරොන්දුව තියාගෙන තමයි හෙලෝ හෙලෝ සතියන්තයි වැඩ ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ. මං අර කලිනුත් මතක් කරානේ මේ දවස්වල පුංචි යාළුවෝ ගොඩ දෙනෙකුත් හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න හන්දා ඒගොල්ලන්ව මතක් කරගෙන තමයි අනිවාර්යයෙන්ම හෙලෝ හෙලෝ සතියන්තේ වැඩ කටයුතු ටික අපි ආරම්භ කරන්න හදන්නේ. මේ සින්දුව මේ වෙලාවේ net fm හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්න නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න අපේ පුංචි යාළුවන් වෙනු වෙන්මයි දවල් එක නෙවෙයිනේ හවස 3 වෙනකන් එක දිගට ඔයා කැමතිම සින්දු දෙන්න බලාපොරොත්තු වෙන මං ඇවිල්ලා ඉන්නවා මේ වැතර කෝල් කරන්න WhatsApp කරන්න මම ජනී

0: වෙලාව 12 විනාඩි 29යි. මං කියවනේ මේ දවස්වල ඉස්කෝල නිවාඩු හම්බ වෙලා තියෙන හන්දා ඉස්කෝල නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න අපිව අහගෙන ඉන්න නංගිල මල්ලියත් ගොඩ දෙනෙක් මේ වෙලාවේ මේ වෙතර කෝල් කරනවා WhatsApp messages එවලා තියෙනවා. ඉතින් ඒ අතරේ අයියේ මට යොහානිගේ මන්නුඹේ මැනිකා සින්දුව ඕනිමයි කියලා ඉල්ලපු යාළුවෙක් මේ වෙලාවේ මගෙත් එක්ක ලයින් එකේ ඉන්නවා කතා කරන්න. එයාගේ නම ඇවිල්ලා කලන ඉනි දිගම්පතහනේ කලන. ඉතින් කොහමද කලන, මොකද කරන්නේ මේ වෙලාවේ? මොනාද වාර විභාගේ ලේසියම පේපර් එක?
1: විද්‍යාව.
0: හොඳයි හොඳයි. මේ කලන, ඉතින් අද දැන් අම්මලට එහෙම උදව් කරාද ගෙදර ඉන්න ගම? දැන් මේ මාසෙ ඉතින් ඔය ටික කරන්න වෙනවා. හොඳේ හරි කලන, සින්දුවට යන්න කලින් කාවද එකතු කරගන්නේ? කොහෙද ඉස්කෝලේ?
1: හබරණ.
0: හබරණ, රයිට්. කවුද එකතු කරගන්නේ? යාළුවන්ගේ නම් ටික කියන්න.
1: හබරණ ඉස්කෝලේ යාළුව සෙට් එකේ ඉන්නවා නව වසර. අපේ මනීෂ, ශාලුක, සුකුන්, කසුන්, ඉඳුවර, ඒකෝඩ අපේ අම්මා තාත්තා, නංගි, එතකොට අක්කා, මේ දේවහුවේ අක්කා, එතකොට දේවහුවේ පන්තිලා දෙන්න, ඊට පස්සේ අප්පච්චි, ඊට පස්සේ ලොකු අම්මා එකතු කරගෙන හින්දක.
0: හරි කලන, බොහොම ස්තුතියි කතා කරාට.
1: Thank you.

0: FM anu hatarai dashmata net FM
1: velawa den 12 vinadi 34
2: diva fresh daily alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
7: අපි ගාව තියෙනවා අහසක් තරක් සින්දු කාටද ඕනේ
8: Net FM. Hello, hello, Satyantea.

වෙලාව 12 විනාඩි 35යි. වීකෙන්ඩ් එකත් ඒ වගේම තමයි. අපේ ගොඩ දිනක ඉස්කෝලේ නිවාඩුවත් එක්ක නිදහස් වෙලා තියෙන හන්දත් හන්දා මේ වෙලාවේ ෆෝන් එක WhatsApp එක සෑහෙන කාර්යබහුල වෙලා තියෙන්නේ. මැසේජස් කෝල්ස් ගොඩක් එනවා. ඒ හැම එකම ආන්සර් කරලා ඔයගොල්ලෝ හැමෝම ගැන කියන එක තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් සින්දුවට යන්න කලින් මං කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං යන්නේ කෝල් කරපු කට්ටිය එකතු කරගන්න. රාජාංගනේ ඉඳන් අනුරුද්ධ අයියා තමයි මට අද මුලින්ම කෝල් එක ගත්තේ. කතා කරලා කිව්වා ඉතින් එකතු කරගන්න කියලා. සුපුරුදු යාළුවෝ කට්ටිය අපි. ගීතාංජලී ඉන්නවා වයිෆ්. එතකොට සතීෂ්, ඊට පස්සේ තාරුක, තරුක්ෂි මේ කට්ටිය එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ගොඩගම ඉඳන් අපිට කතා කරා චූටි මල්ලි කෙනෙක්. මල්ලි කෙනෙක් වඩ පුතෙක්. හරිද? කිවෝන් වේනුක තමයි යාගේ නම. අම්මවයි, අයියවයි, ආච්චිවයි, සීයවයි, නැන්දවයි, මාමවයි, අයියවයි, මල්ලිවයි කට්ටියම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මම බැලුවේ පවුල් ඉන්න කට්ටියත් එක්ක සෑහෙන සන්තෝෂෙන් ඉන්න ඇති කියලා තමයි. ඊට පස්සේ අපේ මග්ගොණ ඉඳන් මෛත්‍රී පාල අයියා කතා කරා. ඉතින් සුපුරුදු විදිහට මයනු ෆැමිලිය කිව්වම තමයි දැන් ලංකාවම දන්නේ. මංගලිකා, මధుකා, මధుරංග, මధుසංක කට්ටිය එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියාද කතා කරා. අද බර්ත්ඩේ එකක් තියෙනවා. ඉතින් බර්ත්ඩේ විශ් එකක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මං කට්ටිය එකතු කරගන්න ඕනි, සුබ පතන්න ඕනි කියලා මං දන්නවා. ඉතින් බර්ත්ඩේ එක තියෙන්නේ ධනුෂ්ක අනුර කුමාරගේ 40 වෙනි උපන්දිනේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ධනුෂ්ක අයියට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පවුල කට්ටිය අපේ ප්‍රේමසිරි අයියාගේ අම්මා ගුණවති. එතකොට දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටිය. එතකොට අසංක මල්ලි මේ හැමෝම එකතු වෙනවා අපේ ධනුෂ්ක අයියාට සුබ පැතුම් එකතු කරන්න උපන්දිනේ වෙනුවෙන්. net fm team එකේ අපි හැමෝමත් එකතු වෙනවා. ඒ වගේම සුබ පතන්න ධනුෂ්ක අයියාට සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඊට පස්සේ මැසේජස් වලට යන්නම්. මන්ද මේ පහල ඉඳන් කියවන්න හදන්නේ මැසේජස් ටික. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා දාලා තියෙන්නේ අපේ ඇල්පටි පුන්සරා නංගි. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට හලෝ ජනි, අපි නම් අද නිවාඩු පාඩි ඔයාව අහගෙන ඉන්නවා. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න. එහෙම තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ ඇවිල්ලා නාවල පිටේ ඉන්නේ කසුන්. එයා ඉන්නවා, ෆයිපුයි මල්ලි ඉන්නවා, කේෂාන් මල්ලි ඉන්නවා. මේ දෙන්නවත් එකතු කරගෙන සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අර කවදාවත් අපිට නම කියන්නේ නැති නම නැති අන්නයත් මැසේජ් එකක් දාලා තිනවා යවත් සින්දුවට එකතු කරගන්න කියලා. මොරට වෙන්න අපේ සුජානි චන්දි මා සුපුරුදු විදිහට අර ලස්සන ඉමෝජිස් ගොඩක් එක්ක සෑහෙන වෙලාවක් වැය කරලා මට අදත් මැසේජ් එකක් දාලා තිනවා. ඉතින් එයාගේ මැසේජ් එක අනිවාර්යෙන් කියවන්න ඕනි. මොකද සෑහෙන වෙලාවක් යනවා. ඉතින් මේ මැසේජ් එක ටයිප් කරන්නම බරුදල්පොල SL ප්‍රනාන්දු අයියා ඉන්නවා අපි වහගෙන. ඊට පස්සේ අපේ තංගල්ලේ අප්සරා, එයා ඉල්ලන්නේ විජේ කුමාරතුංග මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා. බැරි වෙන එකක් නෑ, මං අනිවාර්යෙන් දෙන්නම්. හරිද? ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. හෙලෝ හෙලෝ සතියන්තය අපිත් අහගෙන ඉන්නේ. එහෙම කියලා මැසේජ් එකේ දාලා තියෙන්නේ අපේ කඩවත ලක්මාලි. ගෙදර ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි ලක්මාලි කියන්නේ. සින්දුවකුත් ඉල්ලලා තියෙනවා. මං ඒ සින්දුව දෙන්න උත්සාහ කරන්නම්. හරිද? ඊළඟට යන්න හදන්නේ කහපොළ තියෙන හේලිත ෆැෂන් එකට. අපේ චතු නංගි ඉතින් අදත් වැඩ කරන ගමන් අහගෙන ඉන්න යාගේ කාන්තා බලකායත් එක්ක. සවන්ති, මානෙල්, කුමාරී, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, ඊට පස්සේ සුනේත්‍රා, මේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා තමයි කියන්නේ. සින්දුවක නමක් දාලා තිනවා. මට ඒක කියවුවට සින්දුවක් මතක් වෙන්නේ නැහැ නේ. හයි හයි ජනි, අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න. මෙහෙම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ඉන්න චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි. ඔය දෙන්නවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. තාමත් මේ පැතර කෝල් කරේ නැත්තම් ඉක්මන් කරලා කතා කරන්න. දැන් සජීවීව රටටම එන්නත් අපිත් එක කතා කරන්න පුළුවන්. 0112553 63 අපිට කතා කරනවා නම් WhatsApp කරනවා නම් 0711 95 95 95. Facebook fan page එකේ post එකක් තියෙනවා. post එකට comment එකක් දාන්න. ඊළඟට නම් කියන්නේ post එකට comment කරලා තියෙන කට්ටියගේ.

കട്ടിയ ചാമര വീരസിംഹക്ക് സിന്ധുവ കോണിക്കുകയാണ് ഗമന്തമായി മേ പേ അന്തിമ സിന്ധുവ വിധിയുടെ മേ സിന്ധു ആകുന്നു അപ്പൊ അണ്ണഹദാൻ ഈലങ്ക് ഫയറ്റ് ഹെബൈ ഏ അണ്ണ കളിയും അങ്ങോകൊള്ളാങ് വെക്കത്തുക്കറകാരനോണി സിന്ധു വരട്ടെ കട്ടിയ ഇന്നോ വാട്സാപ്പിനോ കോൾ കിടപ്പ് കട്ടിയ തീ വകയോ പിരിസക്കിന്നോ കട്ടിയ വാട്സാപ്പ് കിടത്ത് കോൾ കാരണോ ഏകട കോൾ കറാകിലിതി മട്ട ആൻസർ കറന്ന വിധിയാക്കനത് അഹങ് ഇന്നേ ദുംബറിന ലളിത് പ്രിയങ്ക റായി അപ്പിട്ട് മെസ്സേജ് എക്കാക് ദാലത്തിനോ അതുല അധികാരിക സിന്ധുവ കോണിക്കില തമായി കീലത്തിന് അനിവാര്യം തരുന്ന ഹലോ ജനി മല്ലി അപ്പി തൊയാ വഹകന ഇന്ന് ഗൊഡ കാലകിൻ തമായി മെസ്സേജ് എക്കാക് ദാന്ന പുലുവാങ്ങുണേ അമ്പാരെ ഗൽഖാന്ത പാറേ മാണവഡു തമായി അപ്പിട്ട് മെസ്സേജ് എക്ക ദാലത്തിന് വൈഫിനോ ദസനായക ദുവ ധരണി ദിനാറായ വകേമ തമായി സുജീവ മേ ഹെമോ മേക്കത്തു കരകാരണ കീല കീയനവാ ഇട വസ്സേ മാഷി അറ ഉക്കുവട്ട ദേഹ ദാന്ന ഉക്കുവേല ഇന്ന് മാഷി ഒയാവത്ത് എക്കതു കരകാരണോ മേ അപ്പി അഹന്ന യാന സിന്ധുവട്ട് ഹായ് ജനി ഹലോ ഹലോ സത്യാന്തേ അപ്പി തഹകന ഇന്നേ ദുംബര അയേഷ തമായി അപ്പിട്ട് മെസ്സേജ് എക്ക ദാലത്തിന് සුබ දහවලක් වේවා ජනිමල්ලි අපිත් අහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කෑගල්ලේ හෙටි මුල්ලේ කංගිරියේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ රේනු අර මල්මිටි රේනු ඒ මෙයා නෙවෙයි මහත්තයා ලාල් එතකොට බිනුත් ජෙනුත් එහස් පුතාලා ඊට වගේ දුව රුහෙලි රතඹලාවත් ඉන්නවා අම්මා ඊට පස්සේ දීපාක්කා ශාන්ති අක්කා මාලක්කා සුදු අක්කා වසන්ත අයියා අචිනි දුල්මිනි කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට ඊට පස්සේ ඉංගිරියාවත් එයි තැලිගමයි තියෙනවනේ සංසලා ෆැෂන් එක එතන ඉන්නවා අපේ රංජිත් නිසංසලා රන්දි තවින්සා යසිස්මා ඇතුළු සෙට් එක මං කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට ඊට පස්සේ යන්න හදන්නේ Facebook ෆෑන් පේජ් එකේ මම දාලා තියෙන පෝස්ට් එකට කමෙන්ට් දාලා තින්න මගේ ආදරණීය මිතුරු කැල හොයාගෙන කමනි සිල්වා බලංගොඩ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ Facebook ෆෑන් පේජ් එකේ තියෙන පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තිනවා ඊට පස්සේ මලිත් ප්‍රභාෂ්වර අපිට වහිනවෝ මෙයවිල කුරුණෑගල පොතුහර බැවිල් ගමු ඉඳන් තමයි අපිට කමෙන්ට් එක දාලා තින්නේ මේ අපේ මලිත් මල්ලි ඒගොල්ලන්ට තමයි වහිනවා කියලා කියන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා ඊට පස්සේ රොහාන් හෙටිආරච්චි ආයුබෝවන් නිදුක් නිරෝගී සුන්දර දහවලක් වේවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තුන්කම ඉඳන් අපේ රොහාන් අයියා මෙසේජ් එක කමෙන්ට් එක දාලා තින්නේ ඊට පස්සේ මාස් රාමනායක හයි ජනි හැම සින්දුවක්ම ලස්සනයි එතකෙන් දෙන ඉතින් ඕනි සින්දුවකට මාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ අප්සරා විජේ කුමාර දුංග මහත්තයාගේ මිනි කිංකිනි හඳ පර්දා සින්දුව දෙන්න කියලා තිනවා මං සින්දුව දුන්නා ඊට පස්සේ අපේ තාරුකා මීරිගම ඉඳන් අපිට මේ කමෙන්ට් එකක් දාලා තිනවා ශිහාන් මිහිරංගගේ සුලඟක් වෙලා දෙන්න කියලා තිනවා මං ඊළඟ පැය අනිවාර්යෙන් ප්ලේ කරන්නම් සින්දුව ඊට පස්සේ දුම්බර ලලිත් ප්‍රියංකර අයියා Facebook post එකටත් comment කරලා තියෙනවා ඊට පස්සේ චන්දන මාපල ගමගේ නිහාල් නෙල්සන්ගේ සින්දුවක් ඕනි කියලා කියනවා සුසන්ත උදේ කුමාර් මට දෙන්නකෝ ශෂිකා නිසංසලා මහත්මියගේ සින්දුවක් කියලා තමයි කියලා තියෙන්නේ මේ විදිහට ගොඩ දෙනෙක් Facebook fan page එකේ post එකට comment කරලා තියෙනවා ඕගොල්ලෝ post එකට comment කරන්න ඒ වගේම තමයි WhatsApp කරන්න call කරන්න හවස 3ට කලින් ආවොත් ඔයාව මං එකතු කරගන්න සූදානමින් බලාගෙන ඉන්නවා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Milava Dulahai Vinadi Panasatai
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0547 31 33 540
4: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගය සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමීමට එන්න මාධ්‍ය සවිය net fm
3: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
3: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
1: මෙලවදවල් එකයි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: අයිවාන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවු සමග මම සචනි. ව්‍යාජ මුදල් මුද්‍රණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහන පොලිස් වසමේ කෝට්ටේ පාර ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසනුයි බැටලීම කර ඇත්තේ. එහිදී සන්නිවේදන මධ්‍යස්ථානයක් තුළ ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ මුදල් නෝට්ටු හා ඒ සඳහා යොදාගත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 53ක් වන පිටුකූටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරු සන්නිවේදන මධ්‍යස්ථානයේ හිමිකරු වන අතර අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අතර ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 7ක්, රුපියල් 1000 මුදල් නෝට්ටු 6ක්, රුපියල් 500 මුදල් නෝට්ටු 1ක්, පරිගණක යන්ත්‍ර 1ක්, ස්කෑන් යන්ත්‍ර 1ක් වෙනවා. මිරිත් නිවුස් පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Satti Antea.
5: Hello, hello.
4: Satti Antea.

0: air enna aadre allaganna
1: net fm hello hello satyante
2: centigrades digital djs with bns and ashanti
3: මෙලාව එකයි විනාඩි හතයි. තවත් අලුත් පැයක අපි හම්බ වෙන්න. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ මන් දන්නවා අපි වහගෙන ඉන්නේ යාළුවෝ ගොඩ දෙනකුත් මේ වගේ හින් සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා කියලා අහන්න හම්බ වෙනකම් බලාගෙන ඉන්නවා කියලා. ඒ කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මම යන්න හදන්නේ කොහෙටද දන්නවද? මුලින්ම යන්න හදන්නේ දෙනියාය පැත්තට ගිහිල්ලා එන්න. දෙනියා ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ මැසේජ් එක දාලා තියෙන්නේ මේ ඇවිල්ලා වඩුමුල්ල හන්දිය එළවලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය නංගි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ අම්මා ඉන්නවා දෙනියාය යාව එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි වේයන්ගොඩ තරුෂි සුපර් සෙන්ටර් එකේ ඉන්නවා සෙව්වන්දි නංගි. එයාවත් අමතක නොකරම මතක් කරන්න කියලා තියෙනවා. මාපලගම පියල්ජේ අයියා සුපුරුදු විදිහටම අදත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මීරිගම මදු අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අයියේ ලස්සන සින්දුවක් දෙන්න. ඒ සින්දුව 18 වන්නම් විය යුතුමයි. ඒම කියන්නේ අපිට යටියන්තොට ජයවින්දා ගම ඉඳන් තෙනුග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තෙනුග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අයියා තිසඟ, අම්මා නදීෂා, ඊට පස්සේ තාත්තා අමිල මේ කට්ටියව එකතු කරගන්න කියලා කියන මේ ජයවින්දා ගම කියන ගම මට සෑහෙන්න මතකයිනේ. තව කවුරුද මට මතකයි මේ ගමේ ඉඳන් කතා කරනවා. සින්දුව දෙන්නම් මේ තෙනුග මල්ලි. ඊට පස්සේ සුබ දහවලක් වේවා ජනි මල්ලි. අපිවත් එකතු කරගන්න සින්දුවක. එහෙම කියන්නේ ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ යාළුවෝ සෙට් එක. තව සමීර කුෂන් වර්ක්ස් එකේ සමීර අයියා ඇතුළු කට්ටියවත් එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. දෙමෝදර බැද්දේ වෙල ඉඳන් කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නෑ, ස්වර්ණමාලි තමයි මැසේජ් එක දාන්නේ. කුමාරව එකතු කරගන්න කියනවා, ආයුෂි බබාව එකතු කරගන්න කියනවා, අම්මා නන්දාවති, අයියා සුගත් ඇතුළු පවුල සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි නදී නෙතු චතු පසිදු සෙනුකි අක්කා, ඊට පස්සේ දේවිකා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. යටියන්තොට මහවිල ඉඳන් අපේ සඳමාලි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔමා ෂදුව, රනින්දු පුතා, රසින්දු පුතා, චූටි මැනික චෙනූෂා, හස්බන් සුසන්ත කට්ටිය ආදරෙන් එකතු කරගන්න කියනවා. වෙනූෂා නෙවෙයි චෙනූෂා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං කවදාවත් චෙනූෂා ගැනම වරද්දලා කියලා නෑනේ, මට මතක හැටියට. අපිත් හෙලෝ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මේ අපේ මොනරාගල ඉන්න අපේ මේනක සඳුරුවන් මල්ලි. ඔයාවත් ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. දැන් තාම මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් කෝල් කරන්න ඕන නම් එක මතක් කරනවා. 01122

පනස් පහයි තිස්තුනයි හැටතුන කෝල් කරනවන වටසැප් කරනවනම් බිඳුවයි හත්සිය එකොළහයි අනූපහයි අනූපහයි අනූපහ යන්න පේනෙත් FM Facebook ෆෑන් පේජ්ජක මන්දාල තියන ඔගොල්ලන්ට කමෙන්ට් කරන්න අවස්ථාව හම්බ වෙන පෝස්ට් එක එකට කමෙන්ට් එකක් දැම්මත් මේ පැත්තට එකතු වෙන්න පුළුවන්.

0: වෙලාව එකයි විනාඩි 18යි. මේ වෙලාවේ නෙත් FM හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්න අතරේ සජීවීව මාත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි කඩවත සූර්යපාලව ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දිනෝෂා. ආයුබෝවන් දිනෝෂා, සුබ දහවලක් වේවා. මේ වෙලාවේ මොකද කරන්නේ? ඉතින් ඒ වගේ වැඩ ටික කරලා දැන් දහම් පාසල් ගිහිල්ලා ඇවිල්ලා ගෙදරට වෙලා හෙලෝ හෙලෝ සතියන්තය අහගෙන ඉන්නවනේ. අනිවාර්යෙන් මම දන්නවා. ඉතින් මේ ඉතින් දිනෝෂා කවුද ඉන්නේ සින්දුවට එකතු කරගන්න?
1: මහත්තයා ජගත් කුමාර.
0: අහහ.
1: පුතා ඉසුරු උදාර.
0: අහහ.
1: දුව අමායා කල්පනි.
0: අහහ.
1: මහත්තයාගේ පවුලේ අම්මා තාත්තා.
0: අහහ.
1: අපේ අම්මාද කුරේ අපේ අම්මලා.
0: අහහ. බොහොම ස්තුතියි දිනෝෂා කතා කරාට. දිගටම නෙත් අහගෙන ඉන්න ඕනි. හොඳද? බොහොම ස්තුතියි. හරි, ඒ කතා කරේ දිනෝෂා. දැන් දිනෝෂා වගේ ඔගොල්ලන්ට මේ පැත්තට කතා කරන්න පුළුවන් 01112553263 කෝල් එකක් දුන්නොතින් ඒ ගැන මතක් කරන අතර අනිවාර්යෙන් මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. දැන් ඉතින් මේ වීකෙන්ඩ් එක ඒ වගේම තමයි අපේ ඉස්කෝලේ යන නංගිල මල්ලිලට නිවාඩු කාලය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒ ලෙවල්ස් කරන ගොඩ දෙනෙකුට තව මාසයක් වගේ කාලෙකින් පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතේ වෙනම ගමනක් ආරම්භ කරන්න කාලයක් එළඹිලා තියෙනවා. මේ දේවල් එක්ක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි දෙයක් තමයි මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළැක්වීම කියලා කියන්නේ. මේ දවස්වල මුළු රටම එකතු වෙලා රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනවානේ. හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට අපිට වගකීමක් තියෙනවා ඔබව දැනුවත් කරන්න ඒ වගේ දේවල් වලින් වැළකී ඉන්න කියලා. මොකද කවදාවත් නරකක් මිසක් හොඳක් නම් ඔය හානිකර මත්ද්‍රව්‍ය හන්ද ඔයාට සිද්ධ වෙන්නේ නැහැනේ. වාගේ මොළයට හානි වෙන්න පුළුවන්, ලෙඩ රෝග ටික කියන්නේ මේවාට හැදෙන්න පුළුවන්, හෘද රෝග හැදෙන්න පුළුවන්, අක්මාව වකුගඩු ටික හානි වෙන්න පුළුවන්, මන්ද පෝෂණය හැදෙන්න පුළුවන්, ශරීර යෝග්‍යතාව අඩු වෙන්න පුළුවන්, අකාලයේ මිය යන්න පුළුවන්. එකක්වත් ඔයා කැමැත්තෙන් වෙන්න දේවල් වෙන්න බලාපොරොත්තු වෙන්නේ තියෙන දේවල් නෑනේ මේ කියවුන දේවල් අතර. ඒ හින්දා තමයි මතක් කරන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. මෙහෙමයි, ඔයා දැනටත් මේ වගේ මේ වෙලාව වෙනකොටත් ඔයා දන්න කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයා හරි නොදැනුවත්වම මේ හානිකර මත්ද්‍රව්‍යයන්ට හැබැයි වෙලා ඉන්නවා නම් මේ දේවල් වලින් ඔයාට ගැලවෙන්න අවශ්‍ය කරන උපදේශන ප්‍රතිකාර මේ දේවල් තියෙනවා. ඒකන්ද ඒ දේවල් වලට යොමු වෙන්න කියලා අපි ඔයාලට බොහොම ආදරෙන් මතක් කරනවා. මොකද ඔයාගේ පවුලේ කට්ටියට, ඔයාගේ අනාගතයට මේ හැම දෙයකටම ගොඩක් වැදගත් වෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් ඉවත් වෙලා ඈත් වෙලා ඉන්නේ. නම් වශයෙන් කීයක් නම් තියෙනවටද? හවසට ප්‍රවෘත්ති ටික ඇහුවම net fm එකෙන්, ඊට පස්සේ net fm facebook fan page එකට, ඊට පස්සේ net news facebook fan page එකට ගිහිල්ලා ප්‍රවෘත්ති ටික update වෙලා තියෙන ටික බැලුවාට පස්සේ ඔය තියෙන ප්‍රශ්න 100ක් තියෙනවා නම් 99%ක්ම ගොඩ නැගිලා තියෙන්නේ ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍ය කියන දේ. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වෙනකොටත් හේතු ගැන්විලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි කියන්නේ දැන් අපේ ඉස්කෝලේ ගිහිල්ලා නිවාඩු අරන් ඉන්න අපේ නංගිලා මල්ලිලා වෙන්න පුළුවන් අලුත් දේවල් අත්දැක බලන්න තියෙන ආසාව හන්දා මේ වගේ විනාශකාරී දේවල් වලට යොමු වෙන්න එපා. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ අගෝස්තු කාලය. අගෝගලන්ට නිවාඩුවේ විනෝදයෙන් ඉන්නව නම් කොයිතරම් දේවල් කරන්න තියෙනවද? හොඳට හුලන් තියෙනවා, සරුංගලයක් හදලා යවන්න. එහෙම නැත්නම් ගමේ යාළුවෝ කට්ටියත් එක්ක හවසට එකතුලා පොඩි ක්‍රිකට් මැච් එකක් ගන්න. කරන්න වැඩ ඕනි තරම් තියෙනවා විනෝදයෙන් ඉන්න වෙලාවට. ඒහිඳා හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් ඉවත් වෙන්න කියන කණිවිඩය ඔයාලට ගොඩක් ආදරෙන් අපි මතක් කරනවා. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කීප දෙනෙක් එකතු කර ගන්නම්. මොකද මැසේජස් ගොඩක් තියෙනවා WhatsApp එකේ. මම දන්නවා ඒගොල්ලෝ මට බනිනවා ඇති නම් කියන්න පරක්කුයි කියලා. බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපේ ජයන්පති අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. මගේ නම හැමදාම වරද්දනවා. මගේ නම ජොනි නෙවෙයි යනේ ජනි. මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ සුබ දවසක් ජනි අයියේ. අදත් හැමෝම ගෙදර ඉන්නවා. හැබැයි මම නම් මහන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගන්තුන ඉඳන් අපේ කෞශල්‍යා. ගන්තුන තියෙන කෞශල්‍යා ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. බදුල්ලේ කෝට්ට ගොඩ ඉඳන් ගීතිකා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයත් සින්දුවක් ඉල්ලලා තියෙනවා. මට ඒ සින්දුව කියව ගන්න අමාරුයි. සිංදුවට එකතු කරගන්න කියලා කියනවා යාගේ ආදරණීය හස්බන්ඩ් අසංක. අපේ අසංක නෙවෙයි, අපේ අසංකයා තාම තනිකඩයා. චූටි බැටව් දෙන්න ඉන්නවා, සෙනු සහ චෙනු. ඊට පස්සේ අම්මා සීලා, තාත්ති ජයන්ත, අක්කිගේ පවුලේ හැමෝම, මල්ලිගේ පවුලේ හැමෝම, මහියංගන ඉන්න අම්මා, මල්ලි, නංගිගේ බැටව් දෙන්න, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. මකුලලෝ රංජිත් දිසානායක අයියා, හාලියල 12 කණුව, උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න නිෂාන් සැලුන් එකේ සෙට් එක, ඊට පස්සේ GM ස්ටෝර්ස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙව්දිව බයතුළු සෙට් එක එකතු කරගන්නවා. උපුල් අයියා තමයි මෙසේජ් එක දාලා තින්නේ සුපුරුදු විදිහටම. අදත් සුබ දහවලක් වේවා ජනී. අපිත් ඔයාව හගෙන ඉන්නේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මට මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද පොඩ්ඩක් ඉන්න බලන්න කවුද කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ. නමක් හොයාගන්න අමාරුයිනේ. දමයන්ති රත්නායක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඒ නම හොයාගත්තට මට වෙනම ගානක් ඉල්ල ගන්න වෙනවා. ශාන්ත ටේලර්ස් එකට යන්න හදන්නේ. කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි අහගෙන ඉන්නවා සුබුරුදු විදියටම. අපේ ශාන්ත අයියා, ඊට පස්සේ අර ඒගොල්ලන්ගේ විහඟ හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්න, ඒ දෙන්නටනේ අපේ ශාන්ත අයියා ගොඩක් කැමති. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම මේ සින්දුවට. ඔයාටත් පුළුවන් මේ වෙතර කෝල් කරලා, වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා, පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා 3:00 කලින් මේ පැත්තට එන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. Belauda nekai winari visina wayai.
1: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: Meldol, හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meldol පැරසිටමෝල් විශේෂයකි.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
6: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
2: අනේ මන්ද
6: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
2: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයා විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
8: Net FM 4 වටේ.
9: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
10: Net FM. Hello, hello, Satyantea.

යන්න හදන්නේ ගල් උඩල මත්ත පැත්තට ගිහිල්ල ඉන්න. මොකද මේ වෙලාවේ කට්ටියක් ඉන්නවා පේන් ප්‍රඩක් කරන ගමන් සද්දෙටම හිලෝ හිලෝ සතියන්තය අහගෙන ඉන්න. ඒ කට්ටිය අතරේ කල්යාණන්ද නාරංගොඩ තමයි අපිට මෙසේජ් එක ඉවලා තියෙන්නේ. මාලිත, සුනිල්, සෝහාන් මේ කියන කට්ටියත් එක්ක තමයි වැඩේ කරගෙන යන්නේ. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. කෝල් කරපු අයට නම් මං හැම වෙලෙම කිව්වා ඉතින් පොඩි වෙලාවක් යයි නම් කියන්න. හැබැයි මං හවස 3ට කලින් අනිවාර්යයෙන් නම් ටික කියනවා කියලා. WhatsApp එකේ ඉන්න කට්ටියට කොහොමද මං මේ පණිවිඩය කියන්නේ ඉතින්? හරි අපි බලමු කෝල් කරපු කට්ටිය අතර ඉන්නේ කවුද කියලා එකතු කරගන්න. බිබිලට යන්න හදන්නේ. බිබිල ඉඳන් අපේ නිලන්ති අක්කා කතා කරා. අවුවලු ඒගොල්ලන්ට හොදටම ටිකක් වතුරත් අඩුයිලු මේ දවස්වල. හස්බන්ඩ් නිමල් ඊට පස්සේ ලහිරු, හේෂාන් පුතාලා දෙන්න එකතු කරගන්න කියලා කිව්වා. වල්විට මුල්ලේ සිට අපේ උපාලියයි සුපුරුදු විදිහට මදත් කතා කරා. තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න වයිෆ් දම්මී ඒ කට්ටියව තමයි එකතු කරගන්න කිව්වේ. රමණී අක්කා කතා කරා පොළොන්නරුවේ සිට. මං ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ගණේමුල්ල ඉඳන් අයිරංගණී අක්කා කතා කරා. පුතා අමෝද් ඊට පස්සේ අනෝමදුව පුතාලා දෙන්න. ඊට පස්සේ යාළුවා ඉන්නවා. යාළුවාගේ නම ඉන්ද්‍රාණි. මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. නාරම්මල ඉඳන් චූටි නංගියෙක් කතා කරා. යාගේ නම ඊෂදී. අම්මවයි තාත්තවයි අයියවයි එකතු කරගන්න කියලා කිව්වා. ඒ කතා කරපු වෙලේ තමයි දහම්පාසල් ඉවර වෙලා ගෙදර ඇවිල්ලා තිබුණේ. දැන් නම් ඉතින් වැඩ ටික පටන් අරන් ඇති නේද? ඊට පස්සේ යන්න හදන්නේ මහරගමට ගිහිල්ලා ඉන්න. මහරගම ඉඳන් චාන්දනී අක්කා ගොඩ කාලෙකින් තමයි අපිට කෝල් එක ගත්තේ. වැඩේ තියෙන්නේ දැන් දේදුණු මාවත ටයිම් එකේ වීක් ඩේස් වලට ෆෝන් එක විසිනේ. ඔන්න අද තමයි කට්ටියට ඉතින් කෝල් ගත්තම ආන්සර් කරගන්න වෙලාවක් හම්බුනේ. හස්බන්ඩ් ඉන්නවා සමන්. ඊට පස්සේ හසිත, ජනීෂ පුතාලා දෙන්න, අනුෂිකා. ඊට පස්සේ මේ මාලනංගි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. යාවත් එකතු කරගන්න කියලා කිව්වා. ඒ කට්ටිය බරටම වැඩ. අපේ චාන්දනී අක්කා උයනවා. දැන් උයලා කාලත් ඉවර ඇති මට හිතෙන්නේ කෝල් එක දීපු වෙලාවේ හැටියට. අනුරාධපුරේ පුල්ලේයාර හන්දියට යන්න හදන්නේ. අපි රංජිත් ප්‍රියංකර අයියා කතා කරා. අද නම් ටික ගියා ගන්න වෙලාව මදි වුණා. මං හිතන්නේ කවුරු හරි කඩේට ආවා අපි රංජිත් අයියාගේ. සේනාරත්න සුපර් එකේ කට්ටිය එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මෙදවච්චිය මන්නාරම් පාරේ ඉන්න ලක්ෂිකා නංගි මේ කට්ටියම එකතු කරගන්නවා. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් මල්කි කතා කරා. මල්කිවත් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊයේ අපේ අම්මගේ බර්ත්ඩේ එක තිබුණා. එයාගේ නම දේදුණු. අපිට මැසේජ් එක දාලා තියෙන්නේ හංසිකා. ඔන්න දේදුණු අක්කේ වට සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මාවත් එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. බලංගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න සංසලා සඳමාලි. එයාවයි අක්ක සුපුන්වයි ඊට පස්සේ සඳරේණු අයියා. නෑ පොඩ්ඩයි ඉන්න. අක්කගේ නම සුපුන් සඳරේණු, අයියාගේ නම සුජීව, තාත්තගේ නම සුමේත්, අම්මා ධම්මික. නැවතීමේතිත් කොමා හැම තියෙන්නේ මැසේජ් දානකොට පාවිච්චි කරන්න සංසලා. මටත් ඕනි මල් කුමරිය වඩින්නා සින්දුව කියලා තමයි අපිට සංසලා මැසේජ් එකේ දාලා තින්නේ. මං අනිවාර්යෙන් දෙන්න උත්සාහ කරන්නම්. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර අයියා ඉන්නවා සුපුරුදු විදිහටම අපි වහගෙන. අපිත් ඔයාව අහගෙන ඉන්නේ හින්දි සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට රේෂාදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා සමීරා, තාත්තා මහේෂ් මේ කට්ටිය එකතු කරගන්න කියලා කියනවා. කොහේ ඉඳන්ද කියලා නෑ ඉතින්. කොහොම හරි රේෂාදි ගොඩක් ආදරෙනවා මේ සින්දුවට එකතු කරගන්නවා.

0: Anu Paha FM Anu Hatara Ita Shuma Ata Net FM Velava oba weta gena enne
1: ape gedara finishing weda walata valley cement tile adhesive skim coat paint badu serama gannon
2: sistek authorized dealer kenek gawata yanne
3: dan sistek kawoy serama thiyenawada
2: na na e gollo onoma deyak harimilata wikunana genuine aya
4: sistek gannone hondama thiranaya
5: velawa den ekai vinadi 48 ay
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
8: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
8: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
7: නොවිනස් වන රසවත්ම රසය
8: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
9: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
10: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද 0747 31 33 540
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

වෙලාව එකයි විනාඩි 50යි. ඊළඟ පැයට යන්න හිමීට හදන්නේ. හැබැයි ඊට කලින් මේ සින්දුව කටි ඉල්ලපු සින්දුවක්. ඒක හන්ද කට්ටියව එකතු කරගන්න ඕනි. මට හරියට මතක නැහැ කවුද දැන් ඉල්ලුවේ කියලා. කොහොම හරි සුළඟක් වෙලා ඕනි කියලා ඉල්ලුවා කියලා මට මතකයි. යන්නම් කළුතරට ගිහිල්ලෙන් අපේ රමණි සුමේදක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. දෙව්ලි, ශෂි, තුසිත්, කල්හාරි, පුංචි එවින් එක්ක කැනඩාවේ ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, පුංචි සොෆියා මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අයියේ මටත් සින්දුවක් ඕනි. මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ ගැම්මටම එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ රොසෙල් මලීකා. මං ඔයාව එකතු කරගන්න රොසෙල් නෙවෙයි රොෂෙල් මාලිකා. හරිද? ඉංග්‍රීසියෙන් දාලා තිබුණාට සිංහලෙන් ටයිප් කරපු එකකින් මං හොයාගත්ත නම රොෂෙල් මාලිකා කියලා. මං ගොඩක් ආදරයෙන් එකතු කරගන්නම් රොෂෙල් ඔයාව මේ සින්දුවට. අපිත් ඉන්නවා, අපිවත් එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. මේක මැසේජ් එකක් නෙවෙයි, මේක ඇවිල්ලා රචනාවක්. පොඩ්ඩක් ඉන්න, නම කොයිද තියෙන්නේ කියලා හොයාගන්න. කෑගල් ඉන්න සාවින්ද්‍යා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා කුමාරි, අයියා නම් ක්ලාස් ගිහිල්ලා, අප්පච්චිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. මුළු කෑගල්ලම හන්නේ net fm ලු. යන යන තැන net fm ඇහෙනවලු. ඒගොල්ලන්ට ටිකක් වහිනවලු. සමහර පළාත්වලට හොඳටම වහිනවලු, සමහර පළාත්වලට හොඳටම පායනවලු. මොකද්ද දන්නේ, මොකද්ද ඔයාගෙන ඔයා ඒගෙන හිතන්නේ කියලා මගෙන් අහලා තියෙනවා. මට නම් මොකුත් හිතාගන්න බැරුව ඉන්නේ මේ සාවින්ද්‍යා. හරි, අපි ඊළඟ පැයේ හම්බෙමු. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න, post එකට comment කරන්න.

0: FM 95 94.8 Net FM Divainapura
1: Net FM Hello Hello Satya

0: FM 95 94.8 Net FM දිවයිනපුර
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
1: වේලාව 1:58
3: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713133636.
4: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: වේලාව හවස 2:01.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියස්
2: ආයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිියස් සමඟ මම ඩිල්ෂාන්. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාමන් ලදහරින් හෙට සහ අනිද්දා යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබෙනවා. කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ග්‍රාම නිලධහරි වෘත්තිය සමිති සඳහනයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරා වැඩි කර නොමැති බවයි ඔහු එහිදී අවධාරණය කර සිටියේ. මේලඟ නෙත් නිවුස් 5:03ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Sati Antea
5: Hello, hello
4: Sati Antea

0: ගෝපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
1: ඕනේ? Net FM. Hello hello Satyantaya.
2: අපි ඇවිල්ලා ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තයේ. ඔයා මමත් එක්ක ඉන්න අවසාන පැයට. උදේ 9 ඉඳන් හවස 6 වෙනකන් Net FM හෙලෝ හෙලෝ සතියන්තයත් එක්ක ඔයා කැමතිම සින්දු ටික අහන්න අපේ කටිය එනවනේ ඉතින්. මගෙන් පස්සේ ඉතින් අපේ ඉන්දු ඇතුළු කට්ටිය තමයි ඉන්න සූදානමින් ඉන්නේ. ඒක නත් මතක් කරන්න ඕනි. දැන් මේ පැත්තට කතා කරපු කට්ටිය, මේ පැත්තට WhatsApp messages එවපු කට්ටිය, Facebook post එකට comment කරපු කට්ටිය, ඒගොල්ලන්ගේ නම් කියනකම් බලන් ඉන්නවා. ඒ අතරේ අපේ කුරුවිට ඉඳන් අපිව අහගෙන ඉන්න මෙතු නංගි මට message එකක් දාලා තියෙනවා. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. පුංචිවයි, එයාවයි, අක්කවයි, අයියවයි, අම්මවයි, ආච්චිවයි, සීයවයි, තාත්තවයි, බෙස්ටි සිතූවයි එකතු කරගන්න කියන තමයි message එකේ දාලා තියෙන්නේ. සින්දුවකුත් ඉල්ලලා තියෙනවා. මම දෙන්න try කරන්නම්. හොඳේ යන්න කලින්. හරිද? ඊ ළඟට කොහෙටද යන්නේ? කොහොමද? අපි චාමර ස්ටෝස් එකෙන් මේ කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ අපේ යාළුවෝ කට්ටිය චාමර සහ තනූජා එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට යන්න හදන්නේ මීගමුව ටවුන් එකේ ඔර්ලෝසු කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකට ගිහිල්ලා එන්න. එතන ස්ටාෆ් එකේ කට්ටියත් මේ වෙලාවේ සද්දෙට මම වහගෙන ඉන්නවා. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. හයි ජනි, මම අද තමයි මුලින්ම ඔයාට මෙසේජ් එකක් දාන්නේ. එහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද? කෑගල් ඉන්න ශාමලි. ශාමලි, මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ශාමලි ප්‍රියංජලා. මල්මාලයක් එහෙම තිබ්බනම් මල්මාලයක් දාලා මල් වෙඩි ගහලා පිළිගන්නේ ශාමලි ඔයාව. මෙසේජ් එක දැම්මම ඉතින් කියවන්න පොඩ්ඩක් පරක්කු වෙනවා. හවස 3ට කලින් කොහොම හරි මං නම කියනවා කියලා කට්ටිය දන්නවා. ඔන්න හෙලෝ හෙලෝ සතියන්තේට අපිත් ගොඩ වුණා. එහෙම කියලා මෙසේජ් එක දාලා තියෙන දේවතුරේ ඉඳන් චන්දි ලස්සන සින්දුවක් දෙන්න කියනවා. හස්බන්ඩ් සුමුදු, චූටික්කි, දිනිඳු, කොළු, ඊට පස්සේ පූජදුව, එයාගේ අම්මවයි තාත්තවයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියනවා. යාළුවෝ සෙට් එක හිත හොඳ කල්ලිය, නිලු අක්කා, දිනු අක්කා, කඩේ අක්කා, එරා, ඉෂා, සචි, රණේ, සඳු කට්ටියම එකතු කරගන්නවා. ඒක නෙවෙයිනේ වැඩි. අපිට අර මේ කළුතර ඉඳන් මෙසේජ් කරපු රමණි සුමේදක්කගේ නම කියලා නෑ ඉතුරු හැමෝගේම නම් කියලා මට මෙසේජ් එකක් දාලා දිනවා. මොකද ජනී, මගේ නම හැලු තරහයි මං හෙට එද්දි වැස්සට තෙමෙයි ඔයා කියලා. මට මේ මෙච්චර හෙම්බිරිස්සාව හැදිලා තියෙනවා. කොයි හිතකින්ද ඔයගොල්ලෝ මම මෙහෙම වැස්සට තෙමෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහද යන සින්දුවට. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න රක්වාණිදන් කවීෂ නංගි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. මම මේ සින්දුවට එකතු කරගන්නම්. ත්‍රිකුණාමලේ ඉඳන් අංජු අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝමයි ඔයාලවයි හෙලෝ හෙලෝ සතියන්තේ යන හැමෝමයි එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ වීදිය ගොඩ ඉඳන් මදුෂිකා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ පුතා තරූෂව හේෂ

අන්වත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. හම්බන්තොට කළුදොදොල් කඩේ ඉඳන් අපේ ශානක මැසේජ් එකක් දාලා තියෙනවා. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකම එකතු කරගන්න කියනවා. අද ඉතින් කළුදොදොල් කඩේ බිසී ඇතිනේ. වීකෙන්ඩ් එකනේ. වීකෙන්ඩ් එකේ පැත්තේ ගොඩ දෙනෙක් යනවනේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

සිහිනෙන් හැරෙන්න කොච්චර ලෝබයිද කියලා හිතෙන්න හෙටවු දේට තමයි. දවස් දෙකක් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉඳලා ටිකක් දවල් දෙනකන් නිදාගෙන හෙට ඉඳන් ආයෙත් පාරක් සුපුරුදු විදිහට ටිකක් උදෙන් ඇහැරලා වැඩට යන්න ඕනි කියලා මතක් වෙනකොට තමයි මොකටද මේ ජීවිතේ කියලා හිතෙන්නේ. සිංදුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන. සමහර විට මේ වෙනකොටත් ඔයාට නිවාසයක සිහිනයක් අනිවාර්යෙන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේ තියෙන වටපිටාවත් එක්ක ගෙයක් හදාගන්නවා කියන බලාපොරොත්තුව ගොඩක් දුරට හීනයක් විදිහටම තියාගන්න එක තමයි අපිට ලේසි වෙලා තියෙන්නේ. හැබැයි කැදැල් එන්ටර්ප්‍රයිසස් ඉන්න හන්දා දැන් ඒ වැඩේ හීනයක් විදිහට තියාගන්න ඕනි නැහැ. ඔයාටත් ඔයාගේ නිවාස සිහිනේ සැබෑවක් කරගන්න බොහොම ලේසියෙන් පුළුවන් කැදැල් එන්ටර්ප්‍රයිසස් එක්ක. ඒකට හේතුව වෙන්නේ ගෙදර හදන්න ඔයාට යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන පොලි ග්‍රහිතව වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදැල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙන හන්ද. ලංකාවේ කොතනක ඔයා ගෙදර හදන්න ප්ලෑන් කරගෙන හිටියත් එතෙන්ටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම සූදානමින් ඉන්නවා. දැන් නිකන් හිතනවා ඇතිනේ මේවා මේ පොලි රහිතව වාරික වශයෙන් ගෙවන්නත් චාන්ස් එක දෙන හන්දා සෑහෙන ගාණ වැඩි ඇති කියලා. ඒක බොරුවක්. සාමාන්‍යයෙන් කාමර දෙකක ගෙයක් හදාගන්න ඔයාට යන්නේ ලක්ෂ 50ක් වගේ. කාමර දෙකක පුංචි පවුල රත්තරම් පවුලකට ගැලපෙන විදිහ ගෙයක් ලක්ෂ 50කින් හදාගන්නවා කියලා කියන්නේ මේ කාලේ හිතාගන්නවත් පුළුවන්. ඒකට හේතුව වෙන්නේ ඒගොල්ලෝ අර අමතර දේවල් වලට වියදම් කරන්න යන්නේ නැහැනේ. දැන් සාමාන්‍ය ගෙයක් හදන්න ගියාට පස්සේ කොන්ත්‍රාත්කරුව එක එක වැඩවලට එක එක විදිහට අරගන්න වෙනවානේ. මුලින්ම ඉඩම සුද්ධ කරන්න කවුරු හරි ගන්න. ඊට පස්සේ අත්තිවාරම් කපන්න අරවට මේවට කට්ටිය ගන්න. වහලෙ ගහන්න තව කට්ටියක්. අපරාරු කරන්න තව කට්ටියක්. ඕවට මේවට කට්ටිය වෙන වෙනම ගන්න ගියාට පස්සේ වියදම් යනවා ඔයාට දැනෙන්නේ නැති වෙන්නේ. හැබැයි කැදැල් එන්ටර්ප්‍රයිසස් මේ හැමදේම කරන්නේ ඒගොල්ලන්ගේම කට්ටියකුත් එක්ක. ඒක හන්ද වියදම ඒගොල්ලන්ට සෑහෙන අඩු වෙලා තියෙනවා. ඔයා නිකමට නිකන් කාගෙන් හරි අහලා බලන්න එස්ටිමේට් එකක් අරන් බලන්න. කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ අර අලුත් ස්ටයිල්ස් එකට අලුත් ස්ටයිල් එකට එන ගෙයක් හදාගන්න ලක්ෂ 50කින් පුළුවන්ද කියලා? බෑ, 60ක් 70ක් 80ක් අනිවාර්යෙන්ම යනවා. ඒ හින්දා දැන්ම කෝල් එකක් ගන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට. ආ, මෙහෙමයි. කාමර දෙකක් තියෙන ගෙයක්ම හදන්න ඕනි කියලා නෑ හොඳේ. ඔයාට ඕනි නම් කාමර පහක් තියෙන ගෙයක් හදන්න. එහෙම වුණත් ඔට්ටුයි කැදැල් එන්ටර්ප්‍රයිසස්. ඔයා කාට හරි ගෑල්ලමකට පොරොන්දු වෙලා ඉන්නොත් මං ඔයා වෙනුවෙන් ටජ් මහලක් හදවනවා කියලා. ඒකටත් කැදැල් එන්ටර්ප්‍රයිසස් ඔට්ටුයි. මහරගම එල්හේන පාර තියෙන ඔෆිස් එකට යන්න කලින් කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න. 0744390252 50ට, එහෙම නැත්නම් 0744390252 51ට. රයිට්, සින්දුවට යන්න කලින් මං ටග්ගාල කට්ටියක් එකතු කරගන්නම්. කෝල් කරපු කට්ටිය එකතු කරගත්තෙම නෑ නේද බං? මහරගමට යන්න හදන්නේ, මේ ඇවිල්ලා ඉමදූවට යන්න හදන්නේ. ඉමදූවේ මාවැල් ඉඳන් අපිට කතා කරා චාන්දනී අක්කා. ගොඩ කාලෙකට පස්සේනේ කතා කරේ. හස්බන්ඩ් ඉන්නවා පියතිලක, එතකොට ඉසංකා, එයාගේ හස්බන්ඩ් මදුෂාන්, මදුමාල්, එයාගේ වයිෆ් හිරුණි, ඊට පස්සේ තනිකඩ ඉෂාන්, අපි වගේ ඉෂාන්, ඊට පස්සේ චන්ද්‍රක්කා ඉන්නවා බෝකුන්දර, ඊට පස්සේ සියඹලාණ්ඩු ඉන්න අක්කවයි අයියවයි, පළතුරු උයනේ සුදුමල්ලිවයි. මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. අද හොඳ දවසක්. මීඩියා ගොඩ ඉඳන් අපිට කතා කරනෝනේ හැමදාම සුමන නැන්දා. අද සුමන නැන්දගේ හැපි බර්ත්ඩේ එක. සුමන නැන්දේ, සුබ උපන්දිනයක් වේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝම අපේ සුමන නැන්දට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඇහෙනවද කොළවල සද්ද? මේ කොළ ගොඩක නම් ලියාගෙන තියෙනින් ක්‍රියවන්න ඕනේ. ඉතින් හවස තුනට කලින් ඔක්කොම බලංගොඩ හෙළපන්දිනි ඉඳන් ජයපාල අත්තනායක අයියා අපිට කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හම්බගමු ඉඳන් සේපාලිකා කතා කරා. ඔයාගේ පවුලේ හැමෝමත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මේනකා කතා කරා ඇඹුල් දෙනිය ඉඳන්. එයාගේ මහත්තයා නුවන්, දුව උමායා, ජනුදිදුව මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. අලව්වේ කරුවක කතා කරා. අමපාණිවයි රුක්මන්වයි එකතු කරගන්න සුපුරුදු විදිහටම සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ චන්දිමා කතා කරා මේ වැඩේ තියෙන්නේ ගමේ නම මන් ලියාගෙන නෑනේ හරියට, ඒක වචනේ කියව ගන්න බෑනේ. මාතරින් ඉඳන් තමයි චන්දිමා කතා කරලා තියෙන්නේ. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගාමිණී කරුණා ජීවයියා නවගත්තේ ගම ඉඳන් අපිට කතා කරා. ගොඩක් ආදරෙන් අපේ ගාමිණී අයියවත් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. දැන් මේ අහන්න යන සින්දුව අසන්නන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කම් දීමක් විදිහට තමයි මම දෙන්නේ. අපිට කුරුවිට ඉඳන් මැසේජ් එකක් දැම්මනේ. මං හිතන්නේ අද පළවෙනි පාඩුවද කොහෙද අපි වහන්නේ.
අපි මෙතු ඔයා වෙනුවෙන්ම තමයි මේ සින්දුව හොදේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: වෙලාව 2යි විනාඩි 28යි.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: අපිකාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ? කාටද
6: ඕනේ? Net FM. Hello hello Satyantaya.
1: වෙලාව 2:28. ඊළඟ සින්දුවට යන්න කලින් මම කට්‍රිය එකතු කරගන්න ඕනේ කොහෙටද යන්නේ කියලා තමයි මේ බලන්න හදන්නේ. ගොඩ දෙනෙක් WhatsApp එකට messages දාලා තියෙනවා ඒ කට්‍රියව එකතු කරගන්න ඕනේ. කොහෙටද මේ යන්න හදන්නේ මම? ජනි අපිටත් සින්දුවක් දෙන්න කියලා මට message එකක් දාලා තියෙනවා. මේ message එක දාලා තියෙන්නේ කවුද පොඩ්ඩක් ඉන්නා නම් කලිනුත් මම නම කියවන්නේ මේ කට්‍රියගේ. සුබ දවසක් වේවා ජනි මල්ලි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ ඇවිල්ලා ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක. මේ කට්ටියව අපි වහගෙන ඉන්නේ ගම්පහ ඉඳන්නේ. මම ඕගොල්ලන්වත් එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට ඊළඟට සුබ දවසක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංගන මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මම රංගන ඔයාවත් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි හයි ජනි මල්ලි, අපිත් ඔයා වහගෙන ඉන්නේ. යටියන්තොට මහවිලි ඉඳන් සුදර්ශිනී තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දුවලා දෙන්න ඉන්නවා සඳසි, ගිහන්සා සහ මහත්තයා මලින්ද එකතු කරගන්න කියලා තියෙනවා. නෑ නෑ, දුවලා දෙන්නගේ නම් දෙක සඳසි සහ ගිහන්ගා මම එකතු කරගන්නම්. මේ සින්දුවට ඕගොල්ලෝ දෙන්නත් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ සුපුරුදු විදිහටම අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා WhatsApp මෙසේජ් එකක් දාලා තියෙන්නේ. කවුද? කුවේට් ඉන්න වයිෆ් රියානිවයි පවුලේ සීලුම දෙනවයි එකතු කරගන්න කියලා චම්පික ලලිත් පෙරේර තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ නිකවැරට ඉඳන්. මම එකතු කරගන්න ඕගොල්ලන්ගොත් මේ සින්දුවට. යක්කල මුල්ලේ ඉඳන් අපේ දිලිනි මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා හස්බන්ඩ් අනුෂ්කවයි, ලොකු දුව දම්සඳීවයි, චූටි දුව බිෂේලිවයි සින්දුවට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ජනි අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා නාමල් ටේලර්ස් එකේ ඉඳන් අපේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අයියේ මට චාමර රණවක ගයියාගේ මල්සරා සින්දුව දෙන්න පුළුවන්ද එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන කෙනා කියනවා සීලවති අම්මවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. එයාගේ අර මෙසේජ් එක දාන්නේ කවුද කියලා හොයාගන්න විදිහක් නැහැ. ජපානයට යන්න හදන්නේ ජපාන ඉඳන් නිශාන්ත කුමාර අපිට මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ යාළුවෝ දෙන්න ගාමිණි සහ ඉෂාන්ව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි සුපුරුදු විදිහට අදත් කියලා තියෙන්නේ. කළුතර නව වාණිජ සංකීර්ණයේ බන්දු ඇන් සන්ස් වොච් සෙන්ටර් එකේ ඉඳන් බන්දු, කුමාරී, සචින්ත, තුරංගි, අරෝෂා ඇතුළු කට්ටිය අපි වහගෙන ඉන්නවා. මම ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ එකතු කරගන්නම්. ජනි අයියේ මටත් දෙන්නකෝ සුසුම වී වගේ සින්දුව. සුසුම වී මගේ සින්දුව අද නම් ෂුවර් නෑ, මම ට්‍රයි කරන්නම්. සුබ දහවලක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඊජී අනුර පුස්සල්ලාවේ BF ජනපදයේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා.

ඔයාලා හැමෝම ඉල්ලපු ඉල්ලපු සින්දු ටික පුළුවන් පුළුවන් විදිහට ප්ලේ කරගෙන ප්ලේ කරගෙන ආවා. හරි, මේ සින්දුවට යන්න කලින් කවද එකතු කරගන්නේ? හුඟ කාලයකට පස්සේ මෙසේජ් එකක් දාන්න පුළුවන් උනේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගල පිට මඩ දිප්පිටි ඉඳන් අපේ නිලන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙනවා ඒගොල්ලන්ගේ අම්මවයි නංගිල දෙන්නවයි, ඊට පස්සේ පවුලේ සියලුම දෙනාවයි, එයා ගොඩාක් ආදරය කරන සුදු මැණිකෙවයි, මේ වෙලාවේ නිතහගෙන ඉන්න සියලුම දෙනාවයි. සුදු මැණිකගේ ඉතින් නමක් ගමක් කාර්ය දාලා නැහැ. කළුතර ඉඳන් චන්දි මෙසේජ් එකක් දාලා තියෙනවා. අහා, වෙන්න අද බර්ත්ඩේ කළු. Happy birthday Chandi. කේ කැල්ලක් හැම හම්බෙයිද අපිට? net fm team එකේ අපි හැමෝමත් අපේ චන්දිට සුබ පැතුම් එකතු කරනවා. සුබම සුබ උපන්දිනයක් වේවා කියලා. කෑගල් ඉඳන් සද්දේටම මාව අහගෙන ඉන්නවා කියලා නිලිත් මැසේජ් එකක් දාලා තියෙනවා. නම කිව්ව හරියද දන්නේ නැහැ. හොඳේ කොහොම හරි වාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. නිලිද දන්නේ නැහැ නම නේද? හරියට කියව ගන්න බෑ ඒ නම කොහොම හරි. හයි ජනී, කොහමද? අවිසාවේ ඉඳන් අයිවන් අයියා මෙසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ සතියන්තේ අපි තහගෙන ඉන්නවා. රත්නපුරේ සන්නස් ගම ඉඳන් කුමාර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාවයි ගෙදරින් ඉන්න හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපේ ගෙදරින් ඉන්න කට්ටියද එකතු කරගන්න ඕනේ? නෑ නෑ නෑ නෑ, මේ කියන්නේ අපේ කුමාරලා ගෙදරින් ඉන්න කට්ටිය එකතු කරගන්න කියලා. මං එකතු කරගත්තා. ඊට පස්සේ වාද්දුවේ පොතු පිටින් ඉඳන් අපේ රාණියක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. හින්දි සින්දුවක් ඉල්ලලා තියෙනවනේ. මේක අද දෙන්න බැරි වෙයිද? අද දෙන්න බැරි වෙයි. හෙට දෙන්නම් හොඳේ. රත්නායක, දයානන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, තිලංකා, මලින්කා, යානුල, භූමි, තෙවුමි, සිතුන් එක්ක STF කැම්ප් එකේ ඉන්න HR කොඩිතුවක්වත් එකතු කරගන්න කියලා කිව්වා. HR කියලා කියන්නේ Human Resource නෙමෙයි. HR කියලා කියන්නේ සර්නේම් වල අකුරු දෙක දාලා තියෙන HR කියලා. ඊට පස්සේ පූර්ණිම සෙව්වන්දි සඳ ලංකාවේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. මොනරාගල සියබලාණ්ඩුව ඉඳන් රේණුකා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මහත්තයා වසන්ත, ලොකුදුව දිලාරා, පොඩිදුව ශිහාරා, චූටි පුතා අදීෂ්, නෙතහන සියලුම දෙනාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කියන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. මාබිම ඉඳන් කතා කර අපේ කාන්ති අම්මා, සෙනුක පුතාවයි, සංගීත් පුතාවයි, ලියනාරච්චි අයියායි, පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. මේ ලියනාරච්චි කියලා කියන්නේ අපේ සූර්යාව ලියනාරච්චි අයියට. එයාත් කෝල් එකක් ගත්තා. මං එයාවත් එකතු කරගන්නම්. එයාත් කිව්වා අපේ කාන්ති අම්මව එකතු කරගන්න කියලා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕන. දැන් කට්ටියම වරකපාපුර වරකාපොල ඉඳන් මට කතා කරා මාලි. මාලි තමයි අර සිහින කුමාරි. රුවිනි, විදුමිනි, සුරංගි, හිරුන් ඒ වගේම තමයි ඩුබායි වල ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා කෝල් එකක් දීලා කිව්වලු ප්‍රියන්ත සහ ඉන්දික පුතා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දියතලාව ඉඳන් සයුරි නංගි කතා කරා. එයාගේ මල්ලිවයි, හංසවයි, පුංචි අම්මාවත් එකතු කරගන්න කියලා කව. පුංචි අම්මා වැඩ කළු මේ වෙලාවෙ ඉන්නේ. එයාවත් මතක් කරන්න කියලා කිව්වා ගොඩක් ආදරෙන්. කඹුරාවල ඉඳන් ඉන්ද්‍රාණි අක්කා කතා කරා. දුව නිසංසා, ඊට පස්සේ නිම්සර, මොරපිටියේ රාණි අක්කයි, එයාගේ අයියයි ඒ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. තව ගොඩ දෙනෙක් ඉන්නවා ඉස්සරහදී, අනිවාර්යෙන් මතක් කරන්න. හොඳේ, දැන් සින්දු අහන්න. අද එක ටිකට කතා කරන්න අමාරුයි.

0: FM anu hatarai da jumata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 2 විනාඩි 46යි
6: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
9: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
8: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
9: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
8: නොවිනස් වන රසවත්ම රසය
9: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
10: දෙවන්ද රස වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
11: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
5: වෙලාව 2:48යි.
13: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
14: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
15: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
16: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
17: Net FM. Hello, hello, Satyante. Hello, hello, Satyante.
2: හැමෝම වැඩිපුරම ඉල්ලන්නේ ජෝතිබාල මහත්තයාගේ සින්දුවන්නේ මං ඒක හන්ද ප්ලේලිස්ට් එකේ මගේ පැය තුනේ අවසාන හරියට තමයි මේ සින්දුව දාගත්තේ. එතකොට හැමෝගේම ඉල්ලීම් ඉටු කරා වගේනේ මම මේ සින්දුව මේ වෙලාවේ ප්ලේ කරාට පස්සේ. සින්දුවට යන්න කලින් මට අග්ගාල එකතු කරගන්නවා. දැන් කට්ටිය ඔක්කොම වගේ එකතු කරගෙන ඉවරයක් කරගන්න හදන්නේ. හොඳද? කරුණා කතා කරා අපිට බටගොඩ ඉඳන්. එයා ඉන්නේ මුල්කඩ කන්දේ. හරිද? බල ලස්සන නමක් තියෙන්නේ. ගමක් වෙන්නේ නැති නේද? මිල්ලනිය පැත්තේ තමයි මේ ගම තියෙනවා කියලා වේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කලවාණි දැන් අපේ පුෂ්පක්ක කතා කරා. ප්‍රියන්ත ඉන්නව හස්බන්ඩ්. එතකොට චූලනී දුව, හචිනී දුව එකතු කරගන්න කියලා කිව්වා. කටාන මඩම් බැල්ල ඉඳන් මිහිරි කතා කරා. මිහිරි කතා කරලා කිව්වා යාට මිහිරි සින්දුවක් දෙන්න කියලා. මහත්තයා ඉසුරුවයි දුව කිත්මිවයි එකතු කරගෙන ඊළඟට යන්න හදන්නේ කොහෙටද? නාලන්දි ඉඳන් සඳු කතා කරා. මම වරුද්දට අහ නැතුව අදත් ඉස්කෝලේ ගියේ නෑ නේද කියලා. පස්සේ තාම මතක් වුණේ අද කොහොමත් ඉස්කෝලේ නිවාඩුනේ කියලා. අම්මවයි තාත්තවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කිව්වේ මම මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හෙලෝ ජනි, අද මාව සින්දුවකට එකතු කරගත්තේ නැත්නම් ඔයාට හෙම්බ වැඩි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කවුද බොලේ මේ? මේ බදුල්ල ඉෂාරා. එයාට ඒ දෙන සින්දුව රොමේෂ් සුගතපාලගේ සින්දුවක් වෙන්නත් ඕනි කියලා තමයි මේ කියලා තියෙන්නේ. මේකනේ වැඩේ අපේ ඉෂාරා. මම මේ පැය පටන් ගන්නකොට නෙවෙයි ඊළඟ පැය පටන් ගන්නකො මේ කලින් පැය පටන් ගන්නකොට හවස 2:10 විතර රොමේෂ් සුගතපාලගේ සින්දුවක් ප්ලේ කරා. දැන් ඔයා ඒක අහගෙන ඉඳලා නෑනේ. එතකොට ඔයාට තමයි හෙම්බ වැඩි වෙන්න ඕනි. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා ඇහැලියගොඩ ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇහැලියගොඩ මියන්න කොළ තැන්න ඉඳන් විනීත මැසේජ් එක දාලා තියෙන්නේ. විනීත අයිබංගනි. අම්මවයි යවයි ගොඩාක් ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ජනේ අපිටත් සින්දුවක් දෙන්න. කළුබෝ විලින්දම් ප්‍රියදර්ශනී මැසේජ් එක දාන්නේ. පුතා ශානු දුව හසා එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ හායි ජනී අයියේ. හිම්බ හැදිලා නේද? ඉක්මනින් හොඳ වෙන්න. net අහන හැමෝම එක ලස්සන සින්දුවක් අහමු. එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනවා. වැඩේ තියෙන්නේ මැසේජ් එක දාලා තිනේ. ආ මේ පයාගෙන දෙනුවන් මල්ලි. මම ඔයාව එකතු කරගන්නම්. මහරගම 90 ටීම් එකේ සෙට් එක, security එකේ සෙට් එක මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඕගොල්ලෝ හැමෝම. ඊට පස්සේ මුළු කෑ ගල්ලම net අහන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? පොඩ්ඩක් ඉන්නා මේ කෑ ගල්ලි රාම්. මම ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ගණේ මුල් ඉඳන් රාණි. එයාගේ නම කිව්වේ නෑ කියලා පොඩ්ඩක් තරහෙන් ඉන්නේ මාත් එක්ක. එයාවයි යාගේ මහත්තයා කීර්තිවයි එකතු කරගන්න කියලා කියනවා සින්දුවට. මම මේ සින්දුවට එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ මකුල්ලලුව රංජිත් දිසානායක අයියා. ඊට පස්සේ කෑගල්ලි ඉඳන් ශිරෝමි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා. ඇහැලියගොඩ ලක්මණ ඉඳන් අපේ චන්ද්‍රසිරි අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. වත්තේගම නුවරතැන් ඉන්න සනත් විමලවීර, කටුගස්තොට ගොහාගොඩ ඉන්න සන්ධ්‍යා අතනායක මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ප්‍රියන්ත, චන්දිමල්, ඔෂීත, අදීෂ ඇතුළු සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් මේ දැන් ආවා. මං එකතු කරගන්නවා කට්ටියම.

ඇවිල් රංගනි ඇවිල්ල ඉන්දු ඇවිල්ල ඉන්න හෙලෝ හෙලෝ සතියන්ත ඊළඟ පැයතුන අත් එක්ක ඉන්න මම මේ මෙතන වීඩියෝ එකක් බලබල හිටියේ. ඕගොල්ලොත් යන්න net news අපේ Facebook fan page එකට YouTube channel එකට. හරි ලස්සන වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තිනවා අපේ ශිෂ්‍යත් ලියපු චූටි පොඩ්ඩෝ ටික exam එක ගැන ඒගොල්ලන්ගේ අදහස් කියන එක. මාර් ලස්සනයි වීඩියෝ එක යන්න net news Facebook fan page එකට YouTube channel එකට ඒ දේවල් follow කරලා තියාගන්න. ලස්සන ලස්සන videos ඒ වගේ දේවල් නිරන්තරයෙන් රටේ ලෝකෙ වෙන දේවල් පිළිබඳව update වෙන්න ඔයාලට ඒකත් එක්ක පුළුවන්. එනං ඉතින් අදට හෙලෝ හෙලෝ සතියන්තයෙන් ගිහින් එන්න තමයි හදන්නේ. ඔයාලත් පුළුවන් හෙට උදේ 10ට net fm දේදුරු මාවතෙන් මාත් එක්ක එකතු වෙන්න. හෙට උදේ 10ට හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂයෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනි. යන්න කලින් කියන්න ඕනේ හෙට ඉඳන් ආරම්භ වෙන අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉන්න සූදානම් වෙනින්න මගේ යාළුවෝ හැමෝටම හිතනවාටත් වඩා හොඳින් එක්සෑම් ලියන්න හම්බ වෙන්න හොඳ ප්‍රතිඵල ලැබෙන විදිහට එක්සෑම් ලියන්න හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් මම ජනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: Hello, hello. දැන් වෙලාව 9:30යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම Bad News.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. හැටන් සිට සහ දික්කොය සාංචිමලේ සිට කාසල් ජලාශයට ජලය ගලා බසිනා දික්කොය ඇල පිටාරගැලීම නිසා එහි දෙපස පදිංචිකරුවන් පීඩාවට පත්ව සිටිනවා. දික්කොය දරවලවත්ත පහළ කොටස, දික්කොය බටල්ගල තේ කර්මාන්ත ශාලාව කොටස සහ මාණිකාවත්ත පහළ කොටසේ පදිංචි පවුල් 50ක් පමණ මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පවසන්නේ. තම නිවාසවල අඩි 5ක් පමණ උසකට ජලය පිරී ඇති බවත්, ගෘහ භාණ්ඩ විනාශ වී ඇති බවත් පීඩාවට පත් පිරිස් පැවසුවා. ඇලමාර්ගය හරහා ඉදිකර ඇති පාලමේ ගසාගෙන ආ ගස් සිර වී තිබෙන බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ. ඒ නිසා ඉහළ සිට ගලාගෙන එන ජලය පහළට ගලා නොගොස් ඇල පිටාර ගලා නිවාස ජලයෙන් යට වී තිබෙනවා. මීළඟ නෙත් නිවුස් පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත් මොතරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Hello, hello.
5: Sati Antea.
4: Hello, hello.
5: Sati Antea.

ஹலோ ஹலோ, விழாவ அவசத்துனாயி வினாடி ஹதாயி ஒன்னிதின் கமகே ஷோ ஏக அஹன்னு மக பலாகினி ஹிட்டுப்போ ஒயால ஹமோட்டும் தியன்னு நாங்க சுட்டக் வித்திர அசுப ஆரான்சியா கானிதோ හැබැයි ඉතින් අපි දෙන්න කොහොම හරි එක සුභාරංචියකට පෙරලගමු. ගමගේ ෂෝ එකේ අද ඉන්දු ආශ්‍රය ගමගේ ඉන්නවා වුණාට දිව්‍ය ගමගේ අද දිනේ ඇබ්සන්ට් වෙලා තියෙන පුංචි හේතුවක් හින්දා. දැන් කට්ටිය බලනවානේ ඉතින් මගේ කතාවට ඇහෙද්දි කොහොමේ දිව්‍ය කෙල්ල කියලා. දෙමියාව හොයන අයට මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. දෙමියා පුංචි අසනීප තත්වකින් තමයි දැන් ගෙදරට වෙලා ඉන්නේ. පුංචි කිව්වට ඒක චුට්ටක් දරුණුවට ඊයේ හවස් වෙද්දි කෙල්ලට තිබුණා. ඒ නිසා තමයි අද එන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් උණ රෝගී තත්වයක් තමයි වැළඳලා තියෙන්නේ. ඔයාට මටයි කරන්න තියෙන්නේ යාට ගෙට් වෙල් සූන් කියලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන එක. ඊගාව සතිය අපි දෙන්න කොහොම හරි දිමියව ගෙන්න ගමු හොඳ කරවලා. හා නේද? ඒකට නම් ඉතින් ඉක්මනටම ගෙට් වෙල් සූන් කියලා වා ප්‍රාර්ථනා කරන මාත් එක්ක. ඒ වගේ අපි හිතනවනේ අපි වෙනුවෙන් කට්ටිය තව කෙනෙක් කරන දේවල්, පුංචි පුංචි දේවල්. ඒව හරි පුංචි දේවල් කියලා එයාලට හිතනවා ඇතිනේ. දැන් හිතන්නකෝ, දැන් මම දිමියට ගෙට් වෙල් සූන් කියලා ඔයාලත් එක්ක එකතු වෙලා විෂ් කරන එක එයා ගෙදරින්දන් අහන් හිටියොත් එයාට ඒක සෑහෙන ලොකු දෙයක්. හරිද? මට හැබැයි ඒක හරිම පුංචි දෙයක්. අන්න ඒ වගේ තමයි අපි කවදාවත් මිනිස්සු කරන දේවල් අපි වෙනුවෙන් විශේෂයෙන් මතක තියාගෙන ඉඳලා කරන දේවල් සුළුවට තකන්න හොඳ නැහැ. හැම පුංචි දෙයක්ම අපි වෙනුවෙන් කරනවා නම්, හිතලා දෙයක් කරනවා නම්, ඒ වගේම අපිට ආදරේ නිසා කරනවා නම්, අපේ නම රැක ගන්න දෙයක් කරනවා නම්, ඒ දේවල් ගොඩාක් ලොකු දේවල් විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. අද දවසේ විශේෂත්වයක් මම හෙව්ව ලොකුවට හොයාගන්න බැරි වුණා. හැබැයි ඊයේ 8 මාසේ 8 දලේ ඒ නිසා ඔන්න කට්ටිය එක එක ඔය ලයන්ස් ගේට් පෝර්ටල් එක එක ඔය රිචුවල්ස් එහෙම කරලා තිබ්බා. නිකන් විශ්වයෙන් දේවල් ඉල්ල ගන්න ඔන්න ඔහොම දේවල් මම දැක කරලා තියෙනවා. කට්ටියෝ ප්‍රාර්ථනාවන් කරලා ලියන්න, අටපාරක් තමන් ආස දේ අටපාරක් ලියලා විශ්වයෙන් ඉල්ල ගන්න වගේ දේවල් මම දැක්කා. මාත් ඉතින් ඔය වගේ දෙයක් මං ආස කරන දෙයක් අටපාරක් ලියලා කොට්ටේ අටින් තියාගෙන නිදාගෙන හැරිලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලත් එහෙම කරාන ඔයාගේ තේ ලියපු ප්‍රාර්ථනාවන්, සුබ ප්‍රාර්ථනාවන් නුදුරේ දීපිෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරලා තමයි ඔන්න අද ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට ස්ටාර්ට් කරන්න යන්නේ. ඒ අතරින් උඩම තියෙන්නේ ඉතින් දිමියට ඉක්මන් සුවය තමයි. හරි, 3:09 වෙලාව. අපි දැන් ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්නයි හදන්නේ. WhatsApp එක පැත්තට එන්න පුළුවන් ඔයාට 0711 95 95 95. ඒ වගේම කෝල් කරන්න හොට්ලයින් එකට අනේ මම බලාගෙන ඉනවා කතා කරනකම්. 0112 55 33 63 ඉන්දුට කෝල් එකක් එහෙම ආරම් බලන්නකෝ. ආයි විතරක් නෙවෙයි ළමයි කියන්න බැරි වුණානේ, තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ පැය තුන පුරාවට මහවස 6 වෙනකන් ඔන්න එක පැයකට දෙන්න ගානේ හරි ට්‍රයි කළොත් ඔයාට මාත් එක්ක ඔන්න යාම කතා කරන්න පුළුවන්. මුළු ලංකාවටම හැෙන්න, මුළු ලෝකෙටම හැෙන්න ඉන්දුත් එක චැට් එකක් දාගෙන ගෙදර කට්ටියගේ නම් ගම් මෙහෙම සද්දට කියලා එකතු කරගන්න ඔන්න මේ පැත්තට ට්‍රයි කරන්න හොට්ලයින් එකට. ආයෙ මතක් කරන්නම්කෝ, 0112 55 33 63.

0: FM Anu Paha, FM Anu Hatara Itashumata, Net FM.
1: ඇයි ශුග කියල මූනෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
4: අනේ මන්නේ.
3: මේ ඔයා නොදන්නා උනාට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
5: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බොරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
6: Net FM 4 වටේ.
4: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්නා. දැන් තියෙන්නේ පියාඹන්න.
7: Net FM. Hello hello Satyantaya. Hello, hello, Satyantaya.

ඔන්න වෙලාව හවස 3යි විනාඩි 23යි. අද කම්පිටිෂන් එක තිබ්බේ අපේ තරගකාරී ඇමතුම් ලබා ගැනීමේ ග්‍රාහකයින්ගේ තරගෙන් ඉදිරියෙන් ඉන්නේ ගර්ල් කෙනෙක්, ලේඩි කෙනෙක්. අපේ ආදරණීය ඉන්ද්‍රාණි අක්ක තමයි මුලින්ම කතා කරේ. හරිද? ඒකට සූර්ය වැවින් අපේ ලේනා රච්චි අයියා මුලින්ම කෝල් එක ගත්තකම මං ඇහුවේ, මේ මම නේද අද මුලින් කතා කරේ? මං කිව්වා නෑ. අද ඔයාට වඩා එක්කෙනෙක් ඉස්සරහට ආවා. අද බදුරලිය ඉඳලා ඉන්ද්‍රාණි අක්ක කතා කරානේ කියලා. අයියෝ ඇත්තද කියලා මූණ දෙක කරගත්තන් ඉතින්. සූර්ය වැවට ඒනම් වහිනවා කියලා ආරංචි මගේ වැහි කවිය හින්ද සතුටුයි සතුටුයි. කමාරි ඉන්ද්‍රාණියක් එකතු කරගන්න කිව්වා අපේ බදුරලියෙන්. ඉන්ද්‍රාණියක්ගේ දුව පුතා, එතකොට මොරපිටියෙන් රාණි අක්කා, ඒ වගේම අයියා මේ කට්ටියව ආදරෙන් එකතු කරගන්න ඕන මීළඟ සින්දුවට. ඒ ගාවට සූර්ය වැව ලියන රචි අයව ඔෆ්කෝස් එකතු කරගන්නවා. ගාවට මාගමින් කාන්ති අම්මා එකතු කරගන්නවා. යනුක පුතාවයි, සංගීත පුතාවයි, ලියන රචි මහත්තයයි, ලියන රචි මහත්තයාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලාත් ඔන්න කාන්ති අම්මා කිව්වා. මල්කී කතා කරා ඔන්න ගාල්ලේ ඉඳලා බුල්ටකක් එහෙම මේ වෙලාවේ තිබ්බනම් මරු ඉතින්. එවන් නෑනේ කොකෝ කොයි කාලින්ද අපි මේ ඉල්ලන්නේ. ඊගවට දිගම් පතන මාතලේ ඉඳලා ඔන්න කලන කතා කරා. කලන ඉන්නේ ග්‍රේඩ් 9 කිව්වා. ග්‍රේඩ් 9 කියන්නේ ඉතින් තව අවුරුදු කීයද තියෙන්නේ? 9 10 11 12 13 නේද? තව අවුරුදු 4කින් ඔයට ඒ ලෙවල් එහෙම කරන්නත් ඇති. ඒ ලෙවල් කරන් කරින් ඕ ලෙවල් කරලා ඉන්න එපා මෝඩ අක්කියෝ කියලා ගෙදර ඉඳන් කියනවා ඇති දැන්. මං කිව්වේ ඉතින් මේ ඒ ලෙවල් පටන් ගන්න හින්ද හෙට අනේ ඒකයි කිව්වේ. ඊගවට ප්‍රේමසිරි කිතුල් කොටින් ඔන්න කතා කරා අපිට. ඊගවට ඔන්න ප්‍රේමසිරි අයියට තියෙනවා කිව්ව බර්ත්ඩේ විෂ් එකක් දෙන්න අපි විෂ් එක මුලින්ම දීලා ඉමු. ප්‍රේමසිරි අයියාගේ ඇවැස්ස මස්සින, නෑ නෑ නෑ එහෙම කිව්වේ නෑ, මං හිතන්නේ යාළුවෙක් වෙන්න ඕන. ධනුෂ්ක අනුර කුමාරට මේ වෙනකොට අවුරුදු කීයද? මං අවුරුදු 5ක් විතර අඩු කළා කියනවා. හරි, ඇත්ත වයසෙන් අවුරුදු 5ක් අඩු කළා කියනවා. දැන් වයස 35යි. හරි නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Danishka. කොල්ල වගේ ඉන්නෝනේ. Happy birthday to you. ඔන්නේ නම් ආදරෙම්ම පොක්කෙම විශ්ෂක දුන්නේ. හරිනේ? ලස්සන සින්දුවකට එකතු කරගන්න WhatsApp එක පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්න. අපි යන් WhatsApp chat එක පැත්තට. මෙනබොලේ ක්ලෝස් වුණා. නෑ නෑ නෑ ආවා ආවා. හා ඉන්දු මැනික, ඔයා වහගෙන ඉන්න මැනික. ලස්සන සින්දුවක් වනේ අපිට. හස්බන්ඩ් ධනුෂ්ක, ලොකු දුව සමාධි, චුටි දුව විශේලි කටේ එකතු කරගන්න කියලා යකල මුල්ලින් ඔන්න දිලිනි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. උඩින්ම පේන මැසේජ් එක. ඒ කියන්නේ පල්ලහැට පල්ලහැට යනකොට තව 100ක් විතර තියෙනවා කියන එක. අන්න හරි. පළවෙනි මැසේජ් එක දාලා තියෙන උක්වේලින් මාෂි අක්කා, මාෂි අක්කේ වාදරින් එකතු කරගන්නවා. ඒ ගාවට අපේ දුම්බර ලලිත අයියා ඉන්නවා. ඒ ගාවට හෙලෝ හෙලෝ අක්කලාට. අක්කලාද නෑ බබා, අද එක්කෙනා ඉන්නේ ආයේෂා. අපේ දිමියා වික්මන්ට සනීප කරගෙන ලබන සතිය එකගෙන එනවා කියලා මං ඔයාලට ප්‍රොමිස් එකක් දෙනවා. හානේ දිව්‍යාට ඉක්මන් සුව, ඉන්දුට ජය. සින්දුවක් දෙන්න මොරටුවෙන් සුජානි චන්දිමා. Thank you so much සුජානි, කතා කරාට අපිට මැසේජ් එකක් දැම්මට. බුවනස් දියාස් කියලා එවලා තියෙනවා. බුවනස් දියාස් කියන්නේ උදේට නානේ, ගුඩ් මෝර්නින් කියන එක නෑනේ. දැන් ගුඩ් ආෆ්ටර්නූන් එක හොයාගෙන ඉන්න ඔයා ඉතාලි භාෂාවෙන්. හා නේද? ගුඩ් ඊවනිං, නෝ ගුඩ් ආෆ්ටර්නූන්. මං තංගල්ලින් අප්සරා, මට ලස්සන සොන් එකක් ඕන. ඔයාවයි නෙත් එක හැමෝමයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දිව මැනික ටික්මා සෝය මම ප්‍රාර්ථනා කරනවා. මම කෑගල්ලින් දිල්ෂාන්, මාවත් සින්දුවකට එකතු කරගන්නක් කියලා දාලා තියෙනවා. දිල්ෂාන් හසිත් බණ්ඩාර. හරි නේද ෆුල් නේම් එක? ඔනවත් ආදරෙන් එකතු කරගන්නවා මල්ලි බබා. එහෙනම් අපි ලස්සන සින්දු දෙකක් ගහලා එක දිගට මහලා ඒ ගාවට පොඩි බ්‍රේක් එකක් අරගෙන ආයි චුට ෂට් එකක් දාමු. ඔයාලට තාමත් පුළුවන් ලයින් එකට කෝල් කරලා මේ පැත්තට ට්‍රයි කරන්න. එක දිගට ට්‍රයි කරලා බැරි වෙන වෙලාවෙත් ආයි ට්‍රයි කරන්න. කොහොමරි බිසි වෙන්න ඇතුව මම ඔයාලගේ කෝල් සාන්ස කරන්න ට්‍රයි කරනවා. ඒ වගේම අනිවාර්යෙන් ඔයාගේ ඔගලංගෙන් එක්කෙනෙකුට ඔයාට වෙන්නත් පුළුවන් මේ චාන්ස් එක. ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී මාත් එක්ක කතා කරන්න පුළුවන්. පැයකට දෙන්නට විතර කතා කරන්න චාන්ස් එක දෙන නිසා නවත්තන්න නැතුව එක දිගට ට්‍රයි කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි මේ සින්දුව අහලා ආයි චැට් එකක් දාන්න මේ පැත්තට. වෙලාව 9:27 දැන්.

0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: දැන් වේලාව හවස 3:34 විනාඩි 34 විපතර කෝල් එක ගන්න 0112 55 33 63
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
10: පිකාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ
11: net fm hello satyantaya

0: Ponti Antea.
1: Hello, hello, lamai. Vela bhavasatunai. Vinadi tis atai. Matakinwa lassana gakene konna. ඔයාලට එයාගේ ලස්සන කටහඬ අහන්න දෙන්නම ඕනේ. ඒ තරම් කියුට් කටහඬක් තියෙන කෙනෙක් තමයි මේ. හරිද? මං හරි නේද ආයේෂා? ඔයාලට කට්ටිය කියනව නේද එහෙම?
2: අක්කේ තමයි මුලින්ම කිව්වේ.
1: බොරුනි කියන්නේ මේ ගැළු ළමයා. ලස්සන කටහඬක් කියුට් කටහඬක් තියෙනවා කියලා කවුරුත්ම කියලා නැද්ද?
2: නැහැ.
1: වෙන්න බෑ වෙන්න බෑ වෙන්න බෑ. ඉස්කෝලේ කාලේ තාම ඉස්කෝලේ යනවද ආයේෂා? ලබන අවුරුද්ද නම් තව ටිකක් කාල තියෙනවනේ. ඉතින් අම්මයි තාත්තේ මේ වෙලාවේ අපි වහගෙන දින්නේ ඔයත් එක්ක. දැන් සතුටු වෙති. මේ දැන් ඔයාගේ කටහඬ මෙහෙම ඇහෙනකොට නේද? දැන් මම මෙහෙම කියුට් කටහඬක් කියලා net fm එකට පොඩි අයදුම් පත්‍රයක් එහෙම දාලා වීකෙන්ඩ් එකට එන්න try එකක් දෙන්න කියලා කිව්වොත් සතුට double triple නේනේ. ඒකනේ කියන්නේ කෝල් එකක් දීලා විතරක් හරියන්නේ නැහැ. CV එහෙම දාලා වැඩේ හරි පිළිවෙලට කරන්න ආයේෂා. සුබ පතනවා එහෙනම් මේ වැඩේට. හාද?
2: Thank you.
1: හරි. කවුද එකතු කරගන්නේ? අම්මයි තාත්තයි විතරද?
2: අප්පච්චියි අම්මයි දිව්‍යාක්කිවයි ඔයාවයි නැට් FM එකේ ක්‍රූ එකයි මගේ යාළුව හැමෝම එකතු කරගෙන නැෂනල් සින්දු එකට යන්න.
1: ඕකේ, thank you so much කතා කරාට ආයේෂා. ඔන්න එන වීකෙන්ඩ්
2: එකට
1: මතක් කිරීමක් කරන්න තියෙනවා. මේ පැත්තට ආයේෂට වගේම කතා කරන්න ඕන 0112 55 33 63 කාල් කරන මාත් එක්ක කතා කරලා ලයින් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95 අපි අංගීගාව සින්දුවට.

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 48යි.
1: FM 95 FM 94.8 net FM BYD Sealion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sealion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
3: කොල්ල කෙල්ල

0: Statică la trei mandelea.
1: De unde rasa? Batau eta usa? Jamuda pi kokusai rang shalave Krishna liture gumbalanna. Eda tonna tanya mai norika sangenne.
2: Mandaram re hatata nostalgia no romantika mataka smaranaya.
3: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි
4: NetFM. Hello, hello, Satyantea.

0: Sati Antea. Sati Antea.
1: ඔන්න තව විනාඩි 7යි තියෙන්නේ අපිට මේ පැය ඉවර කරන්න. ඊගව පැයට යන්න කලින් ඔයාට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඒකයි මම ටග්ගල දොල දොල ආවේ සින්දුවක් අතර මැද්දෙන් මේ. ඉතින් අද තියෙනවනේ දැන් ඔන්න ශිෂ්‍යත්ව විභාගේ අද පුංචි පැන්ෂියොන්ට ශිෂ්‍යත්ව විභාගේ දැන් ඔන්න මට කෝල් කරපු කට්ටියගෙනුත් කීප දෙනෙක් මිහිටියා. අද අපේ දුවත් ශිෂ්‍යත්ව ලියුවා, අද අපේ පුතා ශිෂ්‍යත්ව ලියලා ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා කියපු. ඒ අතරින් ගොඩක වෙල යුදහමුදා කඳුරේ විශ්‍රාමික නන්දසිරි අයියාගේ, නන්දසිරි අයියා දැන් ඉතින් 100ක් කෙනෙක්නේ, නන්දසිරි අයියාගේ චූටි මිනිපිරිය සත්සරණි චූටි බබා ඔන්න මේ වෙනකොට ශිෂ්‍යත්ව ලියලා ගෙදර ඇවිල්ලා ඉන්නවලු. ඉතින් මාර සතුටින් ඉන්නවා කියලා කියන්නේ, කියන්නේ හොඳට ලියන්න ඇති නේද? හොඳට ලියුවත් හොඳට ලියන්න බැරි වුණත් පුංචි වයසට තේරෙන දේවල් හරි අඩුයිනේ. ඒ නිසා ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ යාලට කිසිම ස්ට්‍රෙස් එකක් අකාන්තයක් ෆැමිලි එකෙන් නැත්තම් පවුලයාගෙන් ලැබෙන්න එපා කියලා. ඒ වෙනුවට දුවල පැනලා හිලා වෙලා නටලා දඟලලා ඉන්න පුළුවන් වෙන්න. මොකද දවසක තමන්ගේ වටිනාකම තමන්ගේ කැපැසිටි එක ඔය පුංචි පැන්ෂියෝ තේරුම් ගන්න වයසට එනකොට යාලට යමක් අමක් කරගන්න පුළුවන්. තාමත් යාලට තියෙන සෙල්ලම් වයස හින්දා ලොකුවට ප්‍රෙෂර් එකක් දෙන්න යන්න එපා. යාලට සතටින් ඉනා වෙලා සෙල්ලම් කරලා ඉන්න දෙන්න කියලා තමයි මේ කියන්නේ. ඔන්න ඒක නෙමේ පණිවිඩය. දැන් හරිද, තව එක්කෙනෙක් ඉන්නවා කිව්වා නේද ශිෂ්‍යත් එළියපු. ඔව් හිටියා දැරණියගල ප්‍රසාද්. අපිට කතා කරා ප්‍රසාද්ගේ අක්කා අයියා චමිලගේ වයිෆ් ශාමිලි. එතකොට මේ අයියාගේ බබා තමයි තුනවසරේ ඉන්නවා, පහවසරේ ඉන්නවා කිව්වේ. මං හිතන්නේ පුතා වෙන්න ඕන. පුතා ශිෂ්‍යත් ලිව්වා කිව්වාද? ඒගාවට යාට ඉන්නවා චුටි අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි. එතකොට දූල දෙන්නවයි පුතාවේ ඔන්න කටියම ඊගාව සොංග් එකට එකතු කරගෙන අර කීපු ටිකම මං ඔන්න ප්‍රසාද්ද එතකොට මාමනේ නේද මාමිටත් කියනවා ඔන්න චූටි බබාට ප්‍රෙෂර් එකක් දෙන්න එපා, අයියට කියන්න හොඳේ, චමිලා අයියට කියන්න. දැන් කෙල්ලට දැන් කොල්ලට දුවල පැල්ලා බයිසිකල් පැදලා සරුංගල් යවල ඉන්න කාලේ හරි කියලා එහෙම ඉන්න දෙන්න කියන්න හානේ. ඒ ගාවට සින්දුකට කට්ටි එකතු කරගන්න කලින් මම මේ කියපු ශිෂ්‍යත් බබාලා විතරක් නෙවෙයි ඔන්න දැන් හෙට ඒලෙවල්ස් කරන්න ඉන්නවා කට්ටිය වට්ස්ඇප් එකේ. එහෙම විශේෂුත් ගොඩාක් ඇවිල්ලා තිනවා. ඉතින් මේ ශිෂ්‍යත්ය විභාග කරන්න ඉන්න පුංචි පැන්ච වගේම ඒලෙවල්ස් කරන්න ඉන්න නංගිලා මල්ලිලා මෙන්න මේ වයස් සීමාවේ කට්ටිය පුංචි මාය සහ තරුණි නව යෝන් දරුවන් තමයි ගොඩක් විට මත්ද්‍රව්‍ය භාවිතයට එහෙම නැත්තම් මේ ජාවාරම්භලට නිතර ගේන්ම හසු වෙන්නේ. ඉතින් ලොකු අය වයස් භේදයක් බලලා නෙමෙයි මේ වගේ ජාවාරම් වැඩවලට පුංචි අයව යොදාගන්නේ, පාවිච්චි කරන්නේ. මේ වගේ පාවිච්චි වෙන්න දෙන්න එපා ඔයාගේ දරුවන්ව. ඒ නිසා යවන පාසලේ මේ වගේ දේවල් වෙනවද කියලා නිතරම දැනුම්පත් වෙන්න. ඒත් එක්කම සමාජය වටපිටාවේ ඔයාගේ ගමේ මේ දේවල් සිද්ධ වෙනවද, නගරේ දේවල් සිද්ධ වෙනවද කියලා හොඳ අවධානයෙන් ඉන්න දෙමාපියෝ විදිහට. මොකද මේ වෙනකොටත් රජයේ විසින් රට මේකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරගෙන යන හින්ද ඔයාගේ දරුවාට ලස්සන අනාගතයක් නිර්මාණය කරන්න ඔයාගෙනුත් වෙන්න පුළුවන් පුංචිම හරි දායකත්වය ලබා දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද අහිතකර මද්‍රව්‍ය ගත්තහම අපි හිතනවට වඩා ලොකු විදිහේ අකර්මණ්‍යතා අපේ සිරුරට කරන්න පුළුවන්, මරණය පවා ඇති කරන්න පුළුවන් කියන එක පුංචි මනසට දාලා තියන්න. දන්න අය දෙන්න දේවල් ටොෆියක්වත් ඉස්සරනම් අපේ අම්මලා කියනවන නේද, ටොෆි කොලයක්වත් ගන්න එපා, ටොෆියක් තියා චොක්ලට් කොලයක්වත් දෙන කෙනෙක්ගෙන් ගන්න එපා කියලා කියනවනේ. අන්නේ පුරුද්ද දිගටම පවත්වාගෙන යනවා නම් ඉතින් ඒක ගොඩාක් වටිනවා. මද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රතිවිපාක පැත්තෙන් ගත්තොත් අපිට හිතා ගන්න බැරි විදිහේ බැහැවීම් වලට යොමු වෙනවා. ඊගාවට ශරීරයේ රෝගාතුර වෙනවා, මනස රෝගාතුර වෙනවා, නිවැරදිව තීරණ ගන්න අනිත් අයක සහයෝගයෙන් ඉන්න බැරි වෙනවා, ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැඩි වෙනවා. මේ දේවල් නිසා තමන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. අධ්‍යාපනයේ කඩාකප්පල් වුණා කියලා කියන්නේ රැකියාව විරහිත තවත් තරුණෙක් තරුණියක් ලංකාවට බිහි වෙනවා කියන එක. ඉතින් එතනට ඔයාගේ දරුවාට යන්න දෙන්න එපා. ශිෂ්‍යත් ලීප පොඩ්ඩෝ ඉන්නවා ඇති, එලවර්ස් කරන්න ඉන්න පොඩ පොඩියෝ ඉන්නවා ඇති. මේගොල්ලන්ගේ සමාජ ආශ්‍රය ගැන හොඳ දැනුවත්කමකින් අම්මල තාත්තලා ඉන්න ඕනි කියන මතක් කිරීම තමයි මේ කරන්නේ. හරි, දැන් අපි යන WhatsApp එක පැත්තට. ඔන්න එලවර්ස් කරන්න ඉන්න කට්ටිය නංගිල මල්ලිලා ගැන මං හිතන්නේ මැසේජස් ගොඩක් දාලා තිබ්බ. මගේ පුතා හෙට උසස් පෙළ විභාගෙ ලියනවා, මේ තියන්නේ වගේ මැසේජ් එකක්. මගේ පුතා හෙට උසස් පෙළ විභාගෙ ලියනවා, අපිටත් සින්දුවක් දැන් දෙන්න පුතා ශාන් දුව හසා එකතු කරගන්න කියලා. කලබෝ විලින් ප්‍රියදර්ශනී අම්ම තමයි මැසේජ් එක දාන්නේ. ප්‍රියදර්ශනී අක්කා වාදින එකතු කරගන්නවා. අක්කත් ටීචර් කෙනෙක් වගේ තමයි DP එකේ ඉන්න විදිහට. නම් බලන්න ඉතින් අපි වහන්න කරන්න දෙනවා කියන්නේ දුවල පුතාලට අපේ channel එක එතනින්ම success කියලා තේරෙනවනේ පුංචි අයට අහන්න දෙනවා කියන්නේ ඊගාවට LPT එංපුන් සරාව එකතු කරගන්නවා අපි ආදරෙන් ඊගාවට සනුල් ඉන්නවා ඔන්න සනුල් නම් කොහෙන්ද කියලා සඳහනක් නැහැ ලස්සන සින්දුවකට අපි පුස්සෙන් අනෝමක්කත් එකතු කරගන්න හොදේ මේ message එක කියවල තියෙන අනෝමක්ක කවද මේ එකතු කරගන්න කියන්නේ තව අම්මා සුනීතා දුවහන්සි එතකොට දනංජිකි පවුල හැමෝමත් එකතු කරගන්න කියලා කියන දේන් තමයි අපිට මැසේජ් එක එන්නේ කඩවත සූර්ය පවුලේ ඉන්ද්‍ර අක්කාව මැසේජ් එකකින් එකතු කරගන්න කියලා කියන්නේ කවුද මේ ඇහැලිය ගොඩ විනීතා ඉරාංගනි වෙන්න ඕන නේද ඔව් විනීතා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අම්මව එකතු කරගන්න ගොඩක් ආදරෙන් අනිල් පුතාව එකතු කරගන්න කඩවත සූර්ය පවුලේ ඉන්ද්‍ර අක්කාවත් ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා ඊළඟට ඉන්ද කොහොමද යාට කියලා අහලා තිනුත් මං ගොඩාක් හොඳින් ඉන්න දිවටයි ජනේටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා ගෙදර ඉන්න හැමෝමත් එක ලස්සන සින්දුවක් අහමු ලක්මාලිවත් එකතු කරගෙන අපි යනවා කමලිය අහන්න

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3.50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: හෙලෝ හෙලෝ අපි ඉන්නේ දෙවනි පැයේ. දැන් වේලාව 7:04 වෙනාඩි 2යි.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම ඩිල්ෂාන්. විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ මෙහෙයුමකදී කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ වස්කඩුව කුඩා වස්කඩුව ප්‍රදේශයේදී ප්‍රශ්නගත අපරාධය මීට වසර 8කට පමණ පෙර සිදු වූවක්. ඒ සම්බන්ධයෙන් සැකපිට දැන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු කලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ අයෙකු වනවා. කෙසේ වෙතත් මෙවන විට ඔහු යෙදී සිට ඇත්තේ කුරුඳු තැලීමේ රැකියාවකයි. මෙම සැකකරු 35 වන වියේ පසුවන්නෙකු බවද පොලිසිය පැවසුවා. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ගංජා මද්‍රව්‍යද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහු සන්තකයේ තිබී එලෙස සොයාගත් ගංජා ප්‍රමාණය ග්‍රෑම් 20ක් පමණ වනවා. සැකකාර මෙම හිටපු ගුවන් හමුදා සෙබලා සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහ අවිස්සාවෙල්ල යන මහාධිකරණවලද චෝදනා පවතින බවයි නෙත් නිවුස් කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ කප්පම් ගැනීම යන චෝදනා යටතේ ඔහුට අදාළ නඩු ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ. ඊට අමතරව ඇතැම් චෝදනා සඳහා වරදකරු කරනු ලැබ ඔහුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 15,000ක දඩයක්ද නියම කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීද මෙම තොරතුරු තහවුරු වී තිබෙන බවයි නෙත් නිවුස් කළ සොයාබැලීම්වලදී දැනගන්නට ලැබුණේ. මේ අතර පැහැරගනු ලැබ ඝාතනය කර අතුරුදන් කර සිටියේ කිරින්දිවැල නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික යුද හමුදා සෙබලෙක්. ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර කුරුවිට ගඟට දමා ඇතැයිද විමර්ශනවලදී තොරතුරු ලැබී තිබෙනවා. මෙම අපරාධයට කාන්තාවක්ද සම්බන්ධ බවටයි විමර්ශනවලදී වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත්තේ. අපරාධය සම්බන්ධයෙන් මීට පෙර 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකුද අත්අඩංගුවට ගැනුණා. ඔහු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පෑනක හැඩය සහිත කුඩා ගිනිඅවියක්ද විවිධ වර්ගයේ ජීව උණ්ඩද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර ව්‍යාපාරිකයාගෙන්ද මෙවන විට රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශය විසින්. අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශය විසින් සිදු කරනවා. මීළඟ නෙත් නිවුස් 5:05.

0: ජය ජී මේ විශ්ෂක මගෙන් ඒ වගේ මාගේ අම්මගෙන් ඒ වගේම උංග මාමගෙන් මතගම මිගහතන්න තමයි මේ කට්ටිය පදිංචි වෙලා ඉන්නේ. හරි ඔන්න විශ්ෂක පය පටන් ගනිදිම දුන්න හින්ද මං හිතනවා මට බර්ත්ඩේ කේක් එකකින් කෑල්ලක් හරිවයි කියලා. හරි කෑල්ලක් වැඩි ඕනේ කෑල්ලක් එවන්න ඕනේ. හරි ගවට ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් හවුස් එකකින් අපිව අහගෙන ඉන්නෝ මේ වෙලාවේ. ඊගවට තව ඉන්නෝ වට්ස්ඇප් එකේ කට්ටිය අනේ පිරිලා හයියක් කිය කොහොමද ඉතින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ආදරේ නෙතෙෆෙම් හාන හැමෝම එකතු කරගමු. නෙතහන හැමෝමයි ගෙදර හැමෝමයි ඔයයි එකතු කරගමු කියලා කියන බයි චූටි කියලා දාතර බයි චූටි. හා මටද චූටි කියන්නේ මලීෂෝයා. හරි ඊගවට හැමෝටම නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ දුලානි අක්ක මහරග මේ දැන් ඔව් ඔව් අනේ දිව්‍යට එච්චරයි මේ දැන් ඕන වෙලා තියෙන්නේ. අයිවන් නවිසා වෙල්ලෙන් එකතු කරගන්නවා ඊගාව සින්දුවට. ඊගාවට කළුතර ජානක චොනිල් දනුල හේමමාලි කළු තමරා කට්ටිය එකතු කරගන්න කියලා කියන්නේ මානිල් මලක්. කළුතර මානිල් මලක් තමයි මේ කට්ටිය එකතු කරගන්නේ. අපි පැල්මඩුල්ලෙන් සන්නස්ගම හරි නේද? අපි පැල්මඩුල්ල සන්නස්ගමේ අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. පැටියෝ කියලා දාලා තියෙන හින්දාම ලස්සනම සින්දුවකට එකතු කරගන්නම් හින්දි එකක් ආනේ. ඊගාවට ලෑස්ති කරන් ඉන්නේ ඔන්න කිව්වා සර්ප්‍රයිස් එක. සර්ප්‍රයිස් කරන් නැතුව කලින් කිව්වා හරිනේ. gedara katiyawa oyawa ekathu karagena lasana sinduwak ahamu kiyala kumar ayya thamai apita message ekak dala tiyenne. ඊගාවට අපි callers lover එකතු කරගන්නේ පැත්තට යමු. මීටියා ගොඩින් හැමදාම කතා කරන සුමනන්දා එතකට වල්පිට මුලිපාලි අයියා නානන්දෙන් සඳු බබා අම්ම තාත්තාව එකතු කරගත්තා. ඒගවට තවින්නවා රොබර්ට් ඩිනෙල් ලීලාවති ආන්ටි කටේ එකතු කරගන්නවා. රොබර්ට් ඩිනෙල් අංකල් වයි ලීලාවති ආන්ටි වයි හරි. ඒගවට අපිට කතා කරා ප්‍රසාද් දැරණිය ගල ඉඳලා ප්‍රසාද් මෙන්න මේ හැමෝම අනිවාර්යෙන් එකතු කරගන්න කියලා කිව්වා. හරි ප්‍රසාද්ගේ අයියා චොමිල නෙමේ මල්ලි චොමිල එතකොට මල්ලිගේ වයිෆ් ශාමලි අම්මා එතකොට ශාමලිගේ බබාල තුන්දෙනා දුවල දෙන්නයි පුතයි ගවට ලොකුනාංගි ගලගමුවේ ඉන්නේ බබාල දෙන්නයි මහත්තයයි ගවට පොඩිනාංගි ඇවිලි පිටේ ඉන්නේකෝ පොඩිනාංගිගේ ෆැමිලි එක ඇවිලි පිටේ හැමෝමයි නෙත්තහර හැමෝමයි එකතු කරගෙන අපි හින්දි සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ඔන්න ඒත් එක්කම නිදහස් මාවතේ කෑගල්ලි ශාන්ත ටේලර්ස් අයවත් ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයවත් ආදරෙන් එකතු කරගෙන අපි ඊගාව සින්දුවට යන්න කලින් චුටි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි මේ පැතර කෝල් එකක් දෙන්න 0112553963 ඔයා කෝල් කරොත් ඔයාට පුළුවන් මාත් එක්ක මේ පැය ඇතුළත අපේ රටට මැහෙන්න කතා කර කර ඉන්න ටික වෙලාවක්. ඊගාවට WhatsApp එක පැතරත් එන්න අමතක නොකර FB එක පැතරත් යන්න මම තව ටිකකින් ලයිව් එකත් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ 0112 95 95 95 IQ 0112 95 95 95 WhatsApp එක පැතරත් ඇවිල්ලා FB එකත් follow කරගෙන ඉන්නයි තියෙන්නේ. අනේ වීකෙන්ඩ් එකේ රස කෑම එහෙම හැදෙනවා නම් මේ පැතරත් එවන්න හොඳේ.
1: Net FM. Hello, hello, Satyantya.

0: වෙලාව හවස 4 විනාඩි 19යි දැන්.
1: FM 95 94.8 Net FM Divaina Pura
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250.
0: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
3: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
0: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
3: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
8: ආසම සිද්ධාක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි.
9: Net FM. Hello, hello, Satyantaya.

0: Sati Antea. Sati Antea.
1: ඒ සින්දුවෙන් කියවුනේ කවුරු ගැනද කියලා දන්නවද? ඔය වෙස්සන්තර බිසෝ දන් දෙන්න බෑ කිය කිය ඔය කෑ ගැහුවේ. ඔය අපේ අසාට දැන් වෙලා තියෙන වැඩේ. එතෙෆම් ඩීජේ නයිට් බැටල්ස් තියෙනවනේ. බැටල්ස් තියෙනකොට එනවා ලස්සන ගෑන් ළමයි නටන්න එනවා. ඒ වගේම ෆීමේල් ඩීජේස්ලා එනවා ඩීජේ කරන්න. බිසෝවරු ගොඩයි අන්තිමට එක්කෙනෙක් තෝඩ ගන්න බැරි වෙනවා. අසා මේ වෙලාවේ හගෙන ඉන්නවා නම් එහෙම නේද? ඉන්දුට වාරණ නියෝග පනවයිදන්නේ ආයෝන්නේ කතා කරන් දෙන්නේ නැහැ ඔය ගෑන් ළමයට. ඉතින් අසා අයියාගේ නෙතෙෆම් ඩීජේ නයිට් බැටල් එක ලබන සතියේ තියෙනවා කියලා මතක් කරන්නයි මේ හදන්නේ. ලබන සතිය ඔන්න බදුල්ලයි පුත්තලමයි දිස්ත්‍රික්ක දෙක අතර තමයි බැටල් එක තියෙන්නේ. ඉතින් මේ බැටල් එක දන්නවනේ, එසේ මෙසේ බැටල් එකක් නෙවෙයි, කරට කර තරගයක් තමයි හැමදාම තියෙන්නේ. ඩීජේස්ලා ඉන්නවා නම් බදුල්ලේ පුත්තලමේ ඕන තරම් ඇති හොයා ගන්න. හැබැයි ඔයාට සුපිරියටම ඩීජේ කරන්න පුළුවන් නම්, ඒකත් ලයිව් ඩීජේ ප්ලේ කරන්න පුළුවන් නම්, කෙනෙක් පරද්දන්න පුළුවන් විදිහට ඒ තරම් කැපැසිටි තියෙන නෙතෙෆම් ඩීජේ නයිට් එකට ඇප්ලයි කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. තාම කරන්න තියෙන මෙච්චරයි. ඔයා ඩීජේ ප්ලේ කරන, එහෙම නැත්නම් ඩීජේ නයිට් එකක ඔයා ලයිව් ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එකක් අපිට වට්ස්ඇප් එවන්නයි තියෙන්නේ. වට්ස්ඇප් එවන්නේ කොහොමද? මොකද්ද නම් එක? මෙන්න නම් එක 0711 95 95 95. එහෙම නැත්නම් අපේ ෆේස්බුක් පිටුවට FB එකට ඉන්බොක්ස් කරන්නත් පුළුවන්. මොකද FB එක නෙතෙෆම් ඔෆිෂියල් පේජ් එක වෙන මොකද්ද? එකට ඇවිල්ලා මැසෙන්ජකින් ආට පුළුවන් සෙන්ඩ් කරන්න. එහෙමත් නැත්නම් ලේසිපදේ වට්ස්ඇප් කරන එක. මගේ මැසෙන්ජකින් සෙන්ඩ් කරොත් අපේ අසහාය බලයි. වට්ස්ඇප් එකේ ගොඩාක් මැසේජස් ඔයාලගේ දවස 30 මෙනෙහිඳ හොයාගන්න චුට්ටක් අමාරුයි. FB එකට දානවා නම් ගොඩාක් ලේසි. ඔන්න එහෙනම් කිව්වා හරි. බදුල්ලයි පුත්තලමයි ලෑස්ති වෙලා ඉන්න ලබන සතියේ නෙතෙෆම් ඩීජේ නයිට් එක හොල්ලලා පුත්තලමටද බදුල්ලටද කප් එක අරන් යන්නේ කියලා බලමු. ඉතින් අපි ලබන සතියේ තමයි ඒ ජයග්‍රාහි විස්තර විචාරය ඔයාට සපයන්න වෙන්නේ මට. අපි ඊගාව සින්දුවට යන්න කලින් එකතු කරගන්න කටියක් ඉන්නවා වට්ස්ඇප් එකේ. බලමු අපි මාතර නාමල් ටේලර්ස්. ඔන්න මල් ලස්සන්ට කියවනේ නම නාමල් ටේලර්ස්. මාතර නාමල් ටේලර්ස් එකේ අපි වහගෙන ඉන්නවා කියලා ආරංචියක් එනවා. ඔන්න ඉන්දු පැටිය අපිවත් එකතු කරගන්න කියලා කියනවා. ඉන්දු පැටිය ඔයාව එකතු කරගත්තා. හයි ඉන්දුවක් කිය ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිව. ප්‍රසාද් දසනායක කට්ටියව එකතු කරගෙන තියෙනවා. ප්‍රසාද්ගේ ගෙදර හැමෝගෙම නම් ටික මම මීට කලිනුත් මතක් කරා. ඒ නිසා ඔන්න මම ඒක චුට්ටක් ස්කිප් කරා. හරි තරහ වෙන්න එපා. දෙපාර නම් කිව්ව තව කෙනෙක්ට වෙන්නේ අසාධාරණයක්. හයි අපිත් ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න. මාවයි පුතාලා දෙන්න ඩියෝන් මිනෝල් වයි මගේ හස්බන්ඩ් වයි එතකොට අම්මා තාත්තා මාවත් එකතු කරගෙන තියෙනවා. නෙත්තහන හැමෝමයි, නෙත් ටීම් එකේ හැමෝමයි ලස්සන සෝන් එකට එකතු කරගම කියලා. ගාලින් මදුශානි තමයි ආදරේ ගොඩාක් එක අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ඉන්දු. සුබ සන්ධ්‍යාවක් ඔයාටත්. කවුද මේ චම්පික ලලිත් පෙරේරා? නික වැරටියෙන් තමයි අපිට මැසේජ් එක එන්නේ. හෙලෝ හෙලෝ සතියන්ත අහගෙන ඉන්නවලු. උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ වාරිය පොළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විභාග මධ්‍යස්ථානයේ නෙමෙයි. එතන රේඩියෝ අහන්න බෑ, ළමයින්ට ඩිස්ටර්බ් වෙනවා, නඩදානවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නේවාසික විඳගෙන රාජකාරණී කරන ගමන් ඔන්න බණ්ඩාර සර් ඉන්නවාලු, කොස්වත් සර් ඉන්නවාලු, නිකවැරටි එක්රස් කිරීමේ මධ්‍යස්ථානයේ සිසිල් සර් ඉන්නවාලු. විභාග කාර්ය මණ්ඩලයත් බෝරින් නැතුව විභාග කටයුතු ටික කරගෙන යන්න එකතු කරගන්න කියලා තමයි අපිට චම්පික එවලා තියෙන මැසේජ් එක. මේ හැමෝම එකතු කරගෙන අපි සඳ බොඳ වෙන්න ලස්සන සින්දුවක් අහන්නයි යන්නේ. වෙලාව හවස 4:29.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වෙලාව හවස 4:36.
2: ඔයාලා ගිහින් එන්න. මම මෙතන ඉන්නවා.
3: කාලයත් එක ඇඟට උම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.
2: Black curry එකක රස බලන්න. දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
4: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
8: Love is in the air. Love is in the air. එන්න ආදරය අල්ලගන්න.
9: Net FM. Hello, hello, Satyantaya.
10: Midland Boys. I am singing a song.

Hello, hello. Welcome to Saturday. Vinadi hatulis dekai. Onna mandeng ha ha pura kiala. Kala kete passe mage devani. Live එකට join වෙලා ඉන්නේ. හරි අද දවසේ පළවෙනි live එක. දැන් කාලෙකට පස්සේ දෙවෙනි live එක. පළවෙනි live එක අපේ කවියත් එක්ක ගියානේ. ඒ මංගල live එක. මේ ඇවිල්ලා දෙවන මංගල homecoming live එක. Homecoming live එක මට යන්න වෙලා තියෙනද තනියම ළමයි දිව්‍ය නැති හින්දා. දිව්‍ය කෙල්ලට හැමෝම get well soon කියලා ප්‍රාර්ථනා කරන අතරේ ඔන live එක පැත්තට එන්න මම netfm official page එකෙන් live ඇවිල්ලා ඉන්නේ. ගොඩ දෙනෙක් ඉන්නවා මා බලාගෙන. සුනිල් ඉන්නවා, අනුර ඉන්නවා, තක්ෂි ඉන්නවා, නිපුන් ඉන්නවා, මේ වගේ කීප දෙනෙක් ඉන්නවා. උඩට උඩට ගිහින් බැලුවොත් තව ඉන්නවා. තව ඉන්නවා, සසික ඉන්නවා, ඉගාවට රොෂාන් ඉන්නවා, රංජිත් ඉන්නවා, මෙහෙම ගොඩාක් ඉන්නවා. ඉතින් මෙයාල වගේම ආටත් නම් ටික කියන්න ඕන. ලයිව් එකේ දිගටම මැසේජ් කරන්න ඕන. ලයිව් එක පැත්තට එන්න, FB එක ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න. තව දෙයක් ළමයි, ඔන්න ලයිව් එකේ ඔයාලට ෆන් වැඩක් කරන්න පුළුවන්. මාව බලාගෙන ඉන්න අතරම එක දිගටම ස්ටිකර් කමෙන්ට්ස් හෝන් හෙලෝ හෙලෝ සති අන්තය කියලා දිගටම හරි මැසේජස් 10ක් එක දිගට දාන කෙනා ඩිස්ටර්බ් වෙන්නේ නැතුව ඒකනවා අපි ජොයින් කරගන්නවා. ඔන්න යා අපිත් එක කතා කරන්න chat එකක් දාන මුළු ලංකාවටම ලෝකෙටම ඇහෙන netfm එකේ ඔන්න මාත් එක්ක ඔයාටත් පුළුවන් සද්දර කතා කරන්න ලංකාවටම ලෝකෙටම ඇහෙන්නේ. ඔපචුනිටි එකකට හම්බ වෙන්නේ ලයිව් එක බලාගෙන ඉන්න ගමන් කමෙන්ට්ස් 10ක් එක දිගට දැම්මොත් විතරයි. හැබැයි වෙන කාගෙවත් කමෙන්ට් එකක් මැද්දෙන් තියෙන්න බෑ, ඩිස්ටර්බ් වෙලා තියෙන්න බෑ. බලමු ඔයයි මේ අභියෝගේ චැලෙන්ජ් එක කොහොම බාරගන්නේද කියලා. හාද හරි, ඒගොල්ල සින්දුවට එකතු කරගන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අපි දැන් යන්න හදන්නේ WhatsApp එක පැත්තට. යමු බලන්න. මාකලා ගල්පතහන්දියෙන් ප්‍රියන්ත අයියා ඉන්න ඕන්න අපිව බලාගෙන, ඒ වගේම අහගෙන. තැන්ක් යූ සෝ මච්. දිගටම ඉන්න. ඒ ගාවට ඉන්නවා සුබ දවසක් වේවා ඉන්දු, සුපරදු පරිදි අපි ඔයාව අහගෙන ඉන්න කියලා නික වැරටියෙන් චම්පික ඉන්නවා. ඒ ගාවට තව කවුද ඉන්නේ ඉන්දු නංගි අපිවත් එකතු කරගන්න ගම්පහ ගෝල්ඩ් හවුස් එකෙන් ඉන්නවා. ඒ ගාවට අඹේ පුස්සෙන් අනෝම ඉන්නවා. අම්මා සුනීතා දුව හංසි, එතකොට ධනංජනීගේ ෆැමිලිකේ හැමෝමත් එකතු කරගන්න කියලා මේ කට්ටිය තමයි දැනට වට්ස්ඇප් එකේ ඉන්නේ. ඒ ගාවට මට කෝල් කරා කොරවිට ඉඳලා චතුරි එකතු කරගන්නකෝ මහත්තයා ගයාන්ව. එතකොට තොස්සිඳු පුතාව, සෙනිඳු පුතාව ඒ බබාල දෙන්න, ඊගාවට අමාය චූටි දෝනිව, ඊගාවට අකල දෙන්නයි අම්මයි ඉන්නවා කිව මහත්තයාගේ. ඔන්නේ කටේවත් එකතු කරගන්නකෝ. ඊළඟට කිරිල්ල ඇලින් අසේලත් අපිට කතා කරා, ආදරණීය අසේලව එකතු කරගන්නවා ඊගාවට. ඔන්න මෙන්න මේ කටේ ඊගාව සොංග් එකට එකතු කරගෙන මගේ ඇස් දෙක දිහා ඔයාලා ලයිව් එකේ බලාගෙන ඉන්න. මම දැන් මේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න ගමගේ ගාව සින්දුවට යන්නයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න පුංචි පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ඔයා බව මේ විදිහට ලයිව් එකේ පැහැදිලි දසුනින් බලාගෙන ඉන්නේ SLT fiber connection එක හින්දා කියලා මතක් කරන්න ඕන. ඉතින් ඔයාගේ ගෙදරත් SLT fiber connection එකට තාම upgrade වෙලා නැත්නම් දැන් ඕන. මේක තමයි ඔයාට හම්බ වෙන අර මොකද කියන්නේ රිමයින්ඩ් එක. ඒ වැඩි ඉක්මනටම කරන්න. මොකද SLT fiber කියලා කියන්නේ ඔයාට කාලයකට පස්සේ හම්බෙන ස්පීඩ්ම connection එක. ස්පීඩ් එක විතරක් නෙමෙයි, strong connection එකක්, ඒ වගේම handy connection එකක් ඔයාට ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි ගානකට. SLT fiber anytime package එක රුපියල් 2690යි, unlimited package එක 5900යි. ඔයාට මේ package එක දාගත්ත කියලා කියන්නේ devices ගණනාවකින් උනත් එක වෙලාවෙ එක වර කටියට internet use කරන්න පුළුවන්, online ඉන්න පුළුවන්. ඒත් එකම UHD quality video stream කරන්න පුළුවන් streamers ලාට, gamers ලාට. මේක තමයි කියාපුම bundle package එක SLT fiber එකම එක සැපදියාව. වෙලාව හවස 4:46 යි. ඒකව සින්දු අහලා මේ පැතර චිට්චැට් එකක් දාගෙන ඉමු. live එක බලන්න FB page එකට එන්න.

0: වෙලා පහවස 4යි විනාඩි 54යි දැන්.
1: FM 95 FM 94.8 Net FM.
2: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් ලයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet. වැඩි විස්තර සඳහා 0396 අමතන්න.
3: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
0: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදා දෙනවා. 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390352 50. එහෙම නැත්නම් ගන්න 0774390352 50.
4: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැ

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJක අපෙන්
2: Net FM. Hello, hello, Satyante.

තව ටික වෙලාවයි ළමයි මම ලයිව් එකේ ඉන්නේ. ලයිව් එකෙන් අයින් වෙලා යන්න තමයි හදන්නේ. ඔයාලා ඉතින් දිගටම දිගටම හાર્ට් වැස්සක් දැම්මට කාටවත් ඔන්නෑ කතා කරන්න උමනාවක් නෑ වගේනේ. කටියම ලැජ්ජයි ලැජ්ජයි කේකේ ඉන්න. සමහර නම් ගේම් එකේ 6 වෙනි මැසේජ් එකට වගේ ඇවිල්ලා පරාද වෙලා කවුරු හරි කෙනෙක් ඩිස්ටර්බ් කළා කම්පිටිෂන් එකෙන් අයින් වෙලා ගිහින් තියෙනවා. කැපිලා කැපිලා ගිහිල්ලා. හැබැයි ඉතින් උත්සාහය තමයි වටින්නේ. ඒ නිසා දිගටම ලයිව් එකේ මැසේජ් කරන්න එක දිගට මැසේජ් 10ක් දාපු කෙනා වික්මන්ටම ඔන්නේ අපි ලයිව් ගන්නවා කියලා කියනවා. ඉතින් මේක කියනවා විතර නෙවෙයි මේ කියන දේවල් හරියටම කරනවා. හරිද? මං කිව්වනේ හරියටම අතරමාට ලයිව් වෙනවා කියලා. අතරමාට ලයිව් වාවා. චූට පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. කලිනුත් මතක් කරා මම මේක SLT ෆයිබර් කනෙක්ෂන් එකට මාරු වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ මේ පැය තුන අවසානයේ වෙනකොටත්. මොකද ඔයාට ලැග් වෙන්නේ නැතුව බෆර් වෙන්නේ නැතුව මේ විදිහට ක්වලිටි ක්ලියර් විදිහට ලයිව් එකක් බලන්න ඕන නම් ලයිව් එකක් යන්න ඕන නම් FB එකෙන් Instagram එකෙන් එහෙම නැත්නම් TikTok එකෙන් ඔයාට හොඳම ස්ට්‍රොංගම ස්පීඩ්ම කනෙක්ෂන් එක අරගෙන ඉන්නේ එකමක සමදියාවෙන්. ඒ තමයි SLT ෆයිබර් කනෙක්ෂන් එක. අන්ලිමිටඩ් පැකේජස් තියෙනවා, එනි ටයිම් පැකේජස් තියෙනවා. මේ ඔන එකක් ඇක්ටිවේට් කරගන්න හරිම ලේසි ඇප් එක තියෙන හින්දා දැන් ඔයට. හරිනම් අපි මේ සින්දුවට එකතු කරගන්නේ කාවද? අපි මේ සින්දුව දෙමු පොක් පිටින් තරුකට. හරි, පොක් පිටේ තරුක එකතු කරගෙන අපි මේ පැය අන්තිම සින්දුව අහලා ඒක අපේදී දෙන්නත් එක හම්බෙමු. කෝල් එකක් ගන්න 0112 55 33 63ට මැසේජ් කරනවා නම් දන්නවනේ 0711 95 95 95.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: Hello, hello. දැන් වෙලාව 5:05.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නියුස් සමග මම ඩෙල්ෂාන් දිවයිනේ නිරත දිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපෙත් මේ හා සමානව පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ ලබන 15වැනිදායින් පසුව වැසි තත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි. මේ අතර දිවයිනට බලපෑම් කර ඇති එල් නිනෝ තත්වය ලබන වසරේ ඊසාන දිග මෝසම දක්වාත් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයෙන් පෙන්වා දෙනවා. දිගින් දිගටම වියලි තත්වයක් පැවතීම නිසා සුළඟේ වේගය ඉදිරියේදී අඩු විය හැකි. ඒ හේතුවෙන් ආර්ද්‍රතාවත් සමග ශරීරයට දැනෙන උෂ්ණත්වය යළි ඉහළ යාමට වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News, the truth people trust. FM 95 FM 94.8 Net FM.

කටේ ලයිව් එකේ හිටියා නේද මාත් එක්ක ගොඩක් වෙලානේ. Thank you so much හිටපු හැමෝටම. තව අපිට පැයක්ම තියෙනවා ඔන්න යානම් කතා කර කර ඉන්න. අයි මාව ලයිව් එකකින් බලන්න ඔයාට ඕන නම් ගියපු ලයිව් දෙකම ඔන්න තියෙනවා අපේ Facebook page එකේ. ඔයාට පුළුවන් ගිහිල්ලා check out කරන්න අපේ Facebook page එක නැත්නම් film official Facebook page එක. Fan page වලට රැවටෙන්න එපා, official page එකටම යන්න. හා ඔන්න අපේ ලයිව් එකේ හිටපු කට්ටියගේ නම් මට කියන්න බැරි වුණ නම් ටික මම ඔන්න යාම එකතු කරගන්න හිතුවා. නැත්නම් පවුන යාල බලන් හිටියානේ ඔන්න යා හරි ලයිව් එකේ හරි මම නම කියනකම් කියලා. ගිහාන් මොහමද් අපිව බලාගෙන ඉඳලා තියෙනවා. ඊගාවට චමිදු දර්ශන කියනවා මං කියවනේ ලිප්ස්ටික් මම ගාන්න නැහැ, තද පාටවල් වැඩිපුර ලයිට් කලර්ස් ගානවා, හැබැයි ටික වෙලාවක් ගියාම ලයිව් එකේ ගාපු පාටවල් ටික ඔක්කොම මගේ බඩේ කියලා. මේ ලිප් ටින්ට් එක යූස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔව් ඇත්ත. චමින්ද කියනවා අනේ ඔය අමුවේ මස් කාලා වගේ පේන්න මූණ පුරා පාට උලන් ඉද්දි කැතයි අප්පලු. ඊට වඩා මේ හොඳයිලු. ඔයා කියන දෙයක් තමයි චමින්ද. ඒගවට අජිත් ඉඳලා තියෙනවා අපිව බලාගෙන. ගුඩ් ඊවනිං කියලා දාතර. ගුඩ් ආෆ්ටර්නූන් තාම. ඒගවට ජයනි රවීනා හයි අකි හයි හයි. සුමේදා කටහඬ වගේම ඔයත් ලස්සනයිලු. Thank you so much. රෝහිණී රනීෂා අපි එක්තු කරගත්ත මං හිතන්නේ අපි ලයිව් එකේ ඉදිම CAS බණ්ඩාර ඔන්න මෙයා විකතු කරගත්තෙත් නෑ ලයිව් එකේ ඔන්න වාගේ නමත් කිව්වා. ඒ ගාව සොන්ග් එකට ආව විකතු කරගන්නවා ආදරෙන්. ඒ ගාවට අපිට මිස් වුණා නිරංජිව. නිරංජි අඹගහ ගෙදර ආදරෙන් එකතු කරගන්නවා රෝසමල ඔයාවත්. ඒ ගාවට ඉතුර කට්ටිය නම් හැමෝම වගේම එකතු කරගත්ත අන්තිමට මැසේජ් එක දාපු කට්ටියව තමා අනේ වසන්ත අයියා ඔයාවත් ඔන්න එකතු කරගන්නවා. මයි පර්පල් ගර්ල් කියලා ලක්මාලි දාතුනා. ලක්මාලි ඔයාවත් එකතු කරගන්නවා. මගේ තනේ හරි ඔක්කොමලා එකතු කරගත්ත අපි ආදරෙන්. ඒ ගාව සින්දුවට වට්ස්ඇප් එක පැත්තේ ඉන්නවා ලස්සන ළමයි ටිකක්. මුලින්ම මැසේජ් එක දාලා තියෙන කවුද කියලා බලමු. රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඒ ගාවට හෙලෝ හෙලෝ සත්‍යන්තයට අපිවත් එකතු කරගන්න. මොරටුවේ බ්ලූම් කල්ච ආයතනයෙන් ආසිරි තෙව්සුක මෙන්න මේ දෙන්නාම ඉන්නවා. හයි කොහොමද ඉන්දුවක් කියෝ. පණුවස් නූරින් ඉන්දුවරී තමයි මැසේජ් එක දාන්නේ. පණුවස් නූරින් ඉන්දුවරී ඉන්දුවරී අපි ඊයේ ඉඳුවරි එක්ක ඔන්නයා කතා කරා. මට මතක විදියට ඉඳුවරී තමයි ගත්තනේ. ඔව් ඔව්. හා ඉඳු මැනික මාවත් ලස්සන සොන්ග් එක ටිකතු කර ගන්න. ශ්‍යාමලී ඉන්නවා කෑගල්ලෙන්. ශ්‍යාමලී මොකද කියන්නේ අපි ඔන්නයා කතා කරමුද චොට්ටක් වෙලා පාළුව තනිකව යන්නත් එක්ක. මේ වත්තට කාල් එකක් ගන්න. හයි සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. කොහොමද වෙනද වගේම වැඩ කරන ගමන් ආව සද්දට මහගෙන ඉන්නේ මොනරාගලින් මේනක සඳරුවන්. මටත් සින්දුවක් මටත් සින්දුවක් කියලා සනුල් ආයෙමත් මැසේජ් එකක් දාලා දෙයනේ බබෝ. ඔයාගේ නම කලින් කියලා සින්දු කොච්චර දුන්නද. හා ඉන්දුවක් බබාපුවක් පිටියෙන් තරුක ඉන්නවා. නංගිල දෙන්න තිසුමි දෙවුමි අම්මා නිශානි තාතා සමන්ත මගේ යාළුවා රිෂාදිනීවත් එක්තු කරගන්න. රිසන්දිවත් එක්තු කරගන්න. මේ කටි විකත කරගෙන අපි ඊගාව සින්දු වහන්න යන්නයි ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව හවස 5:11. තේ බොන වෙලාව ඇවිල්ලා නම් ටී ටයිම් එකට හදපු වඩයක් එහෙම තියෙනවා නම් ඩයට් ඩයට් කියලා මම බලන්නේ මේ වෙලාවේ චූටි බඩගින්නක් ඇවිල්ලා තියෙන හින්දා. මටත් එකක් දීගෙන යන්න. වට්ස්ඇප් එකට ෆොටෝ එකක් හරි දාන්න ඉතින්. හාද තනියම කන්න එපා. ඊගාව සින්දු වහලා මේ පැත්තට ඇවිල්ලා chat එකක් දාගෙන ඉමු අපි දෙන්න. කෝල් එකක් ගන්න 011 52 53 63.

0: දැන් වෙලාව හවස 5යි විනාඩි 19යි.
1: FM 95.8 NetFM.
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
3: කතරංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවත්
4: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
3: ගන්න ලින්ක් පස් පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කර්නිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.7013336
7: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
9: මේ අහන්නකො.
10: අහන් ඉන්නේ.
9: කියන්නකො.
10: වෙන මොකක් ඕන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
11: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
12: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු. කාටද ඕනේ?
13: Net FM. Hello, hello, Satyante.

0: விலாவ ஹவுஸ் பஹாய் வினாடி விசி ஏகாய் මං ඉතින් ඔයාලත් එක්ක ෂට් එකක් දාන් ඉන්නේ නැතුව ගෙදර යන්න යන්නේ නේද? තව අපිට පැය භාගයකටත් වඩා වැඩියෙන් තියෙනවා. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ අතරින් මතක් කිරීමක් කරන්න තියෙනවා නායමත් අපේ ෆයිබර් කනෙක්ෂන් එක ගැන. ඔයා මේ WhatsApp messages මට හිටු කියලා දාන පමාවට මං හිටු කියලා කියවනවා නේද? අන්න ඒ වගේ ඔයා එවන මැසේජ් එක ඔයා ටිකමට ඩෙලිවර් කරගන්නත් මට මෙතෙන්දි මැසේජ් ටිකමට ලෝඩ් වෙන්නත් හේතු වෙන එක මික කනෙක්ෂන් එක තමයි SLT ෆයිබර් කනෙක්ෂන් එක. ෆයිබර් කනෙක්ෂන් එකක් ගෙදර තියෙනවා කියලා කියන්නේ ගෙදර විතරක් නෙමෙයි ඔයා වැඩ කරන ඔෆිස් එකේ ආයතනයේ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මොකක් හරි අපි හිතමු කමියුනිකේෂන් සෙන්ටර් එකක් කියලා. ඕකේ. එතකොට වැඩ ඔක්කොම වෙන්නේ ඉන්ටර්නෙට් එකත් එක්කනේ. ප්‍රින්ටර්ස් තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගනවා, ඉමේජස් ඩවුන්ලෝඩ් කරගනවා, ප්‍රින්ට් කරනවා. මේ දේවල් හැමදේමත් එක්ක WhatsApp එක නිතර ඇක්ටිවේට් තියාගන්න ඕනේ. කස්ටමර්ස්ලා ප්‍රින්ට් දාගන්න ඔක්කොම ඩොකියුමන්ට්ස් ටිකේ වන්නේකටනේ. ඉතින් මේකට ඕන කරන හොඳම කනෙක්ෂන් එක SLT ෆයිබර් කනෙක්ෂන් එක. ඔයා දාගන්න ඕනේ. එනි ටයිම් පැකේජ් එකක් නම් 2699යි, අන්ලිමිටඩ් පැකේජ් එකක් නම් 5900යි. මේ ඇවිල්ලා ගෙදරට මොහොතේ මාසෙකට හරියන්න, පවුලටම හරියන්න, ඩිවයිසස් ඕනම ගානකකින් බාධාවක් වෙන්නේ නැතුව ස්ට්‍රීම් කරන්න, ඒ වගේම ඔන්ලයින් ඉන්න, ඉන්ටර්නෙට් යන්න, ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න, ෆිල්ම්ස් බලන්න, වීකෙන්ඩ් එකේ නම් ආසම දේකනේ. මේ හැම දෙයකටම SLT ෆයිබර් කනෙක්ෂන් එක තමයි නම්බර් 1. HD ක්වොලිටි එකකින් පියෝ TV channels බලන්න ඕන නම් ඒත් ඉතින් මේ කනෙක්ෂන් එකම තමයි රජෝ. වෙන කනෙක්ෂන් වලින් ඔයාලට මේ බෙනිෆිට්ස් හැමදේම හම්බ වෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන්, එක්කෝ භාගිකටත් වඩා අඩුවෙන්. එහෙම තමයි. ඊට වඩා කොච්චර ලේසිද SLT ෆයිබර් කනෙක්ෂන් එකක්ම දාගත්තා නම්. හරි, සින්දුවක් අහන්න ගෑනු ළමෙක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. දිය තලාවේ නම් බලමු තාම ලයින් එකේ ඉන්නවද කියලා. දුවලා ගිහිල්ලාද දන්නෙත් නැහැ. හෙලෝ හෙලෝ, තාම ඉන්නවද ඔයා? මේ ඇවිල්ලා සිහින දෙවදුවක් තමයි. හැබැයි මෙයා ඉන්නේ මුහුදේ. මං හරිනේ? නම මොකද්ද ඔයාගේ?
1: සයුරි.
0: සයුරි. සයුරි කී වසරද ඉස්කෝලේ යනව නේද තාම? ඔව්. කී වසරද?
1: නවය වසරේ.
0: දිය තලාවේ කොයි හරියද ඔයා ඉන්නේ? දැන් ඉතින් ඇඩ්‍රස් එක කියන්න එපා, ගෑනු ළමෙක්නේ. හැරෙන පාරවල් කියන්නේ නැතුව නිකන් ලෑන්ඩ් මාක් එකක් විතරක් යාන්තමට කියන්න.
1: මිනේ දෙතරේ ජයමිනිපුර පිටනේ
0: ගා. අම්මෝ වැඩි වැඩි ළමයෝ. පිටනේ ගෙදරට ගොඩක් ළඟයිද? පිටනේ ගාව කොහෙද තුමගකාරල තියාගන්නේ නැණ හරිද? හරි සයුරි, මේ වෙලාවේ ගෙදර කවුද අපි වහගෙන ඉන්නේ සද්දට?
1: ආච්චි අම්මා ඉන්නවා, මල්ලි ඉන්නවා,
0: ආදරණීය චූටි රෝසමලක් වගේ සයුරි වොන්න. එහෙනම් අපි ලයින් එකට සම්බන්ධ කරගත්. ඔයාට මොන හරි කියන්න තියෙනවද? ඉතින් අද ශිෂ්‍යත් කරපු නංගිල මල්ලිලා ගෙදර ඇවිල්ලා තියෙනවා. ඊගාවට හෙට A-levels තියෙනවා. ඔයා ඊළඟ අවුරුද්දේ O-level කරන්න ඉන්නවනේ. මොන හරි කියන්න තියෙනවද? නියමයි. ඒ කියන්නේ වැඩ්ඩා වගේ ලියලා ඇවිල්ලා මේ 98% අරගෙන මම උපරිමනි කියලා අහන ලෙවල් එකේ ඉන්නවද කොල්ලා? නෑ, එහෙම කන පලා ගන්න වෙන එකක් නෑ කොල්ලා. ලස්සන්ට ගේම ගහලා ඇති, අපි බලන් ඉමු. හාද මල්ලිත් එක්ක එකතුලා සරුංගලයක් එහෙම අරින්න අගෝස්තු මාසෙනේ. හාද? හරි හරි හරි. එනම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ සයුරි.
1: හරි
0: ජය වේවා සයුරි. වගේ ඔයාටත් ඕනම් කතා කරන්න මේ පැත්තට. ඔව් ඔව්, මේ කියන්නේ නම් 1-1-2-55-33 කෝල් එකක් දෙන්න රත්තරන්. නැත්තම් මැසේජ් එකක් දාන්න 0711-95-95-95 WhatsApp එකේ ඉන්නවද බලමු. එක්කෙනෙක් ඉන්නවනේ ඉන්නවනේ ඉතින්. එයාවත් අරගෙනම ඔන්නෝහි මේ සින්දු වහමු. සුබ සන්ධ්‍යාවක් හින්දු නංගිය. සදටම නැත්තාගෙන ඉන්නේ. මගේ වැඩ ටික දැන් ඉවරුණා. අන්තිම පැය ඔයාට මැසේජ් කරන්නම් කියලා හිතාගෙන වැඩ කළා. වැඩ ටික ඉක්මනට ඉවර කළා. ඔයාට මැසේජ් එකක් දැම්. කෑගල්ලෙන් කුමාරියක් මේ මැසේජ් එක එවලා තියෙන්නේ. සාවින්ද්‍යා පැටි කිවයි, සමිත පැටි අවයි, හස්බන්ඩ් පැටි සමා වෙන්න. හස්බන්ඩ් පැටි අව නෙමෙයි, කුමාරි අක්කගේ ආදරණීය හස්බන්ඩ් වයි. අපි ඒ ගාව සින්දුවට එකතු කරගෙන යමු. වෙලාව 5:05 දැන්. මේ හෙලෝ හෙලෝ සතියන්තේ.

0: දැන් වෙලාව හවස 5 විනාඩි 34යි.
1: FM 95 94.8 Net FM Divaina Pura.
2: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2177 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
5: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
7: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
8: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
9: ගින්දර හැන්දෑව විජානු.
10: Love is in the air. Love is in the air. Inna adre allaganna.
11: Net FM. Hello, hello, Satyante.

0: Sati Antea. Sati Antea.
1: මේ වෙලාවේ ලයින් එකට ඔන්නෑ කතා කරන්න ට්‍රයි කරන හැමෝගෙම ජාතික ගීය තමයි බලයින්නම් කල්ප කාලයක් වුණත් මං සෝරි වෙන්න ඕනේ. මම පුළුවන් හැමෝම ඔන්නෑ දම්මල මේ කතා කරන ගමන් ඉන්නේ. අපිත් එක්ක තව චූටි ගෑනු ළමෙක් ඉන්නවානේ ලයින් එකේ. එයාත් දැන් ගොඩාක් වෙලාවක් තිස්සේ බලන් ඉඳලා ඉඳලා බැරිම තැන මම කෝල් බැක් කළා. නේද හිමායා? ගුඩ් ආෆ්ටර්නූන්.
2: Good afternoon.
1: වාඩි තින් හරිම කියුට් කටහනක්. මං කලින් මේක සයිරිටත් කිව්වා. හැබැයි දෙන්නටම කිව්වේ ඇත්තටමයි. හදවතින්මයි කිව්වේ. බොරුවට නෙමෙයි. ඔයාට කවුරු හරි කියලා තිනවද හිමාය ඔයාගේ කටහඬ ලස්සනයි කියලා? නැද්ද? හරි එහෙනම් හිමායාගේ ඇස් දෙකද ලස්සනයි කියන්නේ, හිනාවද ලස්සනයි කියන්නේ, මොනවා හරි දෙයක් තියෙනවනේ ගෑන් ළමෙන්ගේ වැඩිපුර හයිලයිට් වෙලා පේන දෙයක්. මොකක්ද එහෙම කියන්නේ කට්ටිය?
2: කොණ්ඩේ.
1: කොණ්ඩේ? දිග කොණ්ඩයක් තියෙනවද? කොච්චර දිගයිද? ඕ, මේ කාලේ ඔන්න මැණිකක් වගේ රකින්න ඇති අම්මයි අප්පච්චි ඔයාව. මේ කාලේ කොණ්ඩෙ දිග ගෑනු ළමයි කියන්නේ නේද මිලින්ද අයියා? අපේ එන්සිආර්ගේ මිලින්ද අයියත් එහා පැත්තේ ඉඳන් අහන් ඉන්නවා. කොණ්ඩෙ දිග ගෑනු ළමයි හොයන්න ගොඩාක් අමාරුයිනේ. ගොඩක් අය කොණ්ඩෙට එක එක දේවල් කරලා ඩැමේජ් කරගන්නවානේ නේද? ඔයා අඩම්බරෙන් ඉන්නෝනේ කියන්නේ. හිමායා දැන් කාව දෙකතු කරගන්න ඊගාව සින්දුව උවිඳු ආශ්‍රයයාගේ මේ හිත සනසා ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා කාව දෙකතු කරගන්නේ?
2: අම්මයි තාත්තියි අයියයි.
1: කවුද? හරි, ඔයාට ඉන්නවද අයියලා අක්කලා නංගිලා මල්ලිලා ශිෂ්‍යත් ලියපු හෙට උසස් පෙළ ලියන්න ඉන්න? එහෙම ඉන්නවද කවුරු හරි? අයියා හෙටද? අයියා හෙට එක්සෑම් එක තියාගෙනද නංගි මට කතා කරලා විෂ්ණු කර යන්න හැදුවේ? හොඳ වෙලාවට මං ඇහුවේනේ. ඉන්දු අක්කට ටෙලිපති වැඩ කරන ඉන්න හොඳයි. හරි, තැන්ක් යූ සෝ මච් හිමායා කතා කරාට. අපි එහෙනම් අයියගේ නම කියලා විෂ් කරමු හෙට. අයියේ ඔයා මගේ හයියත් අරගෙන අයියේ හෙට ඒ ලෙවල්ස් වලට ඒ නමේම දාන්න, සෝරි ඒ තුනම දාන්න ඕනි කියලා විෂ් කරමුද අපි? විෂ් කරන්න ඉතින් මට බෑ. නම කියලා විශ් කරන්න. අනේ කමන්නේ, හිමායාගේ අයියට අපි විශ් කරමුකෝ. Thank you so much කතා කරාට. Bye bye.
2: Bye.
1: ඔන්න ඔමයි නංගිල. ඉතින් නංගිල ලැජ්ජුනාම අයියලාට හරියට විශ් එකක්වත් දෙන්නේ නැහැ. අපි ඉන්නවනේ, ඒ නිසා බය වෙන්න එපා. හිමායාගේ අයියට අපි ඒ තුනම ගන්න ලැබේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. හරි, ටික වෙලාවයි තියෙන්නේ. අපි FB එක තියෙනවා, ලයික් කරලා කමෙන්ට් කරන්න පුළුවන්. ඔයාට මේ පැත්තට කතා කරන්න පුළුවන් මාත් එක්ක. මේ වගේ චිට්චැට් එකක් දාගෙන ඉන්න 011-255-33-63. එහෙමත් නැත්නම් WhatsApp එක පැත්තට එන්න 011-95-95-95. මේ ගව සින්දුව හිමායටයි, හිමායාගේ අයියටයි.

දොර කාලුවෙන් එබිල බලලා අපි දැන් යන්න හදන්නේ සමු අරගෙන විනාඩි 4ක් වගේ චූටි කාලයක් තියෙන්නේ. ඔයාට මගේ කටහඬ අද දවසට ආය අහගෙන ඉන්න. ලයිව් එක කියලා බලන්න පුළුවන් FB page එකෙන් අපේ official net fm facebook page එකෙන්. SLT broadcasting ගැන මතක් කරානොත් SLT fiber connection එක තියෙනවා නම් ඔයාට ඔන්න net fm DJ night එක live facebook බලන් ඉන්න එක චුට්ටක්වත් stuck වෙන්නේ නැතුව කරගන්න පුළුවන් වෙනවා. එනිසා අනිවාර්යෙන් SLT fiber connection එකත් එක්ක එකතු වෙන්න. දැන් unlimited packages and time packages activate කරගන්න පුළුවන් වාට මොකෙන්ද SLT mobile logaව app එක තියෙනවා නම් අනේ හරි. ඉතින් මං එහෙනම් යන්න කියලා තමයි හදන්නේ. මාව live බලාගෙන හිටපු හැමෝටම thank you so much ආදරේ ගොඩාක්. ඒ වගේම දිව්‍යට ආයමත් get well soon කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම. ඔන්න එකතු කරගන්න බැරි වෙච්ච අයට නම් thank you. බලාගෙන හිටියට thank you මට message කරාට ඒ උනාට සමාව වෙන්න. කාල වේලාව චුට්ටක් චුට්ටක් එහෙම වෙන හිඳ මං හිතන්නේ මට message 10ක් විතර මට මගේ ඇරිලා තියෙනවා. ඉතින් ආදරින් මාවහගෙන හිටපු හැමෝම එකතු කරගෙන අපි මේ අන්තිම සින්දුවත් අහලම අද ප්‍රෝග්‍රෑම් එකේ ඉවර කරන්න යන්නේ. හැමෝම මේ වීකෙන්ඩ් එකෙත් සතුටින් සමාදානින් පරිස්සමෙන් ඉන්න ඕන. වැස්ස තියෙනවා එළියට යනකොට පරිස්සම් වෙන්න. ඒ වගේම කුඩයක් අරගෙන යන ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? හිනා වෙලා ඉන්න ඕන මේ සතියන්තයේත්. මම හින්දෝ.

0: FM අනුපහ 94.8 Net FM දිවයින පුරා වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැනලාව සවස 6යි.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු net FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේ.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: BYD C-Line 5 Plug-in Hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමඟ ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Madina. Rhino Premier Roofing Sheet. Fetty Stress and Hal. Dahatunai Anuhaya Amatana.
1: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
2: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: අවතත් අලුත් කාගෙත් නේ.

0: नेट न्यूज जनता व विश्वास करण सत्य नेट न्यूज ඔබ වෙතගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0767 716 3672
0: විශ්වාස කරන සත්‍ය
3: ආයුබෝවන් අද 2026 අගෝස්තු 9 වැනි ඉරිදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ඉන්දු ආශ්වර්යා ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය දිල්ශාන් තුෂාර රත්නායක සිරස්තල ශිෂ්‍යත්ව ලියපු දරුවෝ නිදහස් වෙති හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තවදුරටත් තර කෙරේ ගැටුම් පිටුපස ඇති සැඟවුණු හස්තය ගැන ආණ්ඩුවෙන් අනාවරණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හඬ වෙනුවෙන් නව සංගමයක් සභාපති කුසල් මෙන්ඩිස් සුප්‍රකට ග්‍රීන් බූට් අභිරහස විසඳේ මලසිරුර එවරස්ට් කඳුමුදුනේ සිට පහළට ගෙන ඒමට මෙහෙයුමක් අද දවසේ රටේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණේ පහේ ශිෂ්‍යත්වය ගැන. පුංචි හපන්නු ලක්ෂ 3කට ආසන්න පිරිසක් බලාපොරොත්තුවලින් බර වූ හිස් ඇතිව පැමිණ විභාග ශාලාවලදී ප්‍රශ්න පත්‍රයට උත්තර ලිව්වා. විභාගේ ඉවර වෙලා කොහොමද කියලා ඇහුවම ඔවුන් වැඩි දෙනෙක් කිව්වේ දැන් අපි නිදහස් කියලා. දුවල පුතාල විතරක් නෙවෙයි අම්මල තාත්තලත් කිව්වේ පුදුම නිදහසක් හිතට දැනෙනවා කියලා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිටා. මෙවර පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද දින සාර්ථකව අවසන් වුණා. දිවයිනපුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2723කදී මෙම විභාගය පැවැත්වුණේ. ඒ සඳහා එදුම්කරුවන් 294089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි රෙල්ලියනගේ මහත්මිය පැවසුවේ. විභාගයෙන් අනතුරුව ළමුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමන් සාර්ථක ලෙස විභාගයට මුහුණ දුන් බවයි. විභාගයට පෙනී සිටි ළමුන්ගේ දෙමාපියන්ද මාධ්‍යවෙත්ත මෙලෙස අදහස් පළ කළා. උසස් පෙළ විභාගයේ හෙට දින ආරම්භ වෙනවා. එය ලබන සැප්තැම්බර් 5 වෙනිදා තෙක් විභාග මධ්‍යස්ථාන 2532 පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සඳහා ඇතුම්කරුවන් 340,025 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර එය අතර පාසල් ඇතුම්කරුවන් 246,521 දෙනෙකු සහ පෞද්ගලික ඇතුම්කරුවන් 94,004 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාගයේ සඳහා දිවයින පුරා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් පිහිටුවා ඇති අතර ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන 32ක්ද පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර උසස් පෙළ විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. අනපේක්ෂිත කාලගුණික තත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණ දීමට සිදුවිය හැකි බාධා වළක්වා ගැනීමට මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. විභාග කාලසටහන කෙරෙහි අවධානය යොමු කරමින් විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර මධ්‍යස්ථානයේ වෙත ළඟාවන ලෙසයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ. ජංගම දුරකථන, ස්මාර්ට් අත් උරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.
4: අරගෙන යන්න පුළුවන් අම්මම ශිෂ්‍යත් විභාගෙද කිව්වා වගේම විභාගයට ලියන්න අවශ්‍ය වෙන පෑන් පෑන්සල් ටික, මකන කෑල්ල, ඒ වගේම කටර එකක් අවශ්‍ය නම් එය අඩි රෝලක්, ඒ වැනි දේවල් පමණයි. එක විනිවිද පේන පර්ස් එක දාගෙන යන්නට පුළුවන්. ඒ සමගම අනන්තා පත්‍රය, ප්‍රවේශ පත්‍රය ගෙනියන්නම ඕනේ. හැබැයි ගෙනියන්නට බෑ ජංගම දුරකථන.
5: වතුර බෝතලයක් ගෙනියන්න පුළුවන්.
4: වතුර බෝතලයක් පුළුවන්, විනිවිද පේන බෝතලයක අරගෙන යන්න පුළුවන්, ගැටලුවක් නැහැ. නමුත් අර වෙනත් පාට බෝතල් වල ඒව දාගෙන එහෙම අරන් යන්නට බෑ. පෙන්සිල් කේස් උනත් වෙනත් ඒව අරන් යන්නට බෑ. විනිවිද පේන එකක් විතරයි පුළුවන්. එතකොට මේ ජංගම දුරකථන ගෙනියන්නට බෑ. ඒ වගේම බ්ලූටූත් උපකරණ, වෙනත් කැල්කියුලේටර්ස් වගේ දේවල්, වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ, ඊළඟට සටහන් පොත්, සටහන් ලියපු කොළපු කඩදාසි කෑලි, කෙටි සටහන් එමු ළඟ තියාගන්නට බෑ. ඒ නිසා ඒ කිසිදු අපි තහනම් කළ තියෙන දෙයක් විභාග ශාලාවට ගේන්න එපා. පාසල් ළමයන් නිල ඇඳුම් අඳින්න ඕන. පෞද්ගලික ඇඳුම් කරන කැමති විභාග ශාලාවට ගැලපෙන ඇඳුම්.
5: සමහර අය කොළ රස එහෙම අංගංගන.
4: ඔව් ඒව අංගගෙන යන්න බෑ. මොකද ළඟ තියාගෙන හිටලා අඳිඳලා හවුණු. ඉතින් ගැටලුවක් නේ. ඒ වගේම ස්මාර්ට් වොච්, එම් වොච් කියන්නේ සාමාන්‍ය මේ කටු කරකින ඔරලෝසුවක් බඳන් ගියට කමක් නෑ. බලන්න වෙලාව ශාලාවෙත් වෙලාව ප්‍රදර්ශනය කළ තියෙන ඔරලෝසුවේ. නමුත් ඩිජිටල් වොච් භාවිතා කරන්නට බෑ. මේ කියන ආකාරයේ කිසිදු උපකරණයක් ශාලාවට අරගෙන යන්න එපා කියලා මතක් කරනවා.
5: අර කණේ ගහන්නේ.
4: ඔව් කණේ ගහන බ්ලූටූත් ඒවා ය පොඩ් සේවා මුකුත් ගෙනියන්නට
5: බෑ. කොහෙම දාගෙන වහගෙන
4: යන්නේ. නෑ බෑ. ඒක විභාගයට පෙනීසින සම්පූර්ණ කාලය තුල හිස සහ මේ කෙස ආවරණය කරගෙන අර විශේෂයෙන් අපි මුස්ලිම් දරුවෝ ඉන්න උනුත් හිස ආවරණය කරන කන් දෙක පේන සහ මුහුණ පේන ආකාරයෙන් විභාගයේ පැවැත්වෙන විභාගෙලින සම්පූර්ණ කාලය තුලම ඉන්න ඕනේ.
3: විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත් පසුගිය වසරවලද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළා.
4: දැන් ජංගම දුරකථනයක් වගේ ළඟ තියාගෙන ඉඳලා අහුණත් භාවිතා කරත් ඒ දෙකම වරදක් වෙනවා.
5: දැන් ගේ පාරත් එහෙම කට්ටිය අහුණාද?
4: ඔව් ඔව් විශාල ප්‍රමාණයක් අහුණ දරුවෝ අපි පරීක්ෂ නිරීක්ෂකවරුන්ට උපදෙස් දීලා තියෙනවා. මේ පරීක්ෂ නමුත් යම් කිසි ආකාරකින් ඔවුන්ගේට නොපෙනෙන්නට ඒව ශාලාවට අරන් ගිහිල්ලා සාක්කුවල දාගෙන ඉඳලා අධීක්ෂණ කණ්ඩායම එහෙම අහුවෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිඵල අපි අත්හිටවනවා. සම්පූර්ණ සමහර අවස්ථාවල ජංගම දුරකථනය භාවිතා කරලා තියෙනවා සම්පූර්ණ විභාගෙම. එදා එක දවසක් අහුණත් එයා ලියපු සියලුම විෂයන්ගේ ප්‍රතිඵල අවලම්
5: කරනවා. ලියන්න පුළුවන් නැත්නම්
4: ඔය පාරක් අපි අත්හිටෝ දනුවම් දෙන්නේ. ඒතර නැවත වාරයක් උන්ට විභාගේ ලියන්න පුළුවන්. නමුත් මේ වසරේ ප්‍රතිඵල කිසිවක් නිකුත් කරන්න අවලංගු කරනවා. නැවත වාරයක් විභාගේ ලිව්වත් එවැනි වරදක් කරොත් උන්ට ජීවිත කාලය පුරාම විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාග සඳහා පෙනී සිටින්නට නොහැකි වෙන ආකාරයේ තහනමක් යොදනවා.
5: පර්ස් එකේ මරයන් යන්න පුළුවන්
4: නේ? පර්ස් එක කියන්නේ මම කිව්වේ අර විනිවිද පේන පර්ස් විතරයි. අර සල්ලි දාන මේ
5: ඒ
4: වරන් යන්න බෑ. ඒව එළියෙන් තියලා යන්න කියන ශාලාවේ විභාගයට පෙනී සිටින කාලය තුල ඇතුළට ගෙනියන්නට බෑ. එළියෙන් බෑග් එක තියලා එන්නට.
3: සියලු බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව තවදුරටත් යොදවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කළේ. මේ අතර බන්ධනාගාරවල ගැටලු විසඳීම සඳහා සියලු පාර්ශ්ව සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ මහතා පැවසුවේ.
6: විශේෂයෙන්ම අපිට ඕනම දෙයක් සම්බන්ධව ගරුවාණ්ඩුකාරතුමා අනුකාර ලේකම්තුමිය අපි පෞවි දවසේ මේ රටේ තිබිච්ච අරුබුදකාරී තත්ත්වයන් කල්ලාතු කළමනාකරණය කරන අද මේ දවස්වල හැමතැනම බන්ධනාගාරවල කචල් ලැබිලාදී. ඒකේ හේතුවක් තියෙනවා. ඒක මත්ද්‍රව්‍යවල නිගතා. චික් එක ගහලා කියලා කියනවා. එක එකක් තව හේතු කියනවා. එකක් යාළගේ ඉන්න භූමියේ තියෙන ඉඩ ප්‍රමාණය මත අපි එදා ආණ්ඩුකාරතුමාගේ කාර්යාලයට ගාල්ල බෝස මාතර අඟුරුබල පැලැස්ස වීරවිද බන්ධනාගාර පහේ බන්ධනාගාර අධිකාරතුමල්ලත් කැඳවල විවිධ හමුදා පොලිසියත් කැඳවල විමසීමක් කරා. ගාල්ල බන්ධනාගාර රැඳිවියන් 450ක් ඉන්නෝනේ ප්‍රමාණය තියෙන්නේ ඉන්නෝ 2000. අඟුරුබල පැලැස්සේ 700ක් ඉන්නවනකට 3000. මාත තුමුණේකින් වැඩි. එතකොට මේ ඇයට තියෙන අවම පහසුකම් ප්‍රමාණවත් අපි තේරුම් ගත්ත රජයක් වශයෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා විශේෂ භාර අමාත්‍යතුමාලා දෙපළත් එක්ක සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් හැදුවා. මේ සඳහා කෙටි කාලනා දීර්ඝ කාලින විසඳුම් ලබා දුන්නා.
3: බන්ධනාගාරවල මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
7: විපක්ෂයට පුළුවන් නම් එහෙම කරන්න ඉතින් ආණ්ඩුව මොකටද? එහෙනම් විපක්ෂනේ ආණ්ඩුව. අපිට පුළුවන් නම් බන්ධනාගාරේ ගැටුම් ඇති කරන්න. එහෙනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ නේ. ඒ නිසා නරක ඒවා විපක්ෂයට හොඳ ඒවා නැහැ. ඉතින් හොඳ එකක් වුණොත් ඒක ආණ්ඩුවට එමයි සිදුවලා තියෙන්නේ. ඒක කමක් නැහැ. ආණ්ඩුවේ කටයුතු කරගෙන ගියාමයි. මොකද අපි දන්නවා මේවා කරන විදිහ ගැන පත් වෙන කලින් විශාල වශයෙන් දේශන තිබුණු කියපු කණ්ඩායම. ඉතින් ඒ කණ්ඩායමේ දේශන වගේම වැඩ කොහොමද කියලා දිනු බලන්න. ඉතින් දැන් පේනවා. අපිට ආරංචි විදියට මහානා හිමිවරු සහ අම්යම් පිරිස මේ පිළිබඳව ලිපිලියලා දැනුම් දීම් කරලා තියෙන පේනවා. නීතිඥ සංගමේත් සියලු දෙනාම පාහේ ඒකට අප්‍රසාදේ පළ කරලා තියෙනවා. එසේ තිබියදී කටයුතු ඉදිරියට යනවායි කියලා කියන්නේ කාටවත් සවන් නොදෙන ස්වභාවයක්. ඉතින් ඒක අධිපති වාදී එක සලකුණක්.
3: වර්තමාන රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
8: අර 112ට දෙනවා කියපු විස්කාරක ඒව වැඩකත් නැහැ. අර 133කින් අඩු කරනවා කියපු විදුලි බිල දැන් 33කින් අඩු කරනවා නෙමෙයි ඊටත් වැඩිය වැඩි කරලා. අර වරායේ ගොඩබාන ගානටම තෙල් ටික දෙනවයි කියුවනේ. පාරිභෝගිකයන් දූෂණය තියනවා වංචාව තියනවා අපි ඒව ඔක්කොම ඉවර කරනවා. භාණ්ඩාගාරයට ගෙවනවා වෙනම ගෙවීමක් ඒව ඔක්කොම නතර කරනවා. ගේන තෙල්වලට ගහන බදු ටික ඔක්කොම ඉවත් කරනවා. එහෙම කරලා වරායේ ගොඩබාන ගානටම තෙල් ටික දෙනවයි. දැන් විනිසුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරනකොට අර වරායට ගේන තෙල් ටික ඒ ගාන මේ රටේ පාරිභෝගික ප්‍රජාට ලැබෙනවා. පෝර සහනාධාරයක් දෙනවා වීගොවිය. බොහෝ තැන්වල වගා කරලා ඉවුරුනෙන් පස්සේ දෙන්නේ. ඒත් දෙන්නේ බාල පෝර. සොච්චම් මුදලක් දෙන්නේ. පෝර විල ඉහළ ගිහිල්ලා. බිත්තර වීවල ඉඳලා, තෙල් පොහොරවල ඉඳලා, කෘෂි රසායනවල ඉඳලා, උපකරණ දක්වා වැට් එක ගහලා තියෙනවා අහස උසට. අවසානයේ දුක් විඳින්නේ ඔබයි.
3: ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්වාධීන සහ සාමූහික හඬක් ගොඩනැගීමේ අනුමුණින් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය නිල වශයෙන් ස්ථාපිත කර තිබෙන බවට වාර්තා පළවනවා. එහි පළමු මහසභා රැස්වීමේදී සංගමයේ සමාරම්භක සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් පත්ව ඇති බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. වනිදු හසරංග සහ කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පවත්වා තිබෙනවා. ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් රටවල ක්‍රියාත්මක වන ක්‍රිකට් සංගම්වලට සමානව පිහිටවන ලද මෙම සංගමය වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන ගෝලීය සම්මේලනයේ හෙවත් ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමගද ඍජුවම අනුබද්ධව කටයුතු කිරීමට නියමිතයි. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඓතිහාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ස්වාධීන නියෝජිත ආයතනය ලෙස මෙම සංගමය කටයුතු කරනු ඇති. ග්‍රීන් බූට්ස් නමින් ලොව ප්‍රකට වූ එවරෙස්ට් කඳුමුදුනේ වසර 30ක් පමණ තිස්සේ ගල්වී ඇති මලසිරුර පහළටගෙන ඒම සඳහා ඉන්දියාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම මලසිරුර 1996 වසරේදී එවරෙස්ට් තරණය කර මියගිය ඉන්දියානු කඳුනගින්ගෙනෙකුගේ. ඔහු පැළඳ සිටි ලා කොළ පැහැති කඳුනගින සපත්තු යුගලක් හේතුවෙන් මලසිරුර ග්‍රීන් බූට්ස් නමින් ලොව පුරා ප්‍රකට වුණා. මෙලෙස මියගිය පුද්ගලයා ඉන්දිය ටිබෙට් දේශ සීමා පොලිසියේ සේවය කළ එවන විට 48 වන වියේ පසු වූ අයෙක්. ඔහු නමින් දොර්පේ මෝරුප් නමැත්තෙකු වනවා. බහුතරයක් කඳු නගින්නන් එවරෙස්ට් කඳු බුදුන කරා ළඟවන්නේ නේපාලයේ හරහායි. එහෙත් දෝර්ජේ මෝරුප් ඇතුළු කණ්ඩායම ටිබෙටයේ දෙසින් කඳ නැගීමට උත්සාහ කර තිබුණා. ඔවුන් කඳු බුදුනට ළඟා වී ඇත්තේ දරුණු හිම කුණාටුවකටද මුහුණ දෙමින්. නැවතත් පහළට බසමින් සිටියදී වඩාත් දරුණු හිම කුණාටුවකට ඔවුන් මුහුණ දී ඇති අතර දෝර්ජේ මෝරුප් ඇතුළු කඳු නගින්නන් තිදෙනෙකු එහිදී මියගොස් තිබෙනවා. මලසිරුරු අතර වූ ලා කොළ පැහැති බූට්ස් පැළඳ සිටි සිරුර වෙනත් කඳු නගින්නෙකුගේ බවයි මුලින් විශ්වාස කෙරුණේ. එහෙත් ඇඳුම් පැළඳුම් සහ උපකරණවල ස්වභාවය අනුව එම සිරුර දෝර්ජේ මෝරුප්ගේ බව පසුව තහවුරු කෙරුණා. මෙම සිරුර දැනටත් ගල් වී තිබෙන්නේ පොළොව මට්ටමේ සිට මීටර 8000කට වඩා වැඩි උස් ස්ථානයකයි. එම කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -40ක් දක්වා පහළ වැටෙන අතර එහි ඔක්සිජන් සංයුතියද ඉතා අල්ප වෙනවා. ඒ අනුව සිරුර ගල් වී ඇති ප්‍රදේශයේ සැලකෙන්නේ මරණීය කලාපයක් ලෙසයි. එවැනි ස්ථානයක සිට මලසිරුරක් පහළට රැගෙනීම ඉතාම අවදානම් සහ මිල අධික කටයුත්තක් වෙනවා. මෙහෙයුමේ සම්පූර්ණ වියදම ඉන්දිය රජය විසින් දරනු ඇති. පරීක්ෂණ මගින් අනන්‍යතාව සම්පූර්ණයෙන් තහවුරු කර ගැනීමෙන් පසු සිරුර දෝර්ජේ මෝරුප් පවුලේ සාමාජිකයින් වෙත ලබා දීමට නියමිතව තිබෙනවා. මියගේ දෝර්ජේ මෝරුප්ගේ බිරිඳ තවදුරටත් ජීවත්ව සිටින අතර තම සැමියා යලි එනු ඇතැයි විශ්වාසයෙන් වසර 30ක් පුරාවට බලාපොරොත්තුවෙන් සිටින ඇය දැන් 75 වන වියේ පසුවන්නියක්. මල සිරුර පහළට ගෙනීමට ආරම්භ කරන ලද මෙහෙයුම පිළිබඳව කළ විමසීමකදී ඇය කඳුළු සලමින් පවසා ඇත්තේ සමහර දවස්වල මම නිදාගන්න යන කලින් හිතනවා අද රෑට කවුරු හරි දොරට තට්ටු කරයි කියලා. මම දොර ඇරලා බලද්දී ඔහු එතන සිටීවි කියලා මම හිතනවා. ඔහු ගෙදර ආවම මම අහනවා ඔබ දැන් අවුරුදු 30ක් තිස්සේ කොහෙද හිටියේ කියලා යනුවෙන්. මෙහෙයුම සාර්ථක වුවහොත් මෝරුප්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයද පවුලේ සමාජිකයින් දැනටමත් සැලසුම් කර තිබෙනවා. ඔහුගේ නම සදාකාලිකවම ඉතිහාසයට එක් කළ ලා කොළ පැහැති බූට් යුගල පවුලේ උරුමයක් ලෙස සුරක්ෂිතව තබා ගැනීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: FM 95 FM 94.8 Divina Pura.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Martina. Rhino Premier Roofing Sheet. Fetalist Sandhal. Dahatunai Anuhaya Amatana.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
9: මාරයිනේ.
11: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
14: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: කවතත් අලුත් කාගෙත් නෙත්
1: රාත්‍රී හතයි දැනුලාව
2: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න මාධ්‍ය සවිය net fm
3: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් දෙන්න ට්‍රැවල් net වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල්නෙත් අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
4: කවදත් අලුත් කාගෙත් නෙත්

0: Sit mit Assepoel.
1: හැම දිනාටම තෙරුවන් සරණයි. සතියන්ත ඉරිදාවේ හැම සිතකටම ධර්මයේ මෙහෙරියාව මේ නිශායම මුවදොර සිට සමීප කරවන්නට සැරසෙන සිත්නෙත් අසපුවයි අපි අරඹන්නට සූදානම් වෙන්නේ. ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනට අදත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ඇරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත අරණ්‍ය සේනාසන වාසී ආචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව පිළිගෙන සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට අපි සූදානම් වෙනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ මේ වැඩසටහන ඔබට අහන්නට බලන්නට හැකියාවක් තියෙනවගත් සිහිපත් කරනවා. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාව subscribe කරන්නටත් අපි ඔබට පින් සිතින් යුක්තව ආරාධනා කරනවා. එහෙමනම් අපි සූදානම් ඒ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ධර්මානුශාසනාව පැවැත්වීමට අතිපූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.

හැම දිනාටම පින්බර වූ සැන්දෑවක් වේවා කියලා බොහෝම මෙත් සිතින් මම ආශිර්වාද කරනවා. මහා සංඝරත්නය වෙනුවෙන් පහසු විහරණයෙන් යුතුව මේ කියා දෙන දහම් කරුණු අසා දැනගෙන ජීවිතයට පමුණුවාගෙන අමාවැස්සක් බඳු සිසිලන ගුණය ඇති ධර්මයේ සුවසහනය මිහිර අත්විඳින්නට සියලු දෙනාටම භාග්‍යය සහ වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද සිත්නේ දසපුව ධර්ම දේශනාව සඳහා මම මාතෘකාව ලෙස සජ්ජායනා කළේ අමා ධර්මයේ තුල අවස්ථා කිහිපයකදී අවධාරණයෙන් බුදුරජාණන් වහන්සේ වදාහල බණපදයක්. සෙය තහාපි භික්කමේ මහා සමුද්දෝ ඨිත ධම්මෝ වේලන් නාති වත්තති. මහණෙනි, යම්සේ මහා මුහුද මහා සමුදොර කිසිසේත් වෙරළ ඉක්මමා යන්නේ නැහැ. මොනතරම් ප්‍රචණ්ඩ රැලියාවත් වෙරළ ළඟ නතර වෙනවා. ඒවමේම කෝ භික්කවේ යම් මයා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම් මම ශාවකා ජීවිත හේතුපි නාතික්කමන්ති. අන්නේ වගේ මහණෙනි, මම මගේ ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේ නම් තං මම ශාවකා ජීවිත හේතුපි නාතික්කමන්ති. ඒ පනවන ලද සියලු ශික්ෂාපද, ඒ අතර කිසිම ශික්ෂාපදයක් ජීවිතේ නිසාවත් උල්ලංඝනය කරන්නේ නැහැ. යම්පි භික්කමේ මයා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම් මම ශාවකා ජීවිත හේතුපි නාතික්කමන්ති. මහණෙනි, යම් හේකින් මා විසින් පනවන ලද ශික්ෂාපද මගේ ශ්‍රාවකයන් විසින් ජීවිත හේතුවෙන්වත් උල්ලංඝනය නොකරන්නේය යන යමක් වේද, අයම් භික්කමේ ඉමස්මින් ධම්ම විනයේ ද්විතියෝ අද්ධරියෝ අභුතෝ ධම්මෝ. මේ උතුම් ධර්ම විනය තුල එය ආශ්චර්යමත් කාරණයකි. ඒ උත්තම කාරණයකි. යන් දිස්වා දිස්වා භික්ඛු ඉමස්මින් ධම්ම විනය අභිරමන්ති. ඒ උතුම් කාරණය දැක දැක මේ සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් පූජිත

කරපු ඔන්නය බුද්ධ වචනය තමයි අද මාතෘකාව වශයෙන් ම විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ. පින්වතුනි, මේ මුළු බුද්ධ ශාසනයම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රිශික්ෂා ශාසනය එහෙම දේශනා කළා. මුළු බුද්ධ වචනයම එකම විමුක්ති රස වෑහෙන වචනයක් බව දේශනා කළා. අනුපිළිවෙල ශික්ෂණ මාර්ගයකින් සැනසිල්ල පතා යන ගමනක් තමයි මේ බුද්ධ ශාසනයේ ගමන් මඟ. සියල්ල දන්නා වූ දක්නා වූ මහා මුනිවර ධර්මරාජ බුදුරජාණන් වහන්සේ හා සම වූ හෝ කිට්ටු කරන්නවත් පුළුවන් ප්‍රඥාවක් කිසිම ශ්‍රාවකයෙකුට පිහිටන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ යමක් පනවා වදාළසේක් නම් තුන්කල් බලමින් තමයි ඒ සියල්ල පනවා වදාරන්නේ. ඒ විස්මිත මහා බුදු ඇස පිහිටන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේලාටම පමණයි. ශ්‍රාවකයෝ කියන්නේ පත්‍යා සමන්නාගත. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යමින් ඒ මඟ පෙන්වීමේ ගෞරවාදරයෙන් පිහිටන පිරිසක්. ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි ශ්‍රාවකයා කියන කෙනා මේ බුද්ධ ශාසනේ ශ්‍රද්ධාමෙන් සමන්නාගත වෙන්න ඕන. ශ්‍රද්ධාමයි කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය කරුණු දක්නා නුවණින් යුක්තව අදහා ගැනීම පිළිගැනීම. එය හුදු ඇදහිල්ලක් නෙමෙයි නුවණින් සිද්ධ වෙන දෙයක්. ඒ උතුම් ශ්‍රද්ධාමට යම් ශ්‍රාවකෙක් ආවට පස්සේ කිසිසේත් ඒ ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ජීවිතය ගැන ආශ්චර්යමත් බුදු ගුණ මුහුද පිළිබඳව ධර්මයේ සංඝයා ගැන කිසිම හේතුවකින් කංකා කුකුස් උපද්දවන්නේ නැහැ. ගෞරවාදරයෙන් එව පිළිපදිනවා. ඒ ධර්මයේ හික්මලා සැනසෙල්ල හදා ගන්නවා. මේ වෙනකොට අඩුම තරමින් සහස්ර දෙකහමාරක්වත් ගත වෙලා තියෙනවා තථාගත පරිනිර්වාණයෙන් පස්සේ. මේ වගේ දීර්ඝ කාලයක් මේ බුද්ධ වචන සුරැකුණේ, අමා ධර්මය ආරක්ෂා වුණේ ඒ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක සමුළුව නිසා. තවත් ආකාරයකින් කියනවා නම් ශ්‍රද්ධාවන්ත සීලවන්ත ආගමාධිගම ලැබූ ගිහි පැවිදි ශ්‍රාවකවරු නිසායි මේ බුද්ධ ශාසනය දිගාසිරි ලැබුවේ. එදා මෙදා තුර ඒ ශ්‍රාවක පිරිස උතුම් ප්‍රතිපත්තියට දිවිදි ප්‍රතිවේදයේ වෙනුමෙන් හික්මුණා. එනිසා ඒ උතුමන් වහන්සේලා ධර්මයේ රසය කල්ැතිවම හඳුනාගෙන හඳුනාගත් දහම් රසය තවත් පරම්පරාවකට ලබා දීම වෙනුවෙන් කටයුතු කළා. තවත් විදිහකින් කියනවා නම් භණ්ඩාගාරික පරයායෙන් තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්ම විනය ඒ උතුම් මුනිවරු මහා සංඝ රත්නය ආරක්ෂා කරන්නට යෙදුණා. එනිසායි අපටත් අද මෙහෙම ධර්මයක් දේශනා කළ හැක්කේ, ඔබට ශ්‍රවණය කළ හැක්කේ. මෙය අපේ හපන්කමක් නෙමෙයි, මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාලත් දායාදයක්. එවැගේම සරියුත් මුගලන් පරම්පරාවේ ඒ මහෝත්තම මුනිවරු නිසා අප ලැබූ දායාදයක්. එනිසා මේ බණපද ඇහෙනකොට මතක තියාගත යුත්තේම අපි පරම පූජනීය සංඝ පෙළපතකට ණය වූවන්. ඒ නයින් කවදා හෝ තරමකට හරි නිදහස් වෙන්න නම් මේ ධර්මය අවබෝධ කරන්නම ඕන. එනිසා අපි ඒ මහා රහතන් වහන්සේලා නිසා, පරම්පරාව නිසා, සංඝ රත්නය නිසා අද දවසේ කිසියම් වූම හරි සැනසෙල්ලක් ලබනවා නම් මේ සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, මේ සම්බුද්ධ ශාසනය පිළිවෙත් මඟ, ධර්මචාරී ධර්මකාමී භාවය, නිවනකට යොමු කළ සිතින් වාසය කිරීමේ හැකියාව, සසර දුක් දැනගෙන ඒ දුකෙන් අත මිදීමේ පිළිවෙත් පිරීම, මේ සමස්තය ඒ උතුම් ධර්මදායාදය මුල් කරගෙනයි. එනිසා අපට වගකීමක් තියෙනවා ඉතාම පැහැදිලිම මේ උත්තම ධර්ම විනය මතු පරම්පරාවක් වෙනුවෙන් ආරක්ෂා කර දෙන්නට. ඒ ආරක්ෂා කර දීම අවිහරඹයෙන් හෝ වාග්හරඹයෙන් හෝ වෙනයම් හරඹයකින් කරන්නට පුළුවන් කමක් නෑ. ඒ දේ සිද්ධ කළ හැක්කේ සුපේසල භාවයෙන්, ශික්ෂාකාමී භාවයෙන්. මහා සංඝරත්නය කවදත් ශික්ෂාකාමී, කවදත් සුපේසල. එනිසානේ අපට මේ දායාදය ලැබුණේ. තවදුරටත් ඒ උතුම් සුපෝජනීය ශික්ෂාකාමී භාවය, පේසල භාවය ආරක්ෂා කරගෙන යන්න ඕන. ඒ සුරක්ෂා වෙන්නට බුද්ධ ශාසනය බොහෝ කල් නොඅනුමානවම පවතීවි. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න අප ගැන තියපු විශ්වාසය. උපමාව තමයි අර මහා මුහුදේ රළ මොනතරම් වේගෙන් ආවත් වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ඔය හදිසි අවස්ථාවල ගොඩ ගැලීම් ආදීදී සිද්ධ වුණා තමයි. මේ කියන්නේ බොහෝ භාවයේ සලකලා. සාමාන්‍යයෙන් ඒ වගේ මුහුද ගොඩ ගැලීමක් වගේ ඉතිහාසයේම අපි අහලා තියෙනවා නම් අවස්ථා දෙක තුනයිනේ. එලෙසින් ඒ වෙරළ ඉක්මවා නොයනවා වගේ වෙරළ බඳු ශික්ෂාපද පැනවීම කිසිම හේතුවකින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉක්මවා යන්නේ නැහැ. ඒක හුදු පැවිද්දන්ට පමණක් නෙමෙයි, ගිහි අයටත් අදාළයි.

මෙතන විශේෂ වන්නේ පැවිද්දන් අරමුණු කරගෙන තමයි බුදුරජාණන් මහපේ දේශනා කළේ. දිවි හිමියෙන් සිකපද රැකපු ගිහි පැවිදි උදවි හිටියානේ මේ බුද්ධ ශාසනේ. අදත් ඉන්නවා, මතුමත්තරත් ඉන්නවා. අහලා ඇති නේද අර ඒ කාලේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් සොරු කණ්ඩායමකට හසු වෙලා අමු වැල් වලින් දෑත් දෙපා ගැට ගහලා කැලේ දාලා යනවා. විශාල ලැබුගින්නක් එනවා. ස්වාමින් වහන්සේට පුළුවන්කම තිබුණා අර අමු වැල් දත් වලින් හපලා කඩලා අයින් වෙලා තමන්ගේ අත්පා නිදහස් කරගෙන දුවලා ගිහිල්ලා ගින්නෙන් බේරෙන්න. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා භූත ගාම පාතාව්‍යතාය පාචිත්‍යං කියලා සිකපදයක් මා වෙනුවෙන් මටම අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. පැලවෙන ජාති විනාශ කිරීම උපසපන් භික්ෂුවකට තහනම් වෙනවා. එහිලා වෙනම පිළිපැදිය යුතු විනය පරයායකුත් තියෙනවා. ඉතින් මම මගේ ජීවිතේ නැසී ගියත් මේ වැල් ටික මම මේ අමු වැල් ටික පැලවෙන වැල් මම කඩන්නේ නැහැ. අන්තිමට ගින්නට හසු වී ජීවිතේ නැති වුණා. නමුත් ඒ උතුමන් මහන්සේ රැකපු සීලය අනුවසින්, ඒ දක්වා පුරුදු කරගෙන ආපු සමත විපස්සනා භාවනාවේ අනුවසින් අනාගාමි වුණා. අනාගාමි වෙලා බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඒ වගේ තවත් කතා බොහෝමයක් කියන්නට පුළුවන්. අර උතුරු වඩුන්නා වෙහිටපු ගොවි මහත්තයා රහතන් වහන්සේ ළඟ සිල් සමාදන් වෙලා නැති වූ ගවයන් සොයාගෙන යනකොට පිඹුරෙක් වෙළුවා. අතේ කෙටේරියක් හෝ කැපෙන ආයුධයක් තිබුණා. පුළුවන්කම තිබුණා මේ පිඹුරගේ ශරීරය දෙකට කරලා බේරෙන්න. නමුත් මේ උපාසකතුමා කල්පනා කළා මම සම්භාවනීය රහතන් වහන්සේ නමක් ළඟ මේ සීලය සමාදන් වෙන්න පොරොන්දු වෙලා ආවේ. පොරොන්දු කඩ කරන්න හොඳ නැහැ. සිල් බඳින්න හොඳ නැහැ. අනාදිමත් සසරේ සිල් බඳපු අවස්ථා බොහෝම ඇති. නමුත් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මනාවම මේ සීලය රකින්න ඕනේ කියලා අතේ තිබුණ ආයුධය ඇතට විසිකලා. මක්නිසාද විසිකලේ? යම් විදිහකින් වේදනාව උත්සන්න වෙනකොට සිහිවිකල් වෙලා මේ සතාගේ ශරීරයේ මගේ මේ ආයුධයෙන් කැපෙන්න පුළුවන්. බලන්න පින්වතුනි, මේ සීලයට දිවිදුන් අනුහස අර ආයුධය අතින් මිදී විසවෙන මා සමගම අර පිඹුරා එකින් එක ගැටලිහලා මේ උපාසකවරයා නිදහස් කළා. අන්න ඒ වගේ සම්බුද්ධ ශාසනය කියන්නේ හරි ආශ්චර්යමත් වෙනත් ශ්‍රාවකයෝ ගෞරවයෙන් ශික්ෂාපද ආරක්ෂා කරනවා. ඒකට හේතුව ඔබ මොකක්ද සිතන්නේ? භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි. ධර්මයේ සාක්ඛාතයි සම්දිට්ඨිකයි. සංගරබ්නේ සුපටිපන්නයි උජුපටිපන්නයි. මේ ධර්මයේ තියෙනවා සනාතන ජීව ගුණයක්. ධර්මයට බැසගත් කෙනා, පිළිපදින කෙනා, හික්මෙන කෙනා පුදුම විදිහේ සහන් සුවයකින් පොරව පුරවා සනස සනසා සතප සතපා ශාන්තිය මෙත කැඳවාගෙන යනවා. එනිසා මේක දුරක්ඛාත ධර්ම විනයක් නෙමෙයි, ස්වාක්ඛාත ධර්ම විනයක්. එනිසා මේ ධර්ම විනයට පැමිණෙන ගිහි පැවිදි ශ්‍රාවකයන්ට තියෙන එක දෙයක් තමයි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්මයේ පිළිගන්නවා. තිසරණේ පිහිටලා බුදුරජාණන් වහන්සේ කියා දුන් දේ ඒ විදිහටම පුරුදු කරනවා. එහෙම වෙන්නට නොදී එපා කිව්වනම් යමක් සිරිමුව මඩලින් කිසිසේත් කරන්නේ නැහැ. ඒකනේ දේශනා කළේ ජීවිතේ නිසාවත් උල්ලංඝනය කරන්නේ නැත කියලා කිසිම ශික්ෂාපදයක්. කරන්නට කියලා යමක් දේශනා කොට වදාළසේක් නම් ඒ දේද උපරිම ශක්තිපමණින් සිද්ධ කිරීම ශ්‍රාවකයන් විසින් එදා මෙදා තුර සිද්ධ කළා. එනිසා මේ සම්බුද්ධ ශාසනය මේසා අති දීර්ඝ කාලයක් වින්මතුනි දිගාසිරි ලැබුවා. ඉතින් මතු යුගයටත් මේ ශාසන දායාදය ලබා දෙන්නට නම් ඒකාන්ත වශයෙන් අප ඒ ශික්ෂා ගෞරවය කියන එක හදවතේ දරාගෙන පිටුවාගෙන හික්මෙන්නට ඕන. ගිහි වුණත් පැවිදි වුණත් පුද්ගලානුබද්ධව වැරදි සිද්ධ වෙන්නට පුළුවන්. කෙලෙස් උස්සන්න වීම නිසා ශික්ෂාපද කැඩීම් සිද්ධ වෙච්ච අවස්ථා නැතුව නෙමෙයි. හැබැයි කිසිම කෙනෙක් අවසානයේ පසුතැවුණා මිසක් මට මේ ශික්ෂාපද බරක්කේ වැඩියක්කේ අයින් කළ යුත්තක්කේ එහෙම කතා කළේ නැහැ. එම සිතන්නවත් ඒ හිත් පෙළඹුණේ නැහැ. Tamanට වැරදුණා තමයි. කෙලෙස් මහෝගයකට යට වුණා තමයි. මොනවා කරන්නද? ජාතිත් මාතින් ආය ශික්ෂාපද නොබිඳේවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන ආයමත් හික්මුණා. එනිසා අපි බුදුරජාණන් වහන්සේට සුවච වෙන්න ඕන. ධර්මයේ සංගයාට සුවච වෙන්න ඕන. උණුකම් ඇති කර ගන්නට හොඳ නැහැ. එහෙම වුණොත් ජීවිතයක් පිරෙනවා, අගාධයට මැද හැලෙනවා. ඒක තමන්ට තේරෙන්නේ නැහැ. ඒ මායා මෝහනීය ධර්ම වලට යට වුණාම තමන්ට තේරෙන්නේ නැහැ ඇද වැටෙන අගාධය. ඉතින් අන්නේ කාරණා අපි නිතර ගිහි පැවිදි ඔක්කොම කල්පනා කරන්න ඕන. ඒ වගේම සෑම ශික්ෂාපදයක්ම සෑම පැනවීමක්ම සිරිමුව මඩලින් පනවා බදාලේ මහත් අර්ථයක් වෙනුමෙන්. ඒ ශික්ෂාපදයක් පැනවීම පිළිබඳව දස අර්ථයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි, මම මේ ශික්ෂාපදාවට ගියාට නෙමෙයි පනවන්නේ, බොහෝ ප්‍රයෝජන සලකලා. ඒවා එහෙම නෙමෙයි කියලා ලෝකේ කාටවත් කියන්නට බෑ. අපැහැදිච්ච අයගේ පැහැදීම ඇති වෙන්නට, පැහැදිලා ඉන්න අයගේ පැහැදීම වෙනස් නොවී දිනුනු වෙන්නට, මේ සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතින්නට, ඒ වගේම නොපනත්කම් අපනත්කම් කරන භික්ෂුන් වහන්සේලාට මේ විනය තිබුණොත් නිග්‍රහ කරලා
ඔවුන්ව එයින් අතමුදවන්නට පුළුවන්. ඒ වගේම වැරද්දට නිසි දඬුවම ලබා දීලා වැරද්දක් වුණොත් ආය පිරිසුදු කරන්නට පුළුවන්. ඒ වගේම සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට මහත් අනුග්‍රහයක් ලබා දෙන්නට පුළුවන්. ධර්මයේ විනය බොහෝ කාලයක් ලෝකෙ පවත්වන්නට මේ හේතු වෙනවා. මේ වගේ උතුම් අරුත් සර්වඥතා ඥාණයෙන් දැනගෙන තමයි ඔය ශික්ෂාපද පැනවීම මෙම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ කාරණා ගැන වඩාත් සැලකිල්ලෙන් වඩාත් නුවණින් පිළිපදින්නට ඕන. ඇතැම් විට ඇතැම් ශික්ෂාපද සුරක්ෂා කරන්න ගියාම ඒ ආරක්ෂා කරන්න යන උදවියට ඒ ශික්ෂාපද ආරක්ෂා කිරීම තුළ මුල් අවස්ථාවේ කිසියම් බරක් දැනෙන්නට පුළුවන්. ඒක ඇටි එහෙම තමයි. සංසාරය අති දීර්ඝ කාලයක් නොමග ගිය සිතක්, නොමග ගිය කාය කර්ම, නොමග ගිය වචී කර්ම ඇති උදවියට ඒවා පිළිබඳව සීමා පනවනකොට තරමක් අපහසුයි. හැබැයි කාලයක් හික්මිලා බලනකොට විශාල ක්ලේශයක් ප්‍රහාණය වෙලා, අකුසලයක් ප්‍රහාණය වෙලා, විශාල පාපයක් දුර වෙලා, සංසුන් බවක් ඇති වෙලා, නිවීමක් ඇති වෙලා, සමාධිය පිණිස උපනිශ්‍රේ වෙලා, ඥානෙ වැඩිලා, පුදුම විදිහේ අස්වැසිල්ල මේ ධර්ම මාර්ගය තුළ ලබන්න පුළුවන්. එනිසා කිසිම කෙනෙක් හිතන්නේ නැහැ ශික්ෂාපද බරක්ය, වැඩියක්ය, මේවා අයින් කළ යුත්තේය, මේවා අපිට රකින්න බෑ, එහෙම කරන්නේ නැහැ. ඒ වගේම අපේ විනය ඉතා පැහැදිලිව තියෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් වූ ප්‍රකාශ කරනවා නම් කිම් පනි මෙහි කුද්ධාන කුද්ද කෙහි සෙක්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාව දේව කුක්කුච්චායි විහේසායි විලේඛාය සංවත්තන්ති. එහෙම ශික්ෂා මේ කුඩානු කුඩා ශික්ෂාපද ආදී හික්මීමේ ඇති ඵලයකින් ඒවා අපිට බරක්ය කියලා කියනවා නම් ඇවතක් පපා සිද්ධ වෙනවායි භික්ෂුන් වහන්සේට. අන්න එහෙමයි අපට මේ ශික්ෂාපද පිළිබඳව බුදුරජාණන් වහන්සේ අනුදැන බදාලේ. ඒ වගේම මේ කාරණිය අපි සැලකුවොත් මහණෙනි මගේ ශ්‍රාවකවරු බොහොම කැමැත්තෙන් තමයි මේ ශික්ෂාපද ආරක්ෂා කරන්නේ. කිසිම අකමැත්තකින් නෙමෙයි. දැන් අපිට උනත් පින්වතුනි ගිහි පැවිදි අපි කාට උනත් දැන් මේ ශික්ෂාපද සමූහයේ දකිනකොට පුදුම සැනසෙල්ලක් එනවා. දැන් අපි විනය ඉගෙන ගන්න කාලේ ගුරු ස්වාමීන් වහන්සේලා අපට මේ විනය කියා දෙද්දී තවත් ශික්ෂාපදයක් එනවා. ආශ්චර්යම තවත් ශික්ෂාපදයක් එන හැම තැනකින්ම අපේ ජීවිත ආරක්ෂා කළා. කොහොමද ආරක්ෂා කළේ? සතර අපායට වැටෙන නොදී ආරක්ෂා කළේ මෙන්න මේ ශික්ෂාපද නැමැති වැට හේතු කරගෙන. ශික්ෂාපද නැමැති වතියෙන් තමයි සතර අපායට වැටෙන නොදී ආරක්ෂා කරන්නේ. එනිසා ශික්ෂාපදයෙන් ශික්ෂාපදයේ පෙළ අටුවාම ටීකාව අපේ ගුරුකුලයේ වාචනාමාර්ගයේ ඔස්සේ ඉගෙන ගන්නකොට පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා, අස්වැසිල්ලක් දැනෙනවා. අහෝ මහා මුනිවරයාණෙනි, දසබලධාරී බුදුරජාණන් වහන්සේ කොච්චරනම් අනුකම්පාවකින්ද අපට මේ දයාව, සැනසීම, අනුකම්පාව ලබා දුන්නේ කියන හැඟීම ඇති වෙනවා. මිසක් එතනින් එයා මේවා වැඩි නේද කියලා එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි මේ හිතන අය ඉදත් හිටියා ලෝකේ ඉන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෝ ඒ විදිහට කල්පනා කරන්නේ නැහැ. දැන් ඔය පළමු ධර්ම සංගායනාව පවත්වද්දී ඒකට නිමිති වෙච්ච කාරණයක් තිබුණානේ පින්වතුල අහලා තියෙනවා. ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දවසක් දා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 7ක් වෙනකොට ඒ පරිනිර්වාණ මංචකයේ සමීපයට වඩිනකොට ඒ අතරමඟදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක්, වයස්ගත වෙලා පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළා, "අලං ආවසෝමා සෝචිද්ධමා පරිදේවිද්ද සුමුත්තාමයන් තේන මහා සමනේන." වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මේ පැවිද්දා කියනවා, දැන් බොහෝ භික්ෂුන් වහන්සේලා ශෝකයටපත් වෙලා ඉන්නේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑම නිසා. ඒ කියන්නේ මගඵල නොලබපු භික්ෂුන් වහන්සේලා මගඵල ලබපු උතුමෝ ධර්ම සංවේගය උපද්දවාගෙන ඉන්නේ. දැන් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් කොච්චර ඉක්බින්දද සෝතාපන්නයින, සෝතාපන්න වුණත් ඇඬෙන්නට පුළුවන්. රහතන් වහන්සේලා ධම්ම සංවේගය උපද්දවාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නා. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා දුකටපත් වෙලා ඉන්නකොට මේ මහලු පැවිද්දා මුණ්ඩ පබ්බජිතය ප්‍රකාශ කළා, "අනන්ත පා වැළපෙන්න එපා, මොකටද ශෝක කරන්නේ? අපි මහා ශ්‍රමණයාගෙන් අත මිදලා ඉන්නේ. දැන් අපිට මේක කරන්න, මේ දේ නොකරන්න කියලා කියන්න කෙනෙක් නැහැ. කැමත දෙයක් කරගෙන දැන් අපිට ජීවත් වෙන්න පුළුවන්." ආන්නේ විදිහට මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළා. අසාහිතපු සංඝ පිරිසේ ඒ මහා කාශ්‍යප මුනිවරයාණන් වහන්සේ කල්පනා කළා, "හන්දමයන් ආවසෝ ධම්මංච විනයංච සංගායාම." දැන් ධර්මයේ විනය සංගායනා කරන්නට හොඳම වෙලාවක්. පුරේ අධම්මෝ දිප්පති ධම්මෝ පටිභාහියති. අධර්මය මතුවෙලා ධර්මය යටපත් වෙන්න කලින්, අවිනය මතුවෙලා විනය යටපත් වෙන්නට කලින්, ඒ වගේම අධර්මවාදීන් බලවත් වෙලා ධර්මවාදීන් යටපත් වෙන්නට කලින් ඉක්මනින්ම ධර්ම විනය සංගායනා කරන්නට ඕනේ කියලා අර බුදුරජාණන් වහන්සේ ඒ තැන දේශනා කරපු සූත්‍ර විනය අභිධර්මය ඒ රහතන් වහන්සේලාගේ හදවත්වල සිංහ කෙණ්ඩියක තෙල් වගේ තැම්පත් වෙලා ඒ වෙනකොට තිබුණා. ඉතින් ඒ ධර්මය පිළිවෙලකට සංග්‍රහ කරලා මතු පරම්පරා වෙනුවෙන් වාචෝග්ගත කරමින් වාචනා මාර්ගයෙන් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යන්නට සලස්වන්ට ඕනේ කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කළා.
ඒක බුදුරජාණන් වහන්සේත් කල් නැතිවම දැකවදාලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මේ ශාසනය භාර වෙච්ච විශාලම වගකීමද එයයි. ඒ වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරගෙන ආපු මහා ශ්‍රාවකේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේනි. ඉතින් ඒ ශ්‍රාවකයන් වහන්සේ මේ විදිහට හිතලා 500ක් පමණ රහතන් වහන්සේලා තෝරාගෙන අජාතසත්තු රජතුමාගේ රාජ අනුග්‍රහයෙන් සහ ආරක්ෂාවෙන් රජගහනුවර සප්තපර්ණී ගුහාද්වාරයේ තමයි ඔය පළමු මහා ධර්ම සංගායනාව පැවැත්වුවේ. එතෙන්දී තමයි සූත්‍ර විනය අභිධර්මය මේ ත්‍රිපිටක ධර්මයම අර්ථකථා සහිතව ඒ රහතන් වහන්සේලාගේ පරම්පරාවට බාර කළේ. විනය විමසුවේ විනයධර උපාලි ස්වාමින් වහන්සේගෙන්, ඊළඟට ධර්මයේ විමසුව ආනන්ද ස්වාමින් වහන්සේගෙන්. ඒ ධර්මයේ තුල තියෙනවා අභිධර්මය, සූත්‍ර, ඒ සියල්ලම ඒ උතුම් මහා මුනිවරු අකුරක්වත් වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම දේශනා කළ, ප්‍රකාශ කළ. ඉන් අනතුරුව ඒ සීනු රහතන් වහන්සේලා එකතු වෙලා සංගායනාවට නංවලා දීර්ඝ ප්‍රමාණයේ සූත්‍රාන්තර්ගත දීඝනිකාය, මධ්‍යම ප්‍රමාණයේ සූත්‍රාන්තර්ගත වනෙහින් මධ්‍යමනිකාය ආදී වශයෙන් ඒවා සංග්‍රහ කළා. ඒ වගේම පරාජිකා පාලි පාචිත්‍ය පාලි ආදී වශයෙන් ඔය විනය පිටකය ඒ විදිහට අපි අද ඉගෙන ගන්නා විනය පිටකය සංග්‍රහ කළා. ඊළඟට අභිධර්ම පිටකය ධම්මසංග නිභංග ආදී වශයෙන් ඒ විදිහට මේ ත්‍රිපිටක ධර්මයම ඉතා මනාව අටපාඩම් කරගෙන එන්න පුළුවන් වන ආකාරයෙන් සංග්‍රහ කළා. රහතන් වහන්සේලා ගෞරවාදරෙන් ඊට පස්සේ දරාගෙන පරම්පරාවෙන් පරම්පරාවට ඒ මහා උතුම් දායාදේ ලැබලා දුන්නා. උන්වහන්සේලා එතෙන්ද සිද්ධ කරපු විශේෂ දෙයක් තියෙනවා පින්වතුනි. ඒ උතුමෝ ඒ පළමු මහා ධර්ම සංගායනාවේදී සාසනෙහි අනාගත පැවැත්ම වෙනුවෙන් ගත්ත විශේෂ තීරණයක් තියෙනවා. අන්නේ තීරණය තමයි දැන් මේ ධර්ම සංගායනාව පවත්වලා අවසන් වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේනි බුදුරජාණන් වහන්සේ ළඟින්ම අවුරුදු 25ක් ඇසුරු කළේ. ඉතින් අනිත් රහතන් වහන්සේලා නොදන්න කරුණු පවා ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා. ඉතින් ආනන්දයන් වහන්සේ වදාලා භගවාමං භන්තේ පරිනිබ්බාන කාලේ ඒව මාහ ස්වාමීන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වඩිනකොට මට මෙන්න මෙහෙම දේශනා කළා. කොහොමද? ආකංකමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන කුද්දානු කුද්ධකානිසේ කහපදානි සමූහනෙය්‍ය. ආනන්දය මාගේ ඇමෑමින් මාගේ ශ්‍රාවකවරු කැමති නම් පමණක් කුද්ධානු කුද්ධක ශික්ෂාපද සමූහනය කරනවා. ඒ කියන්නේ ඉවත් කරනවා. ඒ වෙලාවේ මෙන්න මෙම ප්‍රකාශ කළා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කළාට පස්සේ ප්‍රකාශ කළාට පස්සේ මහා රහතන් වහන්සේලා ප්‍රශ්නයක් ඇහුවා ආනන්දයන් වහන්සේගෙන්. මොකක්ද අහපු ප්‍රශ්නය? පුච්චේ පනත්වං ආවුසෝ ආනන්ද භගවන්තං කතමානි පන භන්තේ කුද්දානු කුද්දකානි සික්ඛාපදානි. ආනන්ද, ඔබ ඇහුවද ඒ භාග්‍යවතුන් වහන්සේගෙන්? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුද්දානු කුද්දක ශික්ෂාපද මොනවද කියලා ඇහුවද? නකෝ අහම් භන්තේ භගවන්තං පුච්චෙන්. ස්වාමීනි, ඒ කාරණේ නම් ඇහුවේ නැහැ. දැන් ඔන්න මේ අවස්ථාවේදී 500ක් පමණ රහතන් වහන්සේලා ඒ වෙලාවේ වැඩ ඉන්නවනේ. ඒ රහතන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා, නැත්නම් දහම් සාකච්ඡාවක් ඇති වුණා. මොනවද මේ කුද්දානු කුද්දක ශික්ෂාපද? එතන හිටපු ඇතැම් රහතන් වහන්සේ නමක් ප්‍රකාශ කළා, සතර පරාජිකා හැර අවශේෂ ශික්ෂාපද සියල්ලම කුද්දානු කුද්දකයි, කුඩානු කුඩා ශික්ෂාපද කියලා. තවත් රහතන් වහන්සේ නමක් ප්‍රකාශ කළා, පරාජිකා සංඝාදිශේෂ හැර ඉතුරු වේවා කුද්දානු කුද්දක. තමත් රහතන් වහන්සේ නමක් පරාජිකා සංඝාදිශේෂ අනියත හැර අනිත් ඔක්කොම කුද්ධානු කුද්දක. තවත් රහතන් වහන්සේ නම ඒකටම 30ක් වූ නිසඟි ප්‍රතිතිත් එකතු කළා. ඒ ටික හැර එතනින් එහා තියෙනේම කුද්ධානු කුද්දක. තවත් රහතන් වහන්සේ නමක් ඒ ටිකටම 92ක් වූ ප්‍රතිතිත් එකතු කරලා එතනින් එහා තියෙනේම කුද්ධානු කුද්දක කියලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. නමුත් මේ මහා පිරිසිදු සංඝ සභාවේ, ඒ කියන්නේ ප්‍රභින්න ප්‍රතිසම්බිධා ප්‍රාප්ත බුදුරජාණන් වහන්සේගේ සමීප ඇසුර ලැබ, දෘශ්‍යමාන ඇසුර ලැබපු, ජීවමාන ඇසුර ලැබපු මහරහතන් වහන්සේලා අතර පවා මෙව්වා කුද්ධානු කුද්ධක, මෙව්වා කුද්ධානු කුද්ධක නෙමෙයි කියලා ශික්ෂාපද සම්බන්ධයෙන් එක අදහසක් ඇති වුණේ නැහැ. ඒකට හේතුව ඒ රහතන් වහන්සේලා ඒ පිළිබඳව කිසිවක්ම නොදන්නවා නෙමෙයි. හැබැයි රහතන් වහන්සේලා එහෙම ප්‍රකාශ කරපු හේතුවක් තියෙනවා. හේතුව තමයි දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද සමූහණය කරන්න කියලා දේශනා කළා කැමතිනම් කුද්ධානු කුද්දක. හැබැයි ඒ ශික්ෂාපද මොනවද කියලා බුදුරජාණන් වහන්සේ එහෙමනම් දේශනා කරන්න ඕන. නමුත් භාග්‍යවතුන් වහන්සේ උපසපන් භික්ෂුවකට ශික්ෂාපද අවමයෙන් 227ක්, අධිකරණ සමත ටික අරහත් කියමු ශික්ෂාපද 220ක් කියලා. එතකොට මෙන්න මේ ශික්ෂාපද, මේවා තමයි ශික්ෂාපද, නැත්නම් ශික්ෂාපද මාතෘකා කියලා කිව හැකියි.
ඒවායේ තියෙන එක ශික්ෂාපදයක් තුලට බැසගත්තට පස්සේ කුඩා අනු කුඩා ප්‍රභේද මෙතකයි කිවන හැකි ප්‍රමාණයක්. ඒව දන්නෙත් භාග්‍යවතුන් වහන්සේ. එතකොට දැන් ශික්ෂාපදයක් තථාගතයන් වහන්සේම පනවලා ඒව අයින් කරන්න කියලා දේශනා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේම උද්ධාන කුද්ද මොනවාදයි දේශනා කරන්න ඕනේ. ඒක කිසිම ශ්‍රාවකයෙකුට කරන්න හැකියාව නැහැ. ශික්ෂාපද සමූහණයක් කරන්න කියනවා නම් මෙන්න මේවා තමයි උද්ධාන කුද්දක කියලා භාග්‍යවතුන් වහන්සේගේම සිරිමූ මඩලින් පැන නගින්න ඕන. ඊට පස්සේ කැමැති නම් සංඝයා සමූහණය කරයි, අකමැති නම් නොකර ඉඳි. නමුත් එහෙම අවසරයක් සිරිමුව මඩලින් ලැබිලා නැහැ. ඒ නිසා මේ කතාව එතනින්ම අවසන් කරන්නට සිද්ධ වෙනවා. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දෙක වදාලා. ආඛංකමානෝ සමූහණේ කැමැති නම් වෙනස් කරගන්න. ඇයි එහෙම එනම් දේශනා කළේ? මොකක්ද එහෙම දේශනා කරන්නට හේතුව? අන්න එතන තියෙනවා මේ ධර්මයේ මහා කස්සපස්ස ඥාන බලස්ස දිඨත්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ විස්මිත ඥාන බලය දුටු බැවිනි. පස්සතිහි භගවා බුදුරජාණන් වහන්සේ කාන්තේ මෙන්න මේ කාරණය දක වදාරන මොකක්ද? සමූහනතාති බුත්තේපි. මම ශික්ෂාපද සමූහණය කරන්න කියලා කිව්වත් සංගීති කාලේ කස්සපෝන සමූහනිසතේති. පළමු ධර්ම සංගායනාව පැවැත්වෙනකොට කාශ්‍යපයන් වහන්සේ කිසිසේත් සමූහණය කරන්නේ නැහැ. තස්මා විකප්පේ නේම තපේසි. එනිසා විකල්ප වශයෙන් පරියාය වශයෙන්, ඒ කියන්නේ ඒ කාන්ත කළ නෙමෙයි, අනුමති පරිකප්පත්තේසු සතමී කියලානේ කියන්නේ. ආන්නේ සතමී විභක්තියෙන් මේ කාරණය ඒ ව්‍යාකරණේ අන්නේ විදිහට දේශනා කළා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම, යදි අසමූහනනම් දිත්තං, සමූහණය කරන්නේ නැහැ කියලත් බුදු ඇසින් දැක්කනම්, තදේවත ඉච්චිතං සමූහණය නොකිරීම බලාපොරොත්තු වුණා නම් බුදුරජාණන් වහන්සේ අතකස්මා භගවා ආඛංකමානෝ සමූහනතෝති අවෝච. එහෙනම් ඇයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කැමතිනම් මගේ ඇවෑමෙන් සංඝයා කුද්ධාන කුද්ධක සමූහණය කරාවා කියලා එහෙනම් දේශනා කළේ? අන්න එතෙන්දී මේ ධර්මයේ තුල අපට කියා දෙනවා තථා රූප පුංගලජ්ජාසේ වසේන කියලා. මොකක්ද එකින් අදහස් කරන්නේ? සම්තිහි කේචි කුද්ධාන කුද්ධකානි සික්ඛාපදානි සමාදාය වත්තිතුම් අනිච්ඡම්තා. එතෙන් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කොයි කාලෙත් කුද්ධාන කුද්ධක ශික්ෂාපද සමාදම් වෙලා ආරක්ෂා කරන්නට කැමති නැහැ. තේසං තථා අවුච්චමානේ භගවති විඝාතෝ උපජ්ජය. භාග්‍යතුන් වහන්සේ අර විදිහට පරයාය වශයෙන් දේශනා නොකරලා තිබුණා නම් අර කුද්ධාන කුද්ධක රකින්නට අකමැති භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ගැන තරහක් ඇති වෙනවා. මේ පුංචි පුංචි දේවල් පවා භාග්‍යතුන් වහන්සේ රකින්න කියලා දේශනා කරලා තියෙනවනේම. අපේ අත්පා ඔක්කොම ගැට ගහලා තියෙන්නේ. කොහොම හිතෙන්න පුළුවන් දැන් අර මහලු පැවිද්දා එහෙමනේ ප්‍රකාශ කළේ. දැන් ඒ නිසා කාශ්‍යප මහ රහතන් වහන්සේට පවා ඒ ධර්ම සංගායන පවත්වන ආසන්නම නිමිත්ත වුණෙත් එයනේ. ඒ මහලු පැවිද්දාගේ අකෘතඥ නැත්තම් අසත්පුරුෂ වදන් වලනේ. පාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් මොන දුකක් නොවින්දද මේ උතුම් ධර්මය ලෝකයට දේශනා කරන්න අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. ඒ බව දන්නෙත් භාග්‍යවතුන් වහන්සේනි. එනිසා මහා කරුණාවෙන් වදාහල ධර්මයක් වෙනියක් පිළි අරගෙන අපි මේ සංසාර දුකින් අත මිදෙන්න කටයුතු කරනවා හැර අර වාගේ වචන ටිකක් කාටද කියන්න පුළුවන්? අනිත් එක මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දින 7යි ඒ ශ්‍රී ශරීරයේ දවස සඳුන් දරසෑයක ආදාහණය වෙන්නට නියමිතයි අවස්ථාවට යන ගමන් කොහොම ද්‍රෝහීත්වයක් ඒ ඇතැම් භික්ෂුන් වහන්සේලගේ තියෙන්න ඇතිද? ඒව ගැන පුදුම වෙලා වැඩක් නැහැ. කෙලෙස් සහිත සිත් වලින් ලෝකයේ දෙස බලනකොට අරමුණු ග්‍රහණය කරනකොට ඒ බඳු දේවා සිද්ධ වෙන්නේ කහන දෙයක් නෙමෙයි. අනිත් එක දැන් ওই දේවදතුන් අවුරුද්දන්නා ප්‍රසිද්ධ චරිතයක්නේ බුද්ධ ශාසනය. එතුමන් වහන්සේට භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ප්‍රකාශ කළා එවත්නි දේවදතුන් ඔබ ওই විදිහට හැසිරෙන්න

සිත්වලින් ලෝකයේ දෙස බලනකොට අරමුණු ග්‍රහණය කරනකොට එබඳු දේවල් සිද්ධ වෙන්නේ කහන දෙයක් නෙමෙයි. අනිත් එක දැන් ඔය දේවදතුන් අවුරුද්දන්නා ප්‍රසිද්ධ චරිතයක්නේ බුද්ධ ශාසනය. එතුමන් මහන්සේට වික්ෂුන් වහන්සේලා එකතු වෙලා ප්‍රකාශ කළා එවත්නි දේවදතුන් ඔබ ওই විදිහට හැසිරෙන්නේ. ඉතින් අසාධනකත් පරියාපෝ තිබුණා නම් ඒ ඔක්කොම අනර්ථේ පිණිස හේතු වුණේ. ඔය කෝකාලිකල වගේ උදවිය හික්මවන්න කොතර වෙහසුණාද? අනිත් එක තමයි පින්වතුනි සතර පායට වැටෙන කම්ම ඉරේට වැටෙන කම්ම ඒ මෝහයෙන් මුලාවටපත් වුණාට පස්සේ තේරෙන්නේ නැහැ. එනිසා මේ තැන් අපි තා හොඳින් හඳුනා ගන්නට ඕන. ඉතින් අර භික්ෂුන් වහන්සේලා කුද්ධානු කුද්දක රකින්නට අකමැති භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ ගැන උරණ වුණොත් බොහෝ කාලයක් ඒ අයට දුක පිණිස හේතු වෙනවා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ සියලු කාරණා මහා කාශ්‍යපයන් වහන්සේට බාර කළා. එතකොට ඒ අයට කිසිසේත්ම වාරයක් හම්බ වෙන්නේ නැහැ නොමග යන්නට. ඒ අයට හික්මෙන්නට සිද්ධ වෙනවා අවසාන වශයෙන්. ඉතින් අන්නේ නිසා ඒ සියල්ලම මනාව දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඒ වගේම අනාගතස්ස ඥාණයෙන් මේ සියල්ල දකින්වානි. අඤ්ඤ දත්තෝ පුරතෝබිය තස්ස අච්චයේපි රක්ඛින්සු වේව. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ වගේම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ශ්‍රාවකවරු සත්තු සාසනස්ස සංඝස්සච මහන්ත භව දස්සනත්තම්පි. බුදුරජාණන් වහන්සේ ගැන ඊළඟට ශාසනය ගැන සංඝයා ගැන ගෞරවේ නැත්තං ඒ උතුම් වස්තු පිළිබඳව මහත්වය සලකලා ගුණයක් තියෙනවද මොනතරම් තේජසක් තියෙනවද එනිසා ඒ තුනුරුවන්ට ගරු කරමින් සම්මුඛ ශ්‍රාමකයෝ වගේම අසම්මුඛ ශ්‍රාමකයෝ පවා සෑම ශික්ෂාපදයක්ම ආරක්ෂා කරගෙන බුද්ධ ගෞරවයෙන් ශාසනය පිළිපන්නා. ඒ පිළිපදින බව ලෝකයට තෝරා ලෝකයට හඳුනා ගැනීමට අවස්ථාවක් දීමත් ඔන්නතන සිද්ධ වුණා. එනිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ කතමං පන බන්තේ කුද්දකං කතමං අනුකුද්දකං කියලා මේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ. ස්වාමීනි කුද්දක මොනවද අනුකුද්දක මොනවද කියලා එහෙම ඇහුවේ නැහැ. එහෙම අහන්න ඇති හේතුව මොකක්ද? සමූහන ජාසයස්සේව භාවතෝ. ඒ ශික්ෂාපද අයි සමූහණය කරන කිසිම අදහසක් ඒ රහතන් වහන්සේ ආනන්දයන් වහන්සේ ගාදුපති තිබුණේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් කොටින්ම ආවේ නැහැ. තේනේව ඒක සික්ඛාපදම්පි අපරිච්ඡජිත්වා සබ්බේසං අනුග්ගහේතබ්බ භාව දස්සනත්තං. එනිසා එකම ශික්ෂාපදයක් නම් ඉවත් කරන්නේ නැතුව අයින් කරන්නේ නැතිව සියලු පනෝප ශික්ෂාපදවලට අනුග්‍රහ දැක්වීම පිණිස චත්තාරි පරාජිකානි තපෙත්වා අවශේෂානි කුද්ධානු කුද්ධකානි ඉත්‍යාදි මහංශෝ. සතර පරාජිකා හැර අනිත් ඔක්කොම කුද්ධානු කුද්ධක කියලා රහතන් වහන්සේ ප්‍රකාශ කරා. ඒකයි මම ඔබට කිව්වේ රහතන් වහන්සේ ඒ ගැන නොදන්නවම නෙමෙයි, ඒ උතුම දන්නවා. නමුත් රහතන් වහන්සේට ඕන වුණා සියලුම ශික්ෂාපද 100 ගෞරවයෙන් ආරක්ෂා කරන පරම්පරාවක් ලෝකේ ජීවත් වෙනවාය. ඒ පරම්පරාව නිසා ධර්මයේ විනය පවතිනවාය. සාරාසංක කල්ප ලක්ෂයක් පෙරම් දම් පුරපු මහා ධර්මරාජයන් වහන්සේට ගෞරව කරන්න නම් කෙලෙහි ගුණ සලකන්න නම් ඒ උතුමන් වහන්සේ දීපු දායාදයේ මැකෙන්නට අතුරුදන් වෙන්නට නොදී මේ ධර්ම විනය තුල අන්තිම කෙනා නොවි බොහෝ කාලයක් ඒ ධර්ම විනය පවත්වන්න ඕන. එනිසා අන්නේ බලාපොරොත්තු මත තමයි ඒ මහා රහතන් වහන්සේලා එහෙම තීරණයකට ආවේ. ඊට පස්සේ තමයි ඒ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ විනය කර්මයකින්ම කුද්ධානු කුද්දක ශික්ෂාපද කිසිසේත්ම මතු ශාසන වංශෙහි සමූහණය කළ නොහැකි යන්න කියාපාමින් ඒ පිළිබඳව තහවුරු කරන්නට යෙදුනේ. සංඝයාගෙන් ඒ 500ක් පමණ ප්‍රබින්න ප්‍රතිසම්බිදා ප්‍රාප්ත මහා රහතන් වහන්සේලාගෙන් සැඳුම්ලත් සංඝ සභාවේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සුනාතු මේ ආවුසෝ සංඝෝ. එවැත්නි සංඝයා වහන්සේ මා කියන දේ අහන්න. මොකද එතන හිටපු වැඩිහිටිම ස්වාමීන් වහන්සේ තමයි කාශ්‍යප රහතන් වහන්සේ. සන්තම් මහකං සික්ඛාපදානි ගිහී ගතානි ගිහී නෝපි දානන්ති. අපේ ශාසනයේ තියෙන භික්ෂූන්ට පනෝප ශික්ෂාපද ඇතැම් මේවා තියෙනවා ගිහි අය පවා දන්නවා. එතකොට කොච්චර මේ ශාසනය ප්‍රචලිතයිද කියලා බලන්න. ශික්ෂාපද ඇතැම් මේවා ගිහි අය පවා දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනකොට ඒ පනවන ධර්ම සභාවේ ගිහි අයත් ඉන්නවා, පැවිදි අයත් ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ සියලු දෙනාටම ඇහෙනවනේ. අය රහසේ පනවනවා නෙවෙයිනේ, අනන්ත සකුවා තල අතර රැවු දෙන්න තමයි පනවන්නේ. මොකද ශික්ෂාපද පැනවීම කිසිම රහතන් වහන්සේ නමකට කරන්න අවසරයක් නැහැ ශාසනේ. ඒක තැනක තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ඉන්නකොට උන්වහන්සේට වැටහුණා මෙන්න මේ අදහසක්. භාග්‍යවතුන් වහන්සේ දැන් වික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවනවා නම් හොඳයි කියලා. ඒ බඹ ඇවිල්ලා සඳහන් කළා සාරිපුත්‍රයන් වහන්සේ. නමුත් ආගමේ හිතුවන් සාරිපුත්‍ර ඒ ගැන බලාපොරොත්තු වෙන් ඉන්න ඒ පිළිබඳව කාලය දන්නේ තථාගතයන් වහන්සේමයි. සුදුසු වෙලාවේ ශික්ෂාපද පනවනවා. ඒ වගේම මේ හිතෙන විදිහට නෙමෙයි තථාගතයන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වේ. ඒ පැනෙව්වේ සෑම ශික්ෂාපදයක්ම කාලය වෙලාව ඒ පිළිබඳව ආසන්නම නිමිත්ත මතු වුණාට පස්සේ. ඔය අෂ්ටගරු ධර්ම හැර අනිත් සෑම පැනවීමක්ම පාහේ බොහෝ සෙයින් එකට හේතු වෙච්ච කාරණයක් තිබුණා. අධ්‍යාචාරයක් වික්ෂුන් වහන්සේලා අතරින් පැන නැගුණා. ඒ අධ්‍යාචාරයේ

නිති කරගෙන වරදට නිසි දඬුවම නැත්නම් ඒ වරද හා සම්බන්ධ වූ ශික්ෂාපදය ඒ ශික්ෂාපදයේ ප්‍රඥාප්තිය අනුප්‍රඥාප්තිය එහෙම නැත්නම් ඒ ශික්ෂාපදය කොයිතරම් මට්ටමකින්ද ආරක්ෂා කළ යුත්තේ ඒක කැඩෙන්නේ කොහොමද හිලා අංග මොනවද ආදී සමස්තය දේශනා කිරීමේ පූර්ණ හැකියාව තියෙන්නේ භාග්‍යවත් වරහතෝ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේට පමණයි. එනිසා කිසිම හේතුවකින් කිසිම වික්ෂුන් වහන්සේ නමකට ඒ ශික්ෂාපද පිළිබඳව එකතු කිරීම කරන්නට එහෙම නැත්නම් අයින් කරන්නට ඒ ශික්ෂාපදයන්ට කිසියම් අනුප්‍රඥප්ති එකතු කරන්නට තියෙන ඒ ශික්ෂාපදයක් ලිහිල් කරන්නට ඒ කිසිම හැකියාවක් සිහිනයකින්වත් ලැබෙන්නේ නැහැ. සිහිනයකින්වත් ලැබෙන්නේ නැහැ. ඒ කාරණේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මා ඇතුළු අපේ පරම්පරාවේ වික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය මේක දැනගෙන තමයි කටයුතු කරන්නේ. ඊළඟට ගිහි අය වුණත් එහෙම තමයි. මේ ශික්ෂාපද අපිට ආරක්ෂා කරන්න කියලා තියෙනවා. පංචශීලයක් ආරක්ෂා කරන්න කියලා තියෙනවා. උපෝසත සිල් සමාදන් වෙන්න තියෙනවා. මේවා හරි බරක් නේ කියලා එහෙම හිතන්නට හොඳ නැහැ. ශාස්ත්‍ර වූ ගෞරවයෙන් මේවා අපේ යහපතරනේ පනවලා තියෙන්නේ. අපට අවැඩක් කරන්නද නැහැ. සතර අපායෙන් අපවත මුදවන් ඉසිසෙල්ලාම ඊළඟට සහන් මාර්ගයට පමුණුවලා චතුරාර්ය සත්‍ය අවබෝධ කර දෙන්න. මේ සංසාර දුකක තැවි තැවි කොච්චර කල් ආවද? එහෙව් අපට නෙමේ දහම් රාවේ ඇසෙන්නේ. එනිසා තව ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවලා තිබුණා නම් ඒත් අනේ හොඳයි කියලා අපි පිළිගන්න ඕන. ශික්ෂාපද 500ක් තිබුණා නම් 1000ක් තිබුණා නම් ඒත් හොඳයි අපි පිළිගන්නවා. අන්නේමයි අපේ මනස හැම වෙලාවකම යොමු වෙන්න ඕනේ. හැබැයි මෙන්න මේ කාරණේ කියන්න ඕනේ. වික්ෂුන් වහන්සේලාගේ ඇතැම් වික්ෂුන් වහන්සේලාගේ කෙලෙස් උස්සන්න වීම නිසා ශික්ෂාපද බින්දනවස්ථා නැතුව නෙමෙයි. එහෙම බින්දනවස්ථා තියෙනවා කාගේ වුණා. මඟ ඵල ලබනකම් එහෙමනේ ස්වභාවය. එහෙම ශික්ෂාපද බිඳී ගියා කියලා ඒ ශික්ෂාපද බිඳුණා නම් ඒ ශික්ෂාපද බිඳුණාට පස්සේ තියෙනවා නැගී සිටීමේ ක්‍රමයක්. ඒ ශික්ෂාපදයක් බිඳුණාම නැගී සිටින ක්‍රමයක් තියෙනවා මේ සාසන විශේෂ උපසම්බන්ධයි භික්ෂුන් වහන්සේ නමකට. එමෙබ්දසීම් වත්මානත් පිරීම් ආදී වශයෙන් ඒ ක්‍රමයේ දේශනා කළා. එතකොට විශේෂයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට එමෙබ්දසීම් වත්මානත් පිරීම් මෙන්න මේ විදිහට ඒ ශික්ෂාපද වලින් ඒ ශික්ෂාපද බිඳුණාට පස්සේ එම යථා තත්වයට පත් කරගෙන ආයමත් ඉදිරි ගමන යන්න පුළුවන්. එනිසා සීම තැනක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අපහසුවක් වෙන්න නෙමෙයි පහසු විහරණේ පිණිසමයි ශික්ෂාපද පනවා වදාළේ. පහසු විහරණේ පිණිස යක ඉතාම පැහැදිලිව දේශනා කළ ශික්ෂාපද පැනවීමේ හේතුව අතර සංඝයාගේ පහසුව පිණිස තමයි මේ ශික්ෂාපද පැනවීම සිද්ධ කළේ. ඉතින් එතකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ ගිහි අය පවා දන්නවනේ බුදුරජාණන් වහන්සේ සංඝයාට ශික්ෂාපද පනවලා තියෙනවා කියලා. සචේමයන් කොද්ධාන කුද්ධකානි සික්ඛාපදානි සමූහ නිස්සාම අපි ඉතින් මේ කුද්ධාන කුද්ධක ශික්ෂාපද සමූහණයක් කරන්න ගියොත් එහෙම බොහෝ දෙනා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරාවි. කොහොම ප්‍රකාශයක්ද? ධූම කාලිකං සමනේන ගෝතමේන සාමකානං සික්ඛාපදං පඤ්ඤත්තා. ශ්‍රමණ මහා ගෞතමයන් විසින් ශික්ෂාපද පනවලා තියෙන්නේ ශ්‍රාමකයන්ට පිරිනිවන් පාලා ඒ ශ්‍රී ශරීරය ආධානය කරපු ඒ සෑයේ ගින්න නිමනකම් විතරයි. ඒ සෑයේ උණුසුම නැති වෙනකම් විතරයි මේ ශ්‍රාවකයෝ ශික්ෂාපද ආරක්ෂා කරන්නේ. තථාගත ශ්‍රී ශරීරය ආදාහණය කරපු සෑයේ ගින්න නිවෙන්නත් කලින් උණුහම නිවෙන්නත් කලින් මෙන්න ශික්ෂාපද උල්ලංඝනය කරන ශ්‍රාවකයෝ. අන්න එහෙම චෝදනාවක් වුණත් එන්න බැරි කමක් නැහැ. බලන්න මේ මුනිවරු හිතපු ඇති කොච්චර නම් ශාස්ත්‍ර ගෞරවයක් තිබුණාද? මොන්න තරම් ලයාන්විතයි දේ හිතපු විදිය. දයානුකම්පාවෙන් යුක්තයිද? එහෙව් මුනිවරුන්ටයි අර කාරණේ බාර කළේ. මේ අපිට එහෙම නෙමෙයි. ආකංකමානෝ ආනන්ද ආනන්දයේ කැමැත්තෙන් මාගේ ඇබෑමෙන් සංඝයා කුද්ධාන කුද්දක ශික්ෂාපද සමූහණය කරනවා කියන එක බාර කළේ මහා කාශ්‍යපයන් වහන්සේ ඇතුළේ පිරිසට මිසක් එතනින් මතු යෝගයකට නෙමෙයි. එනිසා එදවසින්ම ඒ මහා කාශ්‍යප රහතන් වහන්සේ ඒ වෙලාවේ සංඝයාගෙන් අවසර අරගෙන ප්‍රකාශ කරනවා කොහොමද? යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ අපඤ්ඤත්තා න පඤ්ඤාපේය. සංඝයා කිසිසේත් නොපවනවපු ශික්ෂාපදයක් මින් මත්තට බුද්ධ ශාසනය පවතිනකන් ආය පනවන්නේ නැහැ. එන අලුතෙන් ශික්ෂාපද පනවන්නත් බෑ. ඒ වගේම අලුතෙන් කිසිම ශික්ෂාපදයක් පනවන්න කිසිම භික්ෂුවකට අයිතියක් නැහැ. ඒ වගේම පඤ්ඤත්තන්න සමුච්චින් දෙය පනවපු එකම ශික්ෂාපදයක්වත් ඉවත් කරන්නට කිසිම භික්ෂුවකට හෝ භික්ෂු සමූහයකට හෝ කිසිම පිරිසකට ඒ හැකියාව නැහැ. අට පිරිසක් ඉන්නවනේ මේ අමා ධර්මයේ දේශනා කරපු අට පිරිස අතර කිසිම කෙනෙකුට ඒ ගැන හිතන්නවත් අයිතියක් නැහැ. ඒ අතර මහා සංඝරත්නය තුන් කල්ලායිති. ඒ උතුම කිසිසේත්ම ඒ පැනවීම ඉක්මවා යන්නේ නැහැ. මොන පැනවීමද? කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු මහ රහතන් වහන්සේලා කරපු ඒ පැනවීම. ඒකෙන් අදහස් කළේ මතු පරම්පරාවේ කිසිවෙක් කිසිම ශික්ෂාපදයක් ඉවත් කරන්නේ නැහැ කියන මෙන්න මේ කාරණය මොනම හේතුවකින්වත් වෙනස් කරන්නේ නැහැ. යතහ පඤ්ඤත්තේ සුසික්ඛාපදේසු සමාදාය වත්තේය. පනෝප ශික්ෂාපදවල ඒ ආකාරයෙන්ම හික්ම වෙනවා කියලා ඒ සංඝයා සම්මත කළා. ඒක පින්වතුනි
ඒ කාරණේ ඒ සම්මත කිරීමෙන් පස්සේ අද දක්වාමත් බුද්ධ ශාපනේ පවතිනකනුත් එහෙමයි. ඒක මොනම හේතුවකින්වත් ඒ කෙසේ නොවේ කියලා කියන්නට බෑ. ඒ වගේම අධ්‍යතන යුගයේ ජීවත් වන සංඝ රත්නයට කිසිසේත්ම ඒ ශික්ෂාපද සමෝහනය කිරීමේ අයිතියක් නැහැ. එසේ හිතන්නවත් අයිතියක් නැහැ. ප්‍රකාශ කරන්නවත් අයිතියක් නැහැ. ඒ වගේම එහෙම හිතන්නට හෝ ප්‍රකාශ කරන්නට පුළුවන් කියලා යමෙක් හිතනවා නම් ඒක ඉඳුරාම වැරදි දෙයක්. ඒක ධර්මවාදී භාවයක් නෙමෙයි, ඒක අධර්මවාදී භාවයක්. ඉතින් ඒ නිසා අපි ඒවත් ඉතා පැහැදිලිව තේරුම් අරගෙන බොහොම අනුකම්පාවෙන් මේ හැම දෙයක්ම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උරණ වෙන දෙයක් නැහැ, ගැටෙන්න තැනක් නැහැ, වාද විවාද වල පැටලෙන්න ඕබනා නැහැ. අභ්‍යන්තරයට හිත යොමු කරගෙන අපේ පුද්ගල ජීවිතවල ඇති වැරදි අඩුපාඩු ටික හදාගන්නනේ මෙච්චර මේ භාග්‍යතුන් වහන්සේගේ සෙනෙහස අපිට ලැබෙන්නේ. අන්න එහෙම හිතපුවම මේ ප්‍රශ්න විසඳිලා යනවා. එනිසා මෙතර කාලයක් බුද්ධ ශාපනේ රැකුනේත් මේ මහා රහතන් වහන්සේලාගේ කරුණා දයාව මුල් කරගෙනනේ. ආන්නෙම හිතන්නට ඕන. ඉතින් අන්න එහෙම හිතලා ඒ දවස හිටපු ඒ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ මේ විදිහට එදා ඒ කුධාන කුද්දක ශික්ෂාපද සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විනිශ්චයකට පත් වුණා. ඒ වගේම ඒ දවස පටන් මේ ප්‍රශ්නය පිළිබඳව ආය කවදාවත් කිසිම තැනක ආය කතා කරන්න උවමනා වුණේ නැහැ. ඔය මිලින්ද ප්‍රශ්නයේ තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ කවුලුත් අහලා තියෙනවානේ, බොහොම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක්. අන්නේ රහතන් වහන්සේගෙන් ඔය මිලිඳු මහරහතුමා ප්‍රශ්නයක් ඇහුවානේ, බන්තේ නාගසේන කතමං කුද්දකං කතමං අනුකුද්දකං. ස්වාමිනී නාගසේනයන් වහන්ස කුද්දක ශික්ෂාපද මොනවද, අනුකුද්දක ශික්ෂාපද මොනවද? අන්නේ වෙලාවේ දුක්කටම් මහරජ කුද්දකං දුබ්භාසිතං අනුකුද්දකං. මහරජතුමනි දුෂ්කට වර්ගයේ ශික්ෂාපද වලට කියනවා කුද්දක කියලා, දුබ්භාසිත වලට කියනවා අනුකුඩා ශික්ෂාපද නැත්නම් අනුකුද්දක කියලා. මෙන්න මෙහෙම දේශනා කළා ඒ නාගසේන මහරහතන් වහන්සේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නාගසේනත් හේරෝ කුද්දාන කුද්දකං ජානි. නාගසේන මහරහතන් වහන්සේ කුද්දාන කුද්දක දැනගත්තා. හැබැයි මහා කසපත් හේරෝ පනතං අජානන්තෝ, මහා කාශ්‍යප රහතන් වහන්සේ ඒව ගැන දන්නේ නැතුව දාර සංඝයා අතර විනය කර්මයකින්ම ඒ කුද්ධානු කුද්දක වෙනස් කිරීමක් මින් මත්තට සිද්ධ වෙන්නේ නැහැ කියලා දේශනා කරේ. කුද්ධානු කුද්දක ගැන නොදැනද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. නැතන් ඒ වං ගහේ තබ්බං, ඒ කාරණේ එහෙම ගන්න එපා කියනවා. එහෙම හිතන්න එපා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ. ඒ උතුම් මහන්සේ නොදන්නවා වෙන්න බෑ. සුගතයන් වහන්සේ පොරොපු චීවරය පවා හුවමාරු කරගෙන මේ මුළු බුද්ධ ශාසනය පොරොපු එකම භික්ෂුන් වහන්සේ. මොනතරම් ඒ පිළිබඳ පාරමිතාවක් තියෙන්න ඇතිද? අපි ඒව ගැන හිතන්නට ඕන. එහෙනම් ඇයි නාගසේනයන් වහන්සේ විදිහට දේශනා කළේ? නාගසේනයන් වහන්සේ දන්නේ නැද්ද කාශ්‍යප මහරහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාව ඒ තුළ ඇතිවෙච්ච අවසාන මිනිස්සේ දන්නවා. ආන එතන දේශනා කරනවා පරේ සංවාද පතෝ පච්චේදනත්තං සංගීති කාලේ ධම්ම සංගාහක මහා තේරේහි ගහිත කොට්ඨාසේසු අන්තිම කොට්ඨාස මේව ගහිත්වා මිලින්ද රාජානං සංඥාපේපි. දැන් එතන තිබුණේ මහ විශාල වාදයක්නේ. මිලිඳු රතුමා හින්දා පිසුන්හබල සැහැන අපහසුතාවයට පත් වුණානේ. ඒ කතාව වෙනම කියන්නට උනේ. ඉතින් ඒ මිලිඳු මහ රජතුමා අහපු ප්‍රශ්න වලට ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙන්න ඕනේ. එතකොට තමයි එතුමා දමණය වෙන්නේ. එනිසා මේ මිලිඳු රජතුමා දමණය කිරීමේ අපේක්ෂාවෙන් අර මහා රහතන් වහන්සේලා සංග්‍රහ කරලා ආපු ඒ විනය පිටකේ තියෙන ඒ දුෂ්කට දුබ්භාපිත කුද්දක අනුකුද්දක කියලා දේශනා කරේ මිලිඳු මහ රජතුමා දමණය කරලා එතුමාට සිද්ධවන්නා වූ මහත් අර්ථය එතුමාට ලබා දීම වෙනුවෙන් තමයි මේ ප්‍රකාශ කළේ. මහා කස්සපත් හේරෝපන ඒක සික්ඛාපදම්පි අසම්මෝහනිතු කාමතාය තථා කමවාචං සාවේති. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එකම ශික්ෂාපදයක් පස් සමෝහණය කරන්නට ඇති අකමැත්ත නිසා තමයි කර්ම වාක්‍යයෙන්ම ඒ විදිහට ප්‍රකාශ කළේ. ඉතින් එතනින් මෙහා පැත්තට ආය ගැන කතා කරන්නවත් හීනයකින්වත් හිතන්න කිසිම ගිහියෙකුට බෑ, කිසිම භික්ෂුවකට බෑ. ඒ ගැන අපි හොඳට හිතර ගන්න ඕන. අනවශ්‍ය වාද විවාද ඇති කරගන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඊළඟට මේ මහා රහතන් වහන්සේලගේ පරම්පරාව බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මේ මහා රහතන් වහන්සේලා ඒ මහා මුනිවරු හැසිරෙච්ච විදිය මේ අමා ධර්මය අපි දන්නවනේ. ඊට පස්සේ සම්බුද්ධ තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා ටික ටික කාලය යනකොට රහතන් මහබලගේ පහළවීම අඩු වුණා, ආර්යයන් මහබලගේ පහළවීම අඩු වුණා. ඉතින් ඒ තත්වේ එන්න එන්න අදටත් එහෙම තමයි. දැන් අද වර්තමානයේ තියෙන භික්ෂුන් වහන්සේලගේ සංඝ සංස්ථාමේ තියෙන ගුණාත්මක අගය හරය තව අවුරුදු 200කින් 300කින් 500කින් 1000කින් එහෙමම තියෙයි කියලා කියන්න බෑ. මොනම සංස්කාරයක් වුණත් විපරිණාමයට පත් වෙනමනේ. එනිසා ඒ දවස තිබුණ ඒ ශාසන නමෝදය, ඒ දවස තිබුණ ඒ උණුහුම අද ඒ විදිහටම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මය, මේ විනය, ඒව ආරක්ෂා කරන සංඝරත්නය, හැම ශික්ෂාපදයක්ම දිවි හිමියෙන් රකින සංඝරත්නය අදටත් මේ පෘථිවි මණ්ඩලයේ වැඩ සිටිනවා. ඒ ගැන කිසිම බාධයක් නැහැ. ඒ දවසේ මේ සංඝරත්නය ශික්ෂාපද ගෞරවාදරයෙන් ආරක්ෂා කරනවා. අනිත් එක
අපේ මේ ශ්‍රී ලංකා ධරණී තලය කියන්නේ ධර්මද්වීපයනේ. මේ පොළොවෙන් තමයි මුළු ලෝකයටම මා ධර්මයේ පැතිරලා ගියේ. මේ පොළොවේ එදත් ධර්මයේ සුරක්ෂිතයි, අදත් ධර්මයේ සුරක්ෂිතයි. මොනතරම් අරාජික සමයන් ආවද ඉතිහාසයේ ඒ සියලු අවස්ථාවල මහා සංඝරත්නය බැමිණිතයා සාගතයේ කාලෙම කොච්චර අමාරුවෙන්ද ධර්මයේ විනය කටපාඩම් කරගෙන ආවේ. දානි තිබිලද, පැන් පොදක් පානය කරන්න තිබිලද, දින හතේ අටේ හාමතේ. ඉතින් ඔය සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම පිටකේ, අර්ථකථා ටික ඔක්කොම කටපාඩම් කරගෙන ආව කිව්වම් අපිට නම් හිතා ගන්නත් අමාරුයි. මොකද එහෙම ධාරණ ශක්තියක්, එහෙම කැපවීමක්, එහෙම මුනිවරු රැකදුන් දේ කොච්චර ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුද, කොච්චර ගෞරවයෙන් ඒ පිළිබඳව පිළිපැදිය යුතුද යන්න අපි හැමෝම හිතර ගන්න ඕන. මේක ගිහි පැවිදි, පිරිමි නොපිරිමි අපි ඔක්කොටම හිතන්ට ඕන තැන. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු වාදේ විවාදේ පැටළුනේ නැහැ. මේ අමා ධර්මයේ ලෝකයට බොහොම කරුණාවෙන් දේශනා කළා. අපේ තියෙන වාචනා මාර්ගය, අපිට ලැබිලා තියෙන දායාදය ඒ විදිහටම ලෝකෙට ලබා දුන්නා. මතවාද, කුකුස්, කංකා මෙව ඇති කරන්නට උවමනාවක් නැහැ. එහෙම කලේ නැහැ අපේ මහා සංඝරත්. අනිතක තුන් වතාවක් තථාගතයන් වහන්සේ සිරිපා තබපු පොළොවනි. එනිසා ඒ වගේම බුද්ධ අධිෂ්ඨානයෙන් මේ සාසනය මෙච්චර කල් රැකුණේ. බුද්ධ අධිෂ්ඨානය ඒ විදිහටම සිද්ධ වුණා. මහා සංඝරත්නය දිවිහිමියෙන් පිළිපන්න ඒ දෙකම එකතු වෙලා බුද්ධ ශාසනය රැකුණා. අතුමත්තරත් ඒ විදිහටම රැකෙනවා. අවශ්‍ය වන්නේ මේ අමා ධර්මය සූත්‍රයේ, විනය, අභිධර්මයේ, අර්ථකථාවේ, ටීකාවේ ඇති අයුරින්ම ගුරු ඇසුරේ මනාවිගෙන ගන්නට ඕන. මනාවිගෙනගෙන ඉන්නෙක් මෙතේ ඒ විදිහටම දේශනා කරන්න ඕන. අකුරක්වත් වෙනස් කිරීමේ අයිතිය කාටවත් නැහැ. ආන්හිම දේශනා කරවුවාම මතවාද, ඒ වගේම වාද විවාද මේ කිසිමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අමුතු දේ කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. එනිසා මේ බුද්ධ ශාපනයේ දිගාපින ලැබුණා බලාපොරොත්තු වෙන සත්පුරුෂ පින්වතුන්ලා මහා සංඝරත්නය හැමදාම තම තම මෙහෙවර ඉෂ්ට සිද්ධ කළා. අපිත් ඒ දේ සිද්ධ කරමු. මේ අමා ධර්මයෙන් පළමු කොට අපි ඉක්මෙන්ට ඕන. ඉක්මෙමින් ඒ අමා ධර්මයේ අනුකම්පාවෙන් ලෝකයටත් කියා දීලා අපේ යුගේ නිමා වෙනකොට තවත් උතුම් පරපුරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පරපුර ඇති කිරීමේ ඒ වගකීමත් මනාව දරාගෙන ඒ වෙනුවෙනුත් කටයුතු කළාම බුද්ධ ශාපනය තව බොහෝ කල් පවතිවි. බොහෝ දෙනා මේ ශාසනයෙන් ප්‍රයෝජන ලබාවි. සතර අපායෙන් අත මිදෙමි. බොහෝ දෙනා සුගතිය උපදින කටයුතු කරාවි. නිවනින් නිමී සැනසෙන්න අවශ්‍ය පාරමි පුරා ගනිමි. ඉතින් ඒ උදෙසා මේ බුද්ධ ශාසනය බොහෝ කල් පවතිවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ආනන්දයන් වහන්සේ ප්‍රාර්ථනාව සිද්ධ කළානි. දස බල සේනප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං මහතු. බලන ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැතුම තථාගතයන් වහන්සේ දස බල ධාරීන් වහන්සේ නැමැති මහා සෛලමය පර්වත මස්තකයෙන් පහළ වුණා වූ නිර්වාණය නැමැති අමා සාගරය පලා ගලා බසනා වූ ජින වචන නදී, බුදුරජාණන් වහන්සේගේ අමා වදන් වැල නැමැති ගංගාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති රළපතරින් සෝභමානව බොහෝ කල් නොසිඳී ගලා බසීවා. ඒ ප්‍රාර්ථනාව නිසා ඒ රහතන් වහන්සේලාගේ ඒ ප්‍රාර්ථනාව අපි සිත්හි දරා ගන්න ඕන. ඒ දවස හිටපු මහා රහතන් වහන්සේලාගේ ගුණ තේජසට, ඒ උත්තම මහා පාරමී තේජසට අපි සිරිපාවලට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නේ නැහැ කියලාත් මතක තියා ගන්න ඕන. එනිසා ඒ දවස ඒ මහා රහතන් වහන්සේලාගේ තීන්දුව තීරණ උල්ලංඝනය කර හැකි කිසිම සංඝ සංස්ථාවක් මෙමකට අවදාවත් අනාගතයේ පහළවන්නේ නැහැ. මොකද ඒකට හේතු නැති නිසා. එනිසා අපි ආන්නේ කාරණියත් හේතට අරගෙන මේ උතුම් බුද්ධ ශාසනය හික්මෙන්ට ඕනේ. ගිහි ඔබත් එහෙමයි, පැවිදි අපිත් එහෙමයි. එහෙම හික්මෙලා බුද්ධ ශාසනයේ දිගාපින ලබා දෙන්නට කටයුතු කරමු. සියලු දෙනාටම මේ අසෝ ධර්ම පරියාය බොහෝ කල අද సంతාන ඇතුලේ රාවදෙන ජීවිතේ निराකුල මඟ පෙන්වීමක් සිදු කරන දේශනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සංදේව රජතුමාට, සතර වරම් දේව රාජවරුන්ට, ඒ වගේම ආර්ය සුමන සමම් දෙවියන්, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ, මෛත්‍රි මහා බෝසතාණන් වහන්සේ, මේ තලයේ පටන් බඹ විමන් දක්වා, මෙසක් වල පටන් පිරසක් වල දක්වා සියලුම සත්ව ප්‍රජාව, දෙවියන් සහිත ලෝකය මේ අති උදාර පුණ්‍ය සම්පදාව උරුම කරගෙන අනුමෝදන් වෙලා පාරමි පුරාගෙන වහ වහාම ධර්මාවබෝධය ලබාගෙන ගෝර භයංකර සසරින් අත මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකා

0: හි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පප්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පප්ති සිද්ධියා ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් ධර්ම දානමේ පුණ්‍යමහිමේන් හැම හද සන්තානයක්ම නිවි පහන් වේවායි මම ප්‍රාර්ථනා කරමි. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සංඝ සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු.
1: සාධු සාධු සාධු. ඉරිදා සිරිනේ තසපුවේ ධර්මානුශාසනාවයි ඔබ ශ්‍රවණය කළේ. මිල කල නොහැකි උතුම් දායාදය ධර්ම දායාදයයි ඔබ ලැබුවේ. ගිලන් වූ හිතට මහා ඖෂධය වූ ධර්ම ඖෂධයයි ඔබ ලැබුවේ. ඒ උතුම් ධර්ම ඖෂධයෙන් මේ සසර ගමනේ මහා පීඩාව සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්නට ඔබට වාසනාව පෑදේවා. ඒ උතුම් ධම්මග එලිපෙහෙලි කොට දහම් අවවාදයෙන් අපසිත් සනසවාලෝ ගරුදේශකයාණන් වහන්සේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් ධර්මාවබෝධය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් නැතිෆම් රේඩියෝවේ මේ ධර්මදේශනාවේ ධර්මදායකත්වයේ දරන්නට ඔබට අපි ආරාධනා කරනවා. 0174252014 අංකයට කතා කරන්නට. ඒ වගේම නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැතිෆම් බණ වැඩසටහන ඔස්සේ සිත්නේ තසපුව ඉරිද සිත්නේ තසපුව අහන්නටත් ඔබට ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආරාධනාවත් සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නේ තසපුව ධර්මානුශාසනාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි.
2: සිත්නේ තසපුව.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
1: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
3: මම කාලේ මාපල්ලගම තුමනදාස් කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක් මට ඩොක් තියෙනවා මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා ඒකට බය වුණා අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලෙන් කමල් බන්දුල මහත්තය කියලා එහේ ගියා මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා කරාපරින් කියනවා මට එහෙම හාට් ඇටැක්ක් නෑ කියලා කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්
0: කතා කරන්න 0777 300 940
4: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමැල සතතරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදබිමට එන්න මාධ්‍ය සවිය net fm
0: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
5: Alpha Studio with Kasuni and Lehansa.
0: සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
6: අවදත් අලුත් කාගේ

0: Sit mit Assepur. Sit mit Assepur.
1: අයිබවන් සුබ සන්ධ්‍යාවක් ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාවයේ අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අපි හැමදේම මේ ධර්ම සාකච්ඡාව තුළ ධර්මය පිළිබඳව ලොකු ගෞරවයකින් ලං වෙලා ඉන්න අපේම ශ්‍රාවකයන් වෙනුවෙන් නැත්නම් ධර්මයේ තුලින් ජීවිතය නිවා ගන්නට සනසවා ගන්නට ධර්ම මාර්ගයේ නියැලෙන්නට කටයුතු කරන ශ්‍රාවකයන් වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම තමයි ලබා දෙන්නේ එනිසා අපි ඔබට ආරාධනා කරන මේ වැඩසටහන හොඳින් අහන්න අහන්නට අවස්ථාව නොලැබුණොත් තව කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න ඕන කියලා හැඟුණොත් හිතට අවහය පිළිබඳ හැඟීමක් ඇති වුණොත් නේත්‍රාලෝක YouTube නාලිකාවේ මේ ධම් සාකච්ඡාව ධර්මදේශනාව ඉරිදසිත නසපුව තිබෙනවා එනිසා ඔබට නේත්‍රාලෝක YouTube නාලිකාවට ගිහිල්ලත් වැඩසටහන අහන්නට පුළුවන් දිනේ ආරාධනාවත් ආරම්භයේදීම සිදු කරනවා ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ අතිපූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේව මහත් ගෞරවයෙන් নমস্কার පූර්වකව පිළිගනු ලබනවා අවසර ස්වාමීන් වහන්ස අපි ධර්මය ගැන කතා කරනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය සිදු වෙලත් අපට වසර 2500ක් ඉක්මවා ගොස් තිබෙන කාලවකවානුවක් මේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවමත් සුරක්ෂිතව අපේ මව්භූමියේත් ඒ වගේම තදාසන්න බෞද්ධ රටවලත් පවතිනවා ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් අපේ ගෞරවනීය සංඝරත්නය විසින් සිදු කරන අතරින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ස්වාමීන් වහන්සේලා නැත්නම් අපේ ලංකාවේ අපේ හාමුදුරුවන් වහන්සේලා ගන්නා වූ වෑයම කැපකිරීම අපිට සුළුෙන් තකන්නට බැහැ ලෝකයේ ධර්ම ප්‍රචාරණයේ උදෙසා ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේ අතින් සිදු වෙන කාර්යභාරය ශාසන උන්නතියට ප්‍රධාන හේතුවක් කියලා මට හිතෙනවා මේ සෑම උත්සාහයක් මුන්නහන්සේලා දරන්නේ ධර්ම දේශනා කරන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ විනය කර්ම ආරක්ෂා කරමින් ඒවා රැකගන්නේ එතකොට ශික්ෂාවන් පිළිබඳව නිරන්තරයෙන් සමාජයේ දැනුවත් වෙන්නේ ඒ වගේ භික්ෂුන් වහන්සේලා අතර පවතින ගැටලුවක් තිබෙනවා නම් ඒවා උන්වහන්සේලා පොහොය කර්ම කරමින් ඒ ගැටලු निराකරණය කරගන්නේ ඒ වගේම අපේ විනය කර්ම අතර විවිධ පින්කම් පැවැත්වෙන විනය කර්ම පැවැත්වෙන මේවා තුල සෑම විටම උත්සාහ දරන්නේ ශාසනය පවත්වා ගන්න නම් ධර්මය රැකෙන්න ඕනෑ කියන තැන අපට විවාදයක් නැහැ පිළිබඳ අපි දන්න ධර්මය ආරක්ෂා වුණොත් ශාසනය පවතිනවායි කියන කාරණේ. ඉතින් ඒ ධර්මය රකින්නට ස්වාමීන් වහන්සේලා ගන්න කැපකිරීම පිළිබඳ සිහිපත් කරනකොට මට හිතෙනවා අද සාකච්ඡාව ඒ දෙසට යොමු කරලා ඒ ඔස්සේ මතු කළොත් හොඳයි කියලා. මොකද මිත්‍යා දෘෂ්ටික විවිධ බලපෑම් හමුවේ කටයුතු කරන පිරිස් ඕක නෙමේ ධර්මය මෙයයි කියලා වෙනම ධර්මයක් කියන අවස්ථාව අපි දකිනවා. එතකොට අපිට හිතෙනවා නෑ මේ පෙධර්මයේ රැක ගන්න ඕන ආරක්ෂා කරගන්න ඕන එක සමාජගත වෙන්න ඕන එතකොට මේ මිත්‍යා දෘෂ්ටික කඩතුරාව සම්පූර්ණයෙන්ම වහලම දාන්න පුළුවන් කියලා එහෙම හිතෙන අවස්ථාවක් තිබෙනවා සහ යතරින් සමහර භික්ෂුන් වහන්සේලාත් ඇතැම් වෙලාවට අපි දකිනවා විවිධ ධර්මාර්ථ කථනයන් නිරූපණය කරද්දී ඒ තුල නියමාර්ථයෙන් ධර්මය නැත්නම් ත්‍රිපිටකානුකූල ධර්මය රැකෙනවාද කියන කාරණේ පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා ඒ නිසා මේ සමාජයේ විටින් විට මතවාදයක් විදිහට සමාජගත වුණා ධර්ම සංගායනාවකට මේ කාලයයි කියලා. එහෙම අවස්ථාවකුත් ආවා. ඒ නිසා අපි අපේ ස්වාමීන් වහන්සේ ධර්මය රැකගැනීමේ වැදගත්කම, ධර්මය ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදය, එදා මහරහතන් වහන්සේලාගෙන් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී කොටගත්තු අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේලාගේ සිට මේ දක්වා ඒ පවත්වාගෙන එන්නට කටයුතු කළ ආකාරය පිළිබඳවත් සිහිගන්වමින් ධර්මය ආරක්ෂා කරගැනීමේ වටිනාකම පහදලා අද සාකච්ඡා ආරම්භය ලබා දෙන ලෙස බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක ඔබ වහන්සේට ආරාධනා කරනවා. අවසරයි අපි ස්වාමීන් වහන්සේ.
2: හැම දිනාටම තෙරුවන් සරණයි. නැවතත් මම බොහොම මෙත්සිතින් මහා සංඝරත්නය වෙනුවෙන් පින්වතුන්ලාට ආශිර්වාද කරනවා. සුවසේ පහසු විහරණයෙන් මේ උතුම් දහම් පිළිසඳනේ යෙදিলা දහම් කරුණු වඩා හොඳින් ධාරණය කරගෙන යෝනිසෝ මනසිකාරයෙන් අර්ථ විමසලා ජීවිතයට බහා ගලපාගෙන මේ අමා ධර්මයේ සුවය සහනය අත්විඳින්නට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා පින්වත් වරුණ ඔබද මාද මේ සත්පුරුෂ සියලු පින්වතුන්ලාද අද යම් ධහමකින් විනයකින් සැනසෙනවා නම් ඒ ධර්මය මේ ලෝකෙට දායාද කළේ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවෙන් ඒ මහා කාරුණිකයානෝ මොනතරම් කැපකිරීමක් මහන්සියක් ගතද කියන එක මහබෝසත් චරියාව හඳුනන අය දන්නවා. එසේ බොහෝ කැපකිරීම් මතින් මහා පාරමි කදම්බයක් මතින් සම්මා සම්බුද්ධ රාජ්‍යයට වැඩම කරලත් නතර නොවි. අවබෝධ කරපු ධර්මය ලෝකානුකම්පාවෙන් 45 වසරක් දේශනා කළා. වරුණ ඒ මුළු 45 වසරේම දේශනා කරපු අමා ධර්මය එකම විමුක්ති රසයෙන් යුක්තයි. සූත්‍රයෙන් නැහුවත් විනයෙන් නැහුවත් විජම්බන පරයායෙන් නැහුවත් අසන්නාට විමුක්ති රසය ජනනය කරවීමේ මහා පුදුම ජීව ගුණයක් ඒ ධර්මය තුළ අන්තර්ගතයි. අනිත් එක වරුණ තථාගත සිරි මුවමඩලින් මතුනේ පැතිරුනේ සත්‍යයේ සිංහනාදයයි. අසත්‍යයම අසත්‍යයම සත්‍යයයි සලකපු අසත්‍ය මතම සැනසීම හොයපු සත්වගකට සත්‍යයේ රාවය හෙනකොට වරුණ බොහෝ දෙනෙකුට ඒක පිළිගන්නට තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒ සත්‍යාලෝකයේ පතාගෙනම පෙරම්දම් පුරපු විශාල සත්වගක් භාරතය තුළ එදවස ඉපදිලා හිටපු නිසා ඒ පිරිසට තථාගතයන් වහන්සේගේ සිරිමුව මල්ලෙන් චතුරාර්ය සත්‍ය රාවය ඇහෙනකොට පුරුදු දහමක් ඇහෙනවා වගේ දැනුණා. ඉතා ඉක්මනින් ඒ ධර්මය ඔවුනට අවබෝධ කරගන්නට පුළුවන් වුණා.

0: වැඩම කරන මොහොත වෙනකොට පස්මහා බුදු කෙස සිදකොට හමාරයි. නමුත් වරුණ අනාගත පරම්පරාවේ විශාල පිරිසක්. ඒ වෙනකොට ඉපදිලා නැහැ මනුස්ස ලෝකේ. නමුත් අනාගත පරම්පරා විශාල පිරිසක් තව අවුරුදු 100කින් උපදින කෙනෙක් ඉන්නවා. මගපල ලැබෙන 200කින් උපදින කෙනෙක් ඉන්නවා. ওই විදිහට මේ බුද්ධ ශාසන අන්තර්ධානීය දක්වාම ධර්මයේ අවබෝධය, ධර්මයේ සැපත, ධර්මයේ මිහිර, ධර්මයේ සුවය ලබන්නට පින් කරන ලදුව ප්‍රාර්ථනා පනිදි සහිතව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ සීලු දෙනා වෙනුවෙනුත් මහ පුදුමාකාර බුදු බලයකින් අරුණ අදිෂ්ඨාන පිහිටවලා කරුණාධාර පතුරුවලා තථාගත 32ක් මහා පුරුෂ ලක්ෂණ විහිදෙන ශ්‍රී ශරීරයෙන් නොපෙනී ගියත් ධාතු ශ්‍රී ශරීරයෙන් වැඩ සිටිමින් දහම් ජීවේ තුල වැඩ සිටිමින් පස්වාදහස් කාලයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන් නොවෙන්නට අදිෂ්ඨාන කළා. එනිසා අන්නේ අදිෂ්ඨානයේ මත වරුණ මේ මුළු කාලේ පුරාවට මේ ධර්මය අද වෙනකන් අපට ඇහුණා. මේ ධර්මයේ දැන් සාමාන්‍යයෙන් ගත්තාම ශාස්ත්‍රෝන් වහන්සේ නැ දේශනා කරපු ගුරුතුමා නැති වුණාට පස්සේ බොහෝ ඉගැන්වීම් ලෝකේ අතුරුදන් වෙලා යනවනේ වරුණ. ඒ උත්පාදනය කරපු ඒ දර්ශනීය මවපකෙනා ලෝකේ නැති වෙච්ච ගමන්ම දේවල් අතුරුදන් වෙලා යනවා. හැබැයි මේක මැවීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කර සනාතන සත්‍ය ලෝකෙට දේශනා කළා. ඉතින් අර ඊළඟ පරම්පරාවේ සම්මුඛ ශ්‍රාවකවරු, ඊළඟට ඒ සම්මුඛ ශ්‍රාවකවරුන්ගේ ශ්‍රාවකවරු, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පරම්පරාව, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මේ ධර්මයේ ගෞරවාදරෙන් අද වෙනකන් රැකපු රහස නේද වරුණ බැහුවේ ඔය ප්‍රශ්නය තුළ. අන්න එතන වරුණ එකම දෙයයි, ඒ උතුමෝ අපරිමිත ශාස්ත්‍රූ ගෞරවයෙන් යුක්ත වුණා, අපරිමිත ධර්ම ගෞරවයෙන් යුක්ත වුණා, පමණ කළ නොහැකි නිම්මානති සංඝ ගෞරවයෙන් යුක්ත. අන්න එතකොට සීල ගෞරවයේ අයගේ ජීවිතේ පිහිටියා. අන්න එතකොට සමාධි ගෞරවය ආවා. එනිසා සමත විපස්සනා භාවනාව හුස්ම රැල්ල වගේ රඳවාගත ජීවිතේ. ඊළඟට අප්‍රමාදී කටයුතු කළා. තිව්වනක් පිරිසගේ ඉතා හොඳ හිතක් රැකගත වාද විවාද පැත්තකට දැම වරුණ. පිස ගිනිගත් කෙනෙක් එගිනි නිමන්නට දරන ප්‍රයත්නයට වැඩි ප්‍රයත්නයකින් ආගමාධිගම බලාපොරොත්තුවෙන් ශාසනය හැසිරුණා. ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණා. එනිසා ඒ ශ්‍රාවකවරු එදා ශාසනයට බැසගත්තේ, කසාවක් දරාගත්තේ පරම අභිලාෂය මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම, භවදුක් අමාර කිරීම, බුදුරජාණන් වහන්සේ වැඩි සාන්ත පුරයට වැඩම කිරීම. ඒ පරමාර්ථය වෙනුවෙන් හැම දෙනාම වෙහෙසිත නිසා අර්බුද ඇති වුණේ නැහැ, වාද විවාද ඇති වුණේ නැහැ. ආන්නි පිරිස අතරින් තමයි මේ ධර්මයේ කටපාඩම් කරගෙන වාචෝත්ගත කරලා මසු පරම්පරාවට වරුණ දායාද කළේ.
1: සනස දැන් අර බුද්ධ පරිනිර්වාණය වෙලාවේදී ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණ දැන් අපිට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන් ඕන හැකියාවක් තියෙනවා කියන අර්ථයත් සමගින් එතකොට මහා රහතන් වහන්සේලා ඒ කෙරෙහි ඒ මොහොතේම අවධානය යොමු කරා. ඒක වර්තමාන මේ ධර්ම ආරක්ෂා කරගෙන පවත්වාගෙන ඉන්නට විශාල රුකුලක් වුණා.
0: පින්වත් වරුණ, ඉතාම හොඳ තැනක් ඔබ සිහිපත් කළේ. ඔය සුභද්ද කියන වයෝවෘද්ධ වෙලා පැවිදි වෙච්ච පුද්ගලයා කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එක්ක කුසිනාරාවට එන ගමනේදී අතරමඟදී එක්තරා ආජීවකයෙක් මුණ ගැසුණා. ඒ ආජීවකයාගෙන් කාශ්‍යප මහ රහතන් වහන්සේ අසා සිටියා, අපාවුසෝ අම්මහකන් සත්තාරං ජානාසි. අපේ ශාස්ත්‍රඥ වහන්සේ ඔබ දන්නවද? ඉතින් කවුද නොදන්නේ? ඉතින් ඒ ආජීවකයා කියනවා, සත්තාහ පරිනිබ්බුතෝ සමනෝ ගෞතම. ස්වාමීන් වහන්සේ දැන් දින 7කට කලින් ඒ භාග්‍යතුන් වහන්සේ පිරිනිවුණා. තතෝ මේ ඉදම් මන්දාරෝ පුප්පං ගහිතං. ඒ භාග්‍යතුන් අපට පූජා පිණිස දිව්‍ය ලෝකෙන් දෙවිවරු පූජා කරපෝ මල් අතරින් මන්දාරෝ මලක් මම මේ අරන් එන්න කිව්වා. ඒකත් පෙන්නවා. ඉතින් ඒ වෙලාවේ අර රහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා. අනිත් හිටපු භික්ෂුන් වහන්සේලා මේ සමහර පිරිසට වරුණ සිහි නැති වුණා. ඒ කියන්නේ මඟපාලන ලබා තිබෙච්ච පිරිසට. ඉතින් අන්නේ වෙලාවේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඒ සියලු දෙනාගේ හිත සනසද්දී අර එක භික්ෂුවක් අර වයසක පැවිද්දා ප්‍රකාශ කරා, අලං ආවුසෝ මා සෝචිත්ත, එවත්නි ශෝක කරන්න එපා, මා පරිදේවිත්ත, මේ හඬන වැළපෙන්නුවම නෑ, සුමුත්තාමයන් තේන මහා සමනේන. ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි මිදුණා කිව්වා. උපද්දුතාච මයං හෝම. ඔන්න බලන්න වරුණ, අපි බොහොම පීඩාවටපත් වුණා. ඇයි ඒ? ඉදං වෝ කප්පති, ඉදං වෝ න කප්පති. හැම වෙලාවකම කිව්වා මේක කැපයි, මේක කැපයි කියලා. එනිසා අපි අතපය ගැට ගහලා තිබුණා වගේ. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එනිසා ඉදානි පන මයං යං ඉච්චි සාමතං කරිස්සාම. දැන් අපි කැමති දෙයක් කරගෙන ඉමු. යන්න ඉච්චි සාමන තං කරිස්සාම. අකමැති දෙයක් තියෙනවා නොකර ඉමු. ඔන්න බලන්න වරුණ, මේ ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් යනකොට කියපු ප්‍රකාශයක්. ඒකෙන් සංවේගයටපත් වුණා මහා රහතන් වහන්සේලා. ඒකට මුලපුර පුරහතන් වහන්සේ තමයි අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ වෙනුවෙම ප්‍රාර්ථනා කරගෙන වරුණ මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ රහතන් වහන්සේ හිතුවා වරුණ, හන්ද මයන් ආවසෝ ධම්මංච විනයංස සංගායාම.

0: තම විනය දැන් අපි සංගායනාවක් කරමු. පුරේ අධම්මෝ දිප්පති ධම්මෝ පටිභාහියති. අධර්මයේ මතුවෙන්න කලින්, ධර්මයේ යටපත් වෙන්න කලින් ධර්ම සංගායනාවක් කරමු. විනය යටපත් වෙන්න කලින්, විනය නොපෙනී යන්න කලින් අපි ධර්ම සංගායනාවක් කරමු. අධර්මවාදීන් බලවත් වෙන්න කලින්, ධර්මවාදීන්ගේ හයිය තියෙන වෙලාවේ ධර්ම සංගායනාවක් කරමු. අවිනයවාදීන් බලවත් වෙන්න කලින්, විනයවාදීන් දුර්වල වෙන්න කලින් ධර්ම සංගායනාවක් කරමු කියලා අන්නේ විදිහට තමයි වරුණ මේ ධර්ම සංගායනාවට මුල පිරුවේ. මොකද දැන් ඒ වෙනකොට තථාගතයන් වහන්සේ ඒ තැන දේශනා කරපු ධර්මපරයායන් රහතන් වහන්සේලා දරාගෙන ආවා. නමුත් දැන් අපි අදීගෙන ගන්න බරන සූත්‍ර විනය අභිධර්මයේ ඒ අන්තර්ගතය තියෙනවානේ. ඒ කොටස් ඒ විදිහට කර පිළිවෙලකට සංගායනා වුණේ නැහැ. පිළිවෙලකට කටපාඩම් කරගෙන ආවා නෙමෙයි. එහෙම සංග්‍රහයක් තහිතව කටපාඩම් කරන් ආවා නෙමෙයි. එනිසා අන්න එතනින් තමයි මෙන්න මේ සූත්‍ර 32 අන්තර්ගත වන්නේ දීඝනිකායට, මේ සූත්‍ර 152 අන්තර්ගත වන්නේ මධ්‍යමනිකායට ආදී වශයෙන් ඒ නිකායට ඒ සූත්‍ර පරයායන් සංග්‍රහ කරලා ඊළඟට පාරාජිකා පාළි ආදි වශයෙන් ඒ විනය සංග්‍රහ කරලා ඊළඟට ධම්ම සංගණී ආදි වශයෙන් විජම්බන සංග්‍රහ කරලා ඔය කියපු ධර්මය අතුරුදන් වෙන්න නොදී හරියට වර්ණ උපමාවකින් කියනවා නම් මල් ආසනයක තියෙනව හරි සුවඳ දැකුම් කළු මිලාන නොවූ මල් සමූහයක්. හැබැයි සුළඟක් ආවොත් විසිරලා යන්න පුළුවන්. නුවණ තියෙන කෙනෙක් මේ මල් සමූහයේ විසිරලා යන්නට නොදී අර සියුම් නූලකින් මේ ඔක්කොම එකට අමුණනෝ වගේ රහතන් වහන්සේලා අන්නේදී තමයි පළමු ධර්ම සංගායනාව සිද්ධ කළේ වරුණ.
1: එහෙමයි සෝනහස. ස්වාමිනහස, ඔව් සෝනහස, එතකොට ඒ ධර්ම සංගායනාව පවත්වලා, ඒ කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් එදා සප්තපර්ණී ගල්ගුහාවට රැස්වුණු 500ක් මහ රහතන් වහන්සේලා ආනන්ද මහ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා වැඩම කිරීම පිළිබඳව තේ ඉතිහාසෙ හරි සුන්දර අවස්ථාවක් තිබෙනවා. ඉතින් එහෙම රැකගත්තු ධර්මයේ ඊට පස්සේ අවස්ථා කිහිපයකදීම සංගායනාවට පාත්‍ර වුණානේ ස්වාමීන් වහන්සේ. කියන්නේ කාලානුරූපීව ධර්මයේ යම් වෙනස් වීමකට ලක් වෙයි කියලා සැකසිතෙන අවස්ථාවලදීද සිදුවේ ඒ ධර්ම සංගායනාවන් සිදු වුණේ? දැන් අපි අහලා තියෙනවා දැන් ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඊට පසුව ඒ පරම්පරාවලින් පැවත ආපු මහරහතන් වහන්සේලා එම ධර්ම සංගායනාවන් සිදු කළාය කියන කාරණේදී ප්‍රධාන වශයෙන් ධර්ම සංගායනා තුනක් පිළිබඳව සාමාන්‍යයෙන් අපි දන්නවා. ඊට එහාට ගිහින් ඊට පසුව සිදු වුණු ධර්ම සංගායනාවන් පිළිබඳව එහෙම අපි අවස්ථා පිළිබඳවත් අපි අහලා තිබෙනවා. වර්තමානයේ ඇතැම් වෙලාවට සමහරු කියනවා දැන් ධර්මයේ සංගායනා කරන්න ඕන කාලය කියලා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේගේ යම් පුංචි අත්වැරද්දක් දුටුවාම, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා කරන ධර්ම දේශනාවල යම් පුංචි අඩුපාඩුවක් දැක්ක ගමන්ම දැන් ආපහු ධර්මයේ සංගායනා කරන්න ඕනේ කියලා හැඟීමක් ඇති වුණු බොහෝ පිරිසක් අපේ රටේ තියෙනවා. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේකින් දැනගන්නට කැමති ධර්ම සංගායනාවක් සිදු කළ යුත්තේ ඇයි? සිදු කරන්නට ඕන කොහොමද? සහ එහි අවශ්‍යතාවය මොකද්ද? වර්තමාන සමාජයේ ඔබ වහන්සේ දැන් ධර්මය පිළිබඳව පෘතුල ගෞරවයකින් අවබෝධයකින් ඒ කටයුතු සිදු කරන නිසා මම ඔබ වහන්සේගෙන් ඒ ධර්මයේ කෙරෙහි නැඹුරු වුණු ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේගෙන් මම දැනගන්නට කැමති අපි ස්වාමීන් වහන්සේ වර්තමානයේට ධර්මයේ සංගායනා කිරීමේ අවශ්‍යතාවය පැන නැගිලා තිබෙනවාද? එහෙම නැත්නම් මේ ධර්මය අපිට මෙලෙසින්ම පවත්වාගෙන යන්න හැකියාවක් තියෙනවද?
0: පින්වත් වරුණ, පළමු ධර්ම සංගායනාවේ ආසන්නම නිමිත්ත ඔබ දැන් දැනගත්තනේ. දෙවන ධර්ම සංගායනාවට ආසන්නම නිමිත්ත උනේ අර පංචපුත්තක භික්ෂුන් වහන්සේලා අකැප වස්තු 10ක් ඉදිරිපත් කළ සාසනීය මහ කලබගෑනියක් ඇති කරා. අන්න ඒවා ධර්මානුකූලව විනයානුකූලව මධනය කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. අන්න ඒ නිසා එයින් දෙවන ධර්ම සංගායනාව පැවැත්තුණා. තුන්වන ධර්ම සංගායනාව වෙනකොට වරුණ ඔය විශාල මේ පාසණ්ඩ පිරිස් පැවිදි වුණා මේ කෑම බීම ප්‍රත්‍යලාභ බලාපොරොත්තුවෙන් සාසනේ. ඒ පිරිස ධර්ම විනයක් දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒ සිදුවීම උඩුදුවල අවුරුදු 6-7ක් යනකම් ಭಾರತයේ පොහොය කරන කන් අතර වුණා. මහරහතන් වහන්සේලා අතර. ඊළඟට මොග්ගලී පුත්තිස රහතන් වහන්සේ අහෝ ගංගා පර්වතයට වැඩම කළා. ඒක උඩ ඒ සිදුවීම තුළ සිද්ධ වුණා තුන්වන ධර්ම සංගායනාව සිද්ධ කරලා ඊළඟට කතාවස්තු ප්‍රකරණයේ නැමැති අභිධර්ම පිටකේ එන ඒ ප්‍රකරණය දේශනා කරලා ඒ අභිධර්ම පිටකේ මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කරන්න. එතකොට ඔන්න ඒ වගේ අවශ්‍යතා පැන නැගිච්ච යුගයේ රහතන් වහන්සේ ඍජුවම ඉදිරිපත් වෙලා ධර්මයේ සංගායනා කළා. ඊට පස්සේ අපේ රටේ වඩම්මවලා මිහිඳු මහ රහතන් වහන්සේ තොහපාරාමයේ ළඟ ධර්මයේ සංගායනාවක් කළා. එතකොට ඒ ධර්මයේ සංගායනා කරනවා කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය මුළුමනින්ම රහතන් වහන්සේලා සිරිමුව මඩලින් සජ්ජායනා කරනවා කටපාඩමින්. ඊළඟට අර්ථකතාවත් සජ්ජායනා කරනවා. ඊළඟට මාතලේ අලුයන් විහාරයේ කාලෙට එනකොට ඒත් ඇති වුණ විශාල ප්‍රශ්නයක්. මොකද දුර්භීක්ෂයක් ඇති වෙලා බිස්සුන් වහන්සේලා විසිරිලා අන්තිමට කටපාඩමනේ දැන් මේ දරාගෙන ඉන්නේ වරුණ. එතකොට දැන් කටපාඩම දරාගෙන එන දේ එක ධර්ම පරයායක් කරේ අමතක වෙලා තිබුණ ලොකු ප්‍රශ්නයක්නේ. අන්නේ නිසා ඒ යුගෙත් සජ්ජායනා. ඒ සජ්ජායනා කළේ නැත්නම් සංගායනා කළේ අර පළමු දෙවන තුන්වන ධර්ම සංගායනාවලම සංගායනා වෙච්ච ටික. ඊළඟට ওই චට්ට සංගායනා ඔහම සංගායනා වුණානේ. එතකොට බලන්න දැන් අද කාලේ ධර්ම සංගායනා කරනවා කියලා අපිට කරන්න තියෙන්නේ මොකක්ද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, අර්ථ කතාම මෙන්න මේ ටික සජ්ජායනා කරන්න. ඒ පෙළ සජ්ජායනා කරන්න. පෙයාලා තියෙන ඒවා වුණා දිගහැරලා සජ්ජායනා කරන එක තමයි කරන්න තියෙන්නේ. මේක තමයි ධර්මය, මේක තමයි විනය. මේන් අනේ දෙයක් නැහැ.
1: ඒ කියන්නේ සංගායනාවක් තුල ඉතුරුව තියෙන්නේ සජ්ජායනා කරන්න. එහෙම නැතුව වෙනස් කරන්න, අර්ථ ගන්වන්න, අලුත් අර්ථ දෙන්න එහෙම අපිට හැකියාවක් නැහැ.
0: හරියටම හරි පින්වත් වරුණ, ආයේ කිසිම අකුරක්වත්, ඉස්පිල්ලක්වත්, පාපිල්ලක්වත්, ඇලපිල්ලක්වත් වෙනස් නොකර සජ්ජායනා කරන්න තියෙන්නේ. ඒකට ආය අමුතුවෙන් සංගායනා කියලා නෙමෙයි, දැන් මහා සංඝරත්නය එකතු වෙලා හරි එහෙම මේ ශ්‍රී සද්ධර්මයේ හැම දවසකම සජ්ජායනා කරත් වටිනවා. ඒක නිවන් දොරටුව විමුක්ත ආයතනයක්නේ. එතකොට දැන් අපේ මේ ධර්මයේ විනය සම්බන්ධයෙන් මේ අපේ මහා සංඝරත්නේ කිසිම කාරණයක් අයින් කරන්නේ නැහැ. ත්‍රිනිකායක අපේ මේ බුද්ධ භූමියේ මහා සංඝරත්නේ එක පිටකයක් අයින් කරනවා දයින් කරන්නේ. එතකොට මේ මේ මේ මේ එහෙම අයින් කරනවා නම්, එහෙම නැත්නම් ශික්ෂාපද අඩු වැඩි කරන්න හදනවා නම් එන්න අන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ ඉන්න අතිපූජනීය ත්‍රිනිකායක මහා සංඝරත්නේ එහෙම කරන්නේ නැහැ වරුණ. ඒ උතුමන් වහන්සේ මොන දුකකින්ද මේක රැකගෙන ආවේ? එනිසා දැන් සංගායනාවක් කරනවා නම් අපිට කරන්න තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මය, මේ අපේ අපිට දැන් තියෙන මේ ත්‍රිපිටක ධර්මය අකුරක්වත් වෙනස් නොකර මහා සංඝරත්නයේ මුව මඩලින් සජ්ජායනා කරන එක. එතකොට ඒක කොයි කාලෙ කළත් කමක් නැහැ. හැබැයි එහෙම කළා කියලා වරුණ බුද්ධ ශාසනයට මේ දැන් බුද්ධ ශාසනය තුළ ඇති වෙලා තියෙන ඇතැම් දේවල් තියෙනවනේ. ඒවා 100%ක් නැති වෙන්නේ නැහැ. ඒ ධර්මයේ ගෞරවයෙන් සංගායනා කරන කමං, සජ්ජායනා කරන ගමං, ශික්ෂා ගෞරවයෙන් මහා සංඝරත්නයේ ගිහි පැවිදි උදවිය අර මුලින් කිවි වරුණ ආන්නේ විදියට ශාස්ත්‍රු ගෞරවයෙන් ඒ දහම් කාරණා ජීවිතේට ගලප ගන්න ඕන. හැබැයි ඒකෙ මෙන්න මෙහෙම වැදගත් ගමක් තියෙන වරුණ. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේවා බුද්ධ වචන නෙමෙයි. මෙන්න මේ පැත් මෙන්න මේවාගේ අමුතු දේශනා මේ ධර්මයට එකතු කරන්න කල්පනා කරන්න පුළුවන්. අන්න ඒවට හොඳ උත්තරයක් තමයි මේ ධර්ම සංගායනා වරුණ. හැබැයි දැන් ඒවට හොඳ උත්තරයක් වුණාට දැන් අපේ මහා සංඝරත්නය ගත්තාම කවදාවත් මේ ධර්මයේ කොටස ඉවත් කරන්නේ නැහෙනි. අලුතෙන් එකතු කරන්න කල්පනා කරන්නේ නැහෙනි. ඔය කෙනෙක් දෙන්නේ එදා මෙදා තුර අති දීර්ඝ කාලයක් වරුණ. එහෙම සිදුවීම් වුණා. ඒ අය විවිධ මතවාද ඉදිරිපත් කළා. එහෙම කළ නමුත් ඒ අයම අන්තිමට අඥාත වෙලා අප්‍රකට වෙලා නොපෙනී ගියා බොහෝ පවුකන්දක් එකතු කරගෙන.
1: හැබැයි දැන් ඔබ වහන්සේ කියන විදිහට ධර්මය සංගායනා කරන්නේ කිරීමේ අවශ්‍යතාවය ගැන කතා කරනකොට සජ්ජායනා කිරීම ප්‍රමාණවත්. හැබැයි වර්තමානයේ දැන් ගිහි අය වුණත් ස්වාමීන් වහන්සේ සමහරලාට හිතාගෙන ඉන්න දෙයක් තමයි මේක දැන් විනාශ වෙලා තියෙන්නේ. සජ්ජායනා කරනවා කියන එකේ අර්ථය කියන්නේ මේකේ පොඩි වෙනසක් කරන්න ඕන. එහෙම නැතිනම් මේකේ පොඩි අලුතෙන් අර්ථකථන කිහිපයක් හරි සපයන්නට ඕන. වර්තමාන සමාජයට නොගැලපෙන්න තියෙන්න පුළුවන් ඒව හදන්න ඕන. එතකොට භික්ෂූන් වහන්සේලාත් ආරක්ෂා කරගන්න. නැත්නම් සමහරලාට අපේ ස්වාමීන් වහන්සේ ඇත්තම කතාව කිව්වොත් එහෙම සමහර භික්ෂූන් වහන්සේලා අතින් සිදුවෙන යම් යම් අඩුපාඩු වැරදි දැක්ක ගමන්ම මිනිස්සු හිතන්නේ දැන් සංඝ සංස්ථාව පිරිහිලා තිබෙන්නේ මේ භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරගන්න ධර්ම සංගායනාව පවත්වන්න ඕනේ. එතකොට මේකට අලුත් නීති ටිකක් ගෙනහල්ලා එහි තුලින් මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගන්න පුළුවන් කියන ඒ එතකොට අපි ඒ ගිහි සමාජයේ ඇතමුන් හිතාගෙන ඉන්න මතවාදයේ වැරදි මතවාදය.
0: පින්වත් වරුණ, ඉතිහාසයේ මහා රජවරු සම්බුද්ධ ශාසනය කරපු මෙහෙවරව බහලා ඇති නේද? ඒ රජ ඒව ගැන මට කියන්න පුළුවන් බොහෝ කරුණු. ඒ රජවරු පවා එහෙම මේ සම්බුද්ධ ශාසනය පවත්වා ගැනීම පිණිස ඔය කතිකාවත් වගේ දේවල් නිර්මාණය කළා. හැබැයි මේ දහමට විනයට අත තියන්න ආවේ නැහැ. ඒ රජවරු පවා උත්සාහවත් උනේ දැන් ශාසන විලෝපකයන් බුද්ධ කසාවත් දරාගෙන ඉන්නවා නම් ඒ අය අර ධර්ම විනය ධර බහුසුත මහා සංඝරත්නයේ උපකාරයෙන් හඳුනාගෙන එය ඉවත් කරලා අන්නේම සෝධනයක් කළා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පහසුවෙන් පවස්සන් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන ආරක්ෂාව පහසු විහරණේම ලැබලා දුන්නා. ඒ සම්භාවනීය මහා සංඝරත්නයේ උපදේශ මත එහෙම කටයුතු කළා වරුණ. යාන්නේ රාජ්‍ය අනුග්‍රහය දවස ලැබුණා. ඒ ලැබෙත් නිසා මේ ධර්මය අද වෙනකන් සුරක්ෂා වුණා. හැබැයි වරුණ දැන් මේ සම්බුද්ධ ශාසනයේ කසාවත් දරා ගන්න හැම පැවිද්දෙක්ම එක විදිහට සිල් ආරක්ෂා කරනවා කියලා එකක් එදා තිබුණේ නැහෙනි. අද තියෙන විදිහකුත් නැහෙනි. එතකොට විවිධ පටු පරමාර්ථ කාලයක් කරනකොට ඉස්මතු වෙන්න පුළුවන්. හැබැයි ඒක පුද්ගලානුබද්ධයි. හැබැයි මේ උත්තම ධර්මය මේ ශාස්ත්‍ර ශාසනයේ මහා සංඝරත්නය හා අනුබද්ධයි. එනිසා ඒ සංඝරත්නය කවදාවත් කෙලසෙන්නේ නැහැ. සංඝෝයි නහම දුස්සීලෝ නත්ති. සංඝරත්නය කියන්නේ එතන දුස්සීල කමක් හෝ දුස්සීල පුද්ගලියෙක් එතන නැහැ වරුණ. සදා කාලයට සංඝරත්නය පිරිසුදුයි. එනිසා ඔබ සරණ ගියේ ගණන් සරණං ගච්ඡාමි පුද්ගලං සරණං ගච්ඡාමි නෙමෙයි. ඔබ සරණ ගියේ සංඝං සරණං ගච්ඡාමි. එතකොට මාද සරණ ගියේ එහෙමයි. එනිසා ඒ සංඝරත්නය කෙලසීමක් ඇති වෙලා නැහැ. හැබැයි වරුණ දැන් මේ මේ සම්බුද්ධ ශාසනයට ඇතුළු වෙන භික්ෂුන් වහන්සේලාගේ වගකීමක් තියෙනවා, අපි කාගේ වුණත් යුතුකමක් තියෙනවා. ඒ ශාස්ත්‍රෝ ශාසනයට ජින චක්‍රයට පහර නොදී ඒ ජින චක්‍රයේ මනාව ආරක්ෂා කරගන්නට අපි ඔක්කොම බැඳිලා ඉන්නවා. මේ මේ උතුම් බුදු සසුනේ කසාවත දරනකොට මේ වගකීමට අපි බැඳෙනවා. එහෙම නැත්නම් ඒ වගකීම ගන්නේ නැතුව ඉන්න ඕනි. ගිහි කෙනෙක් හැටියට ගුණ ධර්ම පුරන්න ඕනි මරුණ. එනිසා එහෙම පැවිදි වෙච්ච සෑම කෙනෙකුගේම යුතුකමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාහල ශික්ෂාපද ටිකක් තියෙනවා. ඒ ටික ආරක්ෂා කරන්න වෙනවා. ආයේ එකක්වත් සංශෝධනය කරගන්න අඩු වැඩි කරගන්න එහෙම අයිතියක් කාටවත් නැහැ. අනිවාර්යයෙන් මේ ටික ආරක්ෂා කරන්න ඕනි. ඒ වගේම අපහැදිච්ච අයගේ පහදීම පිණිස හැසිරෙන්න ඕන. පහදිච්ච අයගේ පහදීම දිනු වෙන පිණිස හැසිරෙන්න ඕන. ඒකෙන් හැබැයි කවදාවත් මේ ඉන්න හැම කෙනෙක්ම අපි කොහොම හැසිරුණත් එහෙම පහදීමක් ඇති කරගන්න පුළුවන් වෙයි කියන එක නෙමෙයි. අපිට මේ විනය ඉතා පහදිලි මඟ පෙන්වීමක් තියෙනවා. අනේ මඟ පෙන්වීම උපරිමයෙන් අනුගමනය කරපුවාම බොහෝ ප්‍රශ්න විසඳිලා යනවා. එතකොට සංඝ සාමග්‍රිය ඇති වෙනවා. දැන් මොකද භික්ෂුන් වහන්සේලා අතර සමගිය තියෙනකොට වරන බොහෝ ප්‍රශ්න ප්‍රමාණයක් විසඳිලා යනවානේ. ඉතින් අන්න ඒව තමයි අපි මේ වර්තමානයේ ඇති කරගන්න ඕනේ. කරුණාමය ත්‍රි දයා ගුණ ලබන්න ඕනේ අපි හිතවල. මෙත් සිත්මතු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවයි ඉස්මතු වෙන්න ඕනේ. ශ්‍රද්ධාව නැති වුණාම තමයි වරුණ හැම හානියක්ම සිද්ධ වෙන්නේ. ශ්‍රද්ධාව තිබුණ යෝගවල තමයි සම්බුද්ධ ශාසනය දලුලා නැගුණේ වරුණ. සම්බුද්ධ ශාසනයේ වසන්ත සමයන් තියෙනවා වරුණ. ඒ හැම සමයකම පැහැදිලි ගිහියොද පැවිද්දොද මහා ශ්‍රද්ධාවෙන් දිනු වුණා. සාස්ෘ ගෞරවයෙන් දිනු වුණා. අල්පේච්ඡ භාවයේ ඒ උතුමන්ගේ ජීවිතවල තිබුණා. නිවන් පිණස යොමු කළ සිතින් වාසය කළා. ලෞකික පටු අපේක්ෂා වෙනුමින් උත්තම පැවිද්ද පාවා දුන්නේ නැහැ. ඒ යුගවල ඒ වගේම ගිහි ශ්‍රාවක ජීවිත පාවා දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිගා දෙන වචන ප්‍රාවිච්ච කළේ නැහැ. ඒ ධර්මයේ මහත් ගෞරවයෙන් සාදරව පිළිගත් විතරක් නෙමෙයි පිළිපැද්ද වරුණ. ඒ වගේම අපේ ලොකු මහා සම්භාවනීය ගුරු සාමින් වහන්සේලාගේ යුතුකම් වගකීම් ඒ විදිහට මිස සිද්ධ වුණා. අදටත් ඉස්ස සිද්ධ වෙනවා නෑ කියනවා නෙමෙයි. අන්න එතකොට තමයි මේ බුද්ධ ශාසනය රැකුණේ. අපි වරුණ මේ සිත්නේ දසපුවේ කලිනුත් සාකච්ඡා කළා. අර කිමිල ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තියෙනවානේ, බුදු සසුන කොහොමද ස්වාමීනි අනාගතයේ දීර්ඝායුෂ ලබන්නේ? ඒ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ලබා දුන්නානේ. යම් තාක් මගේ සිව්වනක් පිරිස ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්ත වෙනවා නම්, ධර්ම ගෞරවයෙන් යුක්ත වෙනවා නම්, සංඝ ගෞරවයෙන් යුක්ත වෙනවා නම්, ශික්ෂා ගෞරවයෙන් යුක්ත වෙනවා නම්, අප්‍රමාද ගෞරවයෙන් යුක්ත වෙනවා නම්, පටිසන්තාර ගෞරවයෙන් යුක්ත වෙනවා නම්, ඒ තාක් බුද්ධ ශාසනය රැකෙනවා කිව්වා. එහෙනම් දැන් මොකක්ද අපි කරන්නේ? ආන්නේ කියපු ගුණ ධර්ම ටික අපේ ජීවිතවල පිටුවා ගන්න ඕනි. ඒවට වෙන වෙන කාරණා කියලා හරියන්නේ නැහැ. ආනපනත් රෙගුලාස වලින් එහෙම සාසනයක් රැකෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් අපේ දේශනා කරනවානේ. දැන් අජාතසත්ව කියන්නේ දීප චක්‍රවර්ති රජෙක්නේ. එතකොට ඒ රජතුමා මොකක්ද කිව්වේ? මගේ රාජ ආඥාව ස්වාමීනි, මේ ආඥාවෙන් ඔබ වහන්සේට මේ රජගහනුවර සප්තපර්ණීය ගුහාද්වාරේ කිසි පරිභෝධයක් නැතුව ධර්මයේ සංගායනා කරන්න මම පසුබිම හදලා දෙනවා. ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේගේ ධර්මාඥාව පවත්වන්න කිව්වා. අන්න එම ඒ දවසේ ගිහි පැවිදි පිරිස එකතු වුණේ වරුණ. ඉතින් අපි අන්න එක හොඳට හඳුනා ගන්න ඕනේ. ඇතැම් වර්තමාන කාලීන අවශ්‍යතා එන්න පුළුවන් වරුණ, මේ සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව වෙනුවෙන් කළ යුතු. හැබැයි බොහොම පරිස්සමට සිහි කල්පනාවෙන් ඒ දේ කරන්න ඕනේ.
1: සයන්ස මං උතන්ට මෙන්නම් ස්වාමීන් වහන්සේ. දැන් වර්තමානයේදී අසංස වර්තමානයේදී අපි ටිකක් පහුගිය සති කිහිපය තුළ අහපු කාරණාවක් තමයි සමාජ මාධ්‍ය විවිධයි විවිධ අදහස් ඉදිරිපත් කරලා තිබුණා. මේ කුද්දානුකුද්ද ශික්ෂා පැනවීම පිළිබඳව විවිධාර්ථ කතන තිබුණා. ඒ කියන්නේ මේක වෙනස් වෙන්න ඕන, මේක අනවර්ථ කතන ඉන්න ඕන, මේ ශික්ෂාවන් වෙනස් වෙන්න ඕන, නැත්නම් මේවැ සංශෝධන ඇතුළත් ඉන්න ඕන. මෙහෙම අදහස් කිහිපයක් පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනැගෙන. ඇතරම සොරකට මට එතනදී මතුවුණ කාරණා තමයි සමහරු අර රැල්ලක් ලෙස ඒවා කතා කරනකොට කතා කරන හැබැයි අර්ථය පිළිබඳව දන්නවාද දන්නේ. දැන් අපිත් අවුරුදු 20කට ආසන්න කාලයක් මේ ශාසනීය පිළිබඳව බොහොම ගෞරවයෙන් ස්වාමිනාසලා සමගින් වැඩ කටයුතු කරනවා. එතකොට ඇතැම් වෙලාවට අපිටත් ඒ ඇතැම් කාරණා පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. හැබැයි රැල්ලකට අපි කියාගෙන ගියාම ඒ පිළිබඳව සමාජයේ ඒ කෙරෙහි අවධානය යොමු වෙනවා මිසෙහි අර්ථ අවබෝධය පිළිබඳ හැඟීමක් නැහැ. ඇතැම් ස්වාමිනාස කුද්දානුකුද්ද ශික්ෂා කියන්නේ මොනවද? ඒව පනවලා තියෙන්නේ ඇයි? බුද්ධ දේශනාවත් බුදුරජාණන් වහන්සේදී පැනවීම සිදු කළේ ඒ තුල මොන වගේ අර්ථ ගැන්වීමක්ද තිබෙන්නේ ස්වාමිනාස? මම මේ කාරණා වහන්නේ වර්තමාන සමාජයේ බොහෝ දෙනා අතරට මේ කුද්දානුකුද්ද ශික්ෂා කියන එක පදනම් කරගෙන මතවාදයක් ගොඩනැගී තිබෙන නිසා. අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට ඒ ගැන පහදලා දෙන්න ස්වාමිනාස.
0: පින්වත් වරුණ, ඔය කුද්දානුකුද්දක ශික්ෂාපද කතාව මතුවෙන්නේ පළමු ධර්ම සංගායනාවේදී. කොහොමද මතුවෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ මහා රහතන් වහන්සේලා අමතා ප්‍රකාශ කළා, භගවා මම් බන්තේ පරිනිබ්බාන කාලේ ඒව මාහ ස්වාමීනි මහා සංඝරත්නය අසන්න මා කියන දේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් වඩින වෙලාවේ මට මෙන්න මෙහෙම දෙයක් දේශනා කළා. මොකක්ද දේශනා කළේ? ආකංකමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන කුද්දානු කුද්දකානි සික්ඛාපදානි සමූහ නෙය්‍ය. ආනන්ද කැමති නම් මගේ ඇබෑමෙන් මහා සංඝරත්නය කුද්ධානුකුද්දක ශික්ෂාපද අයින් කර ගන්නවා නැත්නම් වෙනස් කරයි කැමතිනම් ඒකාන්ත නැහැ. දැන් ඔන්න ඔහොම ප්‍රකාශ කළා. ආ ස්වාමීනි මට මෙන්න මෙහෙම භාග්‍යතුන් අපි දේශනා කළා සංඝයා මගේ ඇබෑමෙන් කැමතිනම් කුද්ධානුකුද්දක ශික්ෂාපද සමෝහනයක් කරගත්තට කමක් නැහැ. කැමතිනම් හැබැයි ඊළඟට ඇහුවා ඒ මහා රහතන් වහන්සේලා පුත්ති පනතුං ආවුසෝ ආනන්ද භගවන්තං කතමානි පන බන්තේ කුද්ධානු කුද්දකානි සික්ඛාපදානි. ඔන්න ප්‍රශ්නේ ආනන්ද ඔබ ඇහුවද බුදුරජාණන් වහන්සේගෙන් මොනවද ස්වාමීනි කුද්ධානු කුද්දක ශික්ෂාපද කියලා? නකෝහම් බන්තේ භගවන්තං පුත්ති ස්වාමීනි මම ඒ කාරණේ ඇහුවේ නැහැ. දැන් එහෙනම් වරුණ එතකොට දැන් ඔය ඒ මහා සංඝ සභාවේ ඇති වුණා මේ මොනවද කුද්ධානුකුද්දක ශික්ෂාපද කියලා. ඇතැම් තෙරුන් වහන්සේලා කිව්වා සතර පරාජිකාවන් හැර අවශේෂ සියල්ලම කුද්ධානුකුද්දක කිව්වා. ඇතැම් අය ප්‍රකාශ කළා පරාජික හතරයි සංඝාදිශේෂ ටිකයි හැර අනිත් ඒවා කුද්ධානුකුද්දක. ওই විදිහට මේ රහතන් වහන්සේලා අදහස් ඉදිරිපත් කළා. එතකොට සඳහන් වෙනවා ඒ පිළිබඳව
1: ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ
0: නේ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාල පළමු ධර්ම සංගායනාවේදී මේ භාග්‍යවතුන් පිරිනවන් පාල පළමු ධර්ම සංගායනාව තමයි දැන් මේ කතා මතුවෙන්නේ. එතකොට රහතන් වහන්සේලාට මේ පිළිබඳව හරි විනිශ්චයක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ කියන්නේ උන්වහන්සේලාට කිසිම ශික්ෂාපදයක් සමෝහණය කරන්න උවමනාවක් නැහැ. එනිසා මේ රහත් දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනවන් පාන වෙලාවේ දැකවදාලා මෙන්න මෙහෙම දෙයක් වරුණ. කොහොම දෙයක් දන්නවද? වරුණ දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇයි මෙහෙම දේශනා කළේ? කැමතිනම් ආකංකමානෝ සමෝහණය කියලා ඇයි දේශනා කළේ? විකප්ප වචනේනේව භගවාට අපේසි. මොකක්ද කාරණය? විකල්ප වශයෙන් මෙහෙම කියන්නට මහා කස්සපස්ස ඥාන බලස්ස දිඨත්තා බුදුවැසින් දැක්කා මහා කාශ්‍යප රහතන් වහන්සේගේ විස්මිත ඥාන බලය. පස්සතිහි භගවා ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා සමෝහනතා තිබුත්තේපි සංගීති කාලයේ කස්සපෝන සමෝහ නිස්සති. මම මේක වෙනස් කරන්න කියලා කිව්වට පළමු ධර්ම සංගායනාවේ කාශ්‍යපයන් වහන්සේ සමෝහණය කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් අවුරාලන බුද්ධ ශාසනය පවතින තුරා. ඊළඟට බරුණ තවත් බුදුරජාණන් වහන්සේ දැකවදාලා සම්ති කේචි කුද්ධානු කුද්දකානි සික්ඛාපදානි සමාදාය වත්තිතුම් අනිච්ඡන්තා. බරුණ දැන් ඇතැම් බිසුණාබල ඉන්න පුළුවන් මේ කුද්ධානු කුද්දක ශික්ෂාපද රකින්න අකමැති. එදා අද අනාගතේ කොයි කාලෙත් එහෙම ඉන්න පුළුවන්. එතකොට ඒ අයට දැන් බුදුරජාණන් වහන්සේ ගැන දැන් තේසං තථා අවුච්චමානී භගවති විඝාතෝ උපජ්ජය. දැන් අර කුද්ධාන කුද්දක වෙනස් කරගන්න කියලා කිව්ව නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙනවා තරහක් හිතේ. තං තේසං භවිසති දීඝරත්තං අහිතාය දුක්ඛාය. ආන්න ඒක ඒ අයට බොහෝ කාලයක් අහිත දුක පිණිස හේතු වෙන්න පුළුවන්. දැකද වරුණ? එනිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට මේ ප්‍රශ්නේ බාර දුන්නා. මොකද හැබැයි සංඝයාට බාර දුන්නට භාග්‍යතුන් වහන්සේ දන්නවා කිසිසේත්ම මේ දේ සිද්ධ වෙන්නේ නැහැ කියලා. කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම වරුණ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇයි භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ නැත්තේ මොනවද මේ කුද්ධානු කුද්දක කියලා? එතන විස්තර කරන වරුණ සමෝහන ජාසයස්සේ වභාවතෝ. ආනන්ද ස්වාමීන් වහන්සේට එහෙම අදහාවක් තිබුණේ නැහැ මේක ශික්ෂාපදයක්වත් අයින් කරන්න ඕනේ කියලා. එනිසා ඒ ප්‍රශ්නේ ඇහුවේ නැහැ.
1: ඒ කියන්නේ හැම ශික්ෂාපදයක්ම වැදගත් කියන තැන තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ හිටියේ.
0: අන්න හරි. ඒ වගේම වරුණ රහතන් වහන්සේට අදහසක් නැද්ද කුද්ධානු කුද්ද ගැන? සිව් පිළිසිඹේ ආලාභි ප්‍රබින්න ප්‍රතිසම්පිතා ප්‍රාප්ත රහතන් වහන්සේලා තියෙනවා. හැබැයි ඒක පරිපූර්ණ වශයෙන් නැහැ. ඒ වගේම ඒ උතුමන්ත උවමනා වුණා මේ සියලු ශික්ෂාපද වලට 100 ගැඹුරු වටිනාකමක් දෙන්න. ඒක නිසා තමයි කුද්ධානු කුද්දකා ඉමේ නාමාති අවිනිච්චිනත්තා සම්මේසං අනුග්‍රහයේ තබ්බ භාවෝ දස්සිතෝ. සියලුම ශික්ෂාපද වලට අපි අනුග්‍රහයක් දක්වන්න ඕනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ. අන්න එතනින් වරුණ රහතන් වහන්සේලා කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ දැන් අපිට කුද්ධානු කුද්දක මොනවද කියලා දේශනා කළේ නැහැ. වර්ණෝ බහල තියෙනවද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ හෝ ආනන්ද ස්වාමීන් වහන්සේ හෝ විනයදරු පාලි ස්වාමීන් වහන්සේ හෝ එහෙම නැත්නම් මහා කාශ්‍යපයන් වහන්සේ ඔය කවුරු හරි අසෝ මහ ශ්‍රාවකවරු අතර එක්කෙනෙක් හරි එකම ශික්ෂාපදයක්වත් ශ්‍රාවක සංඝයාට පැනවුවා කියලා අහලා තියෙනවද? ඒ කියන්නේ වරුණ ශික්ෂාපද පැනවීමේ හැකියාව තියෙන කාටද? බුදුරජාණන් වහන්සේ. ශික්ෂාපදයක් ශික්ෂාපදයක ප්‍රඥාප්ති අනුප්‍රඥාප්ති ඊළඟට ඒ ශික්ෂාපදය දැඩි කරනවා නම් එහෙම නැත්නම් ඒ ශික්ෂාපදය ලිහිල් කරනවා නම් ඒ සියලු ඥානය හැකියාව ඔක්කොම තියෙන කාටද? බුදුරජාණන් වහන්සේට පමණයි. හැබැයි සූත්‍ර තියෙනවා තවත් අභිධර්ම පරියායන් තියෙනවා ශ්‍රාවකවරු දේශනා කරපු තථාගත භාෂිතයට අනුයාතව ඒ මග යමින්. එතකොට ඒවට කියන ශ්‍රාවක භාපිත කියලා. හැබැයි මේ විනය තුළ එහෙම ශ්‍රාවක භාපිත නැහැ මේ ශික්ෂාපද තුළ. එනිසා වරුණ පෙළ දහමට අනුවම මේ උත්තම ශ්‍රීමක දේශනාවට අනුවම කිසිසේත්ම වරුණ ඒ කුද්ධානු කුද්දක ශික්ෂාපද සමෝහනය කිරීමේ හැකියාවක් කිසිම භික්ෂුවකට නැහැ. එදත් නැහැ අදත් නැහැ මතුමත්තරත් නැහැ. ඇයි නැතිවෙන්න හේතුව?
1: සනස් දැන් එතකොට අර අපි අහලා තිබෙනවා විනය ධාරීන් අතර අග්‍ර ස්වාමීන් වහන්සේ නම පත් වුණා, උපාලි මහරහතන් වහන්සේ පත් වුණා. එතකොට සනස් ඒ පත් කිරීම සිදු කරන්නේ උන්වහන්සේ තමයි. එතකොට එතන අග්‍ර උන්වහන්සේ විසින් උන්වහන්සේට කැමති දෙයක් කරන්න පුළුවන්, එහෙම අර්ථයක් නෙමෙයි නේද සනස්?
0: නෑ නෑ වරුණ, එහෙම අර්ථයක් නෙමෙයි. එහෙම කැමති දෙයක් කරන්න බෑ. විනය ධර්ම උපාලි ස්වාමීන් වහන්සේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාහල විනය, එහි කෝවිද භාවයේ දක්ෂ භාවයේ ඇතිව එය මනාව පරම්පරාවට දායාද කරන්නට පාරිමි පුරාගෙන ආපු උතුමන් වහන්සේ ඉච්චරයි. ආනන්දයන් වහන්සේ සතිමන්ත ගතිමන්ත ආදී ගුණ ඇති උතුමන් වහන්සේ. කාශ්‍යපයන් වහන්සේ දුතාංග ධාරීන්ට අග්‍ර උතුමන් වහන්සේ. අනිත් මහමුනිවරුත් එහෙමයි. එතකොට මේ ඔක්කොම ශ්‍රාවකයෝ වරුණ. ඒ ශ්‍රාවකයන්ට කිසි හැකියාවක් නැහැ ශික්ෂාපදයේ පනවන කාලේ. ශික්ෂාපදයක් කොහොමද පනවන්නේ? බැරි වෙලාව ශ්‍රාවකෝ එහෙම ශික්ෂාපද එකක් හරි පැනවුවා නම් මේ වෙනකොට බුද්ධ ශාසනයක් නැහැ වරුණ. ඔය සැරි උත්සාමින් නැස ශික්ෂාපද ටික පැනවුවා නම් ඒත් මේ වෙනකොට බුද්ධ ශාසනය නැහැ. ඇයි නැත්තේ? ඒ හැකියාව, ඒ ඥානය, ඒ තුන්කල් දක්නා විස්මිත ඇස ඒ උතුමන් වහන්සේට පිහිටන්නේ නැහැ. ඒක පිහිටන්නේ කාටද? අසම සම තිලෝගුරු මහමුනිවරයන්ට. ඒකයි ඉතර කාලය පාරමි පිරු ශික්ෂාපදයක් පනවද්දි වරුණ බුදුරජාණන් වහන්සේ අතීතයේ බලනවා, අතීත බුද්ධ ශාසන, වර්තමානයේ බලනවා, අනාගත බුද්ධ ශාසන බලනවා. ඒ තුන් කාලින් වල තමයි පනවන්නේ. ඒක තැනක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආරාධනාව කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පනවන්න කාලයයි කියලා. ආගමේ හිතුවන් සාරිපුත්‍ර. සාරිපුත්‍ර ඒකට කාලේ තථාගතයන් අපි දන්නේ. ඒ වෙනකන් ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න කිව්වා. නමුත් ඒ වෙලාවේ පැනෙව්වේ නැහැ. එතකොට බලනවා දැන් මේ විනය දහන විනයධරයෝ ඉන්නවා. විනයධරයෝ දන්නවා බැරි වෙලාවත් දැන් සමහර ශික්ෂාපද තියෙනවා. ඒ ශික්ෂාපද ඒ විදිහට පනවන්න නැතුව තිබුණා නම් බුද්ධ ශාසනයක් පවතින්නේ නැහැ කියලා. එනිසා මේක සාසනී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා වරුණ අර ඔය උද්ධාන කුද්දක ප්‍රශ්න ඉදිරිපත් වුණාම රහතන් වහන්සේලා දන්නවා දැන් බුදුරජාණන් වහන්සේ උද්ධාන කුද්දක සමෝහණය කරගන්න කැමති නම් කියලා දේශනා කරාට උද්ධාන කුද්දක මොනවද කියලා දේශනා නොකරපු නිසා කිසිසේත්ම සංඝයාට මේ උද්ධාන කුද්දක තෝරන්න හෝ ඒවට අත තියන්න හෝ කතා කරන්නවත් අයිතියක් නැහැ.
1: සනස මට එතකොට මේ ආපහු මට ඔබ වහන්සේකින් දැනගන්න ඕනේ. එතකොට ආපහු මට ඔබ වහන්සේ අවධාරණය කරන්න අපේ ස්වාමීන් වහන්සේ එතකොට තවමත් කුද්ධානුකුද්ධ ශික්ෂා කියලා වෙනම කොටසක් වෙන් කරලා නැද්ද? දැන් ඔබ වහන්සේ කිව්වා වගේ අර සතර පරාජිකා හැර අනිත් සියලු දේ එහෙම අර්ථ ගැන්වීම තිබුණාය කියලා ඔබ වහන්සේ සිහිපත් කළානේ රහතන් වහන්සේලා අතර. එතකොට අපේ ස්වාමීන් වහන්සේ වර්තමාන භික්ෂූන් වහන්සේලාට මෙන්න කුද්ධානුකුද්ධ ශික්ෂා කියලා එහෙම වෙන්ව පැනවීමක් තිබෙනවාද? සහර වහන්සේ එතනදී බුද්ධ දේශනාවට අනුකූලවම සිහිපත් කළා ස්වාමීන් වහන්සේලාගේ කැමැත්ත අනුව වෙනස්කම් කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම වෙනසක් සිදු කරනවා නම් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කියන්නේ පොදුවේ මහා සංඝරත්නයේ කැමැත්තද, එහෙම නැතිනම් තනි තනි ස්වාමීන් වහන්සේට කැමති පරිදි වෙනස් කිරීමක්ද එහි අර්ථ ගන්නවා ඇත්තේ?
0: පින්වත් වරුණ, එදා මහරහතන් වහන්සේලාට ඒසා විස්මිත ඥාන ඍද්ධි පාද ඇති උතුමන්ටවත් කොද්ධාන කුද්දක පිළිබඳව පැහැදිලි විනිශ්චයක් තිබුණේ නැහැ. ඇයි ඒ තිබුණ නැත්තේ කියන දැන් ඔබට මං සිහි කළා. ඒක බුද්ධ විෂයක්, ඒක ශ්‍රාවක විෂයක් නෙමෙයි. එතකොට ඔබ දැන් ඔබ අහුව ප්‍රශ්නයක් කුද්ධාන කුද්දක මොනවද කියලා දැන් විනිශ්චයක් එහෙම විනිශ්චයක් නැහැ වරුණ. කිසිසේත් එහෙම විනිශ්චයක් නැහැ. එනිසා දැන් අපිට තියෙන ප්‍රාතිමෝක්ෂයක් එහිලා තියෙනවා. අවමෙන් ශික්ෂාපද 227ක් පරියාය වශයෙන් වෝටි ගානක ශික්ෂාපදයේ තුල අන්තර්ගතයි. හැබැයි ඒ එකම තැනක්වා මේවා කුද්ධාන කුද්ද කියලා එහෙම බැහැර. ඔය නාගසේන මහරහතන් වහන්සේ යම් අර්ථ නිරූපණයක් කළා තියෙනවා. නමුත් ඒ මොහොතේ තිබ අවශ්‍යතාවයේ අනුව මිසක් වෙනස් කිරීම සීර්සා දියෙන් නෙමෙයි. දැන් වරුණ ඊළඟට දැන් ඔය මහකාශ්‍යප මහරහතන් වහන්සේ සිද්ධ කරපු දේ තමයි වැදගත් වෙන්නේ. සිද්ධ කරපු දේ දැන් පැහැදිලි අදහසක් නැති තැන සුනාතු මේ ආවසෝ සංඝෝ එවැත්නි මහා සංඝයා මා කියන දේ අහන්න. සන්තම් මහකන් සික්ඛාපදානි ගිහි ගතානි. බුදුරජාණන් වහන්සේ පනෝප ශික්ෂාපද තියෙනවා. ඒවා ගිහි අයත් දන්නවා. ගිහිනෝපි ජානಂತಿ. ගිහි අයත් දන්නවා. ඉදං වූ සමනානං සක්‍යපුත්‍යානං කප්පති. මේවා ශ්‍රමණ සාක්‍යපුත්‍රයන්ට කැපයි. මේවා සාක්‍යපුත්‍රයන්ට අකැපයි කියලා දන්නවා. සතේමයන් කුද්ධාන කුද්දගානි සික්ඛාපදානි සමූහ නිසාම අපේ කුද්ධාන කුද්දක ශික්ෂාපද සමූහණයක් කරන්න ඉවත් කරන්න හෝ එහෙම කියොත් එහෙම භවිෂ්‍යති වත්තාරෝ මෙන්න මෙහෙම කියන අයනවා මේ ගිහි සමාජයෙන් පවා. කොහොමද? ධූම කාලිකං සමනේන ගෞතමේන ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශික්ෂාපද පනවලා තියෙන්නේ. ඒ ශික්ෂාපද වල වළංගු භාවයේ තියෙන්නේ ආදාහණය කරපු ඒ දරසෑයේ උණුසුම යනකම් විතරයි. යාවි මේ සත්තා අට්ඨාදි තාවි මේ සික්ඛාපදේසු සික්ඛින්තු. මේ ශ්‍රාවකවරු ඔය කිව්වට බුදුරජාණන් වහන්සේ ඉන්නකම් ශික්ෂාපද රැක්කා. ඊට පස්සේ දැන් මේ ශික්ෂාපද රකින්නේ නැහැ. අන්න දැන් කාශ්‍යප මහරහතන් තීරණය කරා. එනිසා ඔන්න ඔය වගේ උපවාද අපවාදත් මේ තුල එල්ල වෙනවා. එනිසා ඔන්න මෙහෙම දේශනා කළා. යදි සංඝස්ස පත්තකල්ල සංඝයාට මේ ප්‍රාප්ත කාලය නම් සංඝෝ අපඤ්ඤත්තන්න පඤ්ඤා පෙය්‍ය. ඔන්න වරුණ නොපනවපු මෙතෙක් නොපනවපු කිසිම සිකපදයක් පනවන්නේ නැහැ සංඝයාමින් ඉදිරියට බුද්ධ ශාසනය පවතිනකම්. පඤ්ඤත්තන සමුච්ඡින්දෙය පනෝප කිසිම ශික්ෂාපදයක් බුද්ධ ශාසනය පවතිනකම් අයින් කරන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ. යතහා පඤ්ඤත්තේස ශික්ෂාපදේස සමාදාය වත්තේය, ඒ පනෝප ශික්ෂාපදවල පිහිටා හික්මෙමින් පවතින්නේය කියලා ඤත්තිය තියලා ආන්නේකම කර්ම වාක්‍යෙන් සනිටුහන් කරලා ආයේ මේ බුද්ධ ශාසනය පවතිනකම් ඒක කිසිසේත්ම වෙනස් කරන්න බැරි වෙන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු 500ක් මහ රහතන් වහන්සේලා ඒ කුද්ධාන කුන්දක විනිශ්චය එතනින්ම නිමා කළා. ඒ පිළිබඳව එනිසා දැන් ඒ දැන් අද කාලේ වට පිළිබඳ මතවාද එන්නේ නැහැ මරුණ.
1: සොන්නස් එතකොට දැන් මේ කුද්ධාන කුද්ද කියනකොට අපේ හිතට එන්නේ නේ මේ කුඩා අනු කුඩා ඒ වගේ එහෙම අදහසක් තමයි අපේ කෙනෙක් මේක ඇත්තට ගණන් ගත යුතු ලොකු වැදගත්කමක් නැති යුතු වගේ අර්ථයකුත් අපේ හිතට මතුවෙනවා. එතකොට ඒත් අපේ හිතේ ඇති කරගත්තු මිත්‍යාවක්. එහෙම එතකොට වහන්සේ ඔය බුද්ධ දේශනාවට අනුකූලව පහදනකොට මෙහි මහා වටිනා සාරගර්භ වටිනාකමක් තිබෙනවා. සහ ඒ තුල වික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම හික්මෙන්න ඕන. එහෙම හැඟීමක් මට ඇති වෙනවා. මං වැරදිද සවිනාස්?
0: පින්වත් තරුණ හරි දැන් කුඩානු කුද්දක කියන වචනාර්ථය ගත්තොත් කුඩානු කුඩා කියලා අදහස එනවා. ඒක හරි. හැබැයි වරුණ එහෙම වුණාට දැන් මේ සමහර ශික්ෂාපද තියෙනවා, දුෂ්කර දුභාපිත ශික්ෂාපද. ඒවා ඇතැම් විට ගිහියා යතර ලොකු අප්‍රසාදයක් පවා ඒ ශික්ෂාපද කැඩුනොත් ගිහියා යතර පවා ලොකු අප්‍රසාදයක් ඇති කරන මට්ටමේ ශික්ෂාපද තියෙනවා. ඔය ඇතැම් දුෂ්කරට එහෙම. දැන් ඊළඟට ධර්මයේ තියෙනවා වරුණ මේ කුඩා අනු කුඩා ශික්ෂාපද රැකෙන්නේ නැත්නම් එතනින් එහා ලොකු ශික්ෂාපද රැකෙන්නේ නැහැ කියලා තියෙනවා මේ ධර්මයේ. එතකොට මේ කුඩා අනු කුඩා ශික්ෂාපද ටික කියන්නේ අර මහා ශික්ෂාපද වලට හාත්පස ආරක්ෂාවක් වරුණ. එතකොට දැන් ඒ අපි තමුගේ කුඩා අනු කුඩා ශික්ෂාපද වල හික්මෙන භික්ෂුව ඒ හැම තැනකම සතිය පවත්වන්න ඕනි, සාස්තු ගෞරවය පවත්වන්න ඕනි. එතකොට යාගේ අතින් කවදාවත් අර මහා වැරද්දකට ලං වෙන්නේ නැහැ. අන්නේ නිසා අර මහා ශික්ෂාපද ආදි භ්‍රමචාරියක ශික්ෂාපද ආරක්ෂා වීම පිණිසත් ඔය කුඩා අනු කුඩා ශික්ෂාපද හේතු වෙනවා. අනිත් එක දැන් අපි කුඩා අනු කුඩා කියලා ඒව සලකන්න හොඳ නැහැ. ඒමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපද එච්චරයි. අපේ සංඝයාය ආරක්ෂා කරනවා. ත්‍රිකාලික මහා සංඝයාය ආරක්ෂා කරනවා. අදටත් ත්‍රිනිකායික මහා සංඝයා ආරක්ෂා කරනවා. ඒ කියන්නේ කිසි වාදයක් විවාදයක් නැහැ වරුණ.
1: ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ මොහොත වෙනකොටත් ඒ ස්වාමින් වහන්සේලා විසින් මෙතෙක් කාලයක් ඒ කුද්දානු කුද්ද ශික්ෂා ඇතුළු කොටගත්තු මේ විනයන් ආරක්ෂා කරගෙන ආවා. එතකොට ඔබ වහන්සේ හිතන්නේ එයම ප්‍රමාණවත් ඉදිරියටත් එයම ප්‍රමාණවත්ද වර්තමාන කාලයේ ඇති වී තිබෙන යම් යම් දේවල් එක්ක බැලුවහම, සමහර විට වර්තමානයේ තිබෙන තාක්ෂණික දියුණුවත් එක්ක බැලුවහම, සමාජ ක්‍රමයේ යම් වෙනස්කමක් එක්ක දැක්කහම, වෙනස්කම් දැක්කහම අපිට උනත් හිතෙන්නට පුළුවන් දැන් පොඩ්ඩක් මේක වෙනස් වුණා නම් හොඳයි කියලා. එහෙම අර්ථ ගැන්වීමක් සම්බුද්ධ ශාසනයට අවශ්‍ය නැද්ද?
0: පින්වත් වරුණ කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේක කාලික බහුමික ධර්ම ශාසනයක් නෙමෙයි, අකාලික අභෞමික ශාසනයක්. එනිසා අපි පැවිද්දෝ හැටියට හරි ගිහි ශ්‍රාවකෝර හැටියට කරන්න ඕනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදී මේ විදිහට පිළිපදින එක විතරයි. ආයෙ වෙන මොකුත් සංශෝධන අවශ්‍ය නැහැ. ඒකට පරිබෝධ වෙනවා නම් උපකරණයක් හෝ යම් වර්තමානයේ මොකක් හරි දෙයක් ඒ දේ අයින් කරනවා මිසක් මේ අභ්‍යන්තරය වෙනස් කරන්න කාටවත් බෑ. ඒ බාහිර පරිබෝධ අයින් කළා දානවා මිසක් ඒකට ගැළපෙන විදිහට මේ විනය හදාගන්න එහෙම බෑ වරුණ. එකෙන අපිට ඕන විදිහට සූත්‍ර ධර්මය හෝ විනය ධර්මය හෝ විජම්බන හෝ එහෙම සංශෝධනය කරගන්න බෑ. අපේ තියෙන අදහස් අපි අයින් කරලා, අපේ පුද්ගලික අදහස් අයින් කරලා, අපි ඒ උත්තම ශ්‍රී සද්ධර්මයට අනුව හික්මුණා නම්, ඒකට අනුයාත වුණා නම්, ඒකට යටත් වුණා නම් එච්චරයි. මොකද බුද්ධ වාසිතනේ අය කාටද වෙනස් කරන්න පුළුවන්. එතකොට එදා ඒ සංඝ ආඥාව, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිහිටවපු සංඝ ආඥාව, ඒ මහා රහතන් වහන්සේලා මෙවක කිසිම භික්ෂුන් වහන්සේ නමකට හෝ භික්ෂුන් පිරිසකට හෝ ඒක වෙනස් කරන්න බෑ. කිසිසේත් වෙනස් කළ නොහැකි වරුණ. එම සිතුවිල්ලක්වත් උපද්දවා ගන්නට බෑ. එනිසා දැන් අපේ ත්‍රිනිකායේ මහා සංඝරත් මේ බව හොඳට දන්න නිසා බොහොම හොඳින් ඒක රැකගෙන යනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ වරුණ.
1: එහෙමයි ස්වාමීන් වහන්ස. හොඳයි, මම හිතන්නේ අපට අද දවසේ වැඩසටහන තුළ සාකච්ඡා කරන්නට ලැබෙන කාලය එපමණයි. මම හිතනවා බොහෝ විට බොහෝ දෙනාගේ හිතේ තිබුණු යම් ගැටලුවක් निराකරණය වුණා ඒ කියලා. මොකද නැත්තම් අපි සමහර විට මම කිව්වේ ඒකයි අර දැන් අපේ ජීවිත කාලය තුලත් අපේ ස්වාමීන් වහන්සේ අපේ තිබෙන අද්දකීම් එක්ක අපිත් දැන් මේ දේශනාවල අහලා තිබෙන ඇතම් කාරණා දිහා බලනකොට සහ සාකච්ඡා කරනකොට අපිට හිතුන දෙතම අපි මේවා ගැන හරියට දන්නවාද කියන ප්‍රශ්නාර්ථය මතුවුණා. සහ කුද්දානු කුද්ද ශික්ෂා කිව්වහම අපේ හිතෙන් කුඩානු කුඩා ශික්ෂා පද ටිකක් එනම් පණවල ඇති කියන අර්ථය තිබුණ කුමක්දෝ කියන කාරණේ හොයනවට වඩා හැබැයි මේ තුල නියමාර්ථය බුදුරජාණන් වහන්සේගේ ධර්මාර්ථය සහ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ඒ කාරණා පිළිබඳ දැන කියා ගැනීම තුළ තිබුණු ගැටලු ගොඩකට විසඳුම් ලබා ගන්නට මේ සාකච්ඡාව තුළ අවකාශයක් ලැබුණා. සහ එය බුදුරජාණන් වහන්සේ පනවපු විනය කර විනය නීති නැත්නම් ඒ ශික්ෂාවන් වෙනස් කිරීමේ හැකියාවක් අපට තියෙනවාද නැද්ද? භික්ෂුන් වහන්සේට, වර්තමාන භික්ෂුන් වහන්සේට පවා තියෙනවාද නැද්ද කියන කාරණේ පිළිබඳව යම් ප්‍රධාන අවබෝධයක් ලබා ගන්නට මේ සාකච්ඡාව හේතු වුණා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. නිසා ඔබත් ඒ අදහස නිවැරදිව හිතේ ඇති කරගත්තොත් අපිට සමාජ මාධ්‍ය තුල කල්ලි කණ්ඩායම් වශයෙන් වෙන් වෙලා කුද්දානුකුද්ද ශික්ෂා ආරක්ෂා කරගන්න ඕන, ඒකට සංශෝධන ගේන්න ඕන, එහෙම නැතිනම් ඒ කුද්දානුකුද්ද ශික්ෂා හෝ එහෙම නැතිනම් සංගායන මෙන්න මේ විදිහටයි කරන්න ඕන කියලා අපිට අර්ථ දැක්වීම සිදු කරන්නට අවශ්‍යතාවයක් නැහැ, පිල් බෙදෙන්න අවශ්‍යතාවයක් නැහැ. බුද්ධ දේශනාව අනුකූලව කටයුතු කළා නම් ඉතින් ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්නට සුපුරුදු විදිහටම සිත්නේ තස්සපුව නම් වූ වැඩසටහනේ ගෞරවනීය මඟ පෙන්වීම හැමදේම ලබා දෙනවා සිය අද දවසේදීත් ඒලසි මිෂ්ට සිද්ධ කිරීම උදෙසා වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාලා අපි අති පූජනීය වන්දනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි අපේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. තව බොහෝ කල් මේ සසු නඹර බබලවන්න ධර්ම විනය රකින්නට මේ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතේම පදනම් කරගෙන සමාජයේ දැනුවත් කිරීමේ කාර්යභාරය අනුශාසනාව සිදු කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ තුල ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියටම මේ සෑම සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
0: සාදු සාදු සාදු. බොහොම සතුටින් මම අනුමෝදම් වෙනවා පින්වත් වරුණටත් පවුලේ සියලු දෙනාටමත් නෙතෙෆෙම් කාර්ය මණ්ඩලයට සහ අතිපූජනීය මහා සංඝරත්නයටත් සත්පුරුෂ වූ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක පිරිසටත් සුවසේම මේ ධම්මග නිරාකූල සිතින් ගමන් කරලා කංකා විතරණය කරගෙන ඉතාම සැනසිරිදායක සිතකින් ප්‍රතිපදාව පූර්ණය කරලා අජරාමර නිවන සාක්ෂාත් කර ගැනීම දක්වාම සතුටින් පිරුණ ගමනක් වේවා කියලා මම බොහෝම මෙත් සිතින් ආශිර්වාද කරනවා. හැම දිනාම නිදුක් නිරෝගී සුව ලබා ගනිත්වා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිම ධර්මයේ සංඝයා කෙරෙහිම නැමීගත් පිටින් ಗುಣපිලිවෙත් පුරාවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: සාදු සාදු සාදු. බොහොම සතුටින් අපි අනුමෝදන් වෙනවා ස්වාමීන් වහන්ස. එහෙමනම් අද වැඩසටහන නිමා කරන්න කාලය ළඹ තිබෙන නිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසිලා නැවත නැවත මේ කාරණා අහන්න ධර්මයට කැමති, ධර්මයට ප්‍රිය, ධර්මයට ලං වෙලා ජීවිතය හැඩගස්වා ගන්න අයට, අලුත් ධර්මයක් හොයන්නට යන එහෙම හැඟීමක් තියෙන අයට මේ ධර්මයේ තිබෙන වටිනාකම මොකද්ද කියලා තේරුම් ගත්තාම ওই ප්‍රශ්න නැති වේවි. එනිසා ඒ සඳහා යොමු වෙන්න ආරාධනා කරනවා. වැඩසටහන් නිමා කරන වෙලාවේ සුපුරුදු විදිහටම සිහිපත් කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ට්‍රැවල් නිත ආයතනය පිළිබඳ හැමදේම වගේ අදත් සිහිපත් කරන්නේ බුද්ධ දේශය අවබෝධයෙන් වඳින්න යනවා නම් ට්‍රැවල් නිත ආයතනය කියන්නේ ඒක රැවටෙන්නේ නැහැ සහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපරිමිත ගෞරවයකින් මේ පින්කම් ආදී ගත් දේවල් වලට සහභාගී වෙලා පුණ්‍යස්කන්ධයක් රැස් කරගන්න ඔබට වාසනාව තිබෙනවා. ට්‍රැවල් නිත ආයතනය සඳහා විශාල මඟ පෙන්වීමක් ලබා දෙනවා. සියලු පහසුකම් වලින් සපිරි වන්දනාවක් තමයි ඔවුන් ඔබට ලං කරන්නේ අගෝස්තු මාසයේ. ඒ වගේම අගෝස්තු මාසයෙන් ආරම්භන මේ වන්දනා සමය තුල, දඹදිව වන්දනා සමය තුල ඔබේ අවස්ථාව ට්‍රැවල් නිත ආයතනය ඔස්සේ සපුරාගෙන ඒ උතුම් බුද්ධ දේශයට යන්නට අපි ඔබට ආරාධනා කරන දින 14 දක්වා වූ වන්දනා චාරිකාවන් සූදානම් කරමින් තිබෙන්නේ. ඒ වගේම කාර්ය මණ්ඩලය පිළිබඳ සිහිපත් කළොත් පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටින්නේ සහ අවබෝධයෙන් ධර්මයේ පිළිබඳ මනා ගෞරවයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලයක් සිටින්නේ. අනිත් පසින් පහසුකම් පිළිබඳ කතා කළොත් අවශ්‍ය සියලු පහසුකම් ඔබට මුලින් සඳහන් කරන මුදලටම ලබා දෙමින් ඒ සියල්ල එලෙස ක්‍රියාත්මක කරමින් ඔබට වටිනා වන්දනාවක් හිමි කර දෙන්නට තමයි ට්‍රැවල් නිත ආයතනයේ කටයුතු කරන්නේ. 011128336363 අංකයට කතා කරන්න. 011128336363 0667 167 162 අංකයට එවෙනුවෙන් විවෘතයි. ඒ වගේම අපි දැන් අගෝස්තු මාසයේ ක්‍රමක්‍රමයෙන් 25 වෙනිදාට ලං වෙනවා. අගෝස්තු 25 හරි විශේෂ දවසක්. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ඔබ සහභාගී වෙන්න යුතු දවසක් වෙන්නේ. ඒ අභිධර්මයේ පිළිබඳව, ඔබේ සිහිය පිළිබඳව, භාවනාව පිළිබඳව, ජීවිතාවබෝධයෙන් දකින්නට ඉඩවකාශ ලබා දෙන අතික්‍රමණ පဋාණ ධර්මානුශාසනාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අගෝස්තු 25 වෙනිදා පැවැත්වෙන නිසා අපි අතිපූජනීය කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති කම්මට්ටානාචාර්ය උඩුදුම්බර කාශ්‍යප මහස්වාමීන් වහන්සේ තමයි මේ අසිරිමත් පින්කම සිදු කරන්නට යෙදෙන්නේ. ඔබට ඒ සඳහා සහභාගී වෙන්නට තියෙන කැමැත්ත සාර්ථක කරගන්න, සපත කරගන්න, නැත්නම් ඒ අවස්ථාව උදා කරගන්න කැමති නම් ඔබට පුළුවන් අතික්‍රමණ හිස්තැනක් තියලා ඔබේ නම සටහන් කරන්න. අතික්‍රමණ කියලා ලියලා හිස්තැනක් තියලා නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp මගින් කෙටි පණිවිඩයක් තියන්න. WhatsApp පණිවිඩයක් තියන්න. 0770 666 8017 0770 හයසිය හැටහයයි අසුවයිදා හත අතික්‍රමණ හිස්තැනක් තමන්ගේ නම සඳහන් කළා වට්සප් ඔස්සේ මැසේජ් එකක් තිබ්බහම ඔබට ඒ සඳහා සහභාගි වෙන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. අපි ආරාධනාව කරනවා නෙත් රේඩියෝ ඔස්සේ එළඹෙන පුරපසොලොස්වක පොහෝදා ඒ උතුම් වැඩසටහන ශ්‍රවණය කරන්නටත් ඔබට හැකියාවක් තියෙන වග සිහිපත් කරනවා. ඒ වගේම අපේ ධර්මදේශනාවල ධර්මදායකත්වයේ දරන්නට කතා කරන්න 0174252204 0174252204 ඒ වගේම ඊට අමතරව ඔබේ ගමේ ඔබේ විහාරස්ථානයේ ඔබේ ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගේ සානිත රේඩියෝ විබණ කියන ස්වාමීන් වහන්සේලා ඇතුළු කොටගත්තු ගෞරවනීය දේශකයන්න් වහන්සේලාගේ දේශනා නෙත් රේඩියෝවේ විකාශය කරගන්නට නේත්‍රාලෝක YouTube නාලිකාවේ වීඩියෝස්ේ විකාශය කරගන්න ඔබ කැමති ඇති. ඔබේ නිවසේ පැවැත්වෙන ධර්ම දේශනාව සමාජගත කරන්නට නෙත් රේඩියෝ ඔස්සේ විකාශය කරමින් නේත්‍රාලෝක YouTube නාලිකාවට අන්තර්ගත කරන්නට ඔබ කැමති ඇති. කතා කරන්න 0777 980 67 අංකේ ඒ ආරාධනාවත් කරමින් වැඩසටහන නිම කරනවා. හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.
2: සිත් නෙත් අසපුව නෙත් අසපුව කවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත්
3: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011127787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-3133-540
5: පෑහෙනවා කියන්නේ කොතේ ගැළපෙනවා කියන එකනේ.
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
5: කොහොමද
6: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
5: නුවන් මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
7: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු. විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
7: කවදත් අලුත් කාගෙත් නෙත්.

0: අවතත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මේ අහන්නකො, අහන් ඉන්නේ, කියන්නකො, වෙන මොකක් ඕන නැ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසරි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95, net fm, facebook live.
1: අශ්වක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: කවදත් අලුත් කාක

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්FM ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
2: අයිබෝවන් තෙරුවන් සරණයි. නෙත්FM ධර්මදක්ෂිණාව ශ්‍රවණය කරන්නට අපි සූදානම් වන මොහොතේ අපි ඔබට මතක් කරනවා ලෝතුම් දානය ධර්ම දානය නිසා මේ උතුම් ධර්මානුශාසනා සඳහා ඔබට ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. 0777 75 2014 0777 75 2014 අංකයට කතා කරලා ඔබේ පින්බර දායකත්වයන් පිළිබඳ විමසීම් කරන්නට පුළුවන්. නෙත්FM රේඩියෝව නිරන්තරයෙන්ම ඔබට පින්කම් පැවැත්වෙන තැන් ඒ පින්කම් පිළිබඳ ඔබට මතක් කරනවනේ. ඉතින් අභිධර්මයේ සිහිය භාවනාව ජීවිත අවබෝධයේ පිණිස අනන්ත සමන්නාගත පဋාණ ධර්මානුශාසනාවක් පැවැත්වෙනවා. පැවැත්වෙන්නේ අගෝස්තු මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී අපි දන්නවා BMICH කිව්වහම ධර්මදේශන සඳහා අත්පත්‍රිකාව දිවාහාරය ඔබේ ආසනයේ වෙන් කරවා ගැනීම සඳහා මෙන්න මේ WhatsApp නම්බරයකට අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා 0770 666 80 17 0770 666 80 17 අංකයට WhatsApp මැසේජ් එකක් තියන්න. අතික්‍රමන හිස්තනක් ඔබේ නම සඳහන් කරලා පැවැත්වෙන්නේ අගෝස්තු 25 වෙනිදා උදේ 9 ඉඳලා BMICH දී. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි සූදානම් උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට නැමදුම් පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා පූජ්‍ය මාතර මහින්ද ස්වාමින් වහන්සේට උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
3: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කරන ලද ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාම වටින ධර්ම කාරණාවක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න සියලු ආර්යයන් වහන්සේලාගේ, සියලු සම්මාදිට්ඨිකින් වහන්සේලාගේ, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහයම ලැබේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වතුන් හැමදාම හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වෙනදා වගේම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව මුළු මහත් ලෝකයාටම මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්න මේ පුණ්‍යවන්ත දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර තේ පරේෂණ ආයතන නිල නිවාසවල පදිංචි ඉන්දුකා සුබසිංහ, TGN මහින්ද, සචින් කාවින්ද තැලුම්පිටිය, සංජන දම්සිත් තැලුම්පිටිය කියන මෙන්න මේ පුණ්‍යවන්ත පිරිස. අපි පෙරත් මේ කාරණාව සිහිපත් කළා තියෙනවා. ඉතින් මේ ඇත්තෝ බොහෝම ධෛර්යයෙන් ධර්මයේ කෙරෙහි මනාව සද්ධාවක් ඇති කරගෙන මේ පුණ්‍යවන්ත දායකත්වය දරන්නේ මං හිතන්නේ මේ වර්ෂයේ පස්වෙනියට වගේ දායකත්වයේ දරන ධර්මානුශාසනාව. ඉතින් ලෝකේටම ධර්මයේ බෙදලා දීලා ලක්ෂ ගානකට ධර්ම ශ්‍රවණය කළා හා සමානව ඒත්තන්ට විශාල ආනිසංසයක් ඒ තුලින් ළඟා කරගන්න පුළුවන් වෙන බව දන්න නිසායි ඒ පුණ්‍යවන්ත පිරිස මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් අපි ඇත්තන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, අද මම අපේ පින්වතුන්ට දේශනා කරන්න කල්පනා කළා බොහොම විශේෂ කාරණාවක්. අපි අපේ පින්වතුන්ට නිරන්තරයෙන්ම

කාලයක් කියන මේ කාරණාව සංසාරයේ අතිශයම දුර්ලභ කාරණාවක් නිසා භාග්‍යවතුන් වහන්සේලා පින්වතුනි සසරේ හුඟක් දුර්ලභයි. සමහර කාල තියෙනවා මහා කල්ප අසංඛ්‍යකට සැරයක්වත් බුදු කෙනෙක් පහළ වෙච්ච නැති. මහා කල්ප අසංඛ්‍යක් යනකම් බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒත් බුද්ධෝත්පාද කාලයක පින්වතුනි මේ වටිනාකම මේ විදිහට තේරෙන්නේ මොකුත් නිසා නෙවෙයි. ඒ බුද්ධෝත්පාද කාලයක විතරයි අපට සංසාරයට මහා උපකාරයක් කරගන්න පුළුවන්, කුඟා පිං කරගන්න පුළුවන් වෙන්නේ. දැන් නිතරම මං කියන කාරණාවක් තියෙනවා. සසරේ පින්වතුනි මේ අපට ඕන තරම් මනුස ජීවිත ලැබෙනවා. මනුස ජීවිතයක් ලබන එක දුර්ලභයි තමයි. හැබැයි මනුස්ස ජීවිතයක් ලබන එක දුර්ලභයි කියලා කිව්වට බුදුරු පහළ වෙන එක ඊට වඩා දුර්ලභයිනේ. හැබැයි ඒ මනුස්ස ජීවිතයේ බුදු කෙනෙක් ඉපදිච්ච කාලයක පින්වතුනි ඉපදිනවා කියන කාරණාව ඊටත් වඩා දුර්ලභයිනේ. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක ඉපදිනවයි කියන එක ඊටත් වඩා දුර්ලභයි. සමහර ලාවට පින්වතුනි අපට මේ ලැබිලා තියෙන මේ බුද්ධෝත්පාද කාලය සංසාරේ මේ සෑහෙන්න බුද්ධ ශාසන ගණනාවක් පහුවෙලා ලැබිච්ච බුද්ධෝත්පාද කාලයක් වෙන්න පුළුවන්. සමහර ලාවට පින්වතුනි අපි කාශ්‍යප භාගතුන් හන්සේගේ කාලෙ ඉපදින්නත් නැති වෙටි. කකුසන්ධ භාගතුන් හන්සේගේ කාලේ, කෝණාගමන භාගතුන් හන්සේගේ කාලේ, එතනින් යහා පැත්තට පහළ වෙච්ච පින්වතුනි බොහෝ බුද්ධ ශාසන පහළ වුණාට ඒ භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙච්ච කාලයන් වල අපි පින්වතුනි මේ ලෝකේ මිනිස්සෙක් හැටට නූපදින්නේ නැති. අපි සංසාරයේ ඕන තරම් බුදුරු පහළ වෙලා ඉන්න කාලවල ඕන තරම් පින්වතුනි සතර අපායේ ඉන්නේ නැති. අර ධම්මරුචි හාමුදුරන්ගේ කතාව බලන්නකෝ. දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද මහ බෝසතාණන් වහන්සේට විවරණ ලබලා දෙන මොහොතේ, එදා සුමේද මහ බෝසතාණන් වහන්සේ අනාගතේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් ගිය තැන සම්මා සම්බෝධියට පත් වෙනවා කියන මෙන්න මේ විවරණය ලබලා දුන්න අවස්ථාවේ පින්තුණි එතන හිටපු බොහෝමයක්ම දෙනා මේ බුද්ධ ශාසනය තුල අපට මගඵල ලබා ගන්න බැරි වුණොත් ඔබ සම්මා සම්බෝධියට පත් වෙන ආත්ම භාවීදිවත් අපට මේ සංසාර කතරින් එතර වෙන්නට ඉඩක් ලැබේවා කියලා ඒ හුඟ දිනේ ප්‍රාර්ථනාව කළා. එදා පින්වතුනි ඔතන හිටියා දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිද්ද ලැබුපු එක භික්ෂුවා. දීපංකර බුදුරජාණන් වහන්සේ කියනවා අද මෙතන ඉන්න මේ සියල්ලෝම මේ සුමේද තාපසතුමා ගෞතම නමින් සම්මා සම්බෝධියට පත් වෙන ආත්ම භාවයේ මේ සියලු දිනාමත් මේ සංසාර කතරින් එතර වෙනවා ඒ බුද්ධ ශාසනය තුල කියලා. ඉතින් මේ හාමුදුරුවෝ ඔය ශාසනේ පැවිදි වෙලා හිටියේ, නමුත් පස්සේ කාලෙක අසත්පුරුෂ ආශ්‍රයක් නිසා උපැවිදි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ පාප ඇසුර නිසා අකුසලයට තියෙන බය නැති වෙලා එක්තරා අවස්ථාවකදී තමන්ගේ මව ඝාතනය කරනවා. ඒ අනන්තාරේ පාප කර්මයක්නේ මව මෙරීම. එතෙන් පටන් ඊ ආත්ම භාවයෙන් අවීචයට වැටුණ මේ කෙනා පිංගතුනි සාරා සංඛ කල්ප ලක්ෂයක් පුරාවටම ඔහු හිටිය අවීචී. හිතන්නකො පිංගතුනි සුළුපටු කාලයක්ද කියලා, සාරා සංඛ කල්ප ලක්ෂයක් පුරාවටම අර මව් මරපු මේ පුද්ගලයා හිටිය අවීචියේ. එක දිග්ගටම අවීචි ඉන්නව නෙවෙයි, අවීචියට යනවා, ආය වෙන නිරයන් වලට යනවා, අනු නිර වලට යනවා, තිරිසන් ලෝක වලට යනවා. ඔහු මොහොම පිංගුතුනි හිටියේම අවීචියේ. අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ ඔහු ඉපදිලා හිටියා මේ මහා සාගරේ ඉන්නවා විශාල මත්ස්‍ය වර්ගයා. ඔවුන්ගේ පිංගුතුනි ශරීරය අති විශාලයි, කියන යොදුන් ගණන් ප්‍රමාණයේ විශාල මසු වර්ගයක් ඉන්නේ. ඉතින් මෙන්න මේ මත්සෙක් වෙලා ඉපදෙනවා. ශරීරයේ යොදුන් 300ක්. යොදුන් 300ක් වට තේරෙන්නේ නැහෙනේ.

0: තවදකින් ඉර ලංකා වගේ. එ ලංකා වගේ විශාලයි. ඉ මේ මත්සය මේ සාගරයේ ඉන්නකොට දවසක් එක්තරා නැවක් මේ සාගරයේ ගමන් කරද්දි මේ මත්සය මේ නැවගිලින් එනවා. ලංකාව වගේ විශාල සත්වයකොට පින්වතුනි මේ නැවක් කියන එක කොච්චර සුළු දෙයක්ද? ගිනි පෙට්ටියක් වගේ නේ. ඉතින් මේ නැව ගිලින් එනවා. ඔය නැවේ හිටියා මේ බුද්ධ ශාසනේ මහණ විලායට පහමුදුල පිරිස. ඒ හාමුදුරල පින්වතුනි එක පාටම භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. මට මේ මොහොතේ අන් කාගේවත් සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤ මට මේ වෙන්නේ කිසිම කෙනෙකුගේ සරණක් නැහැ. මගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ විතරමයි මට මේ වෙලාවේ තියෙන්නේ කියලා මේ හාමුදුරු මහත් හඬින් ප්‍රකාශ කළා. ඕක ඇහුනර මත්සයට මීට සාරා සංඛ්‍ය කල්පලක්ෂයකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේ එදා සුමේද තාපසතුමාට විවරණ දෙනකොට ගෞතම කියන නම සිහිපත් කළා. අන්නේ ගෞතම කියන නම එදායේ මතකයේ තිබිච්ච එක නියාත්ම භාවේදික පාටම මතක් වුණා. ගිලින් ආපු නැව ගිලින්නේ නැතුව ආය ආපසට හැරිලා මේ සතා ගියා. කොහොමරි ඔහු මරණයටපත් වෙනවා. ඉතින් අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ ඉපදිලා මනුස්ස ලෝකේ පින්තුරි බොහෝම ලාබාල වේදීම මහණ වෙනවා. නම ධම්මරුචි. මේ ධම්මරුචි හාමුදුරෝ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල වැඩි කල් යන්න මැත්තෙන් වීරිය වඩලා උන්වහන්සේ උතුම් වූ අරහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා. ධම්මරුචි මහරහතන් වහන්සේ දිනක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ධම්මරුචි හාමුදුරෝ දැකපු මොහොතේ මහනවා, "හා ධම්මරුචි, හුඟක් කාලයකට පස්සේදී හරියට නිකන් කාලයක් තිස්සේ දැන්න හඳුනා කියන දෙන්නේ කාලයකට පස්සේ මොන ගැහුණා වගේ එකපාරට මහනවා, "හා ධම්මරුචි, හුඟක් කාලයකට පස්සේනේ" කියලා අහනවා. ඒ කියන්නේ මේ කවද මතකයක්ද? අවසාන වතාවට කවදද මොන ගැහුනේ? සාරාසංකේ කල්පලක්ෂයකට කලින්. එතකොට ධම්මරුචි හාමුදුරුවෝ කියනවා, "එහෙමයි ස්වාමීනි. බොහෝ කාලයකට පස්සේදී ස්වාමීනි ඔබ වහන්සේ මමයි මේ විදිහට එකට මුණ ගැහුණේ" කිව්වා. ඒ ධම්මරුචි හාමුදුරන්ට උන්වහන්සේ මුණ ගැහුණේ නැහැ. මොකද උන්වහන්සේ සාරාසංකේ කල්පලක්ෂයක්ම හිටිය අපායේ. ඉති ධම්මරුචි හාමුදුරුවෝ කියනවා, "ස්වාමීනි, ආයිනම් සංසාරේ කවදාවත් ඔබ වහන්සේ මමයි තෝරගත්තේ මාර්ගය වෙනස් වෙන්නේ" කිව්වා. ඒ කියන්නේ නිර්වාණ මාර්ගය එකම මගක් නිසා බුදුරජාණන් වහන්සේ යන්නේ එකම නිවනකට, රහතන් වහන්සේ යන්නේ එකම නිවනකට නිසා තමයි කිව්වේ ආයි කවදාවත් ඔබ වහන්සේ මමයි දෙදෙනා ඒ මාවතින් ඉවත් වෙන්නේ" කිව්වා. කියලා ඔබ වහන්සේ අත්හරින්නේ කියලා කිව්වේ. ඉතින් මට මේ කතාවෙන් කියන්න ඕන කම තිබුණේ බලන්න. එතකොට දැන් එදා දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දෙද්දී කිව්වේ මේ සාරාසංකේ කල්පලක්ෂයකට පස්සේ නිවන් දකින්නවා කියලා. නමුත් ඉතින් සාරාසංකේ කල්පලක්ෂයක් යනකම්ම ඔහුට බුදු කෙනෙක් දකින්න ලැබුණේ. ඒ කියන්නේ මේ සාරාසංකේ කල්පලක්ෂේම ධම්මරුචි හාමුදුරු දැක්ක බුදුරු දෙනමයි. දීපංකර භාග්‍යතුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේ විතරයි. එතකොට අපේ පින්වතුන්ට තේරෙනව නේද මේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ මුණ ගැහෙනවා කියන කාරණාව කොයිතරම් දුර්ලභද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන එක දුර්ලභ වෙන්නේ ඇයි? ඉතින් ඇයි ඒ වගේ දුර්ලභ රත්නයක් පින්වතුනි අපට මුණ ගැහින්නේ? ඒ මුණ ගැහිමේ ලාභය මොකද්ද? මුණ ගැහිමේ ලාභය තමයි පින්වතුනි අපට එක දිගටම මේ සංසාරයට උපකාර කරගන්න පුළුවන් මහා පින් කරගන්න පුළුවන්. ඒකයි මේ බුද්ධ ශාසනයේ පින්වතුනි මිනිස්සෙක් වෙලා මේ වගේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙලා අපට මේ ගමන යන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඒක එකේ තියෙන වටිනාකම. ඉතින් මම අද දවසේ අපේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සමහර ලාවට අපි දන්නවා අද කාලේ සමහරු සමහර ලාවට ඉඳල හිටලා පන්සල් යනවා බුදුන් වඳිනවා. ඒ සමහරුන්ට පින්වතුනි ලොකු සද්ධාවකුත් හිතේ නැහැ. පන්සල් ගියා බුදුන් වෙන්දා කියන කාරණාව ඒක ඔවුන්ගේ ජීවිතයේ අර චාරිත්‍රයක කොටසක් බවට පත් වෙලා. ඒ සමහරුන්ට පින්වතුනි හැඟීම නැහැ. මට මේ කාලයකට පස්සේ ලැබෙන මේ උත්තර රත්නයක් බුද්ධ රත්නය කියන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනාමාන කරලා මට මේ ජීවිතේ පිනක් කරගන්න ලැබෙන්නේ කාලයකට පස්සේ. ඒ නිසා මම ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්න යමි කියන හැඟීම නෙමෙයි හුඟක් අයට තියෙන්නේ. මොකද හුඟක් අයට පින්වතුනි ධර්මීය මුණ ගැහිලා නැහැ. ඒ නිසායි හුඟක් අයගේ ජීවිත පින්වතුනි හරිය අන්ධකාරයේ ගත කරන වගේ තමයි පේන්නේ. නමුත් පින්වතුනි මම අද අපේ පින්වතුනි මේ කියන්න හදන්නේ මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියන කාරණා මේ ලෝකේ කොච්චර උතුම්ද කොයිතරම් වටිනවද අපේ පින්වතුන්ට මම කියන්නේ පින්වතුනි සමහර ලාවට හුඟක් මේ පින් කරන ආර්ථික ශක්තියක් නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ජීවිතේ කාලේ නැති වෙන්න පුළුවන් පින් කරන්න. නමුත් අපේ පින්වතුන් දවසකට වරක් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියන කාරණාව ජීවිතේ පුරුදු කරගන්නකෝ. අපේ පින්වතුන්ගේ ජීවිත ආලෝකමත් වෙනවා. අනිවාර්ය පුරුද්දක් කරගන්න බුදුරජාණන් වහන්සේට තමන් වන්දනා කරන එක. ඒක අනිවාර්ය පුරුද්දක් කරගන්න. ස්වභාව දහමෙන් අනුග්‍රහය ලැබෙනවා. ස්වභාව දහමේ අනුකම්පාව ලැබෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු දෙවියන්ගේ අනුග්‍රහය ලැබෙනවා. උදව් උපකාර ලැබෙනවා. දෙවිවරු සතුට වෙන්නේ ගුණවන්තයෙට. තමන්ගේ ළඟ ගුණවත්කම තිබුණොත් අන්න දෙවිවරු අන්නේ ඊ කාරණාව දිහා දැකලා සතුට වෙනවා. මම අර දවසක ජීවේ පින්වතුනි තමන්ගේ ජීවිතේ තමන්ට දෙවියන්ගේ යම් කිසි කටයුත්තක් කරගන්න ඕන නම් ඒකට මේ දෙවියන්ට පුද පූජා පැවැත්වුවා කියන එකෙන් ඒක ඉටු කරගන්න ලැබෙන්නේ. අපේ පින්වතුන්ට දෙවියන්ගෙන් අනුකම්පාවක් ලබා ගන්න ඕන නම් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි හුඟක් දේවල් තියෙන ඒ අතර එක දෙයක් තියෙනවා. බෝමලු අමදින්න. තමන්ගේ ගමේ පන්සලේ ගිහිල්ලා බෝමලු අමදින්න. ඒ බෝමලු අමදිනකොට ඒ වෘක්ෂයට අදුගෘහිත වෙන්නේ දෙවිවරු සතුටු වෙනවා. සතුටු වෙලා ඒ දෙවියන්ගේ හිත සතුටු කරවපු නිසා ඒ බෝමලු ඇමදපු කෙනාට ඔවුන්ගේ ජීවිතේ තමන්ට මොකාකාරී කටයුත්තක් ඉටු කරගන්න ඕන නම් ආන්ගේ කටයුත්ත ඉටු කරගන්න අනුග්‍රහ කරනවා. මම මේ කියන කතාව කොයිතරම් දුරට හරිද කියන කාරණාව කියන්න මං හරියට දන්නේ නැහැ. නමුත් මට මේ හැඟෙන දෙයක් මම මේ කියන්නේ. සමහර ගම්මාන තියෙනවා. ඒවයි තියෙන සමහර පන්සල් පින්වතුනි පාළුවට ගිහිල්ලා. එක්ක හාමුදුරන් වහන්සේ නමක් නැහැ. එහෙම නැත්නම් ඉන්න හාමුදුරන් වහන්සේත් එක්ක වයෝ වෘද්ධයි. ලොකු හැකියාවක් නැහැ වැඩක් පලක් කරගන්න. ඉතින් ඒ වගේ පන්සල්වල හුඟක් වෙලාවට මේ බූමලු ඇමදීම් විහාරය චෛත්‍ය මලු ඇමදීම් ආදී කටයුතු නිතර දෙවිලි සිද්ධ වෙනවා හරි අඩුයි. සමහරලාට බෝ කොළවල් වැටිලා ඒව පාළු වෙලා ගිහිල්ලා. මම මේ කියන කාරණාව මේ බණහන ශ්‍රාවක පින්වතුන් හැටියට අපේ පින්වතුන් පොඩ්ඩක් අත්දිනේ කරලා බලන්න. එහෙම ගමේ පන්සලේ පාළුවට ගියපෝ එහෙම නැත්තම් චෛත්‍ය වගේ තැන්වල පිරිසුදු කටයුතු නොකරලා පාළු ස්වභාවයක් ගත්තු තැනක් තියෙනවා නම් බලන්නකෝ ඒ ගමේම හරි අඳුරු පාටක් තියෙනවනේ. ලෙඩ දුක් කරදර වැඩි. මිනිසුන්ට හරියට ප්‍රශ්න. මිනිසුන්ගේ ජීවිතවල විවිධ අරුබුද. නිකන් බලන්නකෝ මම මේ කියන කතාවේ සත්‍යයක් තියෙනවද නැද්ද කියලා. ඒක මම නිකන් දැකපු දෙයක් මම මේ කියන්නේ. මටකින් හිතිච්ච දේ තමයි දැන් අපි සමහරට බණ පින්කම් වලට එම නොඑක් තැන් වලට වඩෙද්දී ඔක මන් දැකලා තියෙනවා. ඉතින් මම කියන්නේ අපේ පින්වතුන්ට මුකුත් නෙවෙයි. ඉතින් ඒ වගේ පින්වතුනි මේ අර ඒ තත්ති ඒ වගේ පරිසරයක් උදා වුණේ අන්නර කාරණාව නිසා. මම නිකමට අපේ පින්වතුන්ට කියන්නේ පුළුවන් නම් ගමේ පිරිසකට ඒකරාශී වෙලා දවස ගානේ බෙදාගෙන හරි කමන්නේ පන්සල අතුගාලා බෝමළු ඇමදලා චෛත්‍ය විහාර ඇමදලා පිරිසුදු කටයුතු කරන්න පටන් ගන්නකො බලන්නකො එහෙම ටික කාලයක් කරගෙන ගිහිල්ලා ගමට ලැබෙන ආලෝකය මොන වගේද කියලා ඒ ගමට පින්වතුනි හුඟා කාලෝකය ලැබෙනවා. ඉතින් මම කිව්වේ පොඩි කාරණාවක් පින්වතුනි මේ දෙවිවරු සතුටු වෙනවන්නේ එහෙම කරද්දි දැන් තමන්ගේ ගෙවල් වල වුණා උදේ හවස පිඟුතුනි තමන්ගේ ගෙදර කටයුතු කොහොම නතර කරලා බුදුන් වඳිනවා කියන එක කරන්න පටන් ගන්නකෝ. හැබැයි ඒක පිඟුතුනි ලොකු හැඟීමකින් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට සුවිශේෂී තැනක් හදලා දවසකට දෙවතාවක් අඩුගානේ දෙවතාවක් කියන කාරණාව බැරි නම් දවසකට එක වතාවක් හරි කමක් නැහැ බුදුන් වඳින පටන් ගන්නකො. මං කියන්නේ බලන්නකො බුදුන් වැඳගෙන තමන්ගේ ජීවිතයට කොයි වගේ ආලෝකයක් ලැබෙනවද කියලා. හැබැයි ඒක අවංක හැඟීමකින් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කිරි හිත පහදවාගෙන කරන්න ඕන. දැන් ඔය බුදුන් වඳිනවා කියන කාරණාවට හිතෙනකොටම පිඟුතුනි හුඟක් අයිතින් සමහර ලාවට වීරියෙන් පළවෙනි දවසේ දෙවෙනි දවසේ පටන් ගෙන යන්න පුළුවන් සතියක් ওই වගේ කරાવી හැබැයි ටික ටික යනකොට පොඩ අලස වෙනවා. ඒ එහෙම මේ මන්දෝත්සාහය වෙන්නේ අර ඒ කටයුත්තට අපේ පිඟුතු හුඟක් වෙලා ගන්න නිසා. ඉතින් ඒකට අපේ පිඟුතු මෙහෙම කරන්න. ඒ කටයුත්ත වෙනුවෙන් හුඟක් කාලය ගත කරන්නේ නැතුව ඒ වෙනුවෙන් අපේ පිඟුතු පොඩි වෙලාවක් වෙන් කරන්නකො. උදේට සුද්ධ පවිත්‍ර වෙලා කොහමත් ඉතින් උදේ මෝදෝනේ කල්ලේ කටයුතු කරනවනේ. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් මොකක් හරි පූජ කරන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ඉතින් එහෙම නැතත් අඩුගානේ ඊ ස්ථානේ පිරිසිදු කරලා භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාවකින් පූජාවක් කරන්නකෝ. ගාථාවකින් කරන පූජාවත් පින්වතුනි උතුම් මේ ලෝකේ බුදුන් වඳිනවා කියන මෙන්න මේ ප්‍රතිපදාව අපේ පින්වතුන් තමන්ගේ ජීවිතේ පුරුදු කරගෙන යන්නකෝ. ටික කාලයක් ඔය පුරුද්ද කරගෙන ගියෝතින් අපේ පින්වතුන්ගේ ජීවිතවල ඇති වෙන වෙනස අපේ පින්වතුන්ට අබත් දකින් ලැබෙන්න පුළුවන් කාරණාව. පින්වතුනි ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නවා නම් ඒ ළමයිගේ අධ්‍යාපන සාර්ථක වෙනවා. මතක හිටින්නේ නැති කරුණු තීරුම් කරගන්න බැරි පාඩම් අවබෝධ කරගන්න බැරි මෙයාලට පින්වතුනි ඒව ලැබෙනවා. ඒක ආශ්චර්යයක් වගේ ලැබෙනවා. ඊළඟට මේ ව්‍යාපාර කටයුතු කරන අයගේ ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. ලෙඩදු කරදර ඇතිවිලා තියෙන අයගේ ලෙඩදු කරදර පින්වතුනි නැතිවිලා යනවා. ඔන්නෝය ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතය තුල හදාගත්තෝ. හැබැයි මම ඒකෙන් කියන්නේ නෑ ඒක නිසා 100%ක්ම අපේ පින්වතුගේ ජීවිත වෙනස් වෙනවා කියලා. නෑ ඉන්න තනින් හරි පොඩ්ඩක් වෙනස් වෙනවා අපේ පින්වතු. හැබැයි මතක තියාගන්න මේක කිව්වට කරන්නම් වාලේ කරනව නෙවෙයි. මේක හැඟීමක් ඇතුව ඇති කරගෙන කරගෙන යන්න. ඒක ප්‍රතිපත්තියක් හැටියට තියාගන්න. දැන් ඒක ප්‍රතිපත්තියක් හැටියට තියාගන්න කියලා කියන උදාහරණයක් හැටියට නිවසේ මේ බුද්ධ වන්දනාව කරනවා. නිවසේ ওই කටයුත්ත කරන්න බැරි අවස්ථාවක් වෙනන අපේ හිත මොදුර පළාත කියනවා. සමහරවිට මොකක් හරි කටයුතු වලට එළියට පහළියට යනවා. ඒ ගියත් කමක් නෑ. ඒ පැත්තේ අවට තියෙන කිනම් හෝ තැනක බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන තැනකට ගිහිල්ලා ඊ බුදුරජාණන් වහන්සේට තමන්ගේ ළඟ යමක් නැත්තම් පූජ කරන්න කමක් නැහැ. ගාථාවකින් බුදුරජාණන් වහන්සේට පූජාවක් කරන්නකෝ. පින්වතුනි ඕක අපේ පින්වතුන් ජීවිතේ පුරුද්දක් කරගෙන ප්‍රතිපත්තියක් කරගන්න. අපේ පින්වතුන් මම කියන්නේ සාමාන්‍යයෙන් පන්සලකට යනවා ඉන්නවා කියන කාරණාව හුඟක් අයගේ අතින් දැන් අයින් වෙලානේ තියෙන්නේ. සිල් ගන්නවා කියන කාරණාවලුත් හුඟක් වෙලාවට මිනිසුන්ගේ ජීවිතවලින් දුරස් වෙලානේ තියෙන්නේ. අඩුම තරමින් මෙන්න මේ ප්‍රතිපත්තිය පුරුදු කරගෙන යන්නක බලන්න. ටික කාලයක් කරගෙන ගිහිල්ලා බලන්න ජීවිත අපේ පින්වතුන්ට කොයි විදියකට වෙනස් කරගන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා. මොකද මේ කතාව මම මේ විදිහට කියන්නේ ඒ කාරණාව සම්බන්ධයෙන් ඊතරම් විශ්වාසයක් තියෙන නිසා බුද්ධ වන්දනාව කරන්න. මම ඊට උදාහරණයක් කිව්වේ එකයි සමහර ගම්වල තියෙන පන්සල් පාළුවට යනවා කියන්නේ ඒ මුළු ගම්මැට්ටම තියෙන පින්වතුනි අන්ධකාරයක් වගේ. ඒ ගමම අඳුරේ තියෙන්නේ. පන්සල කවදාවත් පාළුවට යන්න දෙන්න එපා. මම ගොඩක් ඔය හාමුදුරන් වහන්සේලාට උනත් නිතරම කියන කාරණාවක් තමයි හුඟක් හාමුදුරේක කරනවා. ඉතින් මං කියන හුඟක් වෙලාවට පන්සල් පින්වතුනි ආලෝකමත් කරගන්න පුළුවන් දවස ගානේ උදේ හවා බුද්ධ වන්දනාව කරනකොට. ඒක අනිවාර්ය ප්‍රතිපත්තියක් කරගන්න ඕනේ. ඒ බුදුන් වඳින්න වඳින්න තමයි දිවියන්ගේ උනත් පින්වතුනි අනුකම්පාවට පාත්‍ර වෙන්නේ. අනුග්‍රහය ලැබෙන්නේ. දිගීක සංසාරයේටම පින්වතුනි ලොකු ප්‍රයෝජනවත් වෙන කාරණාව. ඉතින් මං අද දවසේ අපේ පින්වතුන්ට මෙන්න මේ කතාවත් එක කියලා දෙන අදහසක් ඇති කරගත්ත බොහොම වටින කාරණාවක්. ඉතින් මේ කතාව නම් පින්වතුනි බොහොම දීර්ඝ විස්තර කරන්න පුළුවන් කාරණාවක්. නමුත් මං අද වෙලාවෙ හැටියට ප්‍රමාණයක් කියලා දෙන්නම්. ආයි යම් දවසක ඉඩක් ලැබුණොත් මේක තවදුරටත් විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්නම්. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේට අපේ පින්වතුන් ඔහොම වඳින්න පටන් ගත්තොත් ඒ වන්දනාව කියන කාරණාවෙන් මේ ලෝකයට ආලෝකයක් ලැබෙනා වගේම පරලෝකී ජීවිතයට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද? පින්වතුනට සුදත්ත සූත්‍රයේ කියන්නේ සතං හත්ති සතං අස්සා සතං අස්ස තරීරතා. ඒ කියන්නේ මේ ලෝකේ චද්දන්තු කුලේ ඇත්තු ලක්ෂයක් ආජානීය කුලේ අශෝ ලක්ෂයක් ඊළඟට රත ලක්ෂයක් සියලු ආභරණයන් පළඳගත්තු කන්‍යාවිය ලක්ෂයක් මිමි ආදී වශයෙන් ලක්ෂේ ලක්ෂ ලැබනමට වඩා මේ ලෝකේ වටිනව කිව මොකක්ද යමෙක් ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොතින් මම බුදුන් වඳින්න යමි කියලා ඒ තබපු පියවර මේ ලෝකේ අර ඔක්කොටම වඩා වටිනවා කිව්වා. ඒ පියවර අතර තියෙන දුර සොලොස් කලාවෙන් එක කලාවක්වත් අර තරම් මේ ලෝකේ වටිනා දේවල් වටින්නේ නැහැ කිව්වා. ඒතර බලන බුදුරජාන් වහන්සේ වෙනුවෙන් තබන පියවරක වටිනකම. පින්වතුනි ඒ නිසා අපේ පින්වතුන් තමන්ගේ ජීවිතය තුළ මේ බුදුරජාණන් වහන්සේට වන්දනාව කරනවා කියන කාරණාව ජීවිතේ කරගන්න බලන එක සංසාරේට විශාල ආලෝකයක් විශාල පිනක්. අර චණ්ඩාලි විමානවත්තුව අපේ පින්වතුන් අහලා ඇතිනි. එක්තරා මහලු කාන්තාවක් හිටියා. එබොහෝම මහලුයි. භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපatti ඥාණින් ලෝකේ දිහා බලද්දී ඒ මහලු කාන්තාව දකිනවා. දකින්නේ ඈ තව ස්වල්ප මොහොතකින් මියදෙනවා. මරණින් මත්තේ ඈ යන්න ඉන්නේ අවීචියට. අවීචියට යන්න ඉන්නේ මේ මොහොතේ බුදුරජාණන් වහන්සේව දැක්කොතින් ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා අවීචියට යන්න ඉන්නේ ඇගේ අවීචිය දොර වැහිලා ඇසුගති සම්පත් ලැබලා මේ සංසාරයෙන් එතර වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දා ඒ අසලට වැඩම කළා මුගලන් මහරහතන් වහන්සේ එක්ක. මුගලන් මහරහතන් වහන්සේ ඇයට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ප්‍රකාශයක් කරලා ඇගේ හිතේ සද්ධාව උපද්දවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේට කරපු එක වන්දනාව නිසා මේ පින්වතුනි සල්ප මොහොතයි ජීවත් වුනේ මරණයට පත් වෙනවා. අතින් අල්ලලා උඩින් තිව්වා වගේ මියදිච්ච මේ ගිහිල්ලි පොදුනා දිවිලෝකේ. චණ්ඩාලි කියන විමානයක තුරු බලන බුදුරජාණන් වහන්සේට මික්ක වතාවක් කරපු වන්දනාවක ආනිසංසය සතරාපායේ දොර වහන්න පුළුවන් තරමේ ආනිසංසය. තුරු බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව පරලෝකේ ජීවිතයට පින්වතුනි බලන්න අපට උපකාරයක් පිහිටක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මං අද දවසේ මේ තෝරගත්තා අපදාන පාළියේ තියෙන පින්වතුනි තවත් අපූරු අපදානයක් තේරාපදානය පරප්‍රසාදක මහරහතන් වහන්සේගේ තේරාපදානය කියලා අපදානය. මේ අපදානයේ පින්වතුනි සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේට වන්දනාවක් කරපු කෙනෙකුට සංසාරේ කොයි වගේ විපාකයක් ලැබුණද කියලා. ඔන්න බලන්න අපේ පින්වතුන් මං අර කිව්වේ බුදුන් වඳින්නවා කියන කාරණාව ජීවිතේ පටන් ගත්තොතින් ඒ පටන් ගත්තු ඒ බුද්ධ වන්දනාව තමන්ගේ සංසාරයට කොයි තරම් උපකාරයක් වෙනද මේ ජීවිතේ තාලෝකයක් ලැබෙනවා පරලෝකී ජීවිතයටත් පින්වතුනි උපකාරයක් ලැබෙනවා. උනේ කතාව මේකේ තියෙනවා. මේ පරප්‍රසාදක කියන හාමුදුරු අපේ බුද්ධ ශාසනේ අරහත් ඵලයේ ලැබපු හාමුදුරු නම. මේ හාමුදුරු පින්වතුනි සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයක ඉපදෙලා හිටියා. අපේ සිද්ධාර්ථ භාගතුන් වහන්සේ ලෝකේ පහළ වුණාම බමුණු කුලයක ඉපදෙලා හිටියා. එදා පින්වතුනි සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව දැනගෙන උන්වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ඒ බමුණගේ නම තමයි සීල. මේ සීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ගාථා හතරක් වන්දනේ කරලා වන්දනා කළා. ඒ බමුණට හිතෙන හැඟෙන ආකාරයට බුදුරජාණන් වහන්සේට ගාථා හතරක් වන්දනේ කළා. ඒ ගාථා හතර ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාව කළා. ඒ ගාථා හතර පිඟුතුනි හරි අපූරු ගාථා හතරක්. පිඟුතුනි බුදුරජාණන් වහන්සේට වන්දනාවක් කරන්න තරමටම භාවිතා කරන්න පුළුවන් වටින ගාථා හතරක්. දැන් අපි හුඟක් වෙලාවට ඔය මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරද්දී ඉතිපිසෝ ගාථාව කියනවා. ඉතාම හොඳ ගාථාවක්. හැබැයි මේ ඉතිපිසෝ ගාථාව පින්වතුනි නිකාං කියනවට වඩා ඒ එකක් එකක් බුදු ගුණය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන කියන්න පුළුවන් නම් ඊට වඩා හරි වටිනවා. මොකද මේ ගාථාවල් සජ්ජහායනා කරද්දී අවබෝධයෙන් සජ්ජහායනා කරනකොට තමයි අපට පින්වතුනි හුඟක් ආනිසංස ලැබෙන්නේ. අපි අවබෝධයකින් නෙවෙයි නම් ගාථා සජ්ජහායනා කරන්නේ. එතකොට ඒකෙන් අර ලැබෙන්න ඕන ප්‍රමාණාත්මක ආනිසංස පක්ෂේ ලැබෙන්නේ නේ. ඒක අවබෝධයෙන් නිවිනි කරන්නේ. දැන් අර මං කලිනුත් ඔක කියලා තියෙනවා. දැන් සමහර වෙලාවට මේ ඔය මිනිස්සු පිංගුතුනි මං ඔය කියන්නේ ඇත්තටම හුඟක් වෙලාට මේ පුරුද්දටනේ පිංකම් කරන්නේ. මිනිස්සු හුඟක් වෙලාට පුරුද්දට පිංකම් කරන්නේ. පොඩි කාලේ අම්මා තාත්තා එක පන්සල් ගිහිල්ලා අම්මා තාත්තා කියන ගාත ටික අහන් හිටියා. ඒ ටික කටපාඩම් කරගත්තා. ඒ වැඩපිළිවෙල එහෙම මතක තියාගත්තා. ඉතින් පස්සේ කාලෙ ඉතින් තමනු පන්සල් යනකොට ඉතින් ඌවම තමයි අරගෙන ගිහිල්ලා අර ගාතා ටිකමනේ කියවන්නේ. හැබැයි ඉතින් ඒ හුඟාක් අය කියන ගාතාවල් මොනවා කියනවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. දැන් ඔය අපේ පින්වතුන්ට මං උදාහරණයක් කියන්නම් ඕකට. ඔය අපේ පින්වතුන් මේ බුදුරජාන් වහන්සේට පහන් පූජා කරනකොට කියන ගාථා මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඝනසාරප්පදිත්තේන කියලා ගාථාවන්නේ කියන්නේ නේද? ඝනසාර කියලා කියන්නේ මොනවටද? ඝනසාර කියලා කියන්නේ කපුරු වලට. ওই ගාථාවෙන් කියන්නේ මොකක්ද දන්නවද මේ? බුදුරජාණන් වහන්සේට කියනවා කපුරු තෙල් සහිත කපුරු පහනක් බුදුරජාණන් වහන්සේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ බං ඔබ වහන්සේට පූජා කරනවා ඒ ආලෝකයේ පිළිගන්න කියලා. එතකොට දැන් කියන්නේ මේ කපුරු පහන පූජා කරනවා කියලා. එතකොට මට කියන්නකෝ අපේ පින්වතුන් බුදුරජාණන් වහන්සේට හැමදාම මේ කපුරු තෙල් සහිත පහන පූජා කරලා දොයි ගාතාව අපේ පින්වතුන් කියන්නේ නෑ නේද? බුදුරජාණන් වහන්සේට පොල් තෙල් පහන පූජා කළා කපුරු පහන පූජා කරා කියලා වන්දනාව කරනවා. එතන තේරෙනව නේද අපි කොයිතරම් අනවබෝධයෙන්ද මේ වත්පිළිවෙත් කරන්න කියලා. ඒකර මම අර මුලින් කිව්වේ පුරුද්දට කරන්නේ. අම්මා තාත්තා පන්සල් ගියා, ආච්චි සීයා පන්සල් ගියා, ඊපස්සෙන් තමුණු පොඩි කාලේදලා පන්සල් ගියා. ඉතින් ඔය කියනෙව්වා කටපාඩම් කරගත්තා. ඒ වත්පිළිවෙත් ටික මතකයේ තියාගත්තා. ඉතින් හැමදාම තමුණු පන්සල් යනකොට ওই ગાත ටිකමයි කියවන්නේ, ඒ ටිකමයි කරන්නේ. ඇයි මම මේ ગાත කියන්නේ? මොකක් නිසාද කියන්නේ? මේවේ තේරුම් මොකද්ද? ඒවා පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක වැඩක් නැහැ පින්වතුනි. දැන් බලනකො තේරෙන්නේ මම උදාහරණකින් කියපු කාරණා වුණත්. ඒ වගේ හුඟා කයගෙ ළඟ පින්වතුනි අඩුපාඩුකම් තියෙනවා දේවල් කරද්දී. තිස අවබෝධයෙන් කරන්න ඕන, වඳිනික අවබෝධයෙන් කරන්න ඕන, බුදුරජාණන් වහන්සේට යම පූජා කරද්දී අවබෝධයෙන් කරන්න ඕන. ඉතින් මම ඉතිපිසෝ ගාථාව ගැන කිව්වෙත් ඒකයි. මේ ඉතිපිසෝ ගාථාවේදී බුදුරජාණන් වහන්සේට වින්නතර මේ ඉතාම හොඳ ගුණ නමයක්. හැබැයි ඉතින් ඒ එකක් එකක් ගුණයක් පිළිබඳව හොඳට අනුස්මරණය කරගෙන ওই ගාථාව කියන්න පුළුවන් නම් තමයි ඉතින් ওই ගාථාව හුඟක් වටින්නේ. මම මේ ගාතාව කියන්න එපා කියලා කියන නෙවෙයි, ඉතිපිසෝ පාඩේ කියන්න එපා කියලා නෙවෙයි ඒක කියන්න. නමුත් ඉතින් අපට අපි කරන වන්දනාවක්, අපි කරන පූජාවක්, අපි කරන ස්තුතියක් පිංගුතුනි හැඟීමකින් කරනවා නම් කොච්චර වටිනවදනේ. දැන් කාට හරි පිංගුතුනි ස්තුති ප්‍රකාශයක් කරනවා. දැන් ඔය සමහර ස්තුති කතා කරද්දී බලන් ඉන්නකො සමහර කොලයක් බලන් කියනවනේ. දැනෙනද හැඟීමක් ඒ ස්තුතිය කරද්දී? නෑ නේද? කොච්චර මధుර වචන තිබුණත් පිංගුතුනි දැනින්නේ නැහැ හැඟීමකින් කියනවා කියලා. කොලයක් බලන් ඔයie කියනනම් වල කියාගෙන යනවා. අපිත් ඒ වගේ. අපිත් මට කටපාඩම් කරගත්තු ටිකක් ඔයie කියනනම් වල කියාගෙන යනවා. හැඟීමක් නෑ. කියන එක කියන්න ඕන හැඟීමකින් බුදුරජාණන් වහන්සේට. ඒක තමන්ට දැනෙන්න ඕන. මම සරණ ගියපු මගේ භාග්‍යතුන් වහන්සේ මින්නි මේ වගේ. මේ වගේ මහා උත්තරම ගුණ තියෙනවා. උන්වහන්සේ උන්වහන්සේට අරහං කියන්නේ මෙන්න මේ නිසා. උන්වහන්සේට සම්මා සම්බුද්දයි කියන්නේ මේ නිසා. කියලා ඒ එක එක ගුණයක් ගුණයක් පිළිබඳව පින්වත්තර අපට දැනෙන හැඟීමකින් කියා ගන්න පුළුවන් නම් අන්න එතකොට තමයි අපේ පින්වත්තුන් ඔය කරන වන්දනාවට ආශිර්වාදයක් ලැබෙන්නේ. ඔය හුඟක් අයගේ පින්වතුනි ජීවිත ඒව කලාට ආලෝකමත් නැති, බබලන් නැති, ඒ අනවබෝධයෙන් කරන නිසා. අනිත් එක කියන්න මොන කාරණාවක් තමයි මේකෙ අතිරේක කාරණාවක්. ඔය බුදුන් වඳිද්දී පින්වතුනි මේ බුදුරුවක් විතරක් තියාගෙන බුද්ධ සංඥා උපදවා ගන්න. ඒ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැන තවත් පින්වතුනි මේ අතිරේක පිළිම තියාගන්න එපා. දෙවියන්ගේ පිළිම ඉව තියාගන්න එපා. එතකොට අර අපේ පින්වතුන්ගේ සද්ධාව පැහැදිලි නැති වෙනවා. මොකද අපේ පින්වතුන් ඔය කරන වන්දින පුදින දෙවුරු කියලා කියන්නේ සම්මාදිට්ඨික පිරිසක් නෙවෙයි. එතකොට ඒ සම්මාදිට්ඨියක් තුලින් ලැබෙන්න ඕන අනුග්‍රහය ලැබෙන්නේ මොකද? මිත්‍යා දෘෂ්ටියටත් බැසගෙන තමන් ඉන්න නිසා. ඒ නිසා ගිවල් වල පින්වතුනි බුදුන් වඳින තැන එක බුදු පිළිමියා තියාගන්න. එතන හුඟක් පිළිම තියාගන්න එපා. ඔය රත්න යන්ත්‍ර, ස්වර්ණමාලි යන්ත්‍ර, ওই වගේ ඒවා සුර ඔය තියාගන්න එපා බුදු පිළිමි තියෙන තැන. බුදුරජාණන් වහන්සේගේ පිළිරුව විතරක් තියාගන්න. ආයෙ තව අතිරේක දේවල් තියාගන්නත් එපා. එහෙම තියාගෙන පින්වතුනි එක ගාතාවක් හරි කියලා වන්දනා කරන හැඟීමකි. ඔන්න මේ මං අද කියලා දෙන ගාථා හතරත් පින්වතුනි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කියන්න වටින ගාථා හතරක්. අපිට මේකේ ගාථා හතර තේරුම පින්වතුනි දීර්ඝව කියන්න ඉඩක් ලැබෙයිද කියලා කියන්න මම හරියට දන්නේ නැහැ. බලමු අපි යම් ප්‍රමාණයකට හරි මේක තේරුම් කරගන්න උත්සාහ කරමුකෝ. ඔන්න එදා සීල බ්‍රාහ්මණයා ඔන්න බුදුරජාණන් වහන්සේට ගාථා හතරක් පද බන්ධනේ කළා. මෙනි මේ වගේ බොහොම සද්ධාවෙන් ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේට ගාතාවකින් පූජාවක් කළා. මෙනි මේ ගාත හතරවත් අඩුම තරමේ අපේ පිඟුතුන් හොඳට කටපාඩම් කරගෙන ඒ වගේම තමයි මේ ගාත හතර පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන අපේ පිඟුතුර කියන්න පුළුවන් නම් හරි වටිනවා. ඔන්න ගාථා හතර තමයි උසබං පවරං වීර මහීසිං විජිතා විනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීදති හිමවාවා පරිමීයෝ සාගරෝව දුරුත්තරෝ තතේව ජානං බුද්ධස්ස කෝදිස්වාන පසීදති වසුදහා යතහාපමීයා චිත්තාවන වටංසකා තතේව සීලං බුද්ධස්ස කෝදිස්වාන පසීදති අනිලජෝව අසංකෝබෝ යතා කාසෝ අසංකියෝ තතේව ඥානං බුද්ධස්ස කෝදිස්වාන පසීදති. මේක තමයි පින්වතුනි ගාථා හතර. අපේ පින්වතුනි මේ ගාථා හතර මේ කියපු වාරින්ම ලියා ගන්න ඉඩ කඩක් නොලැබුණොත් නෙත්නාලිකාව මගින් පවත්වාගෙන යනු ලබන නේත්‍රාලෝක YouTube නාලිකාවට මේ සෑම දේශනාවක්ම පින්වතුනි එකතු කරනවා. ඉතින් මේ දේශනාව එකතු කරයින් පස්සේදී YouTube නාලිකාවට අපේ පින්වතුන් එතනින් හරි මේ දේශනාව නැවත අහලා මේ ගාථා හතර සටහන් කරගෙන පාඩම් කරගන්න. ඔන්න මේ ගාථා හතරේ තේරුම තමයි ඔන්න බුදුරජාණන් වහන්සේට පින්වතුන් උන්වහන්සේගේ ගුණ කියලා වන්දනා කරනවා. උසබං පවරං වීර මහීසිං විජිතාවිනං. උසබ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන එකට. දැන් ඔකේ පින්වතුනි විස්තර කරලා තියෙනවා ඔය නිසඹ වසඹ උසඹ කියලා. ඒ කියන්නේ ගවයන් 100කට, ගවයන් 1000කට, ගවයන් ලක්ෂයකට ওই වගේ අධිපතිත්වය දරනවා කියන එක තමයි ඔකේ සාමාන්‍ය අදහස. මේ උසඹ කියන දෙකේ අදහස නමුත් ඉතින් ඒකේ පොදු අර්ථය ගත්තොත් කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන එක. බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝක සත්‍යයන් අතර ශ්‍රේෂ්ඨතම උත්මයාණන් වහන්සේ. පවරං වීර අති උතුම්ම මහා වීරෝ අති උතුම් මහා වීර මහා ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. මහේසින් විජිතාවිනං. මහේසින් කියලා කියන්නේ මහා ඍෂි කියන එක. විජිතාවිනං දස බිම්බරක් මරසෙනක පරාජය කරලා මේ ලෝකේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍යය ජයගත්තු මහා ඍෂිවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දස බිම්බරක් මර සෙනගක් පරාජය කරපු මහ උත්තමයාණන් වහන්සේ නම. පරාජය කළේ කවුරු එක්කද? එදා පින්වතුනි උන්වහන්සේ සම්මා සම්බෝධියට පත්වෙච්ච මොහොතේ පින්වතුනි මාරයා තනිවම ආවේ නැහැ. මේ මහ පොළොව වගේ දහ ගුණයක් විශාල මාර සෙනගක් පින්වතුනි පිරිවරාගෙන තමයි එදා මාරයා බුදුරජාණන් වහන්සේව පරාජයට පත් කරන්න සටන් කරන්න ආවේ. දස බිම්බරක් මර සෙනග බුදුරජාණන් වහන්සේ වට කරගෙන භාග්‍යවතුන් වහන්සේට අභියෝගයක් කරගෙන භාග්‍යවතුන් වහන්සේ විනාශ කරන්න මාන බල බල හිටියා. පින්වතුනි සූවිසි අසංඛිකටත් වඩා වැඩි සත්‍ය ප්‍රමාණිය සංසාර සාගරයෙන් එතර කරන්න උන්වහන්සේ මේ සම්මා සම්බෝධියට පත්වෙච්ච මොහොතේ බලන්නේ දා උන්වහන්සේගේ පිහිටට පිළිසරණට අඩුම තරමේ දෙවියෙක්වත් ළඟ හිටියේ නෑනි. දෙවියෙක්වත් හිටියේ නෑ. උන්වහන්සේ සම්මා සම්බෝධියට පත්වෙච්ච වෙලාවේ පින්වතුනි ඉතන කියනවා මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට ශ්‍රේති චත්‍රය දරුවා. සුයාම දිවි පුත්‍රය පවන් සැලුවා. ශක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේ තමන්ගේ සක්ක පිඹුවා. ඉතින් ওই විදියට බුදුරජාණන් වහන්සේට විවිධ විවිධ පූජා ඉදා දෙවිවරු බෝධි මණ්ඩලේ ළඟ ඉඳගෙන කළා. නමුත් පින්වතුන් දන්නවද, එදා අපේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වෙන මොහොතේ, මාරයා උන්වහන්සේ විනාශ කරන්න ආපු මොහොතේ අර වටේ හිටපු කෝමල පින්වතුනි දිව ගියා. මහා බ්‍රහ්මයා පින්වතුනි මේ උන් හිටි තැනමත් අමතක කරලා තමයි දාලා ගියේ. මාරය දැකපු වෙලාවට මාරගේ සේනාව දැකලා මහා බ්‍රහ්මයා දිව ගිහිල්ලා නතර වුණේ පින්වතුනි බ්‍රහ්ම ලෝකේ. සුයාම දිවි පුත්‍රයා ගිහිල්ලා නතර වුණේ දිවි ලෝකේ. චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමන්ගේ තමන්ගේ කාපු පරිවාර දිවි ස්ත්‍රීන් පවා දාලා ගියා. මුන්නම් මට කවද ලබන්න බැරිද මගේ ජීවිතය රැකගන්න කීට වඩා වටිනවා කියලා චක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සක් දෙව් ලෝකට ගිහිල්ලා තමයි නතර වුණේ. සතර වරන් දෙවිවරු හැමෝම මෙහෙමයි, දස බිම්බරක් මාරසෙන ගාපු වෙලාවේ මේ ඔක්කොමලා තම තමන්ගේ කාපු පිරිවරත් පින්වතුනි දාලා තමයි ගියේ. හිස්ලූ අත දිව්වා. නමුත් අපේ මහ භාග්‍ය අපේ භාග්‍යවතුන් වහන්සේ මේ තරම් මහා පිරිවරක් පිරිවරාගත්තු මාරය දැක්ක කියලා රෝම කෝපයකින්වත් පින්වතුනි සැලුනේ නෑ. මොන්න තරම් වීරකමක්ද මේ ගාථාවල් කියනකොට අපට දැනෙන්නු නොනෝක. මේ ලෝකේ මේ මාර සෙනග පරාජය කරපු මහා ඍෂිවරයාණන් වහන්සේ බුදුරජාන් වහන්සේ, ඉතින් එතන කියනවා පින්වතුනි උන්වහන්සේ මේ මාරයා පරාජය කරන අවස්ථාවේ උන්වහන්සේ තමන්ගේ පාරමිතා තමයි අනුස්මරණය කළේ. උන්වහන්සේ ඒ වෙලාවට මුලින්ම කතා කරන්නේ දාණයට. මම සාරා සංකේ කල්පලක්ෂයක් පුරාවටම මේ දාන පාරමිතාව පිරුවා. කෝයේ දාණය කියලා අහනවා. දාන පාරමිතාව විස්මතු වෙලා කියනවා, ඔබ වහන්සේ ස්වාමීනි, මා වෙනුවෙන් සංසාරේ බොහෝ කැපකිරීම කරා කියලා උන්වහන්සේ සංසාරේ වීරියෙන් පුරපු දාන පාරමිතාව මිනිහි කරනවා. ඒ දාන පාරමිතාව ඉස්මතු වෙනකොටම අර දස බිම්බරකින් ආපු සේනාවේ එක පිරිසක් පලා යනවා. දැන් ඉන්නේ නම් කියන්නේ මහා පොළොව වගේ නමු ගුණයක් ඉන්නේ. දහ ගුණයක් හිටියනේ. එකක් පලා ගියා. පරාද වෙලා බය වෙලා දැන් නම දිනයි ඉන්නේ. කියන්නේ මහා පොළොව වගේ නම ගුණයක් ඉන්නවා. ඊළඟට ඒ විදියටම ආවා. ආයිමත් අපේ භාග්‍යතුන් වහන්සේ ඊළඟට මෙනෙහි කරන සීල පාරමිතාව, සීලියට කරපු අනුග්‍රහයත් අනුස්මරණය කරද්දී එවිල සීල පාරමිතාව පැන නගිනවා. සීල පාරමිතාව ප්‍රකාශ කරනකොටම අනිත් පිරිවරත් පලා ගියා. ওই විදියටම පින්වතුනි දස පාරමිතාම අනුස්මරණය කරද්දී අර පින්වතුනි දස බිම්බරක් මාර සෙනගම පරාජයට පත් වෙලා ගියා. ආවෙනම් අපි කෑලි කපමු, කුඩු කරමු, සිදුරු කරමු, ගිනි තියමු, අලු කරමු, ওই වගේ පින්වතුනි කියාගෙන ආවේ. නමුත් පරාජය කළා. ඒ කාරණාව හරි අපූරුයි. මම එක එක මේක පින්වතුනි ටිකක් විස්තර කරන්න කාලය හුඟක් යනවා. ඉතින් මෙන්න මේ විදියට අපේ මහබෝසතාණන් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දස බිම්බරක් මාරසෙනක පරාජය කළා. පරාජය කරලා ඒ බුද්ධ රාජ්‍ය ළඟා කරගත් අන්නේ නිසා තමයි පින්වතුනි මේ සීල බ්‍රාහ්මණ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ වඳිද්දිත් කියන්නේ උසභං පවරං වීර මහීසින් විජිතා විනා සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීදති. මේ තරම් ශ්‍රේෂ්ඨ මේ ලෝකේ උතුම් වූ උසබං පවරං වීර මේ ලෝකේ උතුම් වූ ශ්‍රේෂ්ඨ මහා වීරයාණන් වහන්සේ ඔබ වහන්සේ මම මගේ ජීවිතේ දැකපු මහා වීරයාණන් වහන්සේ නමක් ඔබ වහන්සේට වඩා වීරේ මම මේ දිනෙත් දෙකට මේ විශ්වධාතුවේ කුහේවත් ඉන්නවා කියලා අහලවත් නැහැ දැකලවත් නැහැ ඔබ වහන්සේම තමයි මම මගේ ජීවිතේ දැකපු එකම වීරයන් වහන්සේ එකම ශ්‍රේෂ්ඨයන් වහන්සේ උතුම් වූ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ එවන්නෝ මහා වීරයෙක්ව මේ ලෝකේ දකින කාටද හිතේ පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වානප්පසීදති ස්වර්ණ වර්ණයෙන් බබලන ඒ බුදුරජාණන් වහන්සේව දැක්කම මේ ලෝකේ කාගේ හිතේද පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ අතිශ්‍රේම ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ නම මෙන්න මේ විදියට තමයි පළවෙනි ගාථාවෙන් පින්වතුනි වන්දනාව සිද්ධ කළේ එබට හිතර මේ ගාථා ටික තව ටිකක් දීර්ඝව විස්තර කරන්න තිබුණා නම් අපේ පින්වතුරු හුඟක් වටිනවා මම ඒ නිසා මේකේ පින්වතුනි තවත් කොටසක් ඇට්ටිට ඊළඟ දේශනාවේදී අපි පින්වතුනි මේ ප්‍රමාණය තවත් විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්නම්. ඒතර අපේ පින්වතුන්ට තමන් බුද්ධ වන්දනාව කරද්දී මෙනි මේ ගාථා පෙළ එකතු කරගත්තොත් ඒ වන්දනාවට තමන්ටත් බුදුරජාණන් වහන්සේ කිරිහි පින්වතුනි ඉතාම හොඳ සද්ධාාවක් හිතතුළු උපදවාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනාව කරන්න පුළුවන්. යන්නේ විදියට අපි පින්වතුට බුදුරජාණන් වහන්සේ කිරි මහා සද්ධාාවක් උපදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේට වන්දනාව කරන්න පුළුවන් වෙන විදියට මේ ගාථා හතර මම තවත් දීර්ඝව ලබන සතිය දේශනාව තුළ විස්තර කරලා දෙන්න. යන්නේ එහෙම විස්තර කරලා දෙන අරමුණින් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා කොහොම නමුත් ඊළඟ දේශනාව ශ්‍රවණය කරන්න කලින් අපේ පින්වතුන් මෙනි මේ ගාථා හතර මම මුලින් ප්‍රකාශ කළා. ඉතින් මේ ගාථා හතර අපේ පින්වතුන්ට නැවත නැවත අහගෙන ඉඳලා ඒක අපේ පින්වතුන්ට කටපාඩම් කරගන්න පුළුවන් කමක් තිබුණොත් ඊළඟ දේශනාව ශ්‍රවණය කරද්දී මේවා පිළිබඳව පින්වතුනි අර්ථය ඉතාම හොඳින් අවබෝධ කරගන්න අපේ පින්වතුන්ට මම හිතන ලොකු පහසුවක් වෙයි කියලා. තින් සමන් නැවත වතාවක් ඒ ගාථා හතර අපේ පිඟුතුට නැවත කියන්නම්. උසභං පවරං වීර මහීසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීදති හිමවාවා පරිමීයෝ සාගරෝව දුරුත්තරෝ තතේව ජානං බුද්ධස්ස කෝදිස්වාන පසීදති වසුදා යතහාපමීයා චිත්තාවන වටංසකා තතේව සීලං බුද්දස්ස කෝදිස්වානප්පසීදති අනිලජෝව අසංකෝබෝ යතා කාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වානප්පසීදති තිමිනි මේ ගාථා පෙළ අපේ පින්වුතුන් හොඳින් කටපාඩම් කරගන්න අපි ඊළඟ දේශනාව තුළ අපේ පින්වතුන්ට ඒ ගාථා පෙළ මොන වගේ අර්ථයක් තියෙනවද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්නම්. ඒතර අපේ පින්වතුන්ට මේක උච්චාරණය කරද්දී අපේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ කිරි අප්‍රමාණ සද්ධාාවක් ඔය හදවත් තුළ උපදවාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්න පුළුවන්. එහෙමනම් අපි අද දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි එහෙමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරන පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. ලක්ෂ සංඛ්‍යාත දෙස් විදේශ ශ්‍රාවක පින්වතුන් පිරිසක් වෙනුවෙන් අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව මේ විදියට දේශනා කරන්න මේ උතුම් දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ රත්නපුර තේ පරේෂණ ආයතන නිල නිවාසවල පදිංචි ඉන්දුකා සුබසිංහ මහත්මිය, එවගේම TGN මහින්ද මහත්මා, සචින් කාවින්ද තැලුම්පිටිය, සංජන දම්සිත් තැලුම්පිටිය කියන මෙනි මේ දරුවන් නැතුළු පුණ්‍යවන්ත පිරිස විසින්. ඉතින් ඇතු බොහෝම සද්ධාවෙන් මේ net නාලිකාවේ මේ ධර්මානුශාසනාවට දායකත්වය දරන්නේ. ඉතින් සම්මාදිට්ඨිකව පින් කරලම සාන්දිට්ඨික ආනිසංසයක් දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම ලැබපු පින්වන්තුන් පිරිසක් ඇටියට තමයි මේ ඇත්ත අපිට හැඟෙන්නේ. ඉතින් අපි කලිනුත් පතක් කරලා තියෙනවා. ඉතින් මේ පින්වතුන් බොහෝම සද්ධාවෙන් මේ උදාර පින්කමට දායකත්වයේ දරන්න තමන්ගේ මාසික වැටුප පුංචි පුංචි මුදල මුදල ගාන එකතු කරලා එයතු බොහෝම සද්ධාවෙන් මේ පින්කම කරන්න ආරම්භ කළා. ඉතින් මට පෞගේ දවසක මේ මෑණියෝ කතා කරලා කිව්වා මේ දේශනා පිළිබඳව අහපු සමහර අය එතුමියට කතා කරලා ඇහුවලු අපිත් ওই පින්කමට එක්කහසු වෙන්නද කියලා, අපටත් ඒකට අවස්ථාව දෙන්න කියලා. ඉතින් ඒ වගේ බොහෝම සද්ධාවෙන් ඒ පින්වතුන් ඒ කටයුතු වෙනුවෙන් සහසම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි ඇත්තන්ට ආශිර්වාදේ කරනවා තවදුරටත් මේ වගේ විශේෂ පින්කම්. මොකද ධර්මදානයේ කියන අනිත් හැම පින්කමකටම වඩා මහත්ඵල මහානිසංස ලැබෙනවා. මං හිතන්නේ මේ මෑණියන් ඒක දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම ලැබුවා. මුළු වර්ෂයකටම එක බණක් පවත්වපු මේ මෑණියෝ දැන් මේ වෙනකොට මේ වර්ෂයේ පවත්වන පස්වෙනි ධර්මදානමේ පුණ්‍ය කර්මය. ඉතින් ඒ වගේ තමන්ට ජීවිතයේ සාන්දිට්ඨික වශයෙන් දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම ඒ උතුම් පින තමන්ට පල දීලා තියෙනවා. ඉතින් ඒ මෑණියන්ට තව තවත් මීටත් වඩා උතුම් පින්කම් මීටත් වඩා හොඳින් කරගෙන යන්නට ඒ ආදරණීය මෑණියන්ට ඒ පවුලේ හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු නදින් ආශිර්වාදේ කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සචින් කාවින්ද සංජන දම්සිත් කියන මෙනි මේ දරුවන් දෙපළට ආශිර්වාදේ කරනවා. ඒ දරුවන් දෙපළගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන කායික සෝය, මානසික සෝය, නිදුක් නිරෝගී සුවපත් භාවය, දිගාසිරි සම්පත් ලැබේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ හැම දිනාටම මේ උතුම් වූ ධර්ම දානමේ පින චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පාරමිතාවක් වේවා කියලා මේ වෙලාවේ විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තම තම නමින් මිය පරලෝකී ආවෝ සියලුම මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් වී සසර ගමන සුවපත් කරගන්නට මේ පින් උපකාර වේවා, පාරමිතාවක් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත සිටින දයාරත්න සුබසිංහ පියාණන්ටත් නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සම්පත් ලැබේවා කියලා මේ වෙලාවේ සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මේ ඇත්ත විශේෂයෙන් ප්‍රාර්ථනාව කරනවා හැමදාම වගේම ඉදිරියටත් මෙවැනි ධර්ම දානමේ පින්කම් පැවැත්වීමට අවශ්‍ය කරන ඒ ශක්තිය, ඒ වගේම මූල්‍යමය වශයෙන් ශක්තිය වර්ධනය කරගෙන තව තවත් මේ වගේ ධර්ම දානමේ පින්කම් සිදු කරගෙන ලෝකයක් හිත් සුවපත් කරන්නට එතුමියට ශක්තිය ධෛර්ය ලැබේවා, තව තවත් මෙමිනි සම්මාදිට්ඨික පින් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු නදීන් පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදය කරනවා. ඒ වගේම ලගා කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දිනාටම අපි මේ වෙලාවේ බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු පින්වතුන් හැම දිනාටමත් මේ උතුම් සද්ධර්ම දානානිසංස ධර්මිය අනුමෝදන් වේවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං
1: සාදු සාදු සාදු. නැතෆම් ධර්ම දක්ෂිනා උතුම් වූ ධර්මානුශාසනාවයි එලෙස අවසන් වූයේ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපි ඔබට මතක් කරනවා නැතෆම් රේඩියෝව සමග පින් පුරන්නට හැකි හොඳම දවස තමයි පොහෝ දිනය කියන්නේ. ඉතින් ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ගමේ විහාරස්ථානයේ ඔබ සංවිධානය කරන්නට කැමතිනම් එකම දිනයකදී දිවිනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩම කරවල සිදු කරන මේ උතුම් වූ ශ්වේත පූජා පින් කම්මාලාව ඔබේ ප්‍රදේශයේ සංවිධානය කරන්නට ඔබ කැමතිනම් 077 41 51 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න 077 41 51 272 අංකයට. එහෙමනම් ඒ අතරේ අපි මතක් කරනවා උතුම් වූ දඹදිව වන්දනාව සඳහා උතුම් වූ බුද්ධ දේශය වන්දනාව සඳහා ඔබට මඟ පෙන්වන්නේ ට්‍රැවල් නෙත් ආයතනයේ සියලු පහසුකම් සහිතව විශ්වසනීය ආයතනයක් විදිහට ඔබට මඟ පෙන්වන ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා වාරයන් පිළිබඳ විමසීම් කරන්නට ඔබ කතා කරන්න 01162 863 076 716 3872 කියන අංකවලට. ධර්මය සුරේ ඔබේ ජීවිතය ගත කරන්න දිගින් දිගටම නැතෆම් රේඩියෝ සමග රැඳෙන්නට කියලා අපි ආරාධනා කරනවා. නේත්‍රාලෝක YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් වූ ධර්මානුශාසනාව යළි ශ්‍රවණය කරන්නට. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: අද නැතෆම් ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Ferit Mandebeer. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ධන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථා රත්නය චත්තමානවක ගාථා.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nyt FM. Nyt Firit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.